0: 95 FM 93.7 Lakhana Radio ITN.
1: ලකන හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 46යි.

0: ලකනාගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 52යි.
1: අඩ කුඹුරේ රළු මාවති නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක් කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලකන මොනින් ඉස්සල්
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: 105 FM 93.7 La Conda Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්
1: අයිබෝවන්, සුබ දවසක්. ඈත මුහුදුකරයේ ගමක හිටියා පරම්පරාවෙන් පරම්පරාවට බෝට්ටු හදන දක්ෂ කාර්මිකයෙක්. එයා හදන බෝට්ටු කොච්චර කුණාටුවාවත් මුහුදේ ගෙලෙන්නේ නැහැ. දවසක් නගරෙන් ආපු තරුණ ඉංජිනේරුවරයෙක් මේ පුද්ගලයා ගාවට ඇවිල්ලා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. "සීයේ, ඔයා කොහොමද මේ තරම් ශක්තිමත් කිසිම කුණාටුවකට වැනෙන්නේ නැති බෝට්ටු හදන්නේ? මොකද්ද ඔයාගේ රහස කියලා." වයෝවෘද්ධ බෝටු හදන්න හිනා වෙලා තරුණයට කිව්වා මුහුදු වෙරළට එන්න කියලා. එතන තිබුණා ලොකු දැව කඳක්. "පොතේ, අපි බෝට්ටුවක් හදන්න හොඳම දැව තෝරගන්නේ ලස්සනට හැදුණු, කිසිම අඩුපාඩුවක් නැති, අවුවට වේලෙන්නේ නැතිව සෝපහසුවට හැදුණු ගස්වලින් නෙවෙයි. අපි තෝරගන්නේ දැඩි අවරශ්මියට පිච්චිලා, දරුණු වැසිවලට තෙමිලා, සැඩ සුළං වලට හැමදාම නැමිලා, ගල්වල හැපිලා කැලල් දාගත්ත, මුහුදු වෙරළේ අමාරුවෙන් ජීවත් වුණු රළු ගස්වල දැවවලේ." මේ තරුණට හරි පුදුමයි කතාව ඇහුවාම. එයා අහනවා, "ඒ ඇයි රළු ගස්වල දැව දුර්වලයිනේ කියලා." එතකොට බෝට්ටු සාදන්න හරි ගැඹුරු උත්තරයක් දුන්නා. "නැහැ පුතේ, සැඩ සුළං වලටයි කුණාටු වලටයි හැමදාම මුහුණ දීපු ගස් ඇතුළතින් හරිම තදයි. ශක්තිමත් අස්වැන්නක් ඒ තුළ තියෙනවා. ඒවා ජීවිතයේ වේදනාවන් දරාගෙන පුරුදුයි. ඒ නිසා තමයි ඒ දැවවලින් හදන බෝට්ටු කිසිම කුණාටුවකට බය වෙන්නේ නැත්තේ. මතක තියාගන්න. ඒ වගේම තමයි ලෝකේ ශක්තිමත්ම මිනිස්සු හැදිලා තියෙන්නේ සුඛෝපභෝගී ජීවිත වලින් නෙවෙයි. ඔවුන් ජීවිතේ විඳපු දුක් කම්කටොළු සහ අභියෝග වලින් වෙන්න පුළුවන්. අපි ජීවිතයේ ප්‍රශ්නයක් අමාරු කාලයක් ආවහම හිතනවා, මං ඇයි මෙච්චර අවාසනාවන්ත කියලා. ජීවිතේ අපිට හැමතිස්සෙම දුක්මයි දෙන්නේ කියලා අපි කෝප වෙනවා. හැබැයි මතක තියාගන්න, ජීවිතේ කුණාටු සහ අභියෝග ඔබව බිඳ දැමීමට එන්නේ නැහැ. ඔවුන් එන්නේ ඔබව අනාගතයේ කුණාටු දරා ගන්න පුළුවන් නොසැලෙන මනුස්සෙක් බවට පරිවර්තනය කරන්න. ඒක නිසා අද ඔබට තියෙන ප්‍රශ්න අමාරු නිසා පසුබට වෙන්න එපා. ඒ හැම අභියෝගයක්ම ඔබේ ජීවිතේ ශක්තිමත් භාවය වැඩි කරන අමුද්‍රව්‍ය බවට පත් කරගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi. Charmi.
0: La Conda Radio ITN.
3: වෙලාව 6:00.
4: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට.
5: ඔබ දන්නවද, ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
4: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

අයිබෝන් සුබුදෑසනක් වාසනාවන්ත ජයග්‍රහි දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඔක්තෝම්බර් මාසේ 7 වෙනිදා බදාදා දවස, තවත් ජයග්‍රහි දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සෝදානම් වෙන්නේ. අදත් අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි විශාලකන්නේ ප්‍රවෘත්තිංශගෙන එන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් සැලට් වලින් ඔබට කියන්න. අපේ මුලින්ම අවධානය යොමු කරනවා අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. බැසිල්ට අයිති මාතර ඉඩමට උසාවි තහනමක්. අකිලා නදිෂානේ බණ්ඩාරයි අද වාර්තාව අරගෙන එන්නේ මේ සම්බන්ධයෙන්.

0: පිහිටි අක්කර භාගයකට ආසන්න ඉඩම සහ එහි ඇති දේපළ සම්බන්ධයෙන් විශේෂ අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලදී කියලයි සඳහන් වෙන්නේ. එහිදී මාතර අධිකරණයේ නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේ එකී දේපළ අත්හිටුවීමේ නියෝගය ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ අනුව එකී දේපළ සම්බන්ධයෙන් මීට පෙර පනවා තිබූ අත්හිටුවීමේ සහ තහනම් කිරීමේ නියෝග නැවත සක්‍රිය කරමින් ක්‍රියාත්මක කරන ලෙස අධිකරණය නියෝග කළා කියලත් අද සඳහන් කරලා තියෙනවා දිනමින පුවත්පත. අතුල් පිටවල තද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. අපි අවධානය යොමු කරමු. සද්භාවීය හිමිකරුවන්ට දින 14ක කාලයක් ලබා දුන් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ එකී ඉඩම සහ දේපළ සම්බන්ධයෙන් නීත්‍යානුකූල හෝ සද්භාවීය හිමිකම් ඇති වෙනත් යම් පාර්ශවයක් වේ නම් අද දින සිට දින 14ක් ඇතුළත ඒ පිළිබඳව කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා මෙම නියෝගයේ ඊයේ නිකුත් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අද සඳහන් කළ තෙනවා සිංගප්පූරු ගිය ශිරන්ති එයි ලබන 13 FCID-යට කැඳවයි ශිරන්තිගේ ඇප අයදුමට FCID අධ්‍යක්ෂට නොතීසි කියලත් සඳහන් කළ තියෙනවා. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තියෙනවා. දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරනවා. අද සඳහන් කළ තියෙනවා ශිරන්ති 13 වෙනිදා FCID-යට කැඳවයි ඇප අයදුම 12 වෙනිදා කියලත් සඳහන් වෙනවා. අකිලා නදිෂානි බණ්ඩාරයි අද වාර්තාව දිනමිනට අරගෙන ඇවිල්ලා තින අපේ ඩීඑල් නිවුස් පුවත්පතට අවධානය යොමු කරමුද. මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙන්නේ කොහොමද කියලා බලන්න. Shiranti Rajapakshe arrives at BIA for the more detailed form First Lady. Shiranti Rajapakshe arrived at the Katunayake Airport on Monday night. She had departed for Singapore from the Katunayake Airport in the early hours of 16th of September.
1: අද දිවයින පුවත්පතේ AJ අබේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු. සිරිලිය සවිය සංවිධානයේ ගිණුමක සිදු වූ බව කියන අයථා මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 13 වෙනිදාම කොට්ටාසයේ හමුවේ පෙනී සිටින ලෙසට ඊයේ දැනුම් දීමක් කර තිබෙනවා කියලත් සඳහන් කරනවා. ඒත් එක්කම අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා විදේශගත වූ තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හේයින් තමන් අත්අඩංගුවට ගැනීම වලකාලමින් නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශ්‍රන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 12 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂකවරයාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය ඊයේ නොතීසි නිකුත් කළා කියලත් අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරනවා. නාමල් යලි රිමාන්ඩ් අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තිනවා. ලංකාදීප පුවත්පතත් අද සඳහන් කරනවා නාමල් සහ ජානකී යලි රිමාන්ඩ් කෝටි 7 ලැබුණා කියා නාමල් ක්‍රිෂ් සමාගමට ස්තුති ලිපියකුත් යවලා අල්ලස් කොමිසම කියයි කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සටහනට අපි අවධානය යොමු කරනවා. AJ අවේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 16 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරේගම මහතා ඊයේ නියෝග කළා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට අතුල් පිටුවලත් අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. එතකම අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේම තවත් පුවතකරද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඊයේ උසාවිය හමුවට ඉස්ලාම් දහමට අපහාස කළ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන 23 යලි කැඳවයි දිවයින පුවත්පත මේ විදිහට සටහන් කරනකොට ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ ඉස්ලාම් ආගමට අපහාස නඩුවට ඥානසාර හිමි උසාවියට සිවුර ගැලවීම ශාසනයට වැරදි පූර්වාදර්ශයක් සංඝ සභාවෙන් බන්ධනාගාර කොමිසමට ලිපියක් කියලත් අද සඳහන් වෙලා තියෙනවා. සිවුරේපත් කළේ හිරේ නීතියට තව හිමිවරු 63ක් හිරේ ඉන්නවා කියලා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජාතිස මහතා සඳහන් කරනවා කියලත් අද ලංකා

0: පුවත් පත වැඩි දුරතොරතුරු විදිහට සටහන් කරනවා. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහනටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. බඳනාගාරයට නියෝග දීමට මහාධිකරණයට බලයක් නැහැ. ගිහි ඇඳුම් ප්‍රශ්නයට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඥානසාර හිමියන්ගේ නීතිඥයින්ට මහාධිකරණයෙන් දැනුම් දීමක් අද චන්දන ජයවීරයි වාර්තා වරගෙනන්නේ දිනමින පුවත්පතට. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් දීර්ඝ විස්තර සහිතව තොරතුරු සටහන් කරනකොට අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශත් මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඇවිල්ලා තිනු. අපි අවධානය යොමු කරමු කොයි විදිහටද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කියලා. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුමක් ඇඳවීම බන්ධනාගාර ආඥා පනතට අනුව සිදු වූවක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අපි අහලා බලමු නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරනකොට මේ ලක්ඛඬ ප්‍රවෘත්ති අංශයේ තොරතුරු.
1: බරපතල වැඩ සහිත යම් කෙනෙක් සිරදඬුවමකට නියම වුණොත් බන්ධනාගාර ආඥා පනත හැටියට කටයුතු කළ යුතු ආකාරයක් පවතිනවා. ඉතින් මේ සිදුවීමේදී විශේෂයක් කරලා නැහැ. දැනටමත් බන්ධනාගාරගත වෙලා දඬුවම් ලබමින් ඉන්න හාමුදුරන් වහන්සේලා 63 දෙනෙකුට කටයුතු කළ තිබෙන ආකාරයටම තමයි ගලගොඩත්තේ ඥානසාර හාමුදුරන්ටත් බන්ධනාගාර ආඥා පනත යටතේ බන්ධනාගාර නීතියෙන් කටයුතු කළ තිබේ. බන්ධනාගාර කොමසාරිස්තුමාම කියනවා 63 දෙනෙක් හාමුදුරු ඉන්නවා කියලා. මේ විදිහටම මේ අවස්ථාවේදී හෝ මේ හාමුදුරන් විතරක් කරපු වැඩක් නෙවෙයි, බන්ධනාගාර ආඥා පනතෙන් සාමාන්‍යයෙන් කරන ක්‍රමවේදයක් හැටියට තමයි බන්ධනාගාර කොමසාරිස්තුමා කියන්නේ මෙහෙම ඉන්නවා කියලා.
0: ඥානසාර හිමියන්ට සිර ඇඳුම දුන්නේ බන්ධනාගාර ආඥාපනත අනුවයි. නීතිය කඩන්න අපිට බැහැ, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කියයි. අද චමින්ද සිල්වායි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුලයි අද තොරතුරු සටහන් වෙන්නේ. අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. මේ අනුව ගලගුඩාතේ ඥානසාර හිමියන්ගේ සිදුවීමේදී උන් වහන්සේට කිසිදු විශේෂත්වයක් සිදු කර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා. බරපතල වැඩ සහිතව යම් අයෙක් සිර දඬුවමකට නියම වූහොත් බන්ධනාගාර ආඥාපන තනුව කටයුතු කළ යුතු ආකාරයක් පවතින බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා පවසා ඇත්තේ බන්ධනාගාර නීතිය අනුව කටයුතු කළ බවයයිද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සටහන. ඒත් එක්කම අද චතුර පමුණුව දිවයිනට ගෙන වාර්තාවේ සටහන වෙනවා. මට මෙහෙම කළේ පළමු වතාවටයි ඥානසාර හිමියන් සඳහන් කරනවා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. ඇතුල් පිටුවලත් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමු කොහොමද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. මීට පෙර තමා කීප වතාවක්ම සිරගත වූ නමුත් කිසිම ආණ්ඩුවක් තමන්ගේ සිවුර ගැලවුවේ නැති නමුත් මෙවර ඒ ගැලවූ බව ගලගොඩත්තේ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයේ අසලදී පවසා සිටියා. ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඊයේ කොළඹ මහාධිකරණ වෙත රැගෙන ආවේ චීවරයේ වෙනුවට සිරකරු ඇඳුම් අඳවයි. නඩුවට පෙනී සිටීමෙන් අනතුරුව බන්ධනාගාර බස් රථයේ එනතෙක් රැඳි සිටින අවස්ථාවේ මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ සඳහන් කළේ සිවුර ගැලවුවත් ඥානසාර හිමියන් ඥානසාර හිමියන්ම බවයි. ඕනෑම දෙයකට මූණ දෙන්න තමයි අපි වැඩ කළේ, ප්‍රශ්නයක් නෑ යනුවෙන් වහන්සේ මීට පෙරත් තමන් සිරගත වී ඇති නමුත් මින් පෙර කිසිම ආණ්ඩුවක් තමන්ගේ සිවුර ගැලවුවේ නැති බවත් සඳහන් කරමින් මාධ්‍යයට පිළිතුරු ලබා දුන්නා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පාත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ජාතික රෝහලෙන් සලේ යලි CID රැඳවුම් භාරයට නොතිසි නිකුත් කළ වෛද්‍යවරු 9ක් උසාවියේ කියලා අද AJA අබේනායක දිවයිනට ගෙනෙන තොරතුරු වල සටහන් වෙලා තියෙනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරු අපි සූදානම් තවත් පුවත් රැසක් ඔබ වෙත අරගෙන එන්න. රැඳි සිටින FM 93.5 93.7 ලක්ඛඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්ඛඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 12යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත්තන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: FM 93.5 FM 93.7 ලක්ඛඬ Radio ITN

0: උදේහයි විනාඩි 17යි දැන්.
1: ලක්කඩ Golden Voice. අද Golden Voice වේදිකාවට බලංගොඩ අසංක ඉන්දික අනුරාධපුරෙන් විශ්මිත තීක්ෂණ වත්තලින් මදුෂාන් දනංචය ගම්පහ JM කල්යාණි ඇහැලිය ගොඩින් සුධාරිකා මදුභාෂිනී මොරටුවෙන් ධනුෂ මදුරංග කලවානේ කෞශල්‍යා මදුමාලි ප්‍රාර්ථනී අභිෂේකා අතුරුගිරිය සෞම්‍යා රණමයුරි අටභාගී තාරකා මදුභාෂිනී රත්නපුර අනුරාධපුරයෙන් අයේෂා නිල්මිනි චානුක අංජන හලාවතින් ගල්කමුවෙන් රවීන්ද්‍ර කුමාර ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න පස්වරු එකේ සිට ලක්හඬ Golden Voice අහන්න තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න ලක්හඬ Golden Voice අහන්න Golden Voice FM 93.5 FM 93.7 Lakhana

0: වෙලාව දෙහයි විනාඩි 18යි අපි නැවතත් පුවත්පත්වල සඳහන් කළ තියෙන ප්‍රවෘත්ති ඔබ වෙත අරගෙන එන්නයි සෝදානම් වෙන්නේ ලක්කන මෝනින් නිවුස් සැලට් තුළින්. අපි විරාමයට ප්‍රථමව සඳහන් කළා මේ සුරේෂ් සලේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන බව. ඒජේ අබේනායකයි අද දිවයිනට වාර්තාව අරගෙන එන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාළව රැඳවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධාංශයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඒ පස්සුරේ ජාතික රෝහලින් මුදාහැර නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයට පත් කිරීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඊයේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ දන්වාස් සිටියා කියලායි දිවයින පුවත්පතේ සටහන්. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කළ තියෙනවා. ඩේලි නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. අපි ඒ සම්බන්ධයෙන් තොරතුරු වලටත් අවධානය යොමු කරමු. CID to take charge of Saleh with hospital discharge after 119 days. Attorney General Prasanth's medical panel report to court. For the more detail, former director of the State Intelligence Service, retired Major General Suresh Saleh, who is currently receiving treatment at the Colombo National Hospital, can now be discharged from the hospital according to a report submitted by a 10-member medical panel. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත වැඩිදුරට තොරතුරුත් සටහන් කරලා තියෙන ඇතුල් පිටුවල අපි ඒ සම්බන්ධයෙන් තොරතුරු වලටත් අවධානය යොමු කරමු. ඒත් එක්කම අද අනිකුත් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. වෛද්‍යවරුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ දැනට දින 119ක් සුරේෂ් සලේ මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ඇති බවත් 2026 වර්ෂයේ සැප්තැම්බර් මාස 28 දින ලබා දී ඇති වෛද්‍ය වාර්තාවේ කරුණු 6ක් දක්වා ඇති බවත් එම කරුණු අනුව සැකකරු මේ වන විට ජාතික රෝහලේ 42 වට්ටුවේ සිටින බවත් ඊයේ පසුරුවේ ජාතික රෝහලෙන් මුදාහැරීමට හැකි වූ බවත් අධ්‍යක්ෂකවරයා ඇතුළු වෛද්‍ය මඬුල්ල වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ කියලයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙන දිවයින පුවත්පත. එතකම අපි අවධානය යොමු කරනවා අද දිනමින පුවත්පතට. දිනමින පුවත්පත සඳහන් කරන ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. ඉන්ධන ගැටලුව දින දෙකක් ඇතුළත විසඳනවා. පෞද්ගලික සමාගම් සැපයුම් සීමා කිරීම පොලිම් වලට හේතුවයි බලශක්ති ඇමති පාර්ලිමේන්තුවේදී කියයි අද සරණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්න වාර්තාව අරගෙනෙනවා. එතකම අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශයක් සඳහන් කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරමු. දිවයින පුවත්පත සඳහන් කරන්නේ රටේ ඉන්ධන හිඟයක් නැහැ. ෂෙඩ් වලට ඉල්ලන තරම් තෙල් විදේශ සමාගම් දෙන්නේ නැහැ. ඉන්ධන හල් හිමියන්ගේ සංගමේ සභාපති කියයි කියලා චමින්ද සිල්වා සහ ජූඩ් හෙට්ටි ආරච්චි අද දිවයින පුවත්පතට තොරතුරු අරගෙන ඇවිල්ලා තිනවා. ඒත් එක්කම ඩේලි නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. CPC fuel stocks to last 3 months, chairman said. Temporary shortage with other companies reducing distribution. Misleading propaganda spread via social media. For the more detail, the Ceylon Petroleum Corporation urged the public not to panic unnecessarily as the corporation processes fuel reserves required for the next 3 months.
1: අද මේ සම්බන්ධිනුත් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අද සඳහන් කරනවා ලංකාදීප පුවත්පත වගේම ලක්කන ප්‍රවෘත්ති අංශය රට තුල කිසිදු තෙල් හිඟයක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යලි අවධාරණය කර තිබෙනවා. පෞද්ගලික අංශයේ සිය අලාභය පියවා ගැනීම සඳහා ඇතැම් ප්‍රදේශවලට තෙල් නිකුත් කිරීම සීමා කර ඇති තත්වයක් පවතින බවත් ඒ හේතුවෙන් කිසිසේත් තෙල් හිඟයක් මතු නොවන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණ මහතා ප්‍රකාශ කළා කියලා තමයි අද ලක්කන ප්‍රවෘත්ති අංශ ගෙනෙන තොරතුරු වල සඳහන් වෙලා තියෙන්නේ. ඒත් එක්කම දැන් ඩේලි නිවුස් පුවත්පත සඳහන් කළා ඉදිරි මාස 3ක කාලයක් සඳහා ඉන්ධන අතිරික්තයක් පවතිනවා කියලා ඩී.ජේ. රාජකරුණ මහතා සඳහන් කරනවා කියලා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවාගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: තෙල් සැපීමේ කිසිම ගැටලුවක් නැහැ. සමහර තැන්වල තෙල් පෝලිං ඇති වෙනවත් එක්කම සමහර සමාජ මාධ්‍යවල යම් කතා පැතිරෙන්න ගත්තා. ඒකත් එක්ක ජනතාව බය වෙලා පෝලිං වලට ගියා කියන එක තමයි අපිට පේන්නේ. ගැටලුව තමයි මේ වෙනකොට පෞද්ගලික අනිකුත් සමාගම්, ඒ සමාගම් තෙල් දවසකට නිකුත් කරන තෙල් ප්‍රමාණය අඩු කරලා තියෙනවා. මේක ගිය මාසේ දැක්ක ඩීසල් වලට. නමුත් පෙට්‍රල් වලටත් මාසෙ වෙනකොට ඒක ඇති වෙලා තියෙනවා. දැන් මේ සමාගම් නිකුත් කිරීම අඩුවීම තුළ යම් යම් ප්‍රදේශවල තෙල් හිඟයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ ඇති වෙන්න පුළුවන් ඒවා අපි අඳුනගත්තා මීට සති 3කට ඉස්සෙල්ලා. යම් සිපෙට්කෝ ෂෙඩ් නැති ප්‍රදේශ තියෙනවා. එතකොට ඒ ප්‍රදේශවල තෙල් නිකුත් කිරීම අඩු වුණාම ඒ ප්‍රදේශයේ යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා එකඟතාවය ආවේ මේ නිකුත් කරන තෙල් ප්‍රමාණය ප්‍රයොරිටි එක හෙට දෙන්න කියලා. එහෙම අපි හඳුනගත්තා 62ක් ස්ථාන. ඒගොල්ලෝ පෙරන්දු වුණා ඒ ප්‍රදේශවලට වැඩිපුර තෙල් නිකුත් කරන. ඒ හින්දා ගත්තොතින් රටේ තෙල් ලොකුවට ඉෂු එකක් ඇති වෙන්න හේතුවක් නැහැ. ජනතාවට අපි ආයතනය කරන්න තියෙන්නේ කවුරු හරි කියනවට හරි සමාජ මාධ්‍යෙන් කියනවට හරි කලබල වෙලා නිකම් පෝලිං වල යන්න එපා. ඉතාමත් මාර්ගගීමෙන් කියන්න පුළුවන් තෙල් සංස්ථාව හැටියට කිසිම අවස්ථාවක අපි යෝජනා කරන්නේ නැහැ මේ මාසේ අවසාන වෙනකන් තෙල් වැඩිවීමක්. බොහෝ විට මේ මාස 3ේම ලොකු මේකක් ආවේ නැත්තම් මේ தත්ත්වය මේ විදිහට පැවතුනොත් අපිට මේ මාස 3ේම මේ தත්ත්වයෙන් පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා.
1: දිනමින පුවත්පත සඳහන් කරන ඉඳන ගැටලුව දින දෙකක් ඇතුළත විසඳනවා කියලා බලශක්ති ඇමති පාර්ලිමේන්තුවේදී සඳහන් කළා කියලා අපි අවධානය යොමු කරමු. ඒ සම්බන්ධයෙන් තොරතුරු වලට අද සන්ධ්‍යා කරුණාරත්න සාස්වර්ණ විජේකෝණී වාර්තා වාරගෙන එන්නේ. ඇතුල් පිටවල අද තොරතුරු සටහන් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඉදිරි දින දෙක ඇතුළත ඉන්ධන පෝලි මාර්බුදය මුළුමනින්ම විසඳනු ඇතැයිද අන්තර්ජාතික වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ පෞද්ගලික ඉන්ධන සමාගම් දේශීය වෙළඳපළට ඉන්ධන සැපයීම සීමා කිරීම හේතුවෙන් ඉන්ධන පෝලිම් නිර්මාණය වී ඇති බවද බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහා මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අන්තර්ජාතික වෙළඳපොලේ මිල ඉහළ ගොස් ඇති පසුබිමක පවතින දේශීය මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට නොහැකි බව පෞද්ගලික සැපයුම් කරුවන් රජයට දැනුම් දී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එම සමාගම් වෙළඳපොලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය අඩු කර ඇති අතර එය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතර බරක් වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය වෙළඳපොලේ ඩීසල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බවත් පෞද්ගලික සැපයුම්කරුවන්ගේ මෙම කප්පාදුව පියවා ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව සංස්ථාව විසින් වෙළඳපොලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය මේ වන විට වැඩි කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි දිනමින පුවත්පතේ සටහන. පෞද්ගලික ඉන්ධන සමාගම් සමග ඇති ගිවිසුම් අනුව එක් එක් පෙරවුම් හලට සැපය යුතු නිශ්චිත ඉන්ධන ප්‍රමාණයන් නියම කිරීමට රජයට ඍජු බලයක් නොමැති නමුත් රට තුල අවම ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට සමාගම්වලට බල කිරීමට රජයට හැකියාව ඇතැයිද ඔහු සඳහන් කළා. ඒ අනුව රට තුල අවම තෙල් තොගයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනටමත් අදාළ සමාගම් වලට දැනුම් දී ඇති බවත් ඉදිරියේදී ඒ අනුව කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා. තවද පෞද්ගලික සමාගම් ණය පදනම මත ඉන්ධන අලෙවි නොකිරීමටත් ඛනිජ තෙල් සංස්ථාව දින 3ක ණය පහසුකමක් ලබා දීමත් හේතුවෙන් සංස්ථාවේ ඉන්ධන සඳහා ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ ගොස් ඇතැයිද සංස්ථාව මෙම අමතර බර බාර ගැනීමත් සමග එළඹෙන බදාදා හෝ බ්‍රහස්පතින්දා වන විට ගැටලුව විසඳනු ඇති බවත් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කියලයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන. මැද පෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කළද ජනතාව මත සමස්ත බර පැටවීමකින් තොරව සැලකිය යුතු සහන ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
3: 57ක් දුන්නා. මේවර බිලියන 41ක් දුන්නා. රජය විසින් භාණ්ඩාගාරයේ දැම්ම තෙල් වලට සහනයක් ලබා දෙන්නට. තෙල් සමාගම විසින් කොටසක් දරා ගන්නවා. ගිය සැරේත් මේ ප්‍රශ්නය ටිකක් මේ ආකාරයට පැනනගුණා. සමහර සමාගම කිව්වා මේ මුදලත් ඔවුන්ට මදි කියලා. අතන මේකේ වෙන්නේ ඔවුන්ගේ ලාභ පංගු අඩු වෙන එක. එතකොට ඔවුන් වෙළඳ පොළට නිකුත් කරන තෙල් ප්‍රමාණය අඩු කරනවා. ලෝක වෙළඳ පොළේ තෙල් මිල වැඩි වෙනකොට පුජ්ජලික සමාගම විසින් නිකුත් කරන ලබන ෂෙයාරයක අඩු වෙනවා. මෙතන ඒෂියායක අඩු වෙනකොට සේල් සංස්ථා නිකුත් කරන ෂෙයාරයක වැඩි වෙනවා. දැන් මේවර තෙලලා තියෙන එකම තමයි. දැනට ගත්තොත් ඔටෝ ඩීසල් 2025 ජනවාරි මාසයේදී තෙල් සංස්ථාව නිකුත් කරේ 55%, මාකට් ෂෙයාරයක 355, අද දැන් වෙනකොට 76 දක්වා මාකට් ෂෙයාරයක තෙල් සංස්ථාව වැඩි වෙලා තිබෙනවා. ඊට සාපේක්ෂව ඉන්දියන් ඔයිල් සමාගමේ 25 ජනවාරි වල 21ක් තිබුණු මාකට් ෂෙයාරයක අද වෙනකොට 12 දක්වා අඩු වෙලා තිබෙනවා. මේ ආදී හැටියට නස් වෙනවා. පෙට්‍රල්වත් මෙච්චර නැති වුණාට පෙට්‍රල්වත් මේක තමයි පෙන්වුම් කරන තත්ත්වය. පෙට්‍රල් නම් 157ක් තිබුණ 2025 ජනවාරි වල 26 ඔක්තෝබර් වෙනකොට 163 දක්වා තෙල් සංස්ථා මාකට් ෂෙයාරයක වැඩි වෙලා තිබෙනවා. ඊට සාපේක්ෂව තෙල් සංස්ථාව 22 ඉඳලා 21 දක්වා අඩු වෙලා තිබෙන පොඩි අඩුවීමක් තියෙනවා. ඉතින් මේ තත්ත්වය කළමනාකරණය කරගන්නට කටයුතු කරන්නේ තෙල් සංස්ථාව තෙල් සැපයීම අඛණ්ඩව කරගෙන යනවා. හැබැයි රටේ ප්‍රධාන පෙළ ස්ථාන 55ක් තිබෙනවා. තෙල් සංස්ථාවේ පිරවුම්හල් නොමැති. ඒකට දැන් අපි ඒ අවට තියෙන පිරවුම්හල් වලට වැඩිපුර තෙල් ලබා දෙමින් ඉන්නවා. ඒක තමයි මේ වෙලාවේ කරමින් ඉන්නේ. අපි තෙල් සමාගම් වලටත් කියන්නේ මේ වෙලාවේ ලාභය ගැන හිතන්න නැතුව ජනතාව වෙනුවෙන් තෙල් සපයන්න. ඒක තමයි කළ හැකි දේවන්නේ. ඉතින් මේ වැනි තත්ත්වයකදී ලෝකෙම පවතින තත්ත්වයකදී මේකට මොහොන දෙන්න අපි කටයුතු කරගෙන යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේසරේ නෙවෙයි මුල ඉඳලම සහ අපිට ඔය කියන විස්තරණ අය පහසුකම් ලබා දෙන්නත් පෙර සිටම මූල්‍ය අරමුදල ඉන්නේ මෙවැනි විදුලිය, ජලය, තෙල් වැනි සැපයීම් වලදී පිරිවැය ගලපන්න කියන එක. ඒක මම හිතන්නේ අලුත් දෙයක් නෙවෙයි. ඒක තමයි ඒ අය කියන.
0: අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සෝදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරු අපි සෝදානම් තවත් පුවත් රැසක් ඔබ වෙත අරගෙන යන රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් න්ියුස් ඇලට් එක. ලක්හඬ මෝර්නින් න්ියුස් ඇලට් අහගෙන ඉන්න වෙලාව 6:30.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: සොදානම් මේ දවස්සේදී ජාතික ලොතරැයි මණ්ඩලය දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න ඊයේ ඔක්තෝබර් මාසයේ 6 අඟහරුවාදා දවස මහජන සම්පත 6332 ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ අංක සටහන් වෙනවා. අංක 2 අංක 8 අංක 5 නැවතත් අංක 5 අංක 4 සහ අවසානයටත් අංක 5 විදිහට. ගොවිසෙත 4574 ජයග්‍රහ දිනුම් වාරයේ එක්ස් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ අංක අංක 1 අංක 6 අංක 11 සහ අවසානට අංක 32 විදිහට සටහන් වෙනවා. මෙගා පව 2680 ජයග්‍රහ දිනුම් වාරයේ ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ සුපිරි අංක 22 අනිකුත් ජයග්‍රහ අංක 25 අංක 37 අංක 56 සහ අවසානට අංක 58 විදිහටයි සටහන් වෙන්නේ. දන නිධානය 2362 ජයග්‍රහ දිනුම් වාරයේ එක්ස් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 15 අංක 26 අංක 37 සහ අවසානට අංක 54 විදිහටයි සටහන් වෙන්නේ. හඳහාන 1641 ජයග්‍රහ දිනුම් වාරයේ සිංහ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක 1 අංක 33 අංක 34 සහ අවසානට අංක 46 සටහන් වෙලා තියෙනවා. අද සම්පත 907 ජයග්‍රහී දිනුම් වාරයේ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 5 නැවතත් අංක 5 අංක 4 සහ අවසානයටත් අංක 5 විදිහටයි සටහන් වෙන්නේ. NLB ජය 600 ජයග්‍රහී දිනුම් වාරයයි දවසේදී ක්‍රියාත්මක වුණේ. ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 5 අංක 3 අංක 2 සහ අවසානයට අංක 8 සටහන් වෙලා තියෙනවා. සුබ දවසක් 448 ජයග්‍රහී දිනුම් වාරයේ අරගෙන බලන්න ඔබ මෙලෙදිගත් සුබ දවසක් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රාහී ලග්න සංකේතය කුම්භ ලග්න සංකේතයද කියලා. ජයග්‍රාහී අංක 5 අංක 23 සහ අවසානට අංක 47 විදිහටයි සටහන් වෙන්නේ. දෙකම අපි මතක් කරනවා වැඩි වැඩියෙන් මිලදී ගන්න ජාතික ලොතරැයි මණ්ඩලෙන් ලොතරැයි පත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ලක්හඬ මෝර්නින් න්ියුස් වලට අගෙන ඉන්න වෙලාව 6:32.

0: Radio ITN.
1: වෙලාවද 6:37.
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
1: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සියලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 එන්.එල්.වී. දනඩ දහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්

0: කරන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව මෝනින් නිවුස් ඇලර්ට්
1: වෙලාව දැන් 6යි විනාඩි 46 අපි විරාමයේ ප්‍රථමව සඳහන් කළා මේ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් තොරතුරු අද ලාකන් ප්‍රවෘත්තියන්ශත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිනවා පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන බෙදා හැරීම සීමා කිරීම හේතුවෙන් මතු ඇති තත්ත්වය අද හෝ හෙට වන විට යම් තාක් දුරකට සමනය වන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කරන අදහස් සම්බන්ධයෙන් තොරතුරු
2: 24/11 වෙනි දින අපි අන්‍යෝන්‍ය අවසන් කිරීමේ ගිවිසුම තමයි ඉදිරිපත් කරේ. හැබැයි මීට පැවති හැම කොන්දේසියක්ම 2022 තමයි අවසන් කොන්දේසිය ඇතිර කළ තියෙන්නේ. ඒ කොන්දේසි වලින් තමයි ওই ඉන්ධන බෙදා හැරීම සහ මිලකරණය සම්බන්ධයෙන් කටයුතු කළ තියෙන්නේ. යුනයිටඩ් පෙට්‍රෝලියම් එක සමග පමණක් 2025/11 මෙහෙම කොටස අවසන් කරනකොට ඒ ගිවිසුම තමයි අපේ කාලෙදී අත්සන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මැද පෙරදිග තත්ත්වයත් එක්ක ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගියා. ඩීසල් මිල පෙබරවාරි මාසෙ තිබුණේ ඇමරිකානු ඩොලර් 80 8යි. පෞගිය අගෝස්තු මාසෙ වෙනකොට මේක 156 දක්වා වැඩි වුණා. දැන් මේ වෙනකොට සැප්තැම්බර් මාසේ ඇවරේජ් වැලියු එක 178 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ පෞද්ගලික සමාගම් කියනවා ලංකාවේ දැන් තියෙන වෙළඳ පොලේ මිලට ඒගොල්ලන්ට විකුණන්න බැහැ කියලා. නමුත් අපිට ඒකට සාපේක්ෂව මිල වැඩි කරන්න හැකියාවක් නැහැ. මේකත් එක්ක ඒගොල්ලෝ වෙළඳ පොලට නිකුත් කරන ඉන්ධන සීමා කරලා තියෙනවා. උදාහරණයක් ඇරෙට ගත්තොත් ලංකා IOC සමාගම පෙබරවාරි මාසයට සාපේක්ෂව ඔටෝ ඩීසල් 145කින් වෙළඳ පොලට ප්‍රසන්ට 145කින් අඩු කරලා තිනවා සුපර් ඩීසල් එක 187කින් ආදි වශයෙන් අඩු කරලා තිනවා 92 ඔක්ටේන් එක 103කින් සයිනපෙක් එක 166කින් ඩීසල් අඩු කරලා තිනවා 92 130කින් ආදි වශයෙන් අඩු කරලා තිනවා මේකත් එක්ක ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට අතිරේක බරක් ඇවිල්ලා තිනවා පෙබරවාරි මාසේ සාපේක්ෂව ඩීසල් ප්‍රමාණය 127කින් වෙළඳපොළ නිකුත් කිරීම වැඩි කරලා තිනවා 144කින් සුපර් ඩීසල් වැඩි කරලා තිනවා 107කින් ඔක්ටේන් 95 සහ ඔක්ටේන් 92 109කින් වැඩි කරලා තිනවා එතකොට මම අර කලින් කිව්වා වගේ මේ තියෙන ගිවිසුම් 90 කිසිලෙසකින් අපිට ඉන්ධන හල් සඳහා මෙන්න මේ විදිහට නිකුත් කරන්න කියලා නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. විශ්වාස කරනවා මේ අමතර බර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබා ගන්න නිසා බදාද බ්‍රහස්පතින්ද වෙනකොට මේ ප්‍රශ්නය යම් තාක් දුරට සමනය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කර කතානායකතුමනි.
1: බාල බෙහෙත් 4ක් වහාම ඉවතට වෛද්‍ය සැපයුම් අංශයෙන් රෝහල් වලට චක්‍රලේඛයක් අද විමුක්තේ ශ්‍රොද්‍රිගෝ වාර්තාව අරගෙන එනවා ලංකාදීප පුවත්පතට බාල ප්‍රමිතියෙන් නියුත් කෝඇමොක්සිලිව් මිලිග්‍රෑම් 1200 එන්නත් කාණ්ඩ 4ක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා උපදෙස් ලබා දී ඇතැයි වෛද්‍ය සැපයුම් අංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා කියලා තමයි අද සඳහන් කළ තියෙනේ ලංකාදීප පුවත්පත ඇතුළු පිටවලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. ඒ අනුව මේ කාණ්ඩ 4 නම් සඳහන් කරමින් අද වාර්තා කළ තියෙනවා කෝඇමොක්සිලිව් එන්නත වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශ රෝහල් සහ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබෙනවා. P15001 P15018 සහ P15002 යන කාණ්ඩාංක සහිත කෝඇමොක්සිලිව් වෙන්නත් වහම් භාවිතයෙන් ඉවත් කරන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. එම ඖෂධය බොක්ලෑව් 1.2 යන වෙළඳ නාමයෙන් චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආරක්ෂාව සහ අවදානම් ඇගැයීම අනු කමිටුව විසින් පසුගිය 21 වෙනිදා ගනු ලැබූ තීරණයක් සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරයේ රසායනාගාර වාර්තා 4ක් පදනම් කරගනිමිනුයි මෙම පියවරගෙන තිබෙන්නේ කියලයි එම චක්‍රලේඛයේ සඳහන් වෙන්නේ කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. චරිත් දිවිනසාගෙන ඇත්තේ නවක වදයට සිසුන් 11ක් සබරගමුව සරසවියෙන් නෙරපයි. තවත් තිදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි. අද මේ සම්බන්ධිනොත් තොරතුරු අරගෙන එන ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු අද ලසන්ත නිරෝෂණ පෙරේරා සහ නාලක ජේ හෙට්ටිආරචි වාර්තාව අරගෙන එන්නේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ෂාන් නැමැති සිසුවා සෙදිවේ නසාගෙන මේ ඇමට නවක වද සිද්ධියක් බලපෑවායයි කියන චෝදනාව අනුව එහි පාලක සභාවෙම විශ්වවිද්‍යාලයේ සිසුන් 11 දෙනෙකු විශ්වවිද්‍යාලයේ නිරපා හැරීමටද තවත් 3 දෙනෙකු ගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමටද තීරණය කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේගේ සිසු 8 සහ අනෙකුත් සිසුන්ට හිරිහැර කිරීම සහ ශාරීරික මානසික තර්ජන එල්ල කිරීමට අදාළ බරපතල විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වූ නිල පරීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් පසුගිය සතියේදී නිකුත් කරනු ලැබුවා. ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස මෙම සිසුන්ගේ ලියාපදිංචිය ස්ථිරව අහෝසි කරනු ලබන අතර අභ්‍යන්තර ශිෂ්‍යයෙකුගේ කිසිදු අයිතිවාසිකමක් හෝ වරප්‍රසාදයක් තවදුරටත් හිමි නොවන බවද සිසුන් 14 දෙනාට විශ්වවිද්‍යාල පරිපාලනය ලබා දුන් තීරණය පාලක සභාවේ නියෝගය පරිදි සබරගම විශ්වවිද්‍යාල මහාචාර්ය එස්.ඒ. අරියදුරේ මහතා දැනුම් දී ඇති බව විශ්වවිද්‍යාල පරිපාලනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. උපකුලපතිවරයාගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව විශ්වවිද්‍යාල භූමියට, පීඨවලට, නේවාසිකාගාර පරිශ්‍රවලට හෝ විශ්වවිද්‍යාලය මගින් පාලනය වන යම් දේපලකට ඇතුළු වීම හෝ රැඳී සිටීම ඒ අනුව මෙම සිසුන්ට සපුරාම තහනම් කියලායි සඳහන් වෙන්නේ. 2023 වර්ෂයේ අප්‍රේල් මාසයේ 29 වෙනිදා චරිත් දිල්ෂාන් නම් සිසුවා ඔහුගේ නිවස තුලදී සියදි විනසාගෙන මරමුවටපත් වුණා. විශ්වවිද්‍යාලය තුල ක්‍රියාත්මක වූ දැඩි නවක වදය සහ ශාරීරික මානසික හිංසනය දරා ගැනීමට නොහැකිව ඔහු තම නිවසේදී සියදි විනසාගත් බව ඔහුගේ මව්පියන් සඳහන් කළ අතරේ සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළා. නවක වද සිද්ධියට සම්බන්ධ බවට එම විශ්වවිද්‍යාලයේ සිසුන් 14 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන නඩු පවරනු ලැබුවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය ලංකාදීප පුවත්පතේ මේ විදිහට සටහන් කරලා තියෙන්නේ. කතානායකට එරෙහිව සිකුරාදා විශ්වාස භංගයක්. අජිත් පී පෙරේරා අද සඳහන් කරනවා කියලයි රනිල් ධර්මසේන දිවයිනට ගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. අනිකත් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. කතානායකවරයාට එරෙහිව ලබන සිකුරාදා විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. විශ්වාස භංගයට අත්සන් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියා. ඉන් අනතුරුව නැගී සිටි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ කතානායකවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් මීළඟට එන පළමු පාර්ලිමේන්තු සතියේදීම එය විවාදයට ගන්නා ලෙසයි කියලයි සඳහන් වෙලා තියෙන්නේ. අද එම විශ්වාස භංගය හැකිනම් හෙට ඉදිරිපත් කළහොත් සිකුරාදා විවාදයට ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද වාර්තාව දිවයින පුවත්පතේ. එතෙක්කම දිවයින පුවත්පතේම තවත් පුවතකටයි මේ අවධානය. එදා ආණ්ඩුවට තරුපෙන් වූ පේසාලේ තෙල් ලණුව අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා දීර්ඝ විස්තරයක් සහිතව. ඒත් එක්කම සඳහන් කරලා තියෙනවා නීතිය නවන්න ලක්ෂ 4ක් අල්ලස්ගත් සුරාබදු 4ක් වසර 28ක් මහවුලුගෙට ලක්ෂ 17ක දඩයකුත් නියම වෙයි කියලා දේජේ අබේනායක වාර්තාව අරගෙන එනවා. දිවයින පුවත්පතේ මේ සම්බන්ධිනුත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා දිවයින පුවත්පතේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පත සටහන් කරලා තියෙනවා මේ කතානායක විශ්වාස භංගය සම්බන්ධයෙන් තොරතුරු දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධිනුත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඒත් එක්කම දිනමින පුවත්පතටයි මේ අවධානය. පෝට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රී කහඳගම ඩුබායි රටේදී කුඩු ජාවාරමුන් සමග සාද පවත්වලා අයිස් සමග මිනිහානේදී හසු වෙයි දින 3ක් රැඳවුම් නියෝග කියලා ද ගයන් කුමාර වීරසිංහ සාකිලා නදීෂානි බණ්ඩාර දිනමිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. කහඳගම අපේ සමාජිකයෙක් නෙවෙයි, පොහොට්ටු මහලේකම් සාගරකාරී වසම් කියයි කියලත් සඳහන් කළා තියෙනවාද. මේව තමයි අද පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් කරලා තියෙන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරු අපි සූදානම් තවත් පුවත් රැසක් ඔබ වෙත අරගෙන එන විදේශ තොරතුරු, ක්‍රීඩා තොරතුරු සහ කාටුන්ස් රැඳි ශ්‍රේණි ගැන ආරාධනා කරන FM 93.5 93.7 ලකඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.
0: මෝර්නින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව දෙහයයි විනාඩි 50යි.

0: වෙලව දෙහයයි විනාඩි 54 එපිසෝදනම් විදෙස් තොරතුරු වලට අවධානය යොමු කරන්න. යේමන රජයේ හමුදාව රතු මුහුදේ බලය අල්ලයි. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව සඳහන් කළ දෙන තොරතුරු සියලුම පුවත්පත් හුතේ සංවිධානයට දැඩි ප්‍රහාර කියලායි සඳහන් වෙන්නේ. සෞදි ගුවන් තොටුපළ දෙකකට හුතේ මිසයිල් ප්‍රහාරයක් කියලාද චාරූප සමගින් තොරතුරු සටහන් වෙනවා. යේමන් රජයේ හමුදාව හුති සනාද සංවිධානයට එරෙහිව දැවැන්ත ප්‍රහාර මාලාවක් ආරම්භ කරමින් රතු මුහුදේ බාබ් අල් මන්ඩේබ් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සෞදි අරාබියේ ගුවන් හමුදාවේ සහය ඇතිවයි මේ ප්‍රහාරය සිදු කර තිබෙන්නේ. මීට පෙර හුති සංවිධානය අත්පත් කරගත් රතු මුහුදේ පිහිටි මොකාදූපත් නගරයේ බලයත් තහවුරු කරගත් බව යේමන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරලා තියෙනවා. කෙසේ වෙතත් එම නිවේදන හුති සමාජිකයන් ප්‍රතික්ෂේප කර ඇතැයිද තොරතුරු සටහන් කළ තියෙනවා කියලයි වාර්තා වෙලා තියෙන්නේ. එදෙකම පාකිස්තානය සහ තුර්කිය හමුදා සහයට සූදානම් කියලත් සඳහන් වෙනවා. දිගින් දිගටම සිය පාලන ප්‍රදේශවලට එළවන ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් හෝති සංවිධානය සෞදි අරාබියේ ගුවන් තොටුපළ දෙකකට දැවැන්ත මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. සෞදි මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා කියලා වාර්තා කරලා තියෙනවා. ඒත් එකම සෞදි අරාබියේ දකුණු දෙසින් පිහිටි ජසා නගරයේ කිං අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් ගුවන් තොටුපළට සහ නජ්රාන් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ එම බැලස්ටික් සහ ක්‍රූස් මිසයිල් ප්‍රහාරවලින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල් ලබා තිබෙනවා කියලා සඳහන් වෙනවා. ගුවන් තොටුපළේ ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම් වලට දැඩි හානි සිදු වූ බව සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා කියලත් අද වාර්තා කරලා තිබෙනවා. ඒත් එක්ක මේ නොබෙල් ත්‍යාගලාභීන්ගේ ලයිස්තුව නිකුත් වෙයි කියලත් අද සඳහන් වෙනවා. වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගයේ ඇමරිකාවේ කාල් ඩයිසරොත් සහ ජර්මානු වෛද්‍ය විශේෂඥ වන පීටර් හෙගමන් සහ ජෝර්ජ් නේගල්ට කියලත් අද උන් තිදෙනාගේ චාරූප සමගින් තොරතුරු සටහන් වෙනවා. භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය බෙල්ජියමේ ෆ්‍රැන්සිස් හෙල්සන්ට කියලත් අද සඳහන් වෙනවා. මේවා තමයි අද සඳහන් වෙලා තියෙන්නේ විදෙස් තොරතුරු විදිහට. අපි සූදානම් ක්‍රීඩා පිටුවටත් අවධානය යොමු කරන්න.
1: Sports Roundup.

0: ශ්‍රී ලංකා ප්‍රහාර හමුවේ මොරිසස් හඬා වැටෙයි. පිටපිට පස්වැනේ පාපන්දු ජය වාර්තා කළ ශ්‍රී ලංකා FIFA ශ්‍රේණිගත කිරීමේ තවත් පියවරක් ඉදිරියට කියලායි වාර්තා කළ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ප්‍රින්ස් ගුණසේකර අද වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම අද සඳහන් කළා තියෙනවා චමරි සමග චරණී වර්මයි සටනේ කියලායි ප්‍රින්ස් ගුණසේකර ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන්ලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අද සඳහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු මුලින්ම මේ පිටපිට පස්සනේ පාපන්දු ජය වාර්තා කළ ශ්‍රී ලංකාව FIFA ශ්‍රේණිගත කිරීමේ තවත් පියවරක් ඉදිරියට ආ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට ශ්‍රී ලංකා පාපන්දු පිළට වඩා ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉහළින් සිටින මොරිසස් පාපන්දු පිළ ගොල 3-2 ශ්‍රී ලංකා පිළ මෙරට පාපන්දු ඉතිහාසයේ පළමු වරට පිටපිට පස්සනේ පාපන්දු ජයත් වාර්තා කළා. මොරිසස් අගනුවර ශාන්ත පියරේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවති FIFA ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයේ ජයත් සමගයි ලෝක ශ්‍රේණිගත කිරීමේ 186 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා පිළ තවත් පියවරක් ඉදිරියට තබමින් 185 වැනි ස්ථානයට පිවිසෙයි කියලයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම මේ සඳහන් වෙන ගෙවි ගිය සැප්තැම්බර් මාසයේ සඳහා වන ICC දක්ෂතම ක්‍රීඩිකා සම්මානයේ ශ්‍රී ලංකා නායක චමරි අතපතු නිර්දේශ වී තිබෙනවා. චමරි සමග එම සම්මානය දිනා ගැනීමට සටන් බිමට පිවිස තිබෙන්නේ ඉන්දිය ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන ශ්‍රී චරණී සහ ශෆාලි වර්මයි කියලායි අද සඳහන් කරලා තියෙන්නේ. එතකම රුමේෂ් තරංග ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩකයා වීමේ සටනට කියලත් අද සඳහන් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සීලම් පුවත්පත් අද සඳහන් කරලා තියෙනවා. ලංකාදීප පුවත්පත් සහ දිවයින පුවත්පත් ප්‍රධාන ශිරස්තල විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ 2026 වසරේ ලෝ විශිෂ්ටතම මල්ල ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා තරගයට එක් වී සිටිනවා කියලයි වාර්තා වෙන්නේ. ඉතින් අපි ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා ඒ විශිෂ්ටතම මල්ල ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට හැකි වේවා කියලා ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් අපි සූදානම්. ක්‍රීඩා පිටුවෙන් කාටුන්ස් මොනවද කියලා බලන්න යන්න. දිනමින අද අංජනගේ කාටුනේ ඇතුල් පිටුවලයි සඳහන් වෙලා තියෙන්නේ. ඊට කලින් අපි අවධානය යොමු කරනවා අද ලංකාදීප පුවත්පතට. අද කොහොමද පංකජ රුවින්දගේ සරදම් සටහන් වෙන්නේ කියලා බලන්න. කාඳගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකෙක් නෙවෙයිලු. අපොයි එහෙම කෙනෙක්ද එදා අර අරගලේ වෙලාවේ ගුටි කෑවි කියලායි සඳහන් වෙන්නේ ලංකාදීප පුවත්පතේ. අපි දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාඩුනේටත් අවධානය යොමු කරමු. දිට්වා වලින් නායගිය රේල් පාර අලුත් වැඩියා කරලා විවෘත කළාට ඒ පාරම පස් කන්දක් කඩා වැටිලා කෝච්චියක් පීලිපැනලලු. හදිසියේ විවෘත කරලා දාගත්තු ලකුණු ටිකත් නායගිහින්ද කියලා තමයි සඳහන් කරන්නේ අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ. ඒත් එක්කම අපි දිවයින පුවත්පතේම ඇතුල් පිටුවල ශ්‍රී සමයන් කාටුනේටත් අවධානය යොමු කරමු. ශිරන්ති සිංගප්පූරුවේ ඉඳන් ඇවිත්ලු. එයා බස් සතිය ඉවර වෙන තාක් කලින් නිවුස් කරලියේ සිරිලිය සතිය පටන් ගනී වගේ කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ ශ්‍රී සමයන් කාටුනේ. අපි ඕකයි තත්ත්වය අනුරාධගේ කවි පන්තියෙන් අද ලක්කන මෝර්නින් නිවුස් ඇලට් නිමා කරන්නයි සූදානම් වෙන්නේ. බෙදා හැරීමේ ප්‍රශ්නයක් හටගෙන ඉන්ධන පෝලිම්ය ෂෙඩ් ළඟදී තැන තැන කරුණාතිලක අනුරගේ ඔළුව ගිනිගෙන උන්නැහැ තනිව ඇවිදන් යනවා බැන බැන කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන් කරලා තියෙන්නේ. අපි අදට ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් මේ විදිහට නිමා කරන්නයි සූදානම් වෙන්නේ. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: ඔබගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් FM 93.5 FM 93.7 ලකන Radio ITN.
1: Good morning, Ode Hatayneng.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
6: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
7: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400
8: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්
9: මම නම් දැන් මානම රිලැක්ස්
10: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
11: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
12: සහයෝගීතා අනුග්‍රහය
7: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
13: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: සුබෝදසන good morning
1: good morning
0: අපි හද අලුත් දවසක් නේද අද මේ හද අදගත්තු ඔක්තෝබර් මාසේ 7 වෙනිදා
1: බදාදා
0: දවසේ අපි වැඩ කටයුතු පටන් ගන්නකොට කද්දෝ පොඩි තියන පොඩි අපහසුතාවය මේ
1: මට දැනෙනවා මාත් මේ බලනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා
0: මේ කලින් ඉඳලා ගියාය මේ හරියට කරේ නැතුනහම දැන් ඉන්න අයට කරන්න අමාරුයි
1: ඔයා මොකක් ගැනද කියන්නේ
0: නෑ ඕන තැනකට නෑ ලේසිම වැඩි කලින් ඉඳලා ගියායට බයින් එක
1: තමයි බයින් එක තමයි කරන්නේ
0: මේ ඒක ඉඳ මම මේ මේකලාට පොඩි මේවයක් දැම්මේ මේ අතීතයට බැන බැන ඉන්නවට වැඩිය වර්තමානයේ නේද තමන් සහ එහෙම නැත්නම් අනාගතේ දහා අපි කියන්නේ පොසිටිව් විදිහට බලන එක විශේෂයෙන්ම මේ අපි වගේ රටවල උදවියට හුරු නැහැ.
1: ඔව්.
0: අපි ගොඩාක් වෙලාවට කරන්නේ අතීතයට බැන බැන ඉන්නවා. ඔව්.
1: තමන්ගේ වැරදි තනි තැනට දාලා ඉන්නවා.
0: ඔව්. ඊයේ දවසේ ඔබට වෙච්ච ඔබේ අතින් වෙච්ච අතපසුවීම් අද දවසෙත් ඔබ අරගෙන ඇවිල්ලා සහ ඔබ තව කෙනෙක්ට ඒ නිසා ඇඟිල්ල දික් කරන අන්න එහෙම මානසික වටපිටාවක් ඔබට තියෙන්න පුළුවන්. අපි හැමෝටම එහෙම දවස් තියෙනවා. ඊයේ ගැන දොස්පවරුම් නින්නට වැඩිය අද සහ හෙට සාර්ථක කරගන්නේ කොහොමද කියන එක විශේෂයෙන්ම අපිට වැඩිය ටිකක් වෙනස් අපි කියන්නේ ටිකක් සුදු මහත්තයෙක්ගෙන් අහලා බලන්න අද දවස කොහොමද කියලා ඔයාලා කොහොමද කියලා එයා කියනවා අද ඉතාම හොඳ දවසක් එයා මේ මොහොත එන්ජොයි
1: කරන්න
0: අපිට බෑ මේ මොහොත එන්ජොයි කරන්න අපි ගොඩාක් වෙලාවට විශ්වාස කරනවා මේ මොහොත හෝ එහෙම නැත්නම් ඊළඟ මොහොත ගැන අපි කනස්සල්ලෙන් දුකෙන් බයෙන් සැකෙන් එහෙම ජීවත්
1: වෙන්නේ.
0: හැබැයි ඔබට ඇති පොසිටිව් විදිහට හිතන යාළු ඒගොල්ලන් අහලා බලන අද කොහොමද? මේ වීකෙන්ඩ් එක කොහොමද? හෙට කොහොම වෙයිද? ඒගොල්ලන් තියෙන අර ලස්සන නිකන් මල් පිපෙනා වගේ බලාපොරොත්තු. හා ඉතින් මේ වගේ මිනිසුන් ඇසුරු කිරීම ඇතුලේ ඔබ හැම වෙලේම කවුද වෙන්නේ? පොහොසත් මිනිස්සෙක් වෙනවා. පොහොසත් කියලා කිව්වේ මුදලින් නෙමෙයි. සිතුවිලි අතින් සහ සාර්ථකත්වයෙන්. ඉතින් ඒ බව මතක් කරලා අපිට හිතුණා අද දවස පටන් ගන්න.
1: හෙට දවස අතීතයට බාර දීලා අද දවස ජීවත් වෙන්න.
0: ඔව් අතීතයට සාප කිරීම නේද? අද සහ හෙට සාර්ථක කර ගැනීමට හයියක් වෙන්නේ නැහැ.
1: නැහැ.
0: 7:11 වෙලාව.

0: අපි කැමති සල්ලි හම්බෙනවට නේද?
1: අනිවාර්යෙන්ම.
0: කවුද සල්ලි කැමති නැන්නේ? අපිව හම්බෙනවට. ওই ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. අපි හැම වෙලේම උත්සාහ කරන්නේ කීයක් හරි වැඩිපුර උපයන්න. ඒ උපයන්න අපි ඕන වැඩක් කරන්න ඉඩ තියෙනවා. සමහරු ඉතින් මිනිස්සු ඝාතන කරන්න.
1: අනිවාර්යෙන්.
0: ඊටත් එහා පැත්තට ගියොත් තව ඒව කරනවා. එක එක ජාතිව කරනවා. තමන්ගේ නේද? තමන්ගේ මිනිස්සු විනාශ කරලා දාන්න. කොන්ත්‍රාත් වලට.
1: ඇයි දේපල ගන්න?
0: ආයෙමත් තියෙනවා. ඒ කොහොමනත් මේ අවසානේ ගත්තම ඒගොල්ලන්ට තියෙන්නේ ධනය පිළිබඳ දැඩි ආශාවක්. එහෙම නැත්නම් බලය පිළිබඳ දැඩි ආශාවක්. ඔය ඔක්කොටම අතරමැද තියෙන තවත් මේ ඔය ඔක්කොටම සම්බන්ධ වෙන තව වචනයක් තමයි මද්ද්‍රව්‍ය කියලා කියන්නේ. අපරාධයක් නම් කොහේ හරි කොනක මුලක මේ මද්ද්‍රව්‍ය කියන එකේ සම්බන්ධයක් තියෙනවාමයි.
1: අනිවාර්යයෙන්.
0: ගොඩක් තැන්වල අපි දැක්කේ එහෙම. ඒ නිසා මේ ඔය විෂ මද්ද්‍රව්‍ය කියන එක සමාජයේට ලොකු විනාශයක් කරමින් ඉන්න මොහොතක රටම එකට වැඩසටහන ගෙනත් මතක් කරන්නේ මොනව හරි කළ සල්ලි හම්බ කරන අය, ඒ කියන්නේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරන අය නේද, ඒවට අනුබල දෙන අය, සපෝර්ට් කරන අය, අඩුවතර මේවා පාවිච්චි කරන අය, මේ සියලු දෙනාම ඒ කියන කාරණාවෙන් අපි ගලව ගන්න නම් අපිට පුරවැසි වගකීමක් තියෙනවා. අපි ඒ අයව ඇහුම්කන් දෙමු, ඒ අයට සහයෝගය දෙමු, ඒ අයව නිසි තැන්වලට යොමු කළා. අපි කියන්නේ පුනරුත්ථාපනය කරනවා කියන්නේ.
1: ඔව්.
0: අන්න ඒ වගේ ඒව හරි තැනට හරි සමාජයට ගමු.
1: ඔව්. ඉතින් ඒ හින්දා තමයි අපි මේ තීරණය ඔබට ගන්න කියලා කියන්නේ. විශේෂයෙන්ම මේ තීරණය අපි ගන්නේ අපේ තරුණ පරම්පරාව, අපේ දරුවෝ, අපේ සහෝදර සහෝදරියෝ, මේ හැමෝම වෙනුවෙන් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා රට මේකට ජාතික මෙහෙයුම, ජාතික වැඩසටහනට ඔබට කරන්න තියෙන එකම දේ, ඔබෙන් වෙන්න ඕනේ දේ තමයි 19:24 කතා කරන එක. හැම කෙනෙක් ගැන දන්නවා නම්, පිරිසක් ගැන හෝ පුද්ගලයෙක් ගැන හෝ ඔබ දන්නවා නම් ටග්ගාලා අමතමක් දීලා ඒ පිළිබඳ විස්තර දෙන්න 19:27. එහෙමත් නැත්නම් ඔයා ඒ වගේ දේවල් වලට අබ්බැහි වෙලා ඉන්නවා නම් හිත ඉන්නපා. ඒ ජීවිතෙන් ගැලවිලා ඔයාගේ හීනවලට යන්න තියෙන එකම ක්‍රමය තමයි 19:24 කතා කරන එක.
0: ඒ වගේම රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන මතක් කරන්නම්. ඔයාට ඔයාගේ අලුතෙන් හදන්න කල්පනා කරගෙන ඉන්න වහලට, ගෙදරට, ඒ ගෙදර වහල ගැන කතා කරන්නේ අපි. රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක දාන්න. මේක අලුත් තාක්ෂණික ක්‍රමවේදයන් සියල්ල අනුව කාලගුණ වෙනස් වීම වලට හැඩගැහිලා අන්න එහෙම නිෂ්පාදනය කරපු ෂීට් එකක්.
1: ඒ අපි එහෙම කියන්නේ ජල විකාශ කාලයපනේ සහ මැටි ආලේපනේ. හින්දා මැටි ආලේපනේ ගැන ඔබට මතක් කරොත් මේ උදේ පාන්දරම ගේ ඇතුළට සිසිල් බවක් එකතු කරනවා. එළිය කොච්චර රස්නේ දවසක් වුණත් ඒ රස්නේ කන්ට්‍රෝල් කළ තමයි නිවස ඇතුළට දැනෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ලස්සන පෙනුමක්, අලුත් පෙනුමක් අරගෙන එනවා ගේ ඇතුළට. ඊට පස්සේ අපි යමු ජල විකාශ කාලයපන පැත්තට. කොච්චර වැස්සත්, වැහි පිට වැහි දාහක් වැස්සත්, වැස්ස වතුර රැඳෙන්නේ නැහැ, කළු වෙන්නේ නැහැ, දියසවල බැඳෙන්නේ නැහැ, පර්ණ පෙනුමක් එන්නෙත් නැහැ, වතුර රැඳිලා දිරාපත් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ හින්දා අලුත් පෙනුමක් වගේම ශක්තියෙන් උසස් විදියට වගේ වහලා ආරක්ෂා කරගන්න ඕනි නම් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට අදම මාරු වෙන්න ඕනි.
0: විජේ නිෂ්පාදන කැමරස්ස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදනය හැමදාමත් කතා කරනා වගේ ලෝකෙ කොහේ ගියත් අපි අපේ රසයට, අපේ ගෙදර කෑම වේලක රස තමයි අපේක්ෂා කරන්නේ. ඒකට හේතුව ස්වභාවික කුළුබඩු නිෂ්පාදන තමයි අපි ගොඩාක් වෙලාවට ගෙදරදී පාවිච්චි කරන්නේ. ගෙදර මිරිස් කුඩු ටික හදාගන්න, මිරිස් ටික අඹරලානේ. එහෙම අතීතයක් අපිට තිබුණා. දැන් එහෙම නැති වුණත්, එහෙම කරන්න පුළුවන්කමක් වටපිටාවක් නැති වුණත්, අපි කඩේට ගිහිල්ලා වුණත් ගන්නකොට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගන්නකොට මතක් කරගන්න ඕනේ විජේ නිෂ්පාදන ගන්න. ඇයි අපි එහෙම ගන්න? 100%ක් ස්වභාවික කුළුබඩු රසය ඔබට දෙන්නේ විජය නිෂ්පාදන.
1: උදේ 7:20
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
2: එහෙමයි.
1: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
2: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
1: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
2: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
1: ඈ?
3: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ පිටිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: සුබ දවස.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා. තෑගි පැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: මම නම් දැන් මානම රිලැක්ස්.
8: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
9: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
10: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
11: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හඳහඩ බලා ගන්න.
12: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
13: ටේකියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
14: ඔක්තෝබර් 7 ජෆ්නා යුනියන් කොලෙජ් තෙලිපලයි.
15: සම්ධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
16: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක්යා සුරකිමු මගතොට.

0: හතයි විනාඩි 30යි හරියට වෙලාව ජාතික ලොතරැයි මණ්ඩලයට අපි එන්නේ ඊයේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික කියන්නේ. එමනම් අපි බලමු මුලින්ම අද දවසේ අපි බලන්නේ සුබ දවසක් ලොතරැයිය කුම්භ ලග්නය ජයග්‍රාහි ලග්නේ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අංක 5 අංක 23 අංක 47 තමයි ජයග්‍රාහි ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ. ජය ලොතරැයිය ගත්තනම් අද දවසේ ආරක්ෂරය අංක 5 අංක 3 අංක 2 සහ අංක 8. ඒ වගේම අද සම්පත ගත්තනම් අංක 4 අංක 5 අංක 5 අංක 4 අංක 5. ඒ වගේම අංක 5 අංක 5 අංක 4 අංක 5 ජී අක්ෂරය තියෙන්න ඕනේ. හඳාන ලොතරැයිය සිංහ ලග්නයේ අංක 1 අංක 33 අංක 34 සහ අංක 46. ධන නිදානය ගත්තනම් x අක්ෂරයත් එක්ක අංක 15 අංක 26 අංක 37 සහ අංක 54. මෙගා පව ආරක්ෂරය ප්‍රසාද අංක අංක 22 ජයග්‍රහය අංක 25 37 56 සහ 58. ඒ වගේම ගොවිසත ලොතරැයිය තිය දවසේ දිනුම් මැද්ද x අක්ෂරය අංක 1 අංක 6 අංක 11 සහ අංක 32. මහජන සම්පත g අක්ෂරයත් එක්ක අංක 2 අංක 8 අංක 5 අංක 5 අංක 4 අංක 5. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේ දිනුම් මැද්ද වාසනාවන්ත ප්‍රතිඵල. ඉතින් ඔබට පුළුවන්කමක් තියෙනවා අදත් ටිකට් එකක් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලෙන්. විශේෂයෙන්ම දශක 6ක් පුරාවට ඔබට කෝටි ගණනින් මිලියන ගණනින් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග හිමි කර දෙන ලොතරැයි ලෝකයේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් රට පුරාම වාසනාවන්තයෝ බිහි කරමින් යන ගමනේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් තවත් වාසනාවන්ත ඔබ වෙනුවෙන් හඳුන්වා දුන් ලොතරැයි පතක් තියෙනවා. ඒ තමයි ආයුබෝ කියන ලොතරැයි. ආයුබෝ ආයුබෝ අලුත්ම එක.
1: ඔව්.
0: ඉතින් ආයුබෝ ලොතරැයි කියන්නේ දිනුමක් ඇතත් නැතත් ඔබට අවස්ථාවක් තියෙනවා දහසක් හදවත් සුවපත් කිරීමට. ඉතින් සතියේ දින 7 පුරාම මේ ලොතරැයි දිනුම් අදිනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ දැන් මේ ආයුබෝ ලොතරැයි මිලදී ගැනීමට ඔබ වැය කරන පුංචි රුපියල් 40 රටේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ඍජුවම දායකත්වය ලබා දෙනවා කියලා. ඉතින් පහුගිය දවසක මේ මීදලම් ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය සිද්ධ වුණා. රාජාංගනයේ ප්‍රාදේශීය රෝහල වෙත උපකරණ ප්‍රදානය සිද්ධ වුණා. ඒ වගේම නිකවරටිය ඔයි වන්නිනායක මධ්‍ය මහාවිද්‍යාලයේට අත්‍යවශ්‍ය උපකරණ බෙදා දීම සිදු වුණා. ඉතින් මේ වගේ සමාජ සත්කාරක ප්‍රජා සත්කාරක වැඩසටහන් කරනාවක් සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඒ නිසා ජීවිතයේ සිහිනයට වාසනාවී ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය අදත් වාසනාවන්ත ටිකට් එකක් ගන්න කියලා මතක් කරනවා.
1: ඒත් එකම වෙලාවත් මතක් කරන්න උදේ 7 වෙනාඩි 34යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
1: සුබ දවසක්
2: අලුත් වෙලා පහසු වෙලා තැහි පැඩි වෙලා දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: හතයි විනාඩි 37 වෙලාව ෆෝන් එකේ ෂෝට් වීඩියෝ බලන ආදරණීය බුද්ධිමත්
1: ජනතාවනි
0: ඔබටයි මේ කතා කරන්නේ. TikTok එකේ ඉන්න Facebook Reels බලන YouTube Shorts වගේ දේවල් බලන තප්පර 15 30 කෙටි වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්න අයටයි මේ කතාව කියන්නේ.
1: හා
0: මේකට කියන්නේ බ්‍රේන් රොට් කියලා. ඒ කියන්නේ මොළය දිරාපත් වීම.
1: හා
0: මොළේ දිරනවා මොළේ දිය වෙලා යනවා කියලා කාට හරි කිව්වොත් පිස්සුද කියලා කියන්න පුළුවන්. ඔය ෂෝට් ෆෝම් වීඩියෝ කියන එක කෙටි වීඩියෝ නිසා අපේ මොළයට හානියක් වෙනවා කියලා විද්‍යානුකූලව තහවුරු
1: කරනවා.
0: 2022 දී කරා මියුනික් පරීක්ෂණය. මේක ඇත්තද කියලා හොයාගන්න 2022 අවුරුද්දේ ජර්මනිය මියුනික් වල තියෙන පර්යේෂණාගාර විද්‍යාඥයෝ කණ්ඩායමක් මිනිස්සු 60ක් අරගත්තා. ඒගොල්ලන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයේ මයින ඔය මොකක්ද ඒකට කියන්නේ මේ කොග්නිටිව් ටෙස්ට් නේ, සංජානන පරීක්ෂණ කියලා
1: කියන්නේ.
0: සිංහල වචනෙන් යන්කො සංජානන පරීක්ෂණයක් කළා. ඊට පස්සේ එයාට විනාඩි 10ක විවේකයක් දුන්නා. ඒ විවේකය තමයි පරීක්ෂණයේ හැරුම් ලක්ෂ්‍ය වුණේ. සමහර අයට මේ විනාඩි 10 නිකම්ම ඉඳගෙන ඉන්න කිව්වා. සමහර අයට කිව්වා ට්වීටර් එහෙම නැත්නම් දැන් එක්ස් කියනමු කියලා කියන්න. ඒක ස්ක්‍රෝල් මේ ස්ක්‍රෝල් කර කර ඉන්න කියලා. හරි. තවත් අයට සාමාන්‍ය දිග YouTube වීඩියෝ එකක් බලන්න දුන්නා.
1: හරි.
0: අන්තිම කණ්ඩායමට දුන්නේ TikTok බලන්න. විනාඩි 10කට පස්සේ ආයෙමත් අර පරීක්ෂණයම කළා. එතකොට කාගේ මොළේ ක්‍රියාකාරීත්වයද වෙනස් වෙලා තියෙන්නේ කියලායි බැලුවේ.
1: හරි.
0: අන්න ඒක තමයි මේ ෂෝට් ෆෝම් වීඩියෝ ෆීඩ් අපේ මොළයට කරන හානිය ගැන ආපු පළවෙනි පරීක්ෂණ ප්‍රතිඵලය. දැන් අපි පැය ගණන් TV බලනවා.
1: ඔව්.
0: පැය ගණක් TikTok බලනවා. දැන් TV බලනකොට පැය ගණක් බලන එකයි පැය ගණක් TikTok බලන එකේ වෙනස මොකක්ද දන්නවද?
1: මොකද්ද?
0: මේක තේරුම් ගන්න නම් අපි TikTok සමාගමේ ඇතුළේ වෙන දේවල් ටිකක් දැනගන්න ඕනේ.
1: හා.
0: ගිය අවුරුද්දේ ඇමරිකාවේ ප්‍රාන්ත 14ක් එකතු වෙලා TikTok සමාගමට විරුද්ධව නඩුවක් දැම්මා.
1: ඇයි?
0: මේ ඇප් එකෙන් තරුණ ළමයින්ගේ මනසට හානි වෙනවා කියලා.
1: හා.
0: මේ නඩුවලට අදාළව TikTok සමාගම ඇතුළේ වැඩ කරන අය කතා කරන්න ගත්තා. රහස් ලියකියවිලි වගේක් මේ එළියට දාලා. ඕකේ හිටියා මේ සිල්වියා වගේ නමක් තියෙන මාධ්‍යවේදිනියක්.
1: හරි.
0: මේ ලියවිලි වල එක තැනක TikTok සමාගමේ අයම මෙන්න මෙහෙම දෙයක් පිළි අරගෙන තියෙනවා. ඒක කියනවා, ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඇතුළෙන් මේක තව පොඩ්ඩක් සරල කරලා මම කියන්න. වැදගත්ම දෙයක් තියෙනවා මේකේ, යූසර් ඒජන්සි කියලා වචනයක්.
1: හරි.
0: ඒ කියන්නේ පරිශීලකයාගේ තීරණ ගැනීමේ අයිතිය කියන එක. ඒ කියන්නේ ඇල්ගොරිදමයක් හරහා ඔය ආසම කරන දේවල් ඔයාට පෙන්නලා ඔයාගේ තීරණ ගැනීමේ හැකියාව නැති කරන එක. ඔයාටත් නොදැනම ඔයා බලන්න ඕනේ මොනවද කියන එක තීරණය කරන්නේ වා නෙවෙයි ෆෝන් එක ඇතුලේ තියෙන ඇල්ගොරිදම් එක. හරි. මේක හරියටම තේරුම් ගන්න අපි කෑම කන වන්හලක් පොඩි උදාහරණයකට ගමු. සාමාන්‍යයෙන් අපි රෙස්ටෝරන්ට් එකකට ගියාම මෙනු එකක් දෙනවා. අපි ඒක බලලා කල්පනා කරන්න ඕනේ අපිට ඕනේ කෑම එක මොකක්ද
1: කියලා.
0: සාමාන්‍ය රූපහණියක් බලනවා කියන්නේ අන්න ඒ වගේ වැඩක්. කලින් තිබ්බ YouTube එකත් අන්න ඒ වගේ. හැබැයි මේ ෂෝට් ෆෝම් වීඩියෝ කියන්නේ මෙනුවක් නැති රෙස්ටෝරන්ට් එකක් වගේ. ඔයාගේ වාඩි වෙනවා, කටාරිනවා, යන්ත්‍රයක් ඇවිත් ඔයාගේ කටට පොඩි කෑමක් කෑම කෑල්ලක්
1: දානවා.
0: ඔයා ඒක ගිලිනකම් හරි කෙල ගහලා ආයි එළියට දානකම් හරි ඊළඟ කෑම කෑල්ල ඉන්නේ නැහැ. ඔයා කෑම එක හැපුවේ කොච්චර වෙලාවක්ද කියලා මැනලා යන්ත්‍රය තේරුම් ගන්නවා ඔයා ආස මොන රහටද කියලා.
1: හරි හරි හරි, දැන් තේරුණා.
0: ඊට පස්සේ ඒ රහම තියෙන වෙනස් පොඩි පොඩි වෙන වෙන කෑම කෑලි ටිකක් ඔයාගේ කටට දානවා. මේකෙදි ඔයාට තෝරගන්න තියෙන අයිතිය නැති වෙනවා. හැබැයි තප්පරින් තප්පරයට අලුත් දේවල් වලින් ඔයාව පුදුමයට පත්
1: කරනවා.
0: මේ අබ්බැහි නිසා අද වෙද්දී මෙටා සමාගම ඉන්ස්ටාග්‍රෑම් එකේ අය ගත කරන කාලයෙන් 50%කට වඩා ඉන්නේ රීල්ස් බල බල කියලා කියනවා. ඒ කියන්නේ YouTube Shorts දවසකට views බිලියන 200කට වඩා ලබා ගන්නවා කියලා කියනවා. ඉතින් මේක ඔයාගේ, හරිද? මේක ඔයාගේ මොළයට ඩැමේජ් එකක් කරනවා.
1: අනිවාර්යෙන්.
0: ඕක තමයි ඔයා පරිස්සම් වෙන්න
1: ඕනේ.
0: ඉතින 2023 දිත් මේ වගේම පරීක්ෂණයක් කරා. ඒ හැම එකකින්ම කියනවා මේ පොඩි වීඩියෝස් ඔයාගේ මොළයට ඩැමේජ් එකක් කරනවා කියලා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඔය මියුනික් පරීක්ෂණේ හොයාගත්ත ඒ භයානක දෙයක් තමයි අපේ මොළේ අපිට ඕන විදිහට මේ වැඩ කරන්නේ. එයා දෙන එකට අපි අනුගත වෙනවා මිසක් අපිට ඕන විදිහට නේද?
1: එයා අනුගත වෙන්නේ නැහැ.
0: නැහැ. TikTok බලද්දි ආය එන්න හිතෙන්නේ
1: නැහැ නේ.
0: ඒක තමයි ඔය කියන්නේ. ආය එන්න හිතෙන්නේ නැහැ.
1: ඊළඟ වීඩියෝ එකත් බලනවා.
0: ඔව්.
1: ඊළඟ වීඩියෝ එකත් බලනවා.
0: එයා දන්නවා අපි කැමති ටේස්ට් එක මොකක්ද කියලා. හරි. එතකොට ඔය TikTok වල විතරක් නෙමෙයි මේ කතාව පොඩි පොඩි ෂෝට් වීඩියෝස් බලන හැම තැනකටම අදාළයි. දැන් දන්නවා මාකටිං කරන අය දන්නවා TikTok වීඩියෝ එකක් සාමාන්‍යයෙන් තප්පර 30යි 45යි.
1: ඔව්.
0: ඒ කියන්නේ ඒ වගේ ටිකක් කරලා ගොඩ දාන්න පුළුවන් බිස්නස් එකක් කියලා.
1: අනිවාර්යයි.
0: නේ.
1: මහා ලොකු හැලිය ඕනේ.
0: මුකුත් ඕනේ ප්‍රොඩක්ට් එක ගැන තියෙන කෙටිම දේවල් ටික වීඩියෝ එකට දැම්මා. බිස්නස් එක ගොඩ ගියා. හා?
1: අන්න දැන්
0: ඔය ලංකාවේ ඉන්න ඇඳුම් විකුණන අය.
1: ඔව්.
0: මාර විදිය අප්‍රෝච් එකක් ගන්න. ඒගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් ස්ටයිල් එක මාර වෙනස්. හා? ඇඳුම් ඇඳලා පෙන්නනවා. ඇඳුම් වලට අපිව ආශය හිතන විදිය කතා කියනවා. පොඩක් බලන්න ඔය ලස්සන ප්‍රසන්ටේෂන් කරන අය ඉන්නවා.
1: ඔව්. ඇයි මේකප් එහෙම?
0: ඔව් අමුතු අය ඉන්නවා කෑම හදන අය හැමෝම හරිම ආකර්ෂණීය.
1: හරි වෙනස්.
0: හා? 7 විනාඩි 44යි අපි මේ අතරවාරේ මතක් කරන්නම් ඔයාලට AWB රෝලර් ඩෝස් ගැන. ඔයාලට ගෙදරට අවශ්‍ය කරන රෝලර් ඩෝ එක වෙනුවෙන් තමයි අපි කතා කරන්න ඕනේ 0112 78331 31 කියන නම්බර එකට. ඉතින් AWB රෝලර් ඩෝස් ගැන මේ මතක් කරන්නේ. රෝලර් ඩෝස්, රෝලර් ෂටර්ස්, ස්විං ගේට්ස්, ස්ලයිඩින් ගේට්ස්, roofing sheets, electric barriers. මේකේ නෝන මේකට මම කතා කරන්න පුළුවන්. පළවෙනි වතාවට තමයි mobile app එකෙන් මේ ඔක්කොම control කරන්න පුළුවන්. දී ඒගොල්ලෝ ඔයාට මේ අඳුන්වා දුන්නේ. ඉතින් ඒ ගැනත් මතක් කරනවා. මොකද ඒක පළවෙනි වතාවට සිද්ධ වෙන දෙයක්. අනිත් එක අපි දන්නවා remote එකෙන් නම් කොහොමත් වෙනවා. මේගොල්ලෝ ලංකාවේ ප්‍රමුඛ පෙළ ආයතන රසකට roller gates ඇතුළු මේ swing gates, sliding gates වගේම නිර්මාණය කළා තියෙනවා. 7 විනාඩි 45යි ක්‍රමිරාජ නිෂ්පාදන වසර 77ක විශ්වාසයත් එක්ක අපි කතා කරමු. නිෂ්පාදන පෙළක් තියෙනවා ක්‍රමිරාජ නිවසින් එන.
1: ඔයාට මේ දවස්වල හැදෙන ඕනම ලෙඩකට ක්‍රමිරාජ නිවසින් ඕනම නිෂ්පාදනයක් මිලදී ගන්න පුළුවන්. කුරුලෑසුවේ ගන්න පුළුවන්, හන්දිතයිලේ ගන්න පුළුවන්, ඒතර වැල්මිය පෙනිය, කරල්ගොලි, සඳුන් පෙනිය ක්‍රමිරාජ පෙයව මෙන්න මේ වගේ හැම නිෂ්පාදනයක්ම ඔයාට මිලදී ගන්න පුළුවන්. ළඟම තියෙන ෆාමසියකින් හරි වෙළඳසැලෙන් හරි ඔයාගේ ෆාමසියකට හරි වෙළඳසැලට හරි ගෙන්ව ගන්න ඕන නම් 0112 753 889 කතා කරලා ඕනම නිෂ්පාදනයක් ගෙන ගන්න පුළුවන්.

0: දෙහතයි විනාඩි 49යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLP දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: ලකන්ද රේඩියෝ ITN

0: හතයි විනාඩි 55යි වෙලාව. දැන් බඳින්න කාලේ හරි නේද කියලා ඇහුවනේ මගේ ඊයව සංකල් කෙනෙක්.
1: ඈ කියන්නේ වෙයි කරගෙන තියෙන්නේ
0: නෑ. මම ඒත් සාවධානව හංගිටිය මෑන් මොකටද දෙන්න හදන්නේ කියලා.
1: ආ දුවෙක්ව දෙන්නද?
0: නෑ යාගේ කවුද අඳුරන කවුද එක්කෙනෙක් ඉන්නවලු ලස්සනයිලු ගෑන් ළමේ.
1: ආ
0: ඉතින් මට කියනවා මේ මට ඒක හිමින් මට තේරුණා එන්නෙතෙන්ද කියලා. අන්තිමට කතාව ඕක තමයි. ඉතින් මං ඇහුවා වෙන වැඩ නැද්ද මිනිස්සුන්ට?
1: කපුකක් ගණ කර ඉන්නේ කියලා.
0: ඔව් මං කෝවා මේ එහෙම වුණාන්නේ නැහැ කියලා. ආ අපි අපරාදෙන්නේ පුතා. බලන්න දැන් ඔයාගේ වයස යනවා. මම අංකල් කියන්නේ මට වයස කීයක් කියලා. දැන් පුතා 40කටත් එඩිය පේනවා. හරි.
1: මූණටම කිව්වද එහෙම?
0: ඔව් මං කෝවා කමන්නේ අංකල් මෙහෙම ඉඳලා මැරලා ගියේ. ආ අංකල්ට කලින් මැරුණොත් ඒ ඇති. අංකල් ගියා. එච්චරයි.
1: ආයෙත් කතා කරන්න නැහැ.
0: ආයි මං හිතන්නේ කවදාද මගේ මූණක් බලන්නේ කියලා. හරි. ඔය මේ අපි සාමාන්‍යයෙන් පිරිමි ළමයි වයස හංගන්නේ නැහැ.
1: නැත.
0: හැබැයි හංගන්නේ. දැන් මම මට අවුරුදු 38යි කියලා තියෙන.
1: හරි.
0: ඔයාගෙන් ඇහුවොත් දැන් ඔයා මෙතන ඇඹරෙනවා කියලා මම දන්නවා. හරි. මම දන්නවායි. සාමාන්‍යයෙන් ගෑල් ළමෙක් අපේ සංස්කෘතිය ඇතුලේ වයස ගෑල් ළමකින් අහන්නෙත් නැහැ.
1: කියන්නෙත් නැහැ ගෑල් ළමෙක්.
0: නැහැ. හරි. එතකොට ඔබ කැමති නම් ඔබේ හස්බන්ව හැමදාම තරුණ පෙනුමට තියාගන්න. ජවයෙන් දකින්.
1: හරි.
0: එතකොට තමන්ගේ නෝනාව හැමදාම තරුණ පෙනුමට තියාගන්න නේද? ලස්සනට දකින්න.
1: කවුද අකමැතිනේ?
0: ඔව්. ඉතින් මේ කියන දේ වෙනුවෙන් තමයි අපි මේ මතක් කිරීම කරන්නේ. දැන් කොල්ලෝ අපි කැමති කවුරු හරි කියනවා නම් ඔයා හරිම කඩවසම් කියලා. නේ? තාම කොල්ලා වගේ
1: කියලා.
0: වයස කියන්නේ ඉලක්කමක් විතරයි. තරුණ කාලේ ජවය පෙනුම තියාගන්න අපි මේ මතක් කරන්නේ සෙට් ගේන් ගැන. සම ලස්සනට තියාගන්න නම් කොලජන් විතරක් මදි කියලා අපි කාලෙකට කලින් ඔබට කිව්වා. අදත් කියනවා.
1: ඔව්.
0: ඒකට කොලජන් වලට එහා ගියපු ප්‍රොඩක්ට් එකක් ඕනි. අන්න ඒ වෙනුවෙන් තමයි අපි සෙට් ගේන් ගැන කියන්නේ.
1: සෙට් ගේන් වලට පුළුවන් ශාරීරික අභ්‍යන්තරයට වගේම බාහිරටත් පාවිච්චි කරන්න කැප්සියුල් එකක් විදිහට සහ ෆේස් ක්‍රීම් එකක් විදිහටත් ඔන්න සෙට් ගේන් පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන විදිහ කියනවා නම් කැප්සියුල් එක රෑකෑමෙන් පස්සේ කැප්සියුල් දෙකක් බොන්න පුළුවන්. එතකොට මේකේ හොඳම ප්‍රතිඵල ගන්න සෙට් ගේන් ක්‍රීම් එකත් එක්ක පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. ක්‍රීම් එක පාවිච්චි කරන ගමන් කැප්සියුල් එකත් බොන්න කියලා තමයි කියන්නේ. එතකොට මේකේ අඩංගු වෙනවා විටමින් E, B1, B2, එතකොට B7, එතකොට B12, සින්ක්. මෙන්න මේ හැමදේම ප්‍රධාන සංඝටක ගොඩක් අඩංගු වෙනවා. එතකොට හැම රැලි වැටෙන්නේ නැහැ, වයසට යන්නේ නැහැ. එතකොට තෙතමනේ ආරක්ෂා වෙනවා, කොලජන් ප්‍රමාණය ආරක්ෂා කරනවා වගේම තවත් කොලජන් ප්‍රමාණයක් වාගේ සමට ලබා දෙනවා. ඉතින් මේ හැමදේමත් එක තමයි මේ සෙට් ග්‍රේන් ප්‍රොඩක්ට් එක අපි ඔයාලට පාවිච්චි කරන්න කියලා රෙකමන්ඩ් කරන්නේ.
0: දැන් ඔය වයසට යන්නේ නැහැ කියලා එකක් ඔයාලට කියුණා නේද?
1: අඩු වෙනවා කන්ට්‍රෝල්.
0: නෑ නෑ, වයස්ගත වීම
1: කන්ට්‍රෝල් කර.
0: ඔය ශරීර අභ්‍යන්තරයේ ජාන සක්‍රීය වීමත් එක්ක ආරම්භ වෙනවනේ කොහොමද? ඒක වේගවත් වෙන්න මානසික ආතතිය ගොඩක් වෙලාට බලපාන.
1: අනිවාර්යයෙන්.
0: පරිසර දූෂණය, ඊට පස්සේ UV කිරණ, නිින්ද අඩු බව. හරි. ඔන්න ඔය වයසට යාමේ බලපෑම නිසා සමේ තෙතමනේ අඩු වෙනවා. දීප්ති අඩු වෙනවා නේද? තද බව ක්‍රමයෙන් වේගයෙන් අඩු වෙලා යනවා.
1: එතකොට හැමතර නිසි පෝෂණයක් ලබා දෙන්නේ නැති වුනම තෝ ටික වෙනවා.
0: එතකොට තමයි ෆයින් ලයින්ස් එහෙම එන්නේ. රින්කල්ස් වගේ තියෙනවා. සමෙල්ලා වැටීම. හරි. මෙන්න මේ වෙනස් වීම වලට තමයි විසඳුම දෙන්නේ. එනිසා තමයි අපි සෙට් ගේන් ගැන ඔබට මතක් කරන්නේ. හා අර කිව්වාගේ රාත්‍රී ආහාරයෙන් පස්සේ කැප්සියුල් දෙකක් ගන්න ඕනේ. ඊට පස්සේ ෆේස් ක්‍රීම් එකත් එක්ක භාවිත කරනවා නම් හොඳයි. හරි. තව ටිකක් විස්තර කතා කරමු අපි ඊළඟ පැයේදී. ඉතින් මේක ඕනම කෙනෙකුට අපි යෝජනා කරනවා අරන් බලන්න. ටික කාලයක් ගන්නකොට ඔයාලට මේකේ ලොකු වෙනසක් දකින්න අවස්ථාවක් ලැබේ. අපි ඊළඟ පැයට යන්න කලින් පැල්වත්ත නිෂ්පාදන ගැන මතක් කරනවා. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ අපේ රටේ අපිට වග කියන වගකීමක් සහිත නිෂ්පාදන පෙළක්. ඉතින් හැමදාම කියනවා වගේ ලංකාවේ කිරිගොවීන්ට නේ තමන්ගේ කියලා කර්මාන්තයක් ගැන ටිකක් ආඩම්බරෙන් කතා කරන්න පුළුවන්. තමන්ව අසරණ වෙන්න නොදී බලාගත නිෂ්පාදන ආයතනයක් ඉන්නවනම් ඒ ලංකාවේ කිරි නිෂ්පාදන ආයතන අතර පැල්වත්ත ආයතනය තමයි ඉහළින්ම තියෙන්නේ. ඒගොල්ලන්ට විතරක් නෙමෙයි පාරිභෝගික අපිටත් නේ. ගොඩාක් වෙලාවට අපි කියනවා හොඳ කිරිපිටි එකක්, හොඳ යෝගට් එකක්, හොඳ අයිස්ක්‍රීම් එකක්, බටර් එකක් ගන්න තියෙන අවස්ථා හරි අඩුයි. දන්නේ නැහැ කොහේ හදන, කාගේ ප්‍රොඩක්ට්ද
1: කියලා, මොනවද දාලා හදනවද කියලා අපි දන්නේ නැහැ.
0: ඉතින් හැමදාමත් අපි මතක් කරන්නේ පැල්ලත්ත කියන අපේ රටේ අපේම නිෂ්පාදනයක්. ඒ විශ්වාසය ඔයා තහවුරු කරගන්න. වෙළඳපළට ගිහිල්ලා අහන්නකෝ වැඩියෙන්ම මේ දවස්වල විකිණෙන කිරිබිටි පැට්ටේ මොකද්ද කියලා.

0: ඔයා දන්නවාද?
1: ගුඩ් මෝනි සූදාසන කළුපෑ කපි.
2: මොකද්ද දන්නවද ඔය?
1: කොෆි එකක් බොනගන් කතා කරමු. විජේ කොෆි එකක් නේ. සිරසියක් ස්වභාවික රස සුවඳ ඔය ඔක්කොමත් එක්ක පිරිසිදු කෝපි එක රස බලන විජේ. ඔයා දන්නවද AI වල පියා කවුද කියලා?
2: කවුද?
1: AI වල පියා. දන්නේ
2: නැහැ. නෑනේ.
1: එයා නොබෙල් ත්‍යාගය පවා දින්නා. ජෙෆ්රි හින්ටන්.
2: ඔව්.
1: එයා මුලින් වැඩ කරා Google එකේ. Google එකෙන් අයින් වුණා. අයින් වුණේ ඇයි දන්නවද?
2: නෑනේ.
1: එතන FBI එකක් තිබ්බා.
2: ඈ?
1: එතකොට බොස් කිව්වා
2: එකම කම්පැනි බෑ.
1: එකම කම්පැනි දෙන්නෙක් ඉන්න බෑ affairs තියෙන.
2: එක්කෙනෙක් අයින් වෙනවලු.
1: හොඳ වෙලාවට ඒවා අපේ ඔෆිස් වල
2: නැත්තේ. එහෙනම් කීදරේ කයින් ගලාද?
1: මේ මං කලින් වැඩ කරපු ඔෆිස් එකක් තිබ්බා. ඒක එහෙම හොඳ වෙලාවට ඒක තිබ්බේ නැත්තේ. මොකද එහෙනම් බොස් ට අයින් වෙනවා මුලින්.
2: සේවක නැතිද?
1: ඔව්. මේ නෑ අතර මේක නෙමේ. අපි ওই කතාන්දර හදනකොට හදන්නේ එහෙමනේ.
2: ඔව් ඔව්.
1: මොකද මේ මනුස්ස අසංඛ්‍යා මොකද අර මේ අතරින් අයින් වුනේ? ඇයි එතන ෆේකත් විල හුණානේ? අසංඛ්‍යා මොකද අර අතන දැන් අසයිතන මෙහෙම එකක් වුණානේ.
2: ඒව සමහරගේව කියන්න බෑ.
1: ආ මට හදලා තියෙන කතා.
2: කියන්න බෑ.
1: ඊසෝප්ගේ උපමා කතා පරාදයි මට හදලා තිබ්බ කතා. රයිට්. ඔය ජෙෆ්රි හින්ටන් Google එකෙන් අයින් වුනේ ලෝකයට අනතුරු අඟවන්න AI ගැන.

0: එයා හරි ලස්සන එකක් කිව්වා. එයා කිව්වා ලෝකේ ඉස්සරහට AI විසින් මේ මිනිස්සයා කියන කෙනාව ඕනේ නෑ කියලා තීරණය කරන්න පුළුවන්.
1: ඔව්.
0: අනාගතයේ දවසක අපිට මේ ලෝකය පාලනය කරන ওই සුපිරි බුද්ධිය, එහෙම නැත්නම් કૃතිම බුද්ධිය ඒගොල්ලෝ තීරණයකට આવොත්, එකපාරටම තීරණය කරොත් මිනිස්සු කියන්නේ මේ ලෝකෙට අනවශ්‍ය දෙයක් කියලා. ඒ නිසා මම යාළුවා විනාශ කරලා දානවා කියලා. අපි නැති වෙලා යන්න පුළුවන් කියලා. හැබැයි MIT විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැක්ස් ටෙග්මාක්
1: හරි
0: එයාගේ ලයිෆ් 3.0 කියන පොතේ කියනවා මනුෂ්‍ය වර්ගය විනාශ වෙනවට වඩා ගොඩාක් භයානක දේවල් AI නිසා අපිට වෙන්න පුළුවන් කියලා. අපි විනාශ වෙනවට වැඩි එකක් මොකක්ද
1: වෙන්නේ? මේකනේ.
0: නා සමහර AI විද්‍යාඥයින් බලාපොරොත්තු වෙන්නේ මේ සුපිරි බුද්ධිය එන්නතයි AI එකක් විසින් අනාගතයේදී මිනිසුන්ව සත්වවත් ඉන්න සත්තු වගේ කූඩු කරගෙන තියාගනී කියලා.
1: දෙයනේ.
0: මේක අපිට හොඳ දෙයක් වගේ පෙවුනට හොඳ දෙයක් වගේ මේක අපිට පේනවා. ඒ කියන්නේ අපිට හිතෙන්න පුළුවන් ඒත් කමන්නේ වගේ.
1: නෑ නෑ බය බය.
0: හරි. දැන් AI නිසා අපේ අනාගතය අවසන් වෙන්න පුළුවන් ආකාර 10ක් 12ක් තියෙනවා කියලා කියනවා. ටිකක් සමහර තැන් දිව්‍ය ලෝක වගේ සමහර ඒවා අපාය වගේ. මනුෂ්‍ය වර්ගය විනාශ වෙන්න මිනිස්සු අතුරුදහන් වෙනවා කියන එක ඒ තරම් පුදුම දෙයක් නෙවෙයිනේ. මොකද ලෝකයේ මේ වෙනකන් ජීවත් වෙච්ච සත්තුන්ගෙන් 99.9%ක්ම අද වෙද්දි වඳ වෙලා ගිහිල්ලා ඉවරයි. ඒ නිසා මිනිස්සු වඳ වෙයිද කියලා හිතුවොත් වෙන්න බැරි කමක් නැහැ.
1: නැහැ.
0: දැන් AI නැතුවත් විනාශ වෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා. න්‍යෂ්ටික යුද්ධ, මිනිස්සු හදපු සුපිරි වෛරස්, ඒ වගේ දේවල් වලින් එන්න පුළුවන්.
1: ඔව්.
0: සීතල යුද්ධ කියලා කියන්නේ. ඒ කියන්නේ කාලගුණික විපර්යාස.
1: ඔව්.
0: ඔය වගේවත් වෙන්න පුළුවන්. අපි ඉතින් මොනවෙන් හරි දැන් බේරලා ඉන්නවනේ.
1: ඉන්නවනේ.
0: හැබැයි ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයෙක් වන ටොබි ඕඩ් කියන විදිහට න්‍යෂ්ටික යුද්ධයකින් අප මැරනවට වඩා 100 ගුණයක් සම්භාවිතාවක් තියෙනවා AI එකක් ඇවිල්ලා අපිව මරලා දාන. හරි. දැන් න්‍යෂ්ටික බෝම්බ ගැන විද්‍යාඥයන්ට ගණනය කරන්න පුළුවන්. හැබැයි සුපිරි AI එකක් හිතන විදිහ ගැන කිසිම කෙනෙකුට අනුමාන කරන්න බෑ.
1: බෑ.
0: හරි. ඔන්නෝකයි වැඩි. ස්පාඤ්ඤ ජාතික ඇස්ටෙක් සහ ඉන්කා කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් කියලා තියෙනවා මිනිස්සු සමහර විට AI විසින් වඳ කරලා දායි කියලා. ඔයාට මතකද කැලේ හිටපු අප්‍රිකානු කළු රයිනෝසිරස්ලා මඳ වෙලා යන්න හේතුවුනේ මිනිස්සු AIට වෛර කරපු නිසා නෙවෙයිනේ.
1: ඔව්.
0: මිනිස්සුන්ට AIට වඩා මොළේ තිබුණ නිසා.
1: හා.
0: අපේ අරමුණ උනේ නේද? ජීවත් වෙන්න, කන්න, බොන්න, ඇඳුම් පැළඳුම් හොයාගන්න එහෙමනේ. හැබැයි AIගේ අරමුණ උනේ හරිද? AIට තිබ්බේ වෙන වෙන අරමුණු. AIට මේක පරිස්සම් වෙන්න ඕනේ.
1: ඔව්.
0: එහෙම එකක් තිබුණේ නැහැ කියලා කියනවා. එතකොට ඒ නිසා සතුන් සහ මිනිසුන් කියලා ගත්තම මිනිස්යාගේ මොළේ කියන එක නිසා මොළේ තිබ්බ හින්දා අපි තාමත් පරිස්සම් වෙලා ඉන්නවා. ඒ නිසා AI ඉස්සරහට අපිට තර්ජනයක් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් මිනිස් වර්ගය සංහතියම නැතිකරන්න පුළුවන් කියන අවධානම අපිට නැහැ කියලා කියන්නත් බෑ කියලා
1: කියනවා.
0: අපි දැන් සමහරු කියනවා මෙහෙම AI එකක් හදනවා මෙහෙම රස්සාවට AI. ඊට පස්සේ අපි කියනවා අපි කරන හැම දෙයකටම AI විසඳුම් දෙනවා. එතකොට අපි ඕනේ නැහැනේ.
1: ඔව්.
0: අපි වර ප්‍රයෝජනයක් නැති කෙනෙක් බවට පත් කළා සමාජයෙන් අපිට ඔහෙ නේ රස්සා නැති උට කන්න නැහැ. කන්න නැති උනොත් ශරීරයට ඇඟට පණ නැහැ.
1: පණ නැහැ.
0: මිනිස් සංහතියට මේ කියලා ස්වභාවික මරණයක් අපිට යම් දවසක අත් වෙන්න AI හේතුවක් වෙයි කියලා. දවඩ තේරෙනවා දෙයයි බල තියෙන AI මේ ජොබ් නැති වෙනවා AI හින්දා අරක උනා මේක උනා කියනට වඩා ලොකු කතාවක් මේගොල්ලෝ කියනවා.
1: බරපතල කතාවක් තියෙනවා.
0: ඒගොල්ලන්ට පේනවා අපිට පේන්නේ නැහැ. අපි හැමතිස්සෙම හිතනවා අපි තමයි පොර. ඈ.
1: අපි තමයි වැඩෝ.
0: අපි තමයි වැඩෝ කියලා. හැබැයි සුපිරි AI කෙනෙකුට පුළුවන් මේ අපි කතා කරන හැම දෙයක්ම මේ කියන ඒවා මේ දඟලන දඟලනි මේ මරා ගන්න ඒවා නේද? ඔය ඔක්කොම එක එක මොහොතකින් ඒගොල්ලන්ට පුළුවන්. ඒ කියන්නේ ලෝකේ දැන් කන්ට්‍රෝල් එක AI අතරේයි වගේ අදහසක සමහර විද්‍යාඥයෝ ඉන්නවා.
1: ඉන්නවා.
0: මේ සින්දුව නෙවෙයි මම ප්ලේ කරේ. ආ මේ AI ටෝන විදිහට ප්ලේ වෙන්නේ දැන්.
1: ආ හරිද එහෙනම්.
0: මේ ඔය කියන ඔක්කොම දැන් AI ටෝන විදිහට.
1: අපිට යන්න වෙයිද දැන් මෙතනින්?
0: AI ටෝන විදිහට.
1: AI ටෝන.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: වසර 25ක විශ්වාසය. AWB රෝල් ඩෝස් මලනකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස්. මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාගල මාතර කුරුණෑගල. දුරකථන අංක 0772211400.
6: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
7: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
6: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
7: රයිනෝ ප්‍රීමියර්.
6: එතකොට යට මැටි කෝටින් එක තියෙන
7: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
8: සේවන සාධන අභිමාන රයිනෝ.
9: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිම් ෂීට්
10: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
11: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
14: උදෑසන 8:24
15: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
16: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25

0: අටයි විනාඩි 28යි වෙලාව. අපි ලෙන්ස් ටෙක් කයි කියලා හොස්පිටල් ගැන මතක් කරන්න ඕනේ වාට. ලෙන්ස් ටෙක් කියලා කියන්නේ වාගේ ඇස් දෙක නේද? සනීප කරන්න බෑ කියලා කිව්වනම් පෙනීම ඔතනින් එහාට උඩට ගන්න බෑ කියලා කිව්වනම් මේ ඇසේ පෙනීම සම්බන්ධ ප්‍රශ්න තියන අය ගැන මම මේ කතා කරන්නේ. අන්න එහෙම අයට බොහොම වගකීමෙන් කියනවා ලෙන්ස් ටෙක් කයි කියලා හොස්පිටල් එකට කෝල් එකක් දෙන්න, ඔයාගේ ප්‍රශ්න විසඳලා දෙන්න. ඒ අයට පුළුවන්කමක් තියෙනවා ඉතාම සාධාරණ මුදලකට එළියේ ඔයාට කියන ගණන් නෙවෙයි සාමාන්‍යයෙන් මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි කියන්නේ හැක් සනීප කරනවා කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයි. එතකොට ඉතින් ප්‍රයිවට් හොස්පිටල් වල ගොඩාක් තැන්වල ඔයාට දරා ගන්න බැරි ගාණක් තමයි කියන්නේ. හැබැයි අන්න එතනින් මේ කතාව වෙනස් වෙනවා. මොකද ලෙන්ස් ටෙක් අයික හොස්පිටල් ඇසේ සුදීවත් කිරීම, ඊට පස්සේ දියවැඩිය සායන, ළමා අක්ෂි සායන ඇතුළු සියලුම දේවල්, ඇස සම්බන්ධ තියෙන ශල්‍යකර්ම වෙන්න පුළුවන්, ඇස් බද්ධ කිරීම, මේ කියන ඕනම දෙයක් කරලා දෙනවා ඉතාම සාධාරණ මිලකට. ඒ නිසා තමයි ලෙන්ස් ටෙක් අයික හොස්පිටල් ගැන මම ඒ තරම් විශ්වාසයෙන් මතක් කරේ. ඉතින් ඔයාට ෆෝන් නම්බර් එකත් මතක් කරන්නම්. මොකද ෆෝන් නම්බර් එක ඊට කලින් කියන්නම්කො කොහෙද තියෙන්නේ කියලා. රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත් බත්තරමුල්ල, රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත් බත්තරමුල්ල තමයි ලෙන්ස් ටෙක් අයික හොස්පිටල් එක තියෙන තැන. දැන් ඒකේ ෆෝන් නම්බර් එක මතක් කරනවනම් මෙන්න මේ නම්බර් එක.
1: 0876-478-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1-1
0: විසිනවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තැඟි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: හදා වඩා ගැනීමට ගත හැක්කේ අවුරුදු 14 අඩු දරුවන් පමණයි. හරි?
3: හරි.
0: නීතිය ඉදිරියන් සියලු කාරණාවන් වගේම වයස අවුරුදු 18ට අඩු තැනැත්තන් දරුවෝ විදියට හඳුන්වනවා.
3: ඔව්.
0: හැබැයි දරුවෙක් හදා ගන්න ගන්නවා නම් ලබා ගන්න පුළුවන් වයස අවුරුදු 14ට අඩු අය විතරයි. 14ට වැඩි අය හදා ගන්න ගන්න බෑ.
3: බෑ.
0: ඉතින් මේක නද පතරේ තියෙන ආටිකල් එක. ගොඩාක් රෝහල් වල එහෙම නැත්නම් පියා නොදන්න ස්වභාවික මව විසින් රෝහලේ අතහැර දාලා යන නේද? වයස අවුරුදු 14 ඉක්ම වූ දරුවෝ සම්බන්ධයෙන් මේ දවස්වල යම් යම් කතා බහක් තියෙනවා. ඉතින් මේ නිසා තමයි මේ ගැන අද ලිපියක් එක්ක දිවයින පත්‍රය දාලා තියෙන්නේ. වයස අවුරුදු 18ට අය අඩු අය දරුවෝ, හැබැයි 14ට අඩු වෙන්න ඕනේ හදා වඩා ගන්න.
3: හදා වඩා ගන්න.
0: හරි. අපේ ගාල වලින් අහන්න ඕනේ කව කොයි කාලද ගත්තේ. ඔය සමහර දෙනෝගේ කියනනේ. ආ. ඔයාව හදා ගන්න ගත්තේ.
3: අර අයලා කරහෙම කියනවනේ.
0: එහෙම කියනවා. නංගිව නංගි අපේ වුණාට ඔයාව හදා වඩා ගත්ත, කියන්නේ හදාගත්ත ළමින්. ඔයාව කානුවෙන් ගෙනාවේ. ඔයාව කැලින් ගෙනාවේ. නේ?
3: කියනන්න මානසික වටපු විදිය අපි
0: වනේ. මේක මේ හරිම නරක කතාවක් නේ. නේද? මේක ගැන ගොඩාක් තැන්වල මම දැකලා තියෙනවා මේ. ඒ කියන්නේ ඒ සම්බන්ධව එහෙම කරන්න එපා කියලා විශේෂඥයෝ කියලා තියෙනවා.
3: ඔව්.
0: නමුත් ඕක කියනවා. හා. දඟ වැඩක් කරාම එහෙම. විශේෂයෙන්ම ඔය පොඩි දරුවාට වැඩිය ටිකක් වැඩිමල් කෙනාට තමයි කියන්නේ. ඔබෝ ඉතින් හදා ගන්න ගත්ත එකෙක්. ඔබනම් අපි එකෙක් වෙන්න මේ.
3: අර කරන වැඩවලට.
0: ඔව්. එහෙම කියනවා. හිතන්නේ එකකින් වෙන නේද? එයාගේ පොඩි කෙනාගේ මනසට වෙන බලපෑම ගැන වගක් නැහැ. ඔහේ කියලා දානවා.
3: කියලා දානවා.

0: අටයි විනාඩි 40යි වෙලාද. අපේ ටේකියා කණ්ඩායම අද ඉන්නේ යාපනයේ. ඉතින් උතුරට ගිහිල්ලා ඉන්නේ. අපි බලමු අපේ ගීට කෝල් එකක් ගමුනේ තව පොඩ්ඩකින්.
1: තව පොඩ්ඩකින් ගමු.
0: ඊට කලින් අපි මේ පැයදිත් මතක් කරන්න ඕනේ රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන. ඉතින් වහලයක් ගහනවා කියලා කියන්නේ අද කාලේ ලොකු වියදමක්.
1: අනිවාර්යයෙන්.
0: සාමාන්‍යයෙන් වර්ග අඩි 1500 විතර වහලයක් ගහන්න ලක්ෂ 10ක් 12ක් අතේ තියෙන්න ඕන. ලීවල්ට යන වියදම්. බාස් කුලිය.
1: හරි.
0: ඊට පස්සේ ෂීට්ස් වලට යන වියදම්. ඔක්කොම එක ගත්තමනේ තව ඇන අනම් මනම් තව තියෙන ඕන සිවිලිමක් ගන්නවනේ. හේත් එහෙමයි. හැබැයි දැන් සිවිලිම කියන එකෙන් මිදෙන්න පුළුවන් පොඩි චාන්ස් එකක් තියෙනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට්
1: එකේ.
0: ඇතුල් පැත්තට හරි ලස්සන පෙනුමක් එනවා. ඒ හින්දා කාට හරි හිතන්න පුළුවන් හරි එහෙනම් මං සිවිලිමට යන වියදම මට ඉතුරුයිනි. ඔව්. ඒක නිසා තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන කියන්නේ. යටිපැත්තේ තියෙන මැටි ලේයර් එක ඔය ෂීට් එකේ රත් වෙනකොට ඒ ඇතුළේ උණුසුම දැනෙන එක කන්ට්‍රෝල් කරනවා වගේම තමයි ලස්සන වෙනුමක් දෙනවා.
1: ඒ හින්දා සිවිලිමක් තිබ්බත් නැතත් ඇතුළට ලස්සන අලුත් වෙනුමක් අරගෙන එනවා. ඒ වගේම තමයි එළියේ තියෙන ජල විකර්ෂකාලේපය මේ ආලපනයේ හින්දා කොච්චර වැස්සත් වහලේ වතුර රැඳෙන්නේ නැහැ. ඉතින් අනිත් වහල වලට තියෙන ප්‍රශ්න ඔයාට නැති වෙනවා. දියසෙවල බැඳෙන්නේ නැහැ. පර්ණ පෙනුමක් එන්නේ නැහැ. ඉතින් වැස්ස රැඳිලා රැඳිලා වතුර රැඳිලා රැඳිලා ෂීට් එක දිරන්නේ නැහැ. ඉතින් ශක්තිය උසස් විදිහට තියාගන්නවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකක් පාවිච්චි කරන්න ඕනේ. වියදමෙන් අඩු පෙනුමෙන් ඉහළ වැඩිකල් පවතින මේ කාලයට ගැලපෙන එකම ෂීට් එක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්.
0: ඒ වගේම මතක් කරනවා අපි මේ පැයදී තුවාට මාළු කරියක් ඊ අපේ ගෙදර හදලා තිබ්බා. සාලෙව් කරියක්.
1: අනේ.
0: ගොඩ කාලෙකින්. ඔය සාලයෝ කියන මාළුවා ගොඩා පොඩි අය ටිකක් අමාරුයි. ඒ කියන්නේ කටුත් ඒ කියන්නේ මේ හදනකොට හැන්ද දාලා එහෙම පොඩ්ඩක් මේවා කරන්න ගියොත් වැඩි අවුල්
1: පොඩි වෙනවා.
0: කැඩෙනවනේ. ටිකක් ලොකු සාලය හැදුවම මරු.
1: රසයි.
0: බෙදලත් හොඳයි. සාලයෝ කියලා කිව්වම සාලයෝ නෙමෙයි ඕනම එකක් මාළු එකක් කරියක් විදියට හදනකොට මිරිස් මාළු කරියක් හදනකොට ඒකට දාන ගොරකටික මිරිස් ටිකනේ ඒකට එකතු කරන කුළුබඩුවල රසය තමයි අවසානයේ මාර රස මාළු කරි එකක් අපිට නේ හදාගන්න උපකාර
1: වෙන්නේ.
0: දැන් ওই දකුණු පළාත එහෙම ගියා නම් කොහේ හරි ගියාම මම හැමතිස්සෙම මතක් කරන යාම මගේ යාළුවන්ට කියනවා මට ඔය දකුණට ගිහිල්ලා චිකන් කන්න උවමනාවන්නේ.
1: දකුණට එන්නේ චිකන් කන්නේ.
0: අර අච්චර මාළු තියෙන පැත්තකට ගිහිල්ලා
1: චිකන් කන්න.
0: ආයි අර ෆ්‍රිජ් එකේ දවස් 50ක් විතර ඉඳපු චිකන් එකක් කන්න ඕනේ.
1: ඒකනේ.
0: නේ. එතකොට ඔය චිකන් කරියක් හදාගන්න කියත් මාළු කරියක් හදාගන්න කියත් අපි කියන්නේ පොලොස් නේ. පොලොස් ඇඹුලක් හදාගන්න කියත් ඔය හැමතැනකදීම තුනපා පාවිච්චි කරනකොට අපේ යෝජනාව විජය නිවසින් යන නිෂ්පාදන.
1: ඔව්. ඉතින් ඒ හින්දා තමයි ඔබට රසට ගුණට කන්න විජය නිෂ්පාදන තෝරගන්න කියලා කියන්නේ. ඒත් එකම වෙලාවත් ඔබට මතක් කරන්නම් උදේ 8:43යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: Lakhanda Radio ITN Motorcycle ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුබකවනක් පරිස්සමින් කිහිපෙන්න.
3: 8:48 වෙලාව. Golden Voice ගැන මොකද මේ වෙනකොට තියෙන தত্ত্বය? තරංකරුවන් මොකද කියන්නේ?
2: ඉතමත් සතුටින් ඉන්නේ ඒගොල්ලෝ.
3: තරංගරුවන්ගේ ගෙවල් වලයි මොකද කියන්නේ?
2: ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ ඉස්සරහට එනකන් අපේ කට්ටිය.
3: ඔය දැන්
2: මාර සපෝට් එකක් තියෙනවා.
3: ඕනම කෙනෙක්ගේ පටන් ගන්න ගැන අහලා බලනකොට දුක් විඳලා එහෙමනේ.
2: ඔව්.
3: ගොඩක් අයද hina වෙලා හාස්‍යයට ලක් වෙලා. දැන් ওই Golden Voice නෙමේ ඕනම කම්පිටිෂන් එකකට වෙනකොට යාළු නෑදෑයම් අනේ ඔබට පුළුවන් තමයි සින්දු කියන්නේ.
2: එන්නේ ගෙදර වැඩක් කරන් ඉන්න.
3: එහෙම කියනවා වෙන්න පුළුවන්.
2: අකුලෙන් අදිනවනේ.
3: ඔබ ඔබේ මොරල් එක කඩා ගන්නේ නැහැ. අන්න ඒකයි
2: වටින්නේ.
3: ඒ නිසා මෙතනට ඇවිල්ලා මේ ප්‍රවීණ විනිශ්චයමණ්ඩලයක් ඉස්සරහා ගායනයක් කරලා ඒකට හොඳ ෆීඩ්බැක් එකක් අරගෙන ගිහිල්ලා තරඟ වටේ 1-2 එහෙම ඉස්සරහට යනකොට ඔන්න ඒ
2: පිට පුළුවන්නේ.
3: එහෙම කියන්නේ නැහැ. එක පාට කියන්නේ ඒ ගැහුවනේ මැච් එක නැත් අහනවා මෙහෙම මොකක් කරේ අඳුරුම් කමකින්ද ගියේ
2: අඳුරනවාද ඒ ජජස්ලව
3: මහා කාලය කාදමනයිට කියන්න මොකද අන්නේ එහෙම පිරිස් ඉන්නවා අපි හරිද ඔබ දිනන්නක කොහේ හරි ඔබ කොහේ හරි ගිහිල්ලා මොකක් කරේ ජයග්‍රහණයක් ගත්තාම ඔබෙන් අහනවා මොකක් කරේ යටිමඩි ගහලා මොකක් කරේ නේද අත යටින් මොකක් කරේ ගේමක් ගැහුවේනේ
2: නැත්තන්නම් බෑ ඕක කරන්න.
3: උතුම් කුහක මිත්‍ර සමාගමක් අපිට ඉන්නවා. හරිද?
2: අපරාධ කියන්න බෑ.
3: නෑයෝ සෙට් එක ඊට වැඩි හම්.
2: අනේ.
3: මේ මේ ළඟදී මේ මගේ යාළුවෙකුට උනා මේක. ඔය සම්මාන උල්ලේකට ගිහලා සම්මානයක් ගත්තා. ඒ යාළුවගේ අම්මට කතා කරලා කිව්වලු යාළුවගේ මේ නෑයෝ ඉන්නේ.
2: නෑයෝ. ඔව්.
3: මේ අරු සම්මානයක් ගත්තා අපිට නිකන් කෝල් එකක්වත් දෙන්නේ
2: නෑ.
3: එහෙම කියලා. ඉතින් සම්මාන ගත්තා වටේට කෝල් කරගෙන.
2: කෝල් කර කර කියන
3: මේ Golden Voice ඔබට දිනන්න හොඳ වේදිකාවක්. ඉතින් ඒක මේ වෙනකොට නේද? අත්විදිමින් ඉන්න පිරිසක් ඉන්නවා. ඔවුන්ට වෙනදාට වැඩිය ලොකු වගකීමක් වටිනාකමක් හැදිලා තියෙනවා. ඉතින් අපි අහගෙනමු දිගටම කවුද මේ Golden Voice අවසන් කියලා දිනාගන්නේ කියලා. ඔබට කරන්න තියෙන සමහර විට පොඩි SMS එකක් දාන එක. හා?
2: ඒගොල්ලන්ගේ post එකක් share කරන එක, like කරන එක.
3: පොඩි ඇගීමක් කරන්න විතරයි වෙන්න පුළුවන්. අපි ඒක කරමු. මොකද මේ කාගේ හරි හීනයක් තමයි සැබෑ වෙන්න යන්නේ.

0: ලකන්න රේඩියෝ ITN
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා තැටි පැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: ලොකු දායකත්වයක් දෙනවා විශේෂයෙන්ම පෞගිය දවස්වල ඒගොල්ලෝ අත්‍යවශ්‍ය උපකරණ බෙදා දීම් ගණනාවක් සිද්ධ කරා මේ ලංකාවේ ප්‍රදේශ කීපයක් මූලික කරගෙන නේද
7: අයිබෝලතරයක් මිලදී ගන්න දාර කිව්වා වගේ රුපියල් 40යි වැය වෙන්නේ මෙන්න මේවා මීහලදම් ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කරා. එතකොට රාජාංගනයේ ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ, ඒ වගේම නිකවරටිය වනිනායක මහාවිද්‍යාලය වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීමක් කරා. ඉතින් මේ වගේ සමාජ සත්කාර, ප්‍රජා සත්කාර සිදු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය වසරේ ගෙවුණු මාස කිහිපය තුළ ඒ වගේ ව්‍යාපෘති රැසක් සිදු කළා තියෙනවා කියලා අපි ගොඩක් ආඩම්බරේ කියන. ඉතින් මීට ඉදිරියටත් මිලදී ගන්න ආයුබෝලතරයිපත් මගින් රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය වෙත කෙලින්ම ලොකු දායකත්වයක් ලබා දෙමින් රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීම, සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීම ආදී දැවැන්ත කාර්යයක් සිදු කෙරෙනවා.
5: 8 විනාඩි 56යි පැල්වත්ත යෝගට්. අද හවසට ගෙදර යනකොට යෝගට් එකක් අරන් යන්න හිතුනොත් පොඩි බබාට, දුවට පුතාට පැල්වත්ත කියන නමින් ගන්න. ස්වභාවික කිරරසයේ නවුම් කිරරසයේ පරිසංකල්ල ඔයාට ගුණාත්මක බවින් යුතු ප්‍රොඩක්ට් එකක් දෙන්න පැල්වත්ත.

0: වෙලාව පෙරවරු නවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණ යුදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: 2027 වසරට අදාළ විසර්ජන පරත පළමුවර කෙවීම අද පාර්ලිමේන්තුවේ කටයුතු යොදා තිබෙනවා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 25 වනදා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මෙසදා අනුමැතිය හිමිවුණා. මුදල් ලබාතිවරයා ලෙස ජනාධිපතිවරයා නොවැම්බර් 12 වනදා අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතයි. එදින විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සිදුවනවා. නොවැම්බර් 13 සිට 20 දක්වා ඒ විවාදයේ පැවැත්වෙන අතර ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ 20 වනදා සවස 6ට. අයවැය කාරක සභා අවස්ථාව විවාදය 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අයවැය 3 වන කිවිබේ අවසන් ඡන්ද විමසීම 14 වනදා පසු 6ට පැවැත්වීමට නියමිතයි. ඉරානයේ සමග පවතින යුද්ධය අවසන් කිරීමට නම් න්‍යෂ්ටික ඉන්ධන බලකැන්වීම සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඉරානයේ පියවර ගත යුතු බව ඇමරිකා උපජනාධිපති ජේඩී වැල් සඳහන් කළා. ඒ රොයිටර් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඉරානයේ දැනට 60%ක් දක්වා බලකැන්වූ යුරේනියම් නිෂ්පාදනය කරනවා. එය අඩු කිරීම සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණීමට අවශ්‍ය බවයි ඇමරිකාව සඳහන් කර තිබෙන්නේ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට.
5: විසි හතර පෑම සීරුවෙන් ලක්ක

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Udena 9:04

0: නවයයි හයයි ගුඩ් මෝර්නින් අලුත් පැයක පින්නේ.
1: අන්තිම පැයේ
0: බොරුකාර යාළුව අපිට ඉන්නවනේ.
1: ඔව්.
0: බොරුව කියලා කිව්වම අපෝ බොරුවයි අපි එහෙම නැත්නම් රැවටීමයි අපි අතර ලොකු ළඟ නැකමක්
1: තියෙනවා. ලොකු සම්බන්ධතාවයක් තියෙනවා.
0: අපිව මිනිස්සු බොරු කියලා රවට්ටපු තරම් නේද? ඒ නිසා මේ අපිට දැන් කවුරුත් ගැන එහෙම ලොකු විශ්වාසයක් නැහැ.
1: විශ්වාස තියාගන්න බයයි.
0: එහෙම ඉන්නවා සමහරු ඉන්නවා කිසිම කෙනෙක් විශ්වාස නොකරන. අර එකපාරක් මොකද්ද ගිනි පෙල්ලෙන් බැටකාපු කණාමැදිරියා
1: නෑ
0: මේ මොකාටවත් බයයි වගේ.
1: අනේ පැත්තරනේ කියන්නේ.
0: ගිනි පෙල්ලේ කණාමැදිරියාගෙන් බැටකාපු එක ගිනි පෙල්ලටත්
1: බයයි.
0: මරු.
1: කියන්න පුළුවන්.
0: මෙන්න.
1: අන්න.
0: නෑ නෑ. ඔව්. ගිනි පෙල්ලෙන් බැටකාපු එක කණාමැදිරියලියට
1: බයයි.
0: මේකනේ කතා. එහෙනම් මිනිස්සුන් අපි විශ්වාස කරන්නේ නෑ. දැන් මේ තමන්ගේ යාළුව කරපු බොරු වැඩක් නිසා AI වලින් බොරු ෆොටෝ එකක් දාලා යාළුවෙක් කරපු වැඩක් නිසා අවුරුදු 30ක යේ ලින් කියන සිංගප්පූරුවේ වැඩ කරන මියන්මාර් ජාතිකයා අවුරුදු 10ක් ඉරේ
1: යනවා. ඒක මොකද කරලා තියෙන්නේ?
0: ෆොටෝ එකක් දාලා හදලා.
1: මොකද්ද ෆොටෝ එක?
0: ෆොටෝ එකක් නිකන් වයිදන් ජෙමිනි AI එකෙන් ඇත්ත වගේ පේන ෆොටෝ එකක් හදලා තියෙනවා.
1: ඉතින් හිරේ යන්න තරම්.
0: ඒ ෆොටෝ එකේ තිබිලා තියෙන සිංගප්පූරුවේ ප්‍රසිද්ධ මේ ඔය පැන්ඩන් එකේ ඉන්න ලොකු කිඹුලෙක් ඉන්නවා වගේ දර්ශනයක් තමයි දාලා
1: තියෙන්නේ.
0: ඉතින් මේක යාගේ යාළුවෙකුට යවලා.
1: හරි.
0: යාළුවා යාගේ බොස්ට වෙන්නලා. බොස් ගිහිල්ලා මේකට කම්ප්ලේන් එකක් දාන.
1: හරිනේ.
0: හරි. යා මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතලා ලොකු මෙහෙයුමක් පටන් අරන් වගේ එකක් තමයි නිකන්. යා මෙන්න මෙහෙම මෙතන කිඹුලෙක් ඉන්නවා කියලා දැම්මම පොඩි කේස් එකක් තියෙනවා.
1: ඔව් දැන් මිනිස්සු බයයි නෑ නේද?
0: ඔව් වනජීවි නිලධාරින් එක්ක එකතු වෙලා දවස් දෙකක්ම ජලාශය පුරා කිඹුලා හොයන. ඉතින් මිනිස්සු නොමගේ ඇරියා බොරු ප්‍රචාර කියලා තමයි මේගොල්ලන්ව මේ මියන්මාර් ජාතිකයව හිරිය දාලා තියෙන්නේ.
1: ඇත්තනේ ඇත්තනේ ඉතින්.
0: ඔව්. එතකොට එතන ඒ ජලාශය කරපු ඔරු පැදීම වගේ ජල ක්‍රීඩා තියෙන ඔක්කොම නවත්තලා.
1: ආ කිඹුලෙක් ඉන්නවා හින්දා.
0: ඔව්. අවට මිනිස්සු පරිස්සම් වෙන්න කියලා අනුතුරු වංගල. ආණ්ඩුවට ඒ එහෙ සෑහෙන වියදම්.
1: ඔව්.
0: අන්තිමට කිඹුලෙක් නැහැ කියලා දැනගත්තම මේක AI වලින් හද බොරු ෆොටෝ එකක් කියලා දැනගත්තම මෑන්ව මේ
1: දාලා.
0: ඔව්. බොරු පණිවිඩයක් යව්වම අවුරුදු 3ක් විතර හිරේ දානවලු ඒ රටේ. සාක්ෂි විනාශ කිරීමක් වගේ එකක් කරොත් අවුරුදු 7ක්. ඉතින් මෙයාටත් මේ චෝදනා දෙකම තියෙනවා.
1: මොකද? සාක්ෂි විනාශ කළාද?
0: සාක්ෂිත් විනාශ කළා. දෙකම එකතු කරලා අවුරුදු 10කට හිරේ දානවා. AI වලින් ඒ රටේ
1: නැත්තම් අවුරුදු 3ෙන් බේරෙන්න තිබ්බනේ.
0: ඔව්. බොරු කියලා මිනිස්සු රවට්ටනවාට මේ AI වලින් මේ ඒකට විරුද්ධව තමයි මේ කියන පැමිණිලි කළා මේ දඬුවම දීලා
1: තියෙන්නේ.
0: බොරුව කියන එක කොහොමත් හොඳ නෑනේ.
1: ඔව්.
0: ඉතින් අපිත් තියෙනවා සෝෂල් මීඩියා පාවිච්චි කරන අය බොරු පෝස්ට් හදනවා. ඉතින් ওই නීති ක්‍රියාත්මක වුණොත් ලංකාවේ ගොඩක් අයට හිරේ ඉන්න
1: වෙන්නේ. දැන් පහුගිය දවස් ටිකේම එක්කෙනෙක් දිනෙක්
0: අර මන් දැක්කම අක්කරි මේ බුදු දහමට අපහාස වෙන බුදු දහම නෙමෙයි ඕනෑම ආගමකට දහමකට නේද එහෙම අපහාසු
1: අපහාස කරන්න එපා.
0: ඔව් එහෙම දේවල් කරන්න බෑ. බුදු දහම විතරක් නෙමෙයි ආගම් විතරක් නෙමෙයි කිසිම කෙනෙකුට අපහාස කිරීම උදෙසා සෝෂල් මීඩියා වල ඒ ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරන්න එපා කියන එක
1: අපහාස කරන්න අයිතියකුත් නෑනේ.
0: හැබැයි ඉතින් කරනවානේ.

0: මීඩියා වැඩියම මිනිස්සුට අපහාස කරන කෙනෙක් කරන්නේ. අපේ රටේ වැඩියම කරන්නේ සෝෂල් මීඩියා වල මොනවා?
1: අපහාස කරන. බොරු කතා හදන.
0: කන බොන විදිය, අඳින විදිය, ඇවිදින විදිය, මාර මාතෘකා තියෙන. කිසිම දෙයක් නැති හිස් මිනිස්සු නේද? මොනවා හරි දෙයක් කරපු මිනිස්සුන්ට මඩ ගහන්න අවලාද නගන්න. ආයි ඉතින්
1: යාපුතන. ඒකටත් එකක් තියෙනවා.
0: එන්න අපි මඩ ගහමු.
1: ඒකටත් එකක්
0: තියෙනවා.
1: වඳුරට දෙලි පිහිය වුණා.
0: වඳුරන්ට නම් සමාන කරන්න බෑ. වඳුරු පව්. ඊට වැඩිය අන්ත මිනිස්සු ඉන්නේ සෝෂල්

0: උදේනවයයි විනාඩි 14යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.

0: නවයයි විනාඩි 19යි වෙලාව. අපි ටේකියා වැඩසටහන ගැන අද උදේ මතක් කරා. අපි යන්නේ යාපනයේට. අපි එන්නේ යුනියන් මහාවිද්‍යාලයට, තෙල්ලිපලේ යුනියන් මහාවිද්‍යාලයට. ඉතින් උතුරු නැගෙනහිර කියලා බේදයක් නැහැ. මේ ටේකියා වැඩසටහන මේ රට පුරා ක්‍රියාත්මක වෙනවා. අද තොරතුරු කියන අපිත් එක්ක සම්බන්ධ වෙනවා ගීති ශේර. සුබෝදසන.
1: සුබෝදසන ගීත.
2: අයිබෝන් අසංක, අයිබෝන් අනු දෙන්නටම සුබෝදසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අසංක කියව විදිහට මේ ආපනේ දිස්ත්‍රික්කයට තමයි අවිත් තියෙන. ඉතින් දැන් ටේකියා සොරකෙම මගතට වැඩසටහන් මාලාවේ දෙවන අදියර අපි මේ වර්ෂයේදී ආරම්භ කළා. අපි අතිසාර්ථක වැඩසටහන් 29ක් මේ වෙනුවට අසංක ක්‍රියාත්මක කළාමාරයි. දැන් අද 30 වෙනි වැඩසටහන තමයි මේ විදිහට උදෑසනින් ආරම්භ කළේ. අපි අද දවසේදී සත්කාරක පාසල වශයෙන් ආපනේ දිස්ත්‍රික්කයේ තෝරගද උතුරු පළාතේ ආපනේ දිස්ත්‍රික්කයේ වලිකාමම් අධ්‍යාපන කලාපයට අයත් තෙල්ලිපලේ යුනියන් මධ්‍ය මහාවිද්‍යාලය තමයි සත්කාරක පාසල වශයෙන් අපි තෝරාගෙන තිබෙන්නේ. ඉතින් මේ පාසල ගත්තට පස්සේ අසංක මේ පාසල ඉතාමත් සුවිශේෂී පාසල. කියන ප්‍රධානතම හේතුව තමයි මේක යාපනයේ දිස්ත්‍රික්කයටවත් එහෙම නැත්නම් උතුරු පළාතට ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි දකුණු ආසියාවටම සුවිශේෂී පාසලක්. මේ පාසල ආරම්භ කළ තියෙන්නේ වර්ෂ 1816 දී. දැන් මේ වන විටත් වර්ෂ 210කට ආසන්න උරුමකම් කියන පාසලක් තමයි අපි අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරාගෙන තිබෙන්නේ. තවත් විශේෂී කාරණයක් වන්නේ දකුණු ආසියාවේ පළමු මිශ්‍ර පාසල විදිහට තමයි අපි මේ පාසල හඳුන්වනු ලබන්නේ. ඉතින් අපි එවැනි සත්කාරක පාසලක් තමයි අද දවසේදී තෝරාගෙන තිබෙන්නේ. මේ වන විටත් දැන් රථවාහන මාර්ගනතුරු සංදර්ශනය ආරම්භ වෙලා තිබෙන්නේ. විශේෂයෙන් රථවාහන මූලස්ථානයේ සංදර්ශන කණ්ඩායම අද දවසේදීත් අපිත් එක්ක පැමිණියා. අද මේ දූදරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් දෙමළ භාෂාවෙන් තමයි මේ දූදරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. රථවාහන මූලස්ථානයේ සංඛ්‍යාලේඛනංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේස්දාස මහත්මයා තමයි මේ වැඩසටහන අදවසේදී මෙහෙයුම් ලබන්නේ. ඒ වගේම තමයි අපේ සහෝදර නාලිකාව වසන්තම් FM වසන්තම් TV අදවසේදී සුවිශේෂී කාර්යයක් සිදු කරනවා මේ වැඩසටහන මේ යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්. ඉතින් අපි අදවසේදී යාපනය දිස්ත්‍රික්කයේ හිට කිල්නොච්චි නගරයට යනවා. ආපහු නැවතත් අපි යාපනය නගරයට එනවා. මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන අපේ රටේ ආදරණීය දැය දූ දරුවන්ට මේ මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජයට රැගෙන යාම වෙනුවෙන් තමයි කේන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම 19:90 සුවසරයේ ගිලන් රත්නසේකර එකතු කරගෙන මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. දැන් අපිට මතක ඇති අපි පසුගිය සතිය ගත්තට පස්සේ මධ්‍යම පළාතට ගියා. ඊට කලින් දකුණු පළාතට ආවා. දැන් අද දවසේදී උතුරු පළාතට ඇවිල්ලා තිබෙන්නේ. මේ විදිහට සමස්ත දිවයිනම ආවරණ පරිදි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට අපි සියලු කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් අද එහි අතිසාර්ථක 30 වැඩසටහන තමයි මේ විදිහට දැසරින් ආරම්භ කළ තිබෙන්නේ. අපි තවත් අවස්ථාවක සූදානම් ලක්ඛනෝසේ තොරතුරු කියන්න බෙහෙන් ස්තුති අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි. ගීති ශේරේ අපි කතා කළේ 9:22 කැවෙන සරහන අතරතුරේ. අපි මේ වෙලාවේ මතක් කරන්නම් සින්දුට යන කලින් AWP රෝලර් ඩෝස් ගැන. රෝලර් ඩෝස්, රෝලර් ෂටර්, ස්විං ගේට්ස්, ස්ලයිඩින් ගේට්ස්, රූෆින් ෂීට්ස්, ඉලෙක්ට්‍රික් බැරියර්ස් වගේ දේවල් ඔයාගේ ගෙදරට, නිවසට, එහෙම නැත්නම් අපි කියන්නේ කාර්යාලයට වෙන්න පුළුවන්, ෆැක්ටරියකට වෙන්න පුළුවන් අවශ්‍ය නම් වඩ පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 0112 78 33 31, 0112 78 33 31 කියන නම්බරේ කතා කරන්න. ලංකාවේ පළවෙනි වතාවට මේ මොබයිල් ඇප් එකෙන් නේද ක්‍රියාත්මක කරන රෝලර් ඩෝ එකක් හඳුන්වලා දුන්නා නම් ඒ කලේ AWP රෝලර් ඩෝස්. ඉතින් ඔයාලට කැමති විදිහට කළු පාට, අලු පාට, ඊට පස්සේ ලයිට් බ්ලූ, ඊට පස්සේ බ්‍රවුන්, වටර් මිල්ක් වගේ, කොෆි බ්‍රවුන් වගේ ඕන කැමති විදිහකින් කැමති පාටකින් රෝලර් ඩෝ එක හදා ගන්න පුළුවන්. වසර 10ක් මේගොල්ලෝ වග කියනවා ඔයාගේ රෝලර් ඩෝ එකට. වසර 25ක මේ ශේෂ්ත්‍රයේ පළපුරුද්ද තියෙන AWP ගැන ඒ මතක් කරේ. ඒ වගේ මේ පැයට ආපු වෙලාවේ මතක් කරනවා අපි මේ පැයට ඉන්නෙත් පහුගිය පැය හිටියා වගේම අපි අනුග්‍රහක බවතුන් අතර ඉන්න ක්‍රිමිරාජ නිෂ්පාදන වසර 77ක විශ්වාසයත් අරගෙන ඔයාගේ ගෙදර තියෙන උන ඖෂධ කීපයක් තියෙනවා. විශේෂම හදිසි ප්‍රතිකාර සඳහා නේද වෛද්‍යවරයෙක් මුණ ගැහෙනකන් වාට අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. උණක් කෙම්බිරිසාවක් හැදුනම, කැස්සක් හැදුනම, ගැස්ට්‍රයිටිස් වගේ එකක් හැදුනම මෙන්න ක්‍රිමිරාජ නිවසින් එන නිෂ්පාදන ටික.
1: හෙම්රිසාව උණ වගේ තියෙනවා නම් වාට ක්‍රිමිරාජ පෑයව පාවිච්චි කරන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් සඳුන් පැණිය පාවිච්චි කරන්න පුළුවන්. වැල්මේ පැණිය පාවිච්චි කරන්න පුළුවන්. උගුරේ යම් කිසි අපහසුතාවයක් තියෙනවා නම් ඒ වගේම කුරුලෑ වලට අතන කුරුලෑසුවේ තියෙනවා. හන්දි තෛලයේ තියෙනවා. මේ ඕනම නිෂ්පාදනයක් වාට ළඟම තියෙන වෙළඳ සැලින් ෆාමසියකින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ගෙන්ව ගන්න නම් 0112 753 889 තමයි නම්බර් එක.

0: Lakhanda Radio ITN Lakhanda Golden Voice Other Golden Voice Vedikavata Balankoda Asanka Indika Anuradhapure Vishmita Tikshana Vattali Madushan Dananchaya Gampaha J.M. Kalyani Ahaliya Godin Sudharika Madhubhashini මොරටුවෙන් ධනුෂ මදුරංග කලවානේ කෞශල්‍යා මදුමාලි ප්‍රාර්ථනී අභිෂේකා අතුරුගිරිය සෞම්‍යා රණමයුරි අටභාගී තාරකා මදුභාෂිනී රත්නපුර අනුරාධපුරයෙන් අයේෂා නිල්මිනි චානුක අංජන හලාවතින් ගල්කමුවෙන් රවීන්ද්‍ර කුමාර ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න පස්වරු එකේ සිට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න
1: ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගීත සංගීත
2: සමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
2: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තර මඩු ගල්ලි.
3: ඈ දන්නේ නැද්ද සර්? දැන් හැමදේම වාසිනී.
2: වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
3: වාසිනාම වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
2: ඈ
4: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැයකට වාසි.

0: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ඔක්තෝබර් 7 ජෙෆ්නා යුනියන් කොලෙජ් තෙලිපලයි.

0: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: නවේ විනාඩි 31යි
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තැඟි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් චාත්කලොතරයි මණ්ඩල

නවේ විනාඩි 34යි ජාතික ලොතරැයි මණ්ඩලයේ හියගත් වාසනාවන්ත ටිකට් වල අංක ටික බලන්න යන්නේ මහජන සම්පතෙන් පටන් ගමු G අක්ෂරය අංක 2 අංක 8 අංක 5 අංක 5 අංක 4 අංක 5 ගොවිසත ලොතරැයි X අක්ෂරය අංක 1 අංක 6 අංක 11 අංක 32 මෙගා පව ගතනම් R අක්ෂරය අංක 22 තමයි ප්‍රසාද අංකය ජය අංක අංක 25 37 56 සහ 58 ධන නිදානයේ X අක්ෂරයත් එක්ක අංක 15 අංක 26 අංක 37 සහ අංක 54 එවගේම හදාන ලොතරැයිය සිංහලග්නයත් එක්ක ජයග්‍රහය අංක 1 33 34 46 එවගේම අද සම්පත ගත්තනම් අංක 4 අංක 5 අංක 5 අංක 4 අංක 5 අංක 5 අංක 5 අංක 4 අංක 5 G අක්ෂරයත් එක්ක එවගේම ඊට පස්සේ අපි බලන්නේ ජය ලොතරැයිය R අක්ෂරය අංක 5 අංක 3 අංක 2 අංක 8 සුබ දවසක් කුඹලග්නේ අංක 5 අංක 23 අංක 47 ඒ තමයි ඊයේ ගත ටිකට් වල වාසනාවන්ත අංක ටික. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා අදත් ටිකට් එකක් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: ගැහැනුන් චපලයි කියලා කියනවනේ ඔය සමහර කියනකොට. ගැහැනු විතරක් නෙවෙයිනේ චපල පිරිමිත් ඉන්නවනේ.
1: ඔව්. සමාන වෙන්න.
0: ලෝකේ දරුණුතම චපලම පිරිමියා ගැනද කියලා හිතෙනවා මේ කතාව ඇහුවම.
1: මොකද්ද?
0: 2015 අවුරුදු චීනයේ චැංෂා. චැංෂා නගරේ ජීවත් වුණා යුවාන් කියලා පුද්ගලෙක්.
1: හරි.
0: යුවාන් කියන්නේ මුදල් ලේකම්.
1: නෑක.
0: නෑ මෙයාගේ නම මේ යුවාන්.
1: යුවාන්.
0: මෙයා රෝහල්ගත කරා. හරි. වෛද්‍යවරු කිව්වා දැන් මෙයාගේ ගෙදර ඇයට එන්න කියන්න කියලා. හරි. මේ අපේ විශේෂ ප්‍රවෘත්තියක් ඇවිල්ලා තියෙනවා. අපි ඒකට අවධානය යොමු කරලිමු නේ. අපේ සොලක්ෂණිය ඇවිල්ලා ඉන්නවා. අපි අවස්ථාව දෙමු විශේෂ ප්‍රවෘත්තියක් වෙනුවෙන්. සොලක්ෂණි.
2: ඔවසන්ක අපිට දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශ්‍රන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට තිබෙනවා. එය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිරිලිය සවිය ගෙනුම සම්බන්ධය සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම නිලධාරීන් බිරිහන් දිවසට ගොස් ශ්‍රන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. එන අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවද වාර්තා සඳහන් කරනවා. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා රාජපක්ෂ මහත්මිය අධිකරණයට අපේක්ෂිත ඇප අයිතුම් පතක් ඉදිරිපත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් කරු දැක්වීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ ස්ථානාධිපතිවරයාට ලබන දුරස් වනදා අධිකරණයේ හමුවේ පෙනී සිට ලෙස නියෝග කෙරුණා. එසේම ශ්‍රන්ති රාජපක්ෂ මහත්මියටද ලබන 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේට පැමිණෙන ලෙසයි දැනුම් දී තිබුණේ. ඒ අතරතුරයි අලස් කොමිසම මගින් මේට ටික වේලාවකට පෙර ඇයත්තරංකුට කියලා තිබුණේ. විදේශගතව සිටි ශ්‍රන්ති රාජපක්ෂ මහත්මිය පෙරදා රාත්‍රී දිවයිනට පැමිණියා.
3: ලකාණ්ඩ Radio ITN.

0: නවේ විනාඩි 45.
1: වාර්තාපිට වාර්තා තමන කෝට් යටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: වසර 25ක විශ්වාසයේ AWB රෝලර් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලර් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලර් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමාකල මාතර කුරුණෑගල දුරකථන අංක 077-322-11400
3: අංක 2 25,000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක 2 සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි අංක 2 ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක 2 සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක 2 වාසි මන්තරේ DLB වාසි
4: මම නම් දැන් මාරම රිලැක්ස්
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
7: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706-478-478
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
9: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
10: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
9: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
11: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
10: සතියේ දිනවල උදේ 10ට
9: 18 වංගුව
10: හැම වංගුවකම අලුත් කතාවක්
9: 18 වංගුව
10: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
9: 18 වංගුව 18 වංගුව
12: සම අනුග්‍රහය
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
7: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706-478-478
13: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩේ.
14: සැලෙනලෙලෙන දලුව විලස නිතඹනලෝලා
15: ඉල්ලාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
4: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
3: NLP හඳහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
5: හරි එහෙමනම් අපේ වෙලාව ඉවර අපි යන්න ඕනේ යන්න කලින් රටමේකට ජාතික වැඩසටහන ගැන මතක් කරනවා මත්ද්‍රව්‍ය වලින් තොර නේද ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තමයි වාටේ වගකීම තියෙන 19:27 කියන නම්බරයකට කතා කරන්න. ඒ වගේම පැල්ලත් නිෂ්පාදනය ගැන අපි වාට කිව්වා හැමතිස්සෙම මතක් කරනවා කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් ගන්නකොට යෝගට් එකක් බටරයක් අයිස්ක්‍රීම් එකක් කිරි පිටි පැකට් එකක් ගන්නකොට පැල්ලත් කියන නමින් ගන්න කියලා. ඒ වගේම කුළුබඩු ගැන කතා කරොත් අපි විජේ නිෂ්පාදනය ගැන කියන්නේ.
6: කෙතර රසට කන්න කැමති ඔයාට රසගුණ වගේම වසවිසින් තොරව කන්න කැමති ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ විජේ නිෂ්පාදන. කෝපි තේ ලුණු පැකට් එකේ ඉඳන් කෙතරට ඕන කරන හැම නිෂ්පාදනයක්ම හැම කුළුබඩුවක්ම විජේ නිෂ්පාදන තුලින් වාට ලබා ගන්න පුළුවන්.
5: ඒ වගේම අපි ඔයාලට කිව්වා අද මේ ඔයාගේ පෙනුම ගැන හිතනවා නම් විශේෂයෙන්ම නේද තරුණ බව රැකගන්න ඔය ලස්සන පෙනුම තවදුරටත් තියාගන්න ඔයා කැමතිනේ අවුරුදු 25 30 වගේ කාලෙදි ඔයාලට තියෙන පෙනුම තවදුරටත් තියාගන්න ඔයාට මේ කරන්න තියෙන්නේ පුංචි දේවල් ටිකක් ඔයා ගැන සැලකිලිමත් වෙන්න ඒ අතර විශේෂ මතක් කරන විශේෂම ඔබේ සැමියා ඔබේ බිරිඳ ගැන තවදුරටත් එයාගේ ඕනෑපාකම් ගැන කෑම බීම ගැන හොයනා වගේම පෙනුම ගැන චුට්ටක් වද වෙන්න
6: අනිවාර්යයෙන්ම ලස්සනටින්දී අපිට ආඩම්බර නේද
5: ඔව් අන්න එහෙම කෙනෙකුට තමයි අපි මේ මතක් කරන්නේ ආකර්ෂණීය පෙනුමකට ක්‍රියාශීලී බවකට අභ්‍යන්තර පෝෂණය ලබා දෙන සෙට් ගේන් කැප්සියුල් සහ අපි කියන මේ සෙට් ගේන්
6: ෆේස් ක්‍රීම් එක
5: ගැන
6: ඉතින් ප්‍රධාන සංකටකරික මම මතක් කරන්නම් හයලුරොනික් ඇසිඩ් තියෙනවා නයිසිනමයිඩ් තියෙනවා ග්ලිසරින් එතකොට ඇලෝවෙරා ජෙල් තියෙනවා වර්ජින් කොකොනට් ඔයිල් තියෙනවා විටමින් සී විටමින් ඊ එතකොට කොකුම් තියෙනවා සැෆ්රන් මෙන්න මේ වගේ ප්‍රධාන සංකටක කියන හැමතෙම අවශ්‍ය කරන සංකටක ගොඩක් මේ නිෂ්පාදනය ඇතුළත් වෙලා තියෙන ඉතින් සමේත තමනය තරුණ බව නිරෝගීමත් බව මේ හැමදේම ආරක්ෂා කරගන්න නම් සෙට් කේන් ෆේස් ක්‍රීම් එක සහ කැප්සියුල් එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ
5: ඒ වගේම ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැනත් මතක් කරා වට නේ අදෝදී ඉඳලම අපි කිව්වා ඇහැ සම්බන්ධ ඔයාට තියෙන ඕනම ප්‍රශ්නකට කතා කරන්න කියලා ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට
6: 0766478478 0112858858 ඔයාගේ ඇහි පෙනුම ගැන වද වෙන ඔයාට ඒ වගේම ආදරණීයයන්ගේ පෙනුම ගැන වද වෙන ඔයාට මේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක තමයි හොඳම තැන
5: එවනම් ගියෙන් එන්නම් අපි ආයෙ හම්බ වෙනවා හෙට උදේ 7ට
6: සතටින් එන්න

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: ජල ප්‍රතිරෝධී මතු පිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
4: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය. දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස්. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400.
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
6: මම නම් දැන් මාරම රිලැක්ස්.
7: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
8: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
9: සහයෝගීතා අනුග්‍රහය.
10: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
11: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.

0: 99.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ.
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB තනට තහනේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණී උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: බස්රතිය කනතුරට ලක්වේ බෙන් පුද්ගලයන් 14 දෙනෙක් තුවාල ලැබුවා අරතුර සිදුව තිබෙන්නේ තිරප්පනේ පොලිස් වසමේ ඒ ඩවේ මාර්ගයේ ගල්කුළුඹ ප්‍රදේශයේදී නිකවිරටිය සිට අනුරාධපුරය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටි අනතුරු සිදුව තිබෙනවා. එන් ඒ ගමන් කළ පිරිත් පුද්ගලයන් 12 දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ. හොතී සරන්කරුවන් අත්පත් කරගෙන සිටි යේබනේ ජබල් හවාෂී කලාපයේ පිහිටි ප්‍රදේශයක පාලනය තහවුරු කළ බව එරට රජයේ හමුදාව සඳහන් කළා. ඒ යේබන් උදාව බෙහිවුම යටතේ. හොතී සරන්කරුවන් පාලනය කළ ප්‍රදේශ අත්පත් කර ගැනීමේ විශේෂ බෙහිවුමක් ආරක්ෂක අංශ ආරම්භ කර තිබෙනවා. ඊට සෞදි ඒකා බද්ධ ආරක්ෂක අංශවලද සහාය හිමි ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මිලිඳු ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ප්‍රේමණීය බදාදා දසන් විත් යෂෝ
2: දහාට වංගුව
3: සබෝදසරත් උදේ 10 විනාඩි 3යි වෙලාව. අද යෂෝ එක්ක තමයි ආට දහාට වංගුවේ පොඩි රවුමක් යන්න වෙන්නේ. අර දසුන් නෑ. දසුන් නෑ කියලා අපි සැලනවද නෑ. ඔයාලට පුළුවන් අද මාත් එක්ක දහාට වංගුවේ ඉන්න දවල් එක වෙනකම් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අද විශේෂත්වය දන්නව නේද? අද තමයි සුන්දර බදාදා දවස. ඔයාලට පුළුවන් ලස්සන සින්දු අහන්න 60-70 දශකයේ ඒ කාලෙට යන්න, ඒ කාලේ මතක ඔස්සගන්න. මේ හැම දෙයක්ම පුළුවන් ඔයාට දවල් එක වෙනකම් මාත් එක්ක. ඉතින් ඔයාලට පුළුවන් රස මතක මතක් කරන ගමන් මේ පැත්තට මැසේජ් එක තියන 07.03 93.5 93.7 මැසේජ් එකක් කියලා තියන්නේ.

0: ඒගීතය ගායනා කළේ ප්‍රියා සූර්යසේන.
1: ප්‍රේමනීය බදාදා
2: දසන් විත් යශෝ
3: දහඩ වංගුව
0: වෙලව බලන්න තියෙනවා. ඔයාට ගොඩක් දේවල් කතා කරන්නත් තියෙන අද දවසත් එක්ක. ඊට කලින් අපිට ගොඩක් කමර්ෂල්ස් පැත්තට යන්නත් තියෙනවා. මේ හැමදේම මේ පැය ඇතුළතුර තමයි අපිට කතා බහ කරන්න ප්ලේන් තියෙන්නේ නේද? ඉතින් මේ සින්දුවට මම ආන්දරෙන් එකතු කරගන්නවා අද උදෙන්ම 10:00 වගේ පැත්තට ආපු අයව. මාතරේ දෙලිනේ ඉන්නවා අද උදෙන්ම.

ලාවද ප්‍රේමණීය බදාදාහන්න ලස්සර සිින්දු ටිකක් අහන්න උදෙන්ම දිලිනි ඔව අපි ආදරයෙන් එකත කරගන්න ඉළඟ සිින්දුවට අපි තොය දෙන වහගෙන ඉන්න අද දෙන්නෙක් නේ අද තනියෙන්ම ඒ එහෙම කියලා සැලෙනවද නැහැ අහගෙන ඉඳලා කියලා තිනවා වැඩ කරන ගමන් පාලදුර අචලෝ තමයි මැසේජ් එක දාලා තිනේ තැන්කියු සෝ මච් අචලෝ අපි ඔව ආදරයෙන් එකතු කරගන්න ඒ කාලයට යන්නෝ ඊට පස්සේ ඒජී අනුර පුස්සල්ලාවත් ඉන්නවා අපි වහගෙන ආවාදරෙන් මතක් කරනවා සුන්දර වූ බදාදා දවසක් වේවා කියලා තින අරත් ඒ වගේම වෙන්නෝ නද සතියේ මැද දවසනේ නේද දොල දෙන්නෝ මෙච්චදී ඔබන්දී ඉන්නවා ඒ වගේම මහත්තයා ඉන්නවා හේමන්ත සිල්වා ඒ වගේම අම්මා අයියා නිමල් තිලකසිරි සුදක්කා මනුහරි ප්‍රනාන්දු මේ විදිහට මට මැසේජ් එක දැම්මේ මැනිකේ තමයි දඩම් ගස්ලන්ද ඉඳලා මේ හැමෝම ආදරෙන් එකතු කරගෙන මේ යන්න හදන්නේ ප්‍රියා සූර්යසේන මහත්තයාගේ ලස්සන සින්දුවක් අහන්න

0: මහට ලංකාවටම මේ ලක්න පෙරනෝවරු
1: උදේ 10:15යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
1: 75,000කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
3: ක්‍රිමිරාජ සුවසනේ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ
3: සුවසනේ සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනේවට එක්වන්න සාදර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
4: දෙක්ඛා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්ඛා මීළඟ වැඩසටහන
5: ඔක්තෝබර් 7 Jaffna Union College Telipalai
6: Samudhanaya Clean Sri Lanka Lekam Card Rally Sri Lanka Police Samaka Adhapana Amatyashaya
7: Purna Madhyama Hivara Swadhina Rupawahini Madhyachalaya Tekya Surekimu Magathota

0: ප්‍රේමණීය බදාදා දසන් විත් යශෝ
1: දහට වංගුව
0: කල්පනා ලොවක තනි වෙන්න කැමතිද? මොකදනවා කල්පනා ලෝක තනි වෙන්නේ මේ මම ඉන්න කොට නේද යසාගේට? කමන්නේ කමන්නේ කල්පනා ලෝක තනි වෙන්න ඔයාට ඕන තරම් මං අවස්ථාව දෙනවා අද දවසේ. එදන්න ඕන අද තුමයි සුන්දර බදාද දවස. ඔයාට පුළුවන් ඒ කාලේ මතක පොඩක් අවශ්‍යගෙන එහෙම මතක අවශ්‍යගෙන මේ පැත්තට එන්න මා වහන්න FM 93.5 FM 93.7 ඒ විදිහට ආපුවා ඉන්නවා මාව බලන්න මා වහගෙන ඉන්න ගමන් ඒ කාලෙට යන්න බලාගෙන සුබෝ දැසුරක් දෙන්න ලක්හඬ අපි වාවාගෙන ඉන්නේ. ලස්සන සිංදුවක් දෙන්න ට්‍රින්කෝ පහේ කනුවෙන් පුංචි වන්න තමයි මැසේජ් එක දැම්මේ. ආදරෙන් අපි ආව එකතු කරගන්නවා. අය බෝ ලක්හඬ ලස්සන සිංදුවක් දෙන්න. බෑ කිව්වේ නෑනේ. ෂෝටි දුව මදුෂින්වා වයිෆ් ඉන්දික මහන්සි යන්නත් එක සුපුරි සිංදුවක් දෙන්න කියලා තියෙනවා. ඉතින් ඔය විදිහට මහගෙන ඉන්න වසන්තෝ ලියන් ගහමුල කොටියා කුමරේ ඉඳලා තමයි අපිට මැසේජ් එක දැම්මේ. අපි ආදරෙන් ආව එකතු කරගන්නවා. තරු මල් දහසක් මැද්දේ පායා ආසදෝයා සමල රෑනක් මැද්දෙන් සලස්සුන සමනලී ඔයා හනේ මල්ගම දහසක් මැද්දෙන් පිපි ලස්සන මල ඔයා හහා මිනිමුතු අහුරක් මැද්දේ දිදුලන මැණිකක් ඔයා ජගත් රෝහණ තුමයි මට ඔබේ විදිහට ලස්සනට පදවැල් ගලපල ලස්සන කවියක් එවලා තියෙන්නේ. ඒක ගොඩාක් ලස්සනයි ජගත් රෝහණ. ඉතින් ලස්සනට මේ විදිහට ලියන්න ඔයාට තව තවත් හැකියාව හම්බ වෙන්න ඕනි හාද? යශෝ මේ කවිය ඔයාට ලස්සන මට ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙනවා. ඉතින් ඔයා මං වෙනුවේ ලස්සන සින්දුවක් ලියුවම මං කොහොමද ඔයාට ලස්සන සින්දුවක් නොදී ඉන්නේ නේද? අද මොකෝ තනින් අද දසුන් ගත්ත පුංචි නිවාඩුවක් හෙට අපි අල්ලගමු දසුන්. හරිද? ගුඩ් මෝර්නින් යශෝ. අපි වද හාට වංගු අහගෙන ඉන්නවා කියලා තින එකතු කරගන්නවා. දැන් අපි මහනෝරින් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. කපිල මුදලිගේ වයිෆ් සුභාෂිනී පුදාරතු වන්දනා නවෝද්‍යා සෙනුර මියුරු ඒ වගේම දුව සත්සරණීනවා අපි ඉවත් එකතු කරගන්නවා. ලක්හන හැමෝ අහන හැමෝමත් එකතු කරගෙන අපි යමු අබේවර්ධන බාලසූරිය මැද්දේ කල්පනාලවක තනි වෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් අලුත් වෙලා
2: පහසු වෙලා
0: තැඟි වැඩි වෙලා
3: දවස සුබයි සිහි නැතිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මන්නේ
4: මුහුතෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොමකිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීම.

0: Radio ITN
1: ප්‍රේමණීය බදාදා දසම් විත් යශෝ
2: දහාට වංගුව
3: දහයයි විනාඩි 26 වෙලාව එක දිගටම වැඩ කරලා හරිම මහන්සි දොයාට මට හිතෙනවා ඔයාට මහන්සි කියලා මම මෙහෙතක් කියන්නද මෙහෙතක් තමයි යාදන්නවද මොකද්ද ඔයාගේ මහන්සිය මෙහෙම කරද්දී අඩු කරන්න පුළුවන් පුංචි බෙහෙතක් එහෙනම් හොඳට සද්ද වැඩි කරගෙන අහගන්න රේඩියෝ එක හරිද එතකොට ඔයාගේ මහන්සිය නැති කරන්න පුළුවන් ඕම් ෆ්‍රෙෂ් වයිබ් එකට ආබෝ ඉක්මනට අරගෙන යන්න පුළුවන් හොඳම බෙහෙත පැල්වත්ත රස කිරි තේ එකක් ඔයා දන්නවා හොඳ කහට රසට උකුවට හොඳ ගුණට රස කිරි පිටි එකක් කිරි තේ එකක් හදාගන්නව නම් ඔයා ගන්න ඕනේ පැල්වත්තම තමයි කියන දේ නේද ඉතින් ඔයා කිරි පිටි විතරක් නෙමෙයි ඔයාට පුළුවන් කිරි ආශ්‍රිත ඕනෑම නිෂ්පාදනයක් පැල්වත්තත් එක්ක වැලදී ගන්න කිරිපිටි යෝගට් අයිස්ක්‍රීම් බටර් මේ හැම දෙයක්ම තියෙනම හරිම විශ්වාසවන්ත විදිහට ඔයාලා මිලදී ගන්න බුණ ඉතින් ඔය මිලදී ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න අමතක කරන්නේපා එවාගෙම මේ සින්දුවට අපි එකතු කරගමු කුරුල්ලන්ට ගී ගයන්නේ කවුද අනේ පුරුදු කරන්නේ සින්දුව අහන්නකෝ මං කියන්න ඔරුවක භාවිත ගීතය ගායනා හරි පුංචි වැරදීමක් සිද්ධ වුණානේ ඔරුවක පාවෙන ගීතය ගායනා කරන මිල්ටන් මල්වාරච්චි මහත්මයා අර මම ඊළඟට ලෑසි කරන් හිටපු ගීතේ ගායනා කරන ගායන ශිල්පියාගේ මහත්මයාගේ නම තමයි මං කියුවේ නේ ඔන්න එකම වැරද්ද නිවැරදි කරා ඊට පස්සේ අපි වහගෙන ඉනවා කවුද මේ බොයකට සුම්මනා ඉන්නවා අපි වහගෙන අපි ආදරෙන් ඕව එකතු කරගන්නවා කවුද මේ බොයකට සුම්මනා මැසේජ් එක මං ඊළඟට කියන්නම් මේ සින්දුව යනවා ඒක නිසා සුබ දවසක් අහගෙන ඉන්නවාව විමුක්ති ඉන්නවද හර්ෂෝ හේමචන්ද්‍ර මල්කාන්ති ඊට පස්සේ කොමල් සන්ධ්‍යා සරච්චන්ද්‍ර ඉන්න මේ හැමෝම එකතු කරගෙන අපි ආමු වික්ටර් රත්නායකයන් ගායනා කරන මේ ගීතය අහනවා

0: එපා මෑනක කිසිවෙකුටත් සිත පමණක් දෙන්න ලක්කඩ හගිරින්ද වෙලාව උදේ දහයයි විනාඩි තිස්ස එකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
1: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: ප්‍රේමණීය බදාදා
4: දසම් විත් යශෝ
5: දහට වංගුව
0: මේ ලස්සන සිින්දුව හන්න කවතු දන්නවාදන්න මේ වෙලාව ඉක්මට ඉක්මට මැසේෂස් දාගෙන දාගෙන තිනව මත මැසේජ් වෙලතින පිළියන්දලින් මේ වෙලාවේ ශොප්පකින් අපි වහගෙන ඉන්නවා මොස්සේතුමා සුමල් එවගේම වාසන අමිත රන්සර සුද්ද ඉන්න අප වහගෙන ඒ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා මේ ඊළඟ සිින්දුවට. ඊට පස්සේ සුන්දර දවසක් ඔයාට කියලා තියෙනවා අද අශෝ කෙලි තනියම අපි ඉන්න ඔයත් එක්ක අන්න හැම තමයි ඉන්න ඕනේ නේද? මට සිින්දුවකෝ නී සකුන්තලම් මහරුගමින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තැන්ක්යූ සකෝ, ආව ආදරෙන් එකතු කරගන්නවා. ඔරි යාළුවෝ සකෝ කියලා නේද කියන මට හිතෙනවා එහෙම තමයි කියලා. මං හරිද? සුබදසුනක් වේවා. අපි වහගෙන ඉන්නවා කියලා තියෙන අපි අද කටකාර දසුන් කොල්ල නෑ නේද? අද දසුන් පුංචි නිවාඩුවක් ගත්තනි ජයමෝමි. සින්දුවකට අපි එකතු කරගන්න කියලා තියෙනවා. කොට්ටාව වීරක්කරි වේකරියක කට්ටිය ඉඳවා. ලොකු බොස් උපුල් පොඩි බොස් අරුණ චම්පා මිස් මදුසංක හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දැම්මේ ජයමෝම තමයි. නිලා නිරෝෂි ඉන්නවා මේ වෙලාවේ මා වහගෙන සුන්දර බදා දහගෙන. ඒ හැමෝම එකතු කරගෙන විශාරද නන්දා මාලිනියන්ගේ මේ ගීතය අපි අහමු. Oh,

0: බලන්න රේඩියෝ ITN. හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLV දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB දනට තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්

0: ප්‍රේමණීය බදාදා දසම් විත් යශෝ
1: දහට වංගුව
2: උදේ 10 විනාඩි 46 වෙලාව සුන්දර පද දහගෙන ඉන්න වෙලාව යාට මතක් කරන දේවල් කීපයක් තියෙනවා. අපි ඊට ඡෝටි වෙලාවකින් මතක් කරනම් මේ ගීතය අහන්නකෝ. මෙතමයි මාලනී බලත් සිංහල.

0: ප්‍රේමණීය බදාදා
1: දසන් විත් යශෝ
2: දහඩ වංගුව
3: සිදුවක් තියෙනවාට හන්න දෙන්න ලෑස්ි කරගෙන ගුණදස්ස කපගේ මහත්මයා ඉතිගේ සිින්දු අහන කලින් ආට එකතු කරගන්න ඕන මේ වෙලා විම වහගෙන ඉන්න අයෝ. අපි වහගෙන ඉන්නවා කුම අත්නායක සිින්දුවක් දෙන්න කියලා තියෙන අපි බලමු සරච්චන ඩයි සමයි මැසේච්චික දාලා තින ඊළඟ සිින්දුව එකතු කරගන්න කියලා සුභ උදැස්සර කියලා තියෙනවාට සුභම සුභ උදැස්සන රුමේනියෝ වේදල අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ දැන්තම අපි වැඩටික පටන් ගත්ත කියලා තියෙන ඉතින් වැඩටික දෙකිරිම කරගෙන යන්න පුළුවන් ආට අද සුන්දර බදාදත් එක්ක ප්‍රේමණීය බදාදාවත් එක්ක ලස්සන සින්දු ටිකක් 60-70 දශක 80 මේ කාලෙට යන්න පුළුවන් අපිත් එක්ක හිටියත් ඔයාලට අකි අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා කියලා තින තැන්කියු සෝ මච් ලස්සන සින්දුවක් දෙන්න ඉනෝකා කණ්ඩමලේ කණ්ඩලම ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ යනි පුංචි කඩේ සද්දර ලක්කන දාලා තින හරිද ඉතින් සද්ද තව චුට්ටක් වැඩි කියලා තියාගන්න ලක්කන හනවා වගේ මහත්ය සංචිව චුරිදු සහස්න ලොකු දු සෙනුරියන්නුම මේ හැමෝම එකතු කරග සොහන් සෙහන් පුංචි පුතාවත් එකතු කරගෙන අපේ යමු දෙතුල නොකී දේ අහන්න.

0: ප්‍රේමණීය බදාදා
1: දසන් විස් යශෝ
2: දහට වංගුව
3: දෙතුළ නොකියන දේවල් දෙනතේ ලියවෙනවද දන්න ඇනේ එහෙම ඇව අහර තියෙනවනේ ද අපිත් හරියා සින්දුවෙන් පස්සේ මම යන්න හදනේ තව ලස්සන සින්දුවක් දෙන ඒකට යන්න කලින් මට හිතුන චුට්ටකත් එක්ක කතා කරොත් හොඳයි කියලා නැත්තං ඉතින් අර පාළුවේ වගේ හිතේ නේද අදත් මම තනියම ඉන්නේ ඉතින් අද යශෝ වැඩි කතා කරන්නේ නැතිද කියලා හිතෙන්න පුළුවන්නේ නෑ නෑ නෑ නෑ මං ඕව තනි කරන්නේ නෑ අර මීට කලින් අපි යාට කිව්වා මතකද අපි රන් කොල්ලෙක් ගැන එතපයි රොමිෂ් තරංග අපි යා ගැන කිව්වනේ මීට කලින් රන් පදක්කම් දෙනා ගත්ත අපි ඒක ගැන මතක් කරා ගොඩක් දේවල් කතා කරානේ හැබැයි ඔය දන්න විශේෂම දේ තමයි දැන් ලෝකී අංක එකේ හෙල්ල විසිකිරීමේ ශූරයා විදිහට මේ වෙන විට අවධානය දිනාගෙන අපේ රුමේෂ් තරංග 2026 අවුරුද්දේ ඒ කියන්නේ මේ අවුරුද්දේ විශිෂ්ටතම මල්ල ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් ලොකු සතුටක් තියෙනවානේ අපේ ලංකාවේ නමක් ජාත්‍යන්තරට අරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා රුමේෂ් තරංගට. දැන් ඔයා දන්නවද ලෝකයේ පුරාම 2026 අවුරුද්දේ ඒ කියන්නේ මේ අවුරුද්දේ ජාත්‍යන්තර දක්ෂතා දක්වපු මල්ල ක්‍රීඩකින් 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනාත් එක්ක ලංකාවේ කෙනෙක් ඉන්නවා. ඉතින් මේ විදිහට ලංකාවේ කෙනෙක් නිර්දේශ වුණ පළවෙනි අවස්ථාව කියලා තමයි තියෙන්නේ. ඉතින් ලොකු සතුටක් තියෙන. අපි බලමු නොවැම්බර් 29 යා මේ තරඟේ අපිට සම්මානය ගන්න පුළුවන් වෙයිද කියලා එහෙම හමුනොත් ඉතින් ලංකාවට සුබයි නේද? හරි රමේෂ් තරංග සුබ පැතුම් එකතු කරන්නේ ගමන් අපි යමු බලන්න මේ වෙලාවේ ප්‍රේමණීය බදා දාගෙන ඉන්නේ කවුද කියලා බලන්න. සුබ දවසක් ජෝතිපාල මාත්ලාගේ වගේම රුක්මණී දේවී ගායනා කරන ගීතයක් ඉල්ලලා තින අපි දෙන්නම්. වාන්දුව පුතුපිටියේ රාණි ඉඳමා දයානන්ද සමන්ත ලසන්ත ඉඳෝහා ඊට පස්සේ සමී චමින්ද අපේක්ෂා තිලංකා ඒ වගේම මල්ලින් මලින්කා යානුල බූම් තෙවුමි සිතුන් ලස්සන නම් ටිකක් තියෙන ටිකක් දිවත් චුට්ටක් ඇඹරෙනවා වගේ කමක් නෑ මං කොහොමරි හැමෝම එකතු කරගත්ත ආදරේ ගුඩ් මෝර්නින් ඔයාට අද තනියම නේද අද තනියෙන්ම එහෙම කියලා හඳන් නෑ මං ඔයා ඉන්නවනේ නේද අපි ඉන්න ඔයත් එක්ක තනි කරන්නේ නෑ ඔයාව ඉතින් ගොඩාක් ආදරෙයි ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා අපි සතුටින් අහගෙන ඉන්නේ කියලා තියෙනවා ඔයා සතුටින් නම් මම සතුටින් හරිද අපි ඉස්සර හිටියේ වෙන තැනක වැඩ කරන ගමන් අපි දැන් ඉන්නේ වෙන තැනක වතරමුල නේද ලක්ෂිකා මිස් ඉන්නවා යුනිට් එකේ හැමෝම HR එකේ ප්‍රබෝධා අනික් සෙට් එක ඩිරෙක්ටර් ෆයිනන්ස් බ්‍රාන්ච් එකේ ඉෂිනී ඉන්නවා මොකද ඔයාලට බබා කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න කියලාද අකලංග තමයි මේ විදිහට මැසේජ් එක දැම්මේ හැමෝම එකතු කරගෙන අපි යමු මොකද්ද මේ ගීතේ

0: දේමනීය බදාදා
1: දසම් විත් යශෝ
2: දහට වංගුව
3: හරි වංගුව හගෙන ඉන්න ගමන් අර මතක් කරන්න ඕනේ අපේ කණ්ඩායම මැද ඉන්න වාටේකියා වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා අයබෝවන් කියහන් අද කොහෙද ඉන්නේ?
4: අයබෝවන් සුබෝදෑසන ඇචාෂෝ.
3: සුබෝදෑසනක්.
4: උතුරු පළාතේ.
3: හරි.
4: අපේ උතුරු පළාතේ ආපන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන මින් තමයි අද අපේ වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 33 වැඩසටහන උදෑසන ආරම්භ කළේ. අපි හත් දවසේදී උතුරු පළාත කේන්ද්‍ර කරගෙන මින් වලිකාම අධ්‍යාපන කලාපයට අයත් යුනියන් මධ්‍ය මහාවිද්‍යාලය තමයි අපි අද සත්කාරක පාසල විදිහට තෝරාගෙන තිබෙන තෙලිපලේ ප්‍රදේශයේ පිහිටලා තිබෙන ඉතාමත් විශේෂී පාසලක්. මේ පාසල විශේෂත්වය වෙන්නේ දැන් මේ පාසල අපිට ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි දකුණු ආසියාවටම ඉතාමත් වටිනා පාසලක්. ඒකට හේතුව තමයි යශෝර 1816 වර්ෂයේදී තමයි මේ පාසල ආරම්භ වෙලා තිබෙන්නේ. ඉතින් අපි පිළිබඳව උදෑසන සඳහන් කරා. දැන් මේ වර්ෂයේ වන විට වසර 210ක උරුමකම් කියන පාසලක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මේ පාසල දකුණු ආසියාවේ පළමු මිශ්‍ර පාසල විදිහට තමයි ආරම්භ වෙලා තිබෙන්නේ. ඉතින් එවැනි සුවිශේෂී පාසලක් තමයි අපි අද දවසේදී මේ විදිහට කේන්ද්‍ර කරගෙන මේ යාපනයේ දිස්ත්‍රික්කයේ පවත්වන පළමු වැඩසටහන විදිහට මේ වැඩසටහන අද දවසේදී සංවිධානය කරලා තිබෙන්නේ. ඉතින් රතවාහන මාර්ගනතුරු සංදර්ශනය අද උදෑසන පැවැත්වුණා. ඉන්නනතුරු මේ දූදරුවන් අපි අද දවසේදී කැඳවාගෙන ආවා තෙලිපලේ යුනියන් මධ්‍ය මහාවිද්‍යාලයේ ශ්‍රවණාගාරයට. හෙදී තවදුරටත් මේ දූදරුවන් දැනුවත් කිරීමට නියමිතයි මාර්ගනතුරු සම්බන්ධයෙන්. ඒ වගේම ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා දවසේදී නිවැරදිව මාර්ගයට ගියාට පස්සේ නිවැරදි ආකාරයෙන් කොහොමද රිය හසුරවන්නේ කියන කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් අද දවසේදී මේ වන විට මේ ශ්‍රවණාගාරය තුළ සිදු වෙමින් පවතින්නේ. ඉතින් මේ දිනෙන් දින ඉහළ යන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය තමයි යශෝර අපි මේ විදිහට සමාජයට රැගෙන යන්නේ. ඒ සඳහා සමාජයේ සිටින නිර්මාණශීලීම සංවේදකින් වගේම ප්‍රබල සමාජ සජීවීකාරකින් වන්නේ අපේ රටේ අනාගතය බාර ගන්නව මේ ආදරණීය පාසල් දූදරුවන්. අපේ උන් හරහා මේ පණිවිඩය සමාජගත කිරීම තමයි ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රී ලංකා පොලිසිය සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය එතකම 1990 සුවසරේ ගිලන් රත් සේවය මේ සියලු දෙනාගේම බලාපොරොත්තු වෙලා තිබෙන්නේ මේ දිනෙන් දින ඉහළ යන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජයට රැගෙන යාම. ඒ වගේම තමයි තවත් විශේෂී කාරණයක් වන්නේ අපි දැන් කලින් සඳහන් කළ තිබෙනවා යශෝර ගිය වර්ෂයේ ගතට පස්සේ සාමාන්‍යයෙන් රියානතුරු හේතුවෙන් පාසල් දූදරුවන් දස දෙනෙක් එහෙම නැත්නම් 15 දෙනෙක් අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණා. කොහොම නමුත් දැන් මේ ටේකියා වැඩසටහන ආරම්භ කිරීම සමග මේ වර්ෂයේ වෙද්දී අපිට ඒක 4 දක්වා එහෙම නැත්නම් මේ ශිෂ්‍යයන් ගණන දිනකට මෙහෙම අවර්ෂයකට මේ යන ශිෂ්‍යයන් සංඛ්‍යාව 4 දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේක අපිට බිඳුව දක්වා අඩු කරගන්න හැකියාව ලැබුණොත් මේ වැඩසටහනේ සාර්ථකත්වය අපිට ඒ තුලින්ම බලා ගන්න පුළුවන්. ඉතින් අපි සමස්ත දිවිනේ අධ්‍යාපන කලාප ශ්‍රේක මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරනවා. අද එහි 30 වැඩසටහනයි මේ විදිහට උදෑසන ආරම්භ කළේ. අපි තවත් අවස්ථාවක සූදානම් ලක්හඬ ඔස්සේ තොරතුරු කියන බෙහෙම ස්තුතියි මේ වෙලාවේ මාව සම්බන්ධ කරගත්තට.
3: බොහොම ස්තුතියි ගිහන අපිත් එක්ක මාර්ග අනතුරු පිළිබඳ දැනුවත් කිරීම වැඩසටහන ටේක් එක සම්බන්ධ වුණාද? ඉතින් මාර්ග අනතුරු ගැන අපි ඔබට දිනෙන් දිනම මතක් කරනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන මේක කොහොම හරි අඩු කරගන්න මේ තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් ඒක නිසාම තමයි රටට වග කියන මාධ්‍ය නාලිකාවක් විදිහට ලක්හඬ ඒ වගේම ITN සම්බන්ධ වෙලා මේ වගේ වැඩසටහන් දිවයින පුරාම තෝරාගත්ත පාසල් එක්කම ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ගිහන් තමයි අපිත් එක්ක සජීවීතරතුරු බෙදාගත්තේ. ඔබට මතක් කරන් තව චෝරි දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට ඇස් දෙක පෙන්න ගන්න හොඳම තැනක් තියෙනවා නම් ඒ තමයි ලෙන්ස්ටෙක් යයි හොස්පිටල් එක. ඇසේ සුදැවිල්ල නම් ඇස් කණණි සේවාවක් ලබා ගන්න ඕනකමක් තිබුණා නම් ඔයාන්න ඕනේ හොඳම තැන තමයි ලෙන්ස්ටෙක් යයි හොස්පිටල් එක. නම්බර 74-1 රොබර්ට් ගුණවර්ධන මාමුතු කොස්වත්ත වත්තර මුල්ල 077-64-78-478. ඊට පස්සේ ඔයාට පුළුවන් ඇස් දෙක පෙන්නගෙන හොඳට දුර බලන්න පොට්ටික බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව කාටවත් කරදරයක් නැතුව ඉන්න නේද? ඉතින් ඔය යන්න ඕනේ හොඳම තැන තමයි ලෙන්ස්ටෙක් යයි හොස්පිටල් එක. එවිතරක් නෙමෙයි ඔයාට පොන්චි රුපියල් 40කින් කෝටිපතියෙක් 20 ලක්ෂ උපතියෙක් වෙන අවස්ථාව තියෙනවා. ඉතින් ළඟම දින ලොතරැයි කෝඩුවෙන් ධන නිධානය ලොතරැයි අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂ උපතියෙක් වෙන්නවා.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වෙලාව පෙරර 11 විනාඩියකයි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතරයි. ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: මද්‍ර විචාවාර මැඩ පැත්වීම සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් සැකරුවන් 736 දෙනෙක් අත්තරන් කුටිකර තිබෙනවා. ප්‍රදෝභ්‍යෝග ලපාගත් සැකරුවන්ගේ සංඛ්‍යාව 13ක්. පුද්ගලය අත දෙනෙක් පුනරුත්ථාපිත යොමු කළ බවයි පොලිසිය පවසන්නේ. වැට්ලීම් වලදී හෙරොයින්, අයිස්, ගංජා සහ මත් පිටි ඇතුළු මද්‍ර විතුගයක් අත්තරංගුවට ගෙන තිබෙනවා. රුසියාව යුක්‍රේනයේ කේ වගනුවරට යළි ගුවන් ප්‍රහාර බාලාවක් එල්ල කර තිබෙනවා. එන් නගරේ ගොඩනැගිලි සහ ගබඩා කිහිපයකට හානි සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නගරයකටද රුසියාවේ ගුවන් ප්‍රහාර එල්ල වුණා. එන් කාර්මික ස්ථානයකට හානි සිදුව තිබෙනවා. ආරක්ෂක විධිවිධාන තර කිරීමට කටයුතු යොදා ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: EWTN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 4යි.
2: ප්‍රේමණීය බදාදා දසම් විත් යෂෝ
3: 18 වංගුව.
1: මේ දෙන්නගේ දෙවැනි පැය තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. වෙලාව යනවා දන්නේම නෑ නේද? බලන්නකෝ ඉතින් පැයක්ම ගිහිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ දෙවැනි පැයේදී සුන්දර බඩාදාවත් එකතු වෙන ලස්සන සින්දු අහන්න ඉක්මනට මැසේජ් එකක් එවලා තියන්න 07.03 93.5 93.7ට.

0: ප්‍රේමණීය බදාදා දසන් විත් යශෝ
1: දහඩ වංගුව
2: නටනට සිින්දුවක් හමුද මොකද කියන්නේ දෙවනි වැය පටන් ගන්න ඇවිල්ලා තියෙන. ඉතින් වැඩ කරන ගමන් වහන්සේ පාළුව මෙහෙමතේම නැති වෙනවට පුළුවන් මම වහගෙන ඉන්න FM 93.5 FM 93.7 දවල් එක වෙනකන් ඉන්නවා මම. ඔන්න ඉතින් මා මැසේජ් එකක් දාන්න පරක්කු වුණා. මම නම කිව්වේ නැහැ කියලා කියන්නපා. ඉක්මනට මැසේජ් එකක් කියවලා තියන්න 0703 93.5 93.7. ඒ විදිහට මට මැසේජ් එකක් එවුව කෙනෙක් ඉන්නවා මම වහගෙන මේ වෙලාවේ. සබම සබ උදෑසනක් වේවා. අපි 18 වංගුව අහනවා යටියන්තර කලවැල් වැලි කැලණි වැලි ඔයාගේ ෂොප්පින්ගෙන් තමයි මේ අහගෙන ඉන්නේ. නම් කියන්න විදිහක් නැහැ නේද? ඒක නිසා පොඩ්ඩක් නැවතිලා බැලුවේ මම. අජිත් අයියා ඉන්නවා, සාන්ත අයියා ඉන්නවා, ප්‍රියංකර අයියා, යෝගේස් අයියා ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා සෙට් එකටම. ඔය විදිහට මහගෙන ඉන්න හාද ලස්සන සින්දුවක් දෙන්න. කොළඹ 4 ඉඳලා කවුද මේ ලස්සන ගීතයක් දෙන්න කියලා තියෙනවා. නිෂාල්, චාමින්, සජිත් ඉන්නවා, කාෆිස් ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්නවා මේ ලස්සන සින්දුව හරහ. තව එක්කෙනෙක් ඉන්නවා සුබෝදස්සනක් වේවා ඔයාට. අදත් අපි ඉන්නවා කියලා තියෙනවා. Thank you so much. චතුරුගිරි ඉඳලා සුජන පෙදෙස් ඉඳලා තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ජානකි, ප්‍රියන්ත, බිනෙල්ක, ආර්වී, සටුමි, ශානිකා ඉන්නවා, ටානියා, කියෝමි. මේ හැමෝම ආදරෙන් එකතු කරගෙන අපි හැමෝම මේ ගීතය අහන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය. දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාල හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-32-11-400.
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
6: ලක්හඬ Golden Voice.
8: සුන්දර බදාදා අහගෙන ඉන්න වෙලාව 11:15.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
10: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

මෙසිදු යන අතර තුරේ වංවාට පුංචි ප්‍රශ්නයක් අහනද. ලෝකේ සතුටින්ම ඉන්න රට මොකද්ද කියලා ගෙස් කළ ඉක්මට මට මැසේජ් එකක් දාලා තියන්න. මං කියන්නම් ඊළ මේ සිඳුවෙන් පස්සේ කවුද ඒ රට කියලා. ඔයාලට පොඩක් හිතන්න පුළුවන් නම් කවුරු වෙන්න පුළුවන්ද? ලෝකේ සතුටින්ම ඉන්න රට ඉක්මට මැසේජ් එකක් එවන්න 0703 93 5 93 7ට.

0: එකලයි විනාඩි 19 වෙලා වෝයේ ගීතේ ගායනා කරේ ප්‍රිය සූර්ය සේන.
1: ප්‍රේමණීය බදාදා දසුන් විත් යෂෝ
2: 18 වංගුව
0: ආර පොඩි දෙයක් ගෙස් කරගන්න කිව්වනේ ලෝකී සතුටින්ම ඉන්න රට මොකක් වෙන්න පුළුවන්ද කියලා. ඔයා හිතුවද ලංකාව කියලා? කොබලන්න ලංකාව කියලා හිතපුවයි. නෑ නෑ නෑ, ඔයා සමහරක් අය දාලා තිබ්බා ජපානය, ඊට පස්සේ පොඩක් ඉන්න බලන්න ඩෙන්මාර්ක් කියලා දාලා තිබ්බා ෆින්ලන්දය. ඉතින් ඒ විදිහට ගෙස් කරපු අය හිටියා. හැබැයි හරියම උත්තරේ ගෙස් කරපු අයත් හිටියා මේ අතරතුරු. දැන් මං ඒ ටැග් එක දෙන්න තමයි හදන්නේ හරියම උත්තරේ ගෙස් කරපු අයට. ඔයා දන්නවද ලොකේ සතුටින්ම ඉන්න රට මොකද්ද කියලා? ඒ තමයි ෆින්ලන්තය. ඇයි දන්නවද? ලෝකේ සතුටින් ඉන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ රටේ ඉන්න රජය වගේම ඒ රටේ ඉන්න මිනිස්සු හරි ගුණගරුකයි. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ ආර්ථිකයේ ගැටලුවක් නැහැ. ඒගොල්ලොන්ට අර හොඳ නිවාඩු තියෙනවා. ඒ වගේ ඉගෙන ගන්න පාසිකම් තියෙනවා. මේ හැමදේම එක සමාජ සම්බන්ධතා විතරක් නෙවෙයි, හොඳ ආරක්ෂාවක් තියෙන. ඉතින් ඒගොල්ලන්ට අර ඒගොල්ලන්ගේ රජය ගැනම කිසිම කෙනෙක්ගෙන බයක් සැකක් නැතුව ඕන ගමනක් යන්න එන්න පුළුවන්. නිදහස ජීවිතය ගැන තියෙන සතුට, මේ හැමදේම එක තමයි ලෝකයේ සතුටින්ම ඉන්න රට මොකද්ද කියලා ඇහුවොත් ෆින්ලන්තය පළවෙනි තැනට එන්නේ. දෙවැනි තැන ගන්නේ අයිස්ලන්තය. ඊට පස්සේ ඩෙන්මාර්ක්. මේ විදිහට සතුටුම රට මොකක්ද කියලා හොයන්නේ කොහොමද දන්නවද? දැන් මේ මිනිස්සු ඉන්නවන ජීවත් වෙන විදිහ තියෙනවා. ඒගොල්ලොන්ගේ 2023 ඉඳලා 25 මේ කියන අවුරුදු කීපය තුල මිනිසුන්ගේ විස්තර ටිකක් අරගෙන ජීවිතයේ තත්ත්වය පිළිබඳ අහගෙන ඇගීම් කරලා ඉවර වෙලා අවුරුදු 3ක සාමාන්‍ය පරිදි තමයි මේ විදිහට ලෝකයේ සතුටුම දර්ශකයේ ඉහළම ඉන්න රට විදිහට ෆින්ලන්තය පත් වෙන්නේ. 7.76ක ඉහළ අගයක් ගන්නවා ෆින්ලන්තය. අපි කොහෙද? අපි පේන මානක නෑ. ඉතින් අපිටත් මේ වගේ ඉගෙන ගන්න දේවල් දෙනවානේ ලෝකේ සතුටුම රටවල් වලට. එතරම් සතුටෙන් ඉන්න පුළුවන් වෙන්නේ හේතුයි අපේ රටේ රටකට මෙහෙම වෙන්න දෙයයි කුයි නේද? පොඩක් හිතලා බලන්න අපේ රටේ ඒ රටත් එක්ක සංසන්දනය කරලා බලන්න අපිට තව මොනවද හදා ගන්න තියෙන්නේ කියලා නේද? ඉතින් බොහොම ස්තුතියි හරි උත්තර දුන්න අයට. අපි මං ඒකන නම් ටික කියන්නම් ඊළඟට. මේ වෙලාවේ සින්දුවකට එකතු කරගන්න ඕනේ සබෝදස්සනකට. අපි අහගෙන ඉන්නවා කියලා තියෙනවා දෙහිවලින් මැසේජ් එකක් දාලා තියෙනවා සහන්. ආව අපි ආදරෙන් මතක් කරනවා සහන්. ආයේ බොවන් කවුද මේ? ලක්ෂ්මණ ඉන්නවා, තමරා, නිෂානී, චේතනා, පුංචි පුතා තේජාවෝර ඉන්නවා, භාග්‍ය, මේ හැමෝම අපි ආදරෙන් මතක් කරනවා. ගම්පහින් දෙලෙන ඉන්නවා, ගුඩ් මෝර්නින් යෂෝ, ගුඩ් මෝර්නින් ඔයාට. කොහොමද අද තනින් උනත් ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා රෝසමල් ලැබලා තින. ඒකට නම් චුට්ටක් චුට්ටක් විතර ආදරේ හිටනා. හැමදාම අහන ඔයාලව ලස්සන සින්දුවක් දෙන්න. Thank you so much නිල් මිනි. ඔයාව ආදරෙන් මතක් කරනවා. අපිට දෙන්න ලස්සන සින්දුව ගාමන්ට් එකෙන් තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. මාෂා, දිල්හානි, කමල්, දිශාන්ත, දමිකා, විනීතා, චන්ද්‍රලතා ඉන්නවා, ශිරාණී ඉන්නවා, ඉරංගී, කාන්ති, චාන්දනී, රේණුකා ඉන්නවා. තව ඉන්නවද? ඉන්නවා ඉන්නවා. හැමෝම ආදරෙන් මතක් කරනවා ඊළඟ සින්දුවට. අපිට හරිම සන්තෝසයි. කවුද මේ වැඩසටහන ඔයාලගේ? ඇත්තටම දැන් අර මහත්තයක් නැති වුණාට ලස්සනට කරනවා කියලා තන. Thank you so much. හරි, ඒ මං කතාව ඉස්සරහට කියනම්, වෙලාව මදි වෙනවා. Hi Asho, අපි ආසම ප්‍රේමණීය බදාදාවට. ඒකනේ ආවට මෙතරම් ආදරෙන් අපි අරගෙන ඉන්නේ නේද? අපේ ගවර්න්මන්ට් එකේ කට්ටියම බණ්ඩාරගම අපිට සද්දරම ලක්කන අහනවා කියලා තියෙනවා. ඔය විදියට මහගෙන ඉන්න. දැන් ඉතින් කෙවල චුට්ටක් විතර මගේ ඇස් දිග පේන්නේ නැයි වගේ. මට මේ කම්පියුටර් එක පේන්නේත් නැහැ වගේ පොඩ්ඩක් පොඩ්ඩක් තියෙන බොඳ වෙලා වගේ පේනවා. ලොකු ප්‍රශ්නයක් වෙනවා එහෙම වුණොත්. හරි, ඒක කමක් නැහැ. අපිට පුළුවන් ඇස් දෙක වේන්නේ නැති වුණාට කමක් නැහැ. හොඳට කන්න බොන්න පුළුවන් දෙයියන්ගේ පිටින් නේද? මේ වෙලාවේ පොඩක් විතර රස්නේ නම්, මහන්සි නම්, මට වගේ කියවල හරිම තෙහෙට්ටුයි නම්, ඔයාට පුළුවන් වැඩ කරලා ටාගට් එක කවර් කරලා මහන්සි නම් ඉක්මනට ළඟම තියෙන කඩේ ගාවට යන්න. සිල්ලර කඩයක් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳ සලක් කරන්න පුළුවන්. ඒ කඩේ තියෙන මෙන්න මෙහෙම දෙයක්. කොහොමද යද්ද? ඔයා දන්නවද පැල්වත් ඩ්‍රින්කින් යෝගට් එක? මට හිතනවා කවුරු හරි පින්වතෙක් මටත් ගෙනත් දුන්නොත් කියලා. පළවත රින්ගේ යෝගට් එක කියන ඔයාගේ මහන්සිය මෙහෙඹ කරද්දි නැති කරන්න බල. ඔයාගේ මහන්සිය නැති වෙනත් එක පළවත රින්කින් යෝගට් එකක් අරගෙන රස බලන්න. අපි මේ ගීතේ හමුද කියව වැඩි වගේ නේද? මේ තමයි ශ්‍රීමතී තිලකරත්න මහත්මිය.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ප්‍රේමණීය බදා දහගෙන ඉන්න වෙලාව 11:31.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
6: මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ප්‍රේමණීය බදාදා දසම් විත් යශෝ
1: දහට වංගුව
2: එකලහේ විනාඩි 32 වෙලාව කවුරු වුණත් කැමති ගෙදර හැඩට වැඩට තියාගන්න නේද? ගෙදර ලස්සනට තියනකොට තමයි ගෙදරට එන කට්ටිය කියලා කියන්නේ වව් මාර ලස්සන ගයක් නේ ඔයාට තියෙන්නේ. අර ගේට් එක කොහොමද දාගත්තේ? කොහෙන්ද දාගත්තේ? ගෙදර පාටටම ගැලපෙන්න ලස්සනම ගේට් එකක් තියනවා කියලා තියෙනවද කවුරු හරි? ඔයා දන්නවද ගෙදර ලස්සන විතරක් තිබිලා හරියන්නේ නැහැ. ඔයාට බලුවා ගෙදර ඉස්සරහා තියෙන රෝලර් ඩෝ එක ලස්සන කරගන්න හොඳ ආරක්ෂාවක් එක්ක තියෙන තැනක් හොයාගන්න. ආයෙම දන්නවනම් ආ දන්නවද ඔයාගේ නිවසට ව්‍යාපාරික ස්ථානයට රෝලර් ඩෝ එකක් ගන්නවනම් ඔයාට ගන්න පුළුවන් හොඳම රෝලර් ඩෝ එක තමයි AWB රෝලර් ඩෝ එක. හරිද? ඉතින් ඔයා ගන්නකොට ඔයා ගන්න ඕනේ ඒක තමයි AWB රෝලර් ඩෝ එක. වසර 25ක විශ්වාසයක් එක්ක වසර 10ක වගකීමක් එක්ක තමයි AWB රෝලර් ඩෝ එක එන්නේ. ආ දන්නවද වර්ණ 12ක් තියෙන. හරිද? ඔයාගේ ගෙදර තියෙන කලයකට හරියන්න ඔයාට පුළුවන් රෝලර් ඩෝ එකේ කලර් එක සිලෙක්ට් කරගන්න. ප්‍රධාන කාර්යාලය පරණ වාර කොට්ටාව දෙනවා හෝෂාකා හෝමාගම මාතර කුරුණෑගල. හරිද? ඊට පස්සේ ඔයාට හොඳම දේ තමයි මේ ඉක්මනට ලියාගෙන ෆෝන් නම්බර් එක 077-32-11-400. දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙන පුළුවන් රෝලර් ඩෝ එකේ කලර්ස් ගැන කිව්වට කලර්ස් ටික කිව්වේ නෑනේ කියලා. ඔහොම ඉන්න ඔයාට තමයි මේ කියන්න හදන්නේ. ඔයා කැමති කළු පාටට රෝලර් ඩෝ එකක් දාගන්න නම්, හරිද? එහෙම නැත්නම් ක්‍රීම් පාටට ලයිට් ග්‍රීන්, ඒ කියන්නේ අර ලයිට් ග්‍රීන් කොහොමද කියන්නේ සිංහලෙන්? අර ලා පැහැති කොළ පාට කියලා කියන්නේ එහෙම. හරිද? ඊට පස්සේ ඩාර්ක් ග්‍රේ එක, ලයිට් ග්‍රේ එක, ඒ කියන්නේ අලු පාටේ ප්‍රභේද දෙන්න පුළුවන්. ඊට පස්සේ ලයිට් බ්ලූ, ඒ කියන්නේ ලානි. ඊට පස්සේ ඔයාලට තද නිල් පාටින් ගන්න පුළුවන්. කෝපි පාටට ඕන සමහරක් අය කෝපි පාටට කැමති ඉන්න ඕන. කෝපි පාටට කැමති කෙනෙක්ට ඒ පාටින් ගේට්ටුව දාගන්න පුළුවන් AWB රෝලර් ඩෝ එක. ඊට පස්සේ වුඩ් ෆිනිෂ් එකකට කැමති කෙනෙක් නම් ඕන ආනත් ඒ චාන්ස් එක දෙනවා. ඒ විතරක් නෙමෙයි, බේජ් කලයකට කැමති කෙනෙක් නම්, ක්‍රීම් කලයකට කැමති කෙනෙක් නම්, එයා කැමති විදිහට කැමති පාටකී වර්ණ 12ක් තියෙන ඒ කැමති පාටින් ගේ ලස්සන කරගන්න රෝලර් ඩෝ එකක් ගන්නව නම් AWB රෝලර් ඩෝ එකම තමයි. ඊට පස්සේ යාට තමත කරන දෙයක් තියෙන ඒ තමයි ධන නිධානය ගැන ජීවිතේ හින හැබෑ කරන, කෝටිපති හින, විසිලක්ෂපති හින, මේ හැමදේම හැබෑ කරගන්න ඕන. ජීවිතේ සීනට වස්සනවේ ආශිර්වාදය අරගෙන එන ධන නිධානය ලතරයි අරගෙන බලනවා. ධනවාගේ ජීවිතේ හින වලට පාර කියන හොඳම තැන තමයි ධන නිධානය ලතරයි කියලා කියන්නේ. ඉතින් පරක්කු වෙන්නේ නැතුව ළඟම තියෙන ලතරයි කූඩුවෙන් ධන නිධානය අරගෙන කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් වෙන්නෝ. දෙයක් කියන්නද? ඒ තමයි ඔයා කැමති නේද තරුණ පෙනුමට ඉන්න. කොච්චර වයසට ගියත් ඔයාගේ වයස වේ නෑ කියලා කියනවනේ. පිරිම කෙනෙක් වුණත් කැමති වයසට වඩා කඩවසම් පෙනුමක් තියාගන්න. අන්න එහෙම අයට තමයි මම මේ කියන්න හදාන්නේ. පොඩ්ඩක් සද්ද වැඩි කළාගෙන ඉන්න. සෙට් ගේන්, ඔයා දන්නවද සෙට් ගේන් කියලා කියන්නේ ඔයාගේ වයස අඩුවෙන් පෙන්වන්න පුළුවන් දෙයක්. ඉතින් හස්බන්ඩ්ව තරුණ පෙනුමට තියාගන්න, වයිෆ් තරුණ පෙනුමට තියාගන්න අපේ කල්චර් එකේ කොහොම වුණත් ගර්ල්ස්ලා ටික කැමති නෑ නේද වයස කියන්න. ඉතින් වයස කියන්න ඕනේ නේද? ඔයා තරුණ පෙනුමට ඉන්නව නම් ඔන්න ඕක තමයි වෙන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් සෙට් ගේන් එක පාවිච්චි කරන්න. ඔයා මිලදී ගන්නවා කෝල් එකක් දෙන්න 077-67-86-3 ඉක්මනට කෝල් එකක් දීලා ඔයාලට තව ටිකක් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් සුහදශීලී කාර්ය මණ්ඩලයක් එක්ක හොඳ විස්තරයක් ඔයාට ලබා දෙයි අනිවාර්යයෙන්ම. එතමයි සෙට් ගේම්.

0: විශේෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා,
4: පහසු වෙලා, තෑගි වැඩි වෙලා,
1: දවස සුබයි, සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: SLG Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක්. SLG Mobitel Fiber.
7: FM 93.5, FM 93.7 Lakhanda Radio ITN.
8: ප්‍රේමණීය බදාදා
9: දසන් විත් යෂෝ
10: දහඩ වංගුව.
11: අද රෑ 7ට යාර බලුවන් නිරංජල සරෝජරි මහත්මියගේ ලස්සන ගීත පෙළක් එක්ක රසවර කතාවක් එක එකතු වෙන රෑ 7ට සඳදිය දහරත් එක්කට එකතු වෙන බුලන්. ඉතින් ඒ ගැන ඉතින් අපි රෑ 7ට ඒ ප්‍රෝග්‍රෑම් එක අහලම කතා කරමුනේ. ඉතින් ආඩ මම විශ්වාසයෙන් කියනවා ඉතින් ලස්සන කතා බහක් අහන්න පුළුවන් වුණාට මට චුට්ටක් චුට්ටක් ඇහුණා. ඉතින් ලෑස්තිලා ඉන්න අද රෑ 7ට ඒ කතාවහට කන තියාගෙන අහගෙන ඉන්නහද? ඊට පස්සේ මට හිතුණා යන්න මේ වෙලාව වැඩ කරන ගමන් මහන්සි වෙන ගමන් ඉන්නේ. එතකොට වට සමහරක් වෙලට ගවර්න්මන්ට් එකේ වැඩ කරනකොට ඉදි කට්ටට හරියට නූල දාගන්න පේන්නේ නැත්තම් නූල් ටික හරියට කපා ගන්න ඇස් දෙක චුට්ටක් විතර පේනවා මදි වගේ නම් එහෙ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරිද? කන්නාඩි දෙක ගන්න ඕනෙකමක් තිබුණා නම් මේ තියෙන්නේ මම කියන්නේ ඉතින් ඇස් දෙක ගැන ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඉතින් ඒ විදිහට ඇහැක් විදිහට බලා ගන්න පුළුවන් වගේ ඇස් දෙක නැති වුණොත් ඔක්කොම වැඩ ටික කරන්න විදිහක් නැ කාගේ හරි උදව්වක් ඕන වෙනවනේ. ඒක නිසා තමයි කියන්නේ කාටවත් ප්‍රශ්නයක් නැතුව ආගේ වැඩ ටික වැඩ කරගන්න පුළුවන්. ආයන්න ඕනේ ඇස් දෙක පෙන්න ගන්න හොඳම තැනක් තමයි රජේලියා පදිංචි ආයතනයක්. ඒ වගේම සුහද ශීරි කාර්ය මණ්ඩලයක් කරනවා. ඒ තමයි ලෙන්ස් ටෙක් ආයි හොස්පිටල් එක නම්බර 74 රොබර්ට් ගුණ වර්තර මාවත කොස්සොත වතර මුල්ල. මේ තමයි ලිපිනය. ඉක්මනට ෆෝන් නම්බර් එක ලියා ගන්නකෝ. 0 70 64 78 478. හරිද? මේ තමයි ලෙන්ස් ටෙක් ආයි හොස්පිටල් එක. ආයත වැඩ කළා මහන්සි නම් මේ වෙලාවේ රස්සට කෑම ටිකක් ගෙදර හදන්න ලෑස්ති වෙලා ඉන්නවනะ. පුංචි පොඩෝ ටික කෑම කන්න බෑ අම්මේ කියලා උපවාසයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවනะ. හරිද? උයන කෑම ටික රස නෑ අම්මේ කියලා කියනවනะ. ඔයාලට පුළුවන් පැල්වත්ත නිෂ්පාදන චුට්ටක් එකතු කරලා හැම පුංචි පොඩොන්ට හොරෙන් කෑම ටිකක් කඩන්. අම්මේ අද නම් කෑම ටික මා රසයි කියලා කිය. හරිද? අපේ අම්මත් ගෙදර ඉන්න පුංචි පොඩෙක් ඉන්න නන්නේ. යාට ඔහොම තමයි කෑම ටික දෙන්නේ. ඒක නිසා අපි දැකලා තියෙනවා අද කහ පාටට හොඳ ගිතෙල් ටිකක් දාලා, ඒ වගේම සුදු ලුණු බට එක තියෙනවා, ලුණු සහිත බට එක තියෙනවා, ලුණු රහිත බට එක තියෙනවා. මේ ඕන දෙයක් ඔයාලට පාවිච්චි කළ කෑම එක රසට ගුණට හදා ගන්න පුළුවන්. එහෙනම් කෑම එක රස කරගන්න ගුණ කරගන්න පැල්වත්ත නිෂ්පාදනම පාවිච්චි කරන්න.
12: Claude de Soissart.

සිතනවනේද මනාලියක් ගැන. එහෙනම් ඉතින් ලෑස්ති වෙලා ඉන්න. 11 විනාඩි 46 වෙලාව මේ ගීතය එකතු කරගන්න කියලා මට මැසේජ් කරපුවා ඉන්නෝ. ආදරෙන් මතක් කරන්න ඕනේ හැමෝම එකතු කරගන්න කලින් මම මේ හදාන්නේ නම් ටික මතක් කරන. අද විතරයි ආද හයියෙන් ඉන්නවා කියලා තියෙනවා. තනියම නේද? මම තනියමයි, කමන්නේ. අපි අහගෙන ඉමු හාද. හොරණ මාළොස් එකේ ඇලන් ෂේ සීතා ශිරාණි වැඩ කරන ගම සද්දර් මහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ උදේ වරුම ඔයා වහගෙන ඉන්නේ ආදරේ කියලා තියෙනවා මට. ඉතින් මාත් ගොඩාක් ආදරේ හාද. ඊට පස්සේ ගුඩ් මෝර්නින් විචිත මාවතේ දර්ශනී නංගි ලලනී නංගි දයානී ඉන්නවා. නෑනා මානෙල් සින්දුකට එකතු කරගන්න කියලා තියෙන හැමෝම ආදරෙන් මතක් කරනවා. ජෙරි ෆැරීඩා වගේම දීප්ති ශිරින් නිරෝ ගයානී ඉන්නවා අපි වහගෙන. චන්ද්‍රානි මානසිංහ රොසෙට් නම කියන්නේ කොහමද මේක? ගවර්න්මන්ට් එකේ සෙට් එක වින්නෝ මේ වෙලාවේ. අපි ආදරෙන් මතක් කරනවා හැමෝම. ටාගටි කව කරගන්න ලාස්ට් ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඔයසෝ බොස්ගේ මැනුම් ගහන්න එපා, ලයින් සුපර්වයිසර්ගේ මැනුම් ගහන්න එපා. ගුඩ් මෝර්නින් යෂෝ, සින්දුවක් දෙන්න පුළුවන්ද? මම පොල් හිටි දුවින් නයනා. නයනාව ආදරෙන් මතක් කරනවා. ලෝකෙ සතුටින්ම ඉන්නේ ෆින්ලන්දේ. ඔන්න ඉතින් රිප්ලයි දාපු කට්ටිය මට දැම්ම තමයි හම්බෙන්නේ නේද? කමක් නෑ, අපි ආදරෙන් එකතු කරගන්නවා. බරන්දන ඉඳලා අපිව මැසේජ් එකක් දැම්ම. කවුද මේ? චාමින්ද තමයි මැසේජ් එක දැම්මේ. දීපානි, ඉනෝක, අවන්ති, උදේශිකා ඉන්න, ඉරෝෂෝ ඉන්නවා අපි වහගෙන. මාළවේ ඉඳලා අපි වහගෙන ඉන්නවා දමිත්. ඔන්න අපි ආදරෙන් මතක් කරනවා. කෝ අපේ නම කිව්වේ නෑ නේ කියලා තියෙන ඔන්න මතක් කරා. එයාගේ වැඩ කරන තැන හැමෝම ඉන්නවා සෙට් එකම. ආත්මකි සිංහා කියලා තියෙන අද නම් දෙන්න විදිහක් නෑ. අපි ඊහෙට දෙන්නම් හාද. එයාත් ඔන්න ෆින්ලන්තේ කියලා තියෙනවා. දැක්ක නේද? ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙනවා. අනිවාර්යෙන් මේක දැනගෙන ඉන්න ඕන දෙයක් ඉතින්. ඒක තමයිනේ අපිට දේවල් ඉගෙන ගන්න තියෙන කාගේ හරි දිහා බලලා හැදිලානේ. කාගේ හරි දිහා බලාගෙන ඉඳලා අපිට දේවල් ගන්න තියෙනවා නම් අනිවාර්යෙන් හොඳ දේවල් ගන්න. අනන්ති ෆින්ලන්තෙන් දේවල් අරගෙන අපි ජීවත් වෙමු නේද එහෙනම්. ඊට පස්සේ මට හිතුනාට පුංචි දෙයක් මතක් කරන්න ඕනේ කියලා. එතමයි ධන නිධානය ගැන. ධන නිධානය කියන්නේ වාගේ ජීවිතේ හින හැබෑ කරන ලතරයි. ඉතින් පුංචි රුපියල් 40කින් කෝටිපති හින හැබෑ කරගෙන ආවට පුළුවන්. එහෙනම් දැම්ම ධන නිධානය අරගෙන කෝටිපති 20 ලක්ෂපතියෙක් වෙන්නෝ.

0: ලාකාන රඩියෝ ITN
1: එල්ප හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල්ප හඳහන ඔබත් අදම එල්ප හඳහඩ බලාගන්න.

0: ප්‍රේමණීය බදාදා
1: දසන් විත් යශෝ
2: දහඩ වංගුව
3: එකලහයි විනාඩි 53යි වෙලාව. වෙලාව තප්පරෙන් තප්පරේ හරි ඉක්මනට ගෙවිලා යනවා. ඉතින් අපිට දවල් නිවුස් එක අහන්නත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. බලන්න දවල් 12 වෙනවා කියන කේපත ඇහලා මේ පැත්ත හැරෙද්දි හරි ඉක්මනට ගෙවිලා ගිහලා ඉවරයි නේද? ඒ වගේ තමයි තියෙන්නේ ජීවිතෙත්. මේ හැම තප්පරයක්ම අපේ ඉතිහාසෙට එකතු වෙන්නේ. ඒක නිසා මේ තප්පරය ජීවත් වෙන්න ඉතින් ආපහු මේ තප්පරය අපිට ආපහු ගන්න හම්බ වෙන්නේ නැහැ. හරිද? අසර සිංහක මහල සතුරෙන් ඉන්න වැඩ කරන ගම අද සතියේ දවසනේ තියනේ ද බදාද දවස. තව වැඩට එන්නේ හැමමයි. නිමාඩුවක් පේන මානික නෑ. මේ වෙලාවේ අපි අහගෙන ඉන මොරොන්තුඩු දිසා නායක ඔනෑත් උත්තර දීලා තිබ්බ කලින් ෆින්ලන්තේ කියලා. බොහොම ස්තුතියි ඉතින් ඒ උත්තරේ වට. අයා ඊළඟ ප්‍රශ්නෙට මොකද්ද කියලා මට හේතුව හිතාගන්න බෑ. ඔයාම කියන්න බෑ නෑ එහෙම ඔවා කිව්වේ කියලා දිසා නායක. ආට තමයි මම මේ කියන්නේ. ඒක ඔන්නෑ කියන්න පුළුවන් එකද දන්නේ මම ඒක නිසා ඒක කිව්වේ නැත්තේ. ප්‍රීතිම දවසක් කියලා තියෙනවා ඒ පී රවීන්ද්‍ර ගොඩක වැලඳලා මවාගෙන ඉන්න අද සුන්දර බදාද. වැල් කොහොමද මේ පුතා දුව පවුලේ හැමෝම එකතු කරගන්න කියලා දෙන සින්දුවක් ගන්න ආදරෙන් මතක් කරනවා. වොයිස් මැසේජ් එක කියලා දෙනවා. හඳ විදිහක් නෑ මේ වෙලාවේ. මම තින්නවා නංගි කුවෙට් වල ඉඳන් අහගෙන 18 වංගුව අහගෙන ඉඳවා. බොහොම ස්තුතියි මණිකේ. ඉතින් යා මණිකේ විජේසුන්දර ආදරෙන් මතක් කරනවා. ලංකාවෙන් කොච්චර දුර හිටියත් හිත ලංකාවේ නේද එහෙම තමයි. අපි ලංකාවෙන් දුරකට යනා වැඩ ටික කරගෙන පවුල වල දාන්න. හැබැයි හිත මොන දේ වුණත් ලංකාවේ. ආදරෙන් ආව එකතු කරගන්නවා. අනේ මං අසුම ගායිකාවකගේ සින්දුවක් ඔය ප්ලේ කරන්නේ ශ්‍රීමතේ තිලකරත්න මහත්මියට ආදරෙයි කියලා තියෙන. ඉතින් ඒකනේ ඉතින් අද සුන්දර බදාද කියලා කියන්නේ ප්‍රේමණීය බදාද. අද ගාමන්ට් එකේ සෙට් එකම ඉන්නවා ශිරෝමි, ෆ්‍රීඩා, නන්දනි, ජයන්ති, තෂ්මි. මේ කට්ටියව මට එකතු කරගන්න කියලා කිව්වේ කලුතරින් දේවිකාවන්න. දේවිකා වාගේ සෙට් එකම මම මතක් කරා. හරියට මහනවද මට කියන්න බලන්න. නැත්තම් මං ඒකත් කියනවා. කියන දේ අහන්නේ ජය වින්දෝන ඉක්මනට කියන්න. රත්මලාන ඉඳලා බයික් සර්විස් එකක් මැසේජ් එකක් දාලා දිනා සෙට් එක කිනවා මේ වෙලාවේ. සම්පත්, රුමේෂ්, දේවා, සාලිය, ධනුෂ්, රෂින්, සංජු සෙට් එක එකතු කරගෙන අපි ආමු පොල් කිච්චි වගේ අහන මේ MS Fernando.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ප්‍රවෘත්ති සිරස්තල
5: සිරිලිය දිසා ශිරන්ති අල්ලස් කොමිසමේ අත්තරංගුවට 2027 විසර්ජන පනත අද පාර්ලිමේන්තුවට. තෙල් බෙදාහැරීම සීමා කළොත් පනතට අනුව ක්‍රියාමාර්ග. ගලගොඩත්තේ හිමියාදත් අධිකරණයට සිරකරු ඇඳුම ගැන බන්ධනාගාරයෙන් ප්‍රකාශයක්. ගෝලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලැබූ ITN. යුද්ධය අවසන් කරන ඇමරිකා උපජනාධිපතිගේ යෝජනාව. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. හිටපු ජනාධිපති බයිද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් කොමිසම බගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයව අල්ලස් කොමිසමට රැගෙන ගිය අතර කොටුව බහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිරිලිය සවිය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අතාලව අල්ලස් කොමිසම නිලධාරීන් කිරුළපෙර දිවසට ගොස් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. එන අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන් වෙනවා. මේ අතර තම අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අධිකරණයට අපේක්ෂිත අප අයිතුම් පතක් ඉදිරිපත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ ස්ථානාධිපතිවරයාට ලැබෙන දුලස්වනදා අධිකරණයේ හමුවේ පිළිසි ලෙසත් නියෝග කර තිබෙනවා. එසේම ශිරන්ති රාජපක්ෂ මහත්මියටද ලැබෙන 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේට පැමිණෙන ලෙසයි දැනුම් දී තිබුණේ. ඒ අතරතුර අල්ලස් කොමිසම මගින් ඊට ටික වේලාවකට පෙර ඇය අත්අඩංගුවට ගත්තා. විදේශගතව සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෙරේදා රාත්‍රියේ දිවයිනට පැමිණියා. 2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 25 වනදා කතරායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැසු අවස්ථාවේදී මේ සඳහා අනුමැතිය හිමි වුණා. මුදල් ලබාතිවරයා ලෙස ජනාධිපතිවරයා නොවැම්බර් 12 වනදා ඇය කතාව ඉදිරිපත් කිරීමට නියමිතයි. එදින විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුවනවා. නොවැම්බර් 13 සිට 20 දක්වා එහි වාදයේ පැවැත්වෙන අතර ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ 20 වනදා සවස 6ට. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අයවැය තුන්වන වර කියවීමේ අවසන් ඡන්ද විමසීම 14 වනදා පසුරු 6ට පැවැත්වීමට නියමිතයි. ඉන්ද 2027 අයවැය පාර්ලිමේන්තු ක්‍රියාවලිය නිමාවට පත්වනවා. අයවැය විවාද පැවැත්වෙන කාලය තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙන්සුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පෞද්ගලික ඉන්ධන සමාගම් තෙල් බෙදාහැරීම අඛණ්ඩව සීමා කරන්නේ නම් කඩ තෙල් පනතට අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා උපදෙස් ලබා ගන්නා බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එහි නියෝජිතයන් සමග අද සාකච්ඡාවක් පැවැත්වෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ. මරිකර් මහතා කඩ තෙල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළා.
6: 2026 ජනවාරි 1 වෙනිදා සිට අගෝස්තු 31 දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මෙරටට ආනයනය කරලද තෙල් තොග ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් කොපමණද, වෙළඳපොළ මුදලට වඩා ප්‍රීමියම් ගෙවපු මුදල වෙන්වෙන් වශයෙන් නැවකින් නැවකට කොපමණද, 2 මෙම වසර තුළ මේ දක්වා රජයේ සහනාධාර වශයෙන් ආනයනය කළ තෙල් සඳහා කොපමණ මුදලක් වැයකොට තිබේද?
5: අනනේ කළ තෙල් ප්‍රමාණය පිළිබඳව අග්‍රාමාත්‍යාචාර්ය හරණ්‍යාම්බර සූරිය අදහස් පළ කළා.
7: 2026 ජනවාරි 1 සිට අගෝස්තු 31 දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මෙරටට ආනයන කරන ලද මුළු තෙල් තොග ප්‍රමාණය බැරල් 18,687,305.29යි. ප්‍රශ්න ඇ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙළඳපොළ ප්‍රීමියම් මුදලට වඩා වැඩි මුදලක් කිසිදු නැව් තොගයකින් සඳහා ගෙවා නොමැත. 2A, රුපියල් 500,579,710,348යි. ඒ සහනාධාර වශයෙන් ආයතන ආනයන කළ තෙල් සඳහා දීපු මුදල.
5: පාදිමිතු බත්‍රි එසේ බරිකාර මහතා යොමු කළ ප්‍රශ්නයකට අමාත්‍ය ආචාර්ය අනුරකරණතිලක මහතා පිළිතුරු ලබා දුන්නා.
6: එතන මිල වැඩි නොකර අකණ්ඩව තෙල් පවත්වාගෙන යෑමේ ගැටලුවට පෞද්ගලික සමාගම් වලින් ගැටලුවක් එනවා නම් රජය ගන්නා වූ පියවර කුමක්ද කියලා මම අහන්න කැමතියි.
8: ලෝක වෙළඳපොළේ වැඩි වෙච්ච මිලට සාපේක්ෂව දේශීය මිල වෙළඳ

0: පනහක් සියයට පනස් පහක් වගේ ප්‍රමාණයක් තමයි මාකට්ෂයායක ගත්තේ. නමුත් මේ වෙන කොටේක සියයට හැත්තහත අසුව දක්වා වැඩි කරලා වැඩි වෙලා තියෙනවා. ඒ අදාළ සමාගම්වලට වෙළඳ පොලේ ගැටලුවක් පැන නොගෙනන විදිහට තෙල් නිකුත් කිරීම සඳහා කටයුතු කරන්න කියලා අපි දැනටමත් ඒ අයට දැනුම් දීලා තියෙනවා. ගිවිසුම් හතරක් පිළිබඳ කතා කරන්න පුළුවන්. හැබැයි ඒ කිසිම ගිවිසුමක එක් එක් ප්‍රදේශ ඉන්ධනහල් සඳහා කිසියම් සමාගමක් තෙල් බෙදා හරිය නැති වුණොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් ගිවිසුම්වල කිසිම ආකාරයකින් සඳහනක් ඇත්තේ නැහැ. ඒ වගේම අපි හැබැයි යාලට කියලා නැහැ මෙන්න මේ ප්‍රමාණයට මේ ගණනට තෙල් විකුණන්න කියලා නැහැ. පවතින ගිවිසුම් අනුව ඒ සමාගම්වලට අවකාශය තියෙනවා තමන්ගේ කැමැති මිලට මිල සූත්‍රයට අනුව විකුණන්න. නමුත් ඒ අය එහෙම කරන්නේත් නැහැ. අපි CPC එක විසින් තමයි තමන්ගේ මිල තීරණය කරලා අමාත්‍යාංශයේ ප්‍රකාශයට පත් කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ CPC මිලට ලං වෙන මිලක් තීරණය කරලා කරන එක. හැබැයි ඒකෙන් ඇති වෙන අතිරේක වගකීම රජයට බාර ගන්න බෑ. ඒකට අදත් සාකච්ඡාවක් අපි තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔපරේටර්ස්ලත් එක්ක. එතකොට ඒ අය එකඟ නොවුනොත් මේ தත්ත්වය දිගටම මේ විදිහට දිගටම කරගෙන ගියොත් අපේ තියෙන ගිවිසුම් වලට අනුකූලව සහ අපේ තියෙන අමාත්‍යාංශයට තියෙන බලතල අනුව ඛනිජ තෙල් ඇක්ට් එක අනුව තියෙන බලතල අනුව ගන්න ඕන පියවර මොනවද කියන සම්බන්ධයෙන් අපි නීති උපදෙස් අරගෙන ඒ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා ඒ කාල වෙනකොට සද්ද නැතු හිටියයි ගිවිසුම් ගන්නකොට
1: පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා අධ්‍යාපනය පිළිබඳවයි විමසීමක් කළේ.
2: රටේ ඉතාමත්ම ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත්වමින් තියෙන මේ අධ්‍යාපන සභාව පිහිටුවීමේ කාර්යයේදී වැරදිමත සමාජයේ බොහෝමයක් අපිට අහන්න ලැබුණා, දකින්න ලැබුණා. ඒ නිසා මම හිතන්නේ ඉතාමත්ම නිවැරදි පිළිතුරක් කරුවා ගමැති මේ විසින්. අපි දන්නවා අධ්‍යාපන ශාස්ත්‍රයේ කාලයක් තිස්සේ බරපතල ප්‍රශ්න ගණනාවක් මේ රටේ තියෙනවා. ඒ නිසා අපි දන්නවා ගුරු සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය සහ අධ්‍යාපනඥ සේවය. රටක අධ්‍යාපනය සංවර්ධනය කරන්නට නම් මේ සේවාවන් ඉතාමත්ම ක්‍රමවත් මේ සේවාවන් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. මෙන්න මේ සේවාවන් වල විශාල හිගයක් පවතිනවා. එම තත්ත්වයන් පිළිබඳ නියාමනයක් අධ්‍යාපන සභාවෙන් සිදු වෙනවා.
1: අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ අමරසූරිය ඊට පිළිතුරු ලබා දුන්නා.
3: ඔව්, අධ්‍යාපන සභාවේ අරමුණක් තමයි අධ්‍යාපන සාමාන්‍ය අධ්‍යාපනයට අදාළව ඔය කියපු සේවාවන් සියල්ලම නියාමනයක් සහ වෘත්තිකභාවය රැක ගැනීමේ ක්‍රමවේද සහ නිර්ණායක සැකසීම. අධ්‍යාපන සභාවේ වාර්තාව සැකසීමට මේ සියලුම ශේෂ්ත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් සහභාගී වුණා. අර මන්ත්‍රීතුමා මතු කරපු පුරප්පාඩුත් අපි මේ වෙලාවේ පුරවමින් යන්නේ. එතුමා මතක් කර විදිහට අවුරුදු ගණනාවක් තිස්සේ මේ සමහර සේවාවන් වලට බඳවා ගැනීම සිද්ධ වෙලා නැහැ. නමුත් අපි 2025 2026 පුරප්පාඩු ක්‍රමානුකූලව අපේ තියෙන ආර්ථික සීමාවන් තුල වුණා ක්‍රමානුකූලව අපි පුරවමින් යනවා.
2: මෙම සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ නියාමනය කිරීම සඳහා අපේ අධ්‍යාපන සභාවේ වැඩපිළිවෙලක් පවතිනවාද?
3: ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධ්‍යාපන සභාවෙන් කෙරෙන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නියලන වෘත්තිකයන්ගේ වෘත්තිකභාවය රැක ගැනීම සහ නියාමනයක් කිරීම. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ කැපැසිටි එක වැඩි වෙනකොට, ඔවුන්ගේ ගුණාත්මක භාවය වෘත්තික භාවය වැඩි වෙනකොට ඒක අනිවාර්යයෙන්ම අධ්‍යාපනයට තමයි ඒකේ ඉම්පැක්ට් එක දැනෙන්නේ. අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම සභාවෙන් නියාමනය වෙන්නේ.
1: බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල්ගුණත්තේ ඥානසාර හිමියන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබෙනවා. එදී ඥානසාර හිමියන්ට අධිකරණය ලබා දී තිබූ මාස 9ක සිරදඩුවම මහාධිකරණය ස්ථිර කර ඇති බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. බන්ද්‍රගාර දෙපාර්තමේන්තුවේ අනපනත් සහ නිත්‍ය නියෝග අනුව වසර තුනකට වඩා සිරදඩුවමකට ලක්ව සිටින සියලු පුද්ගලයන් නඩු කටයුතු සඳහා අධිකරණයේ පෙනී සිටිය යුතු වන්නේ අදාළ බන්ද්‍රාගාර ලැඳුමෙන් බව බන්ද්‍රාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පලිතන මහතා සඳහන් කළා.
4: බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තියෙන නිත්‍ය නියෝග සහ දෙපාර්තමේන්තු නිත්‍ය නියෝග වගේම අනපනත් තියෙනවා. ඒ අනපනත් අනුව බන්ධනාගාරගත වෙච්ච නියවාසිකයෙකුට විශේෂයෙන්ම සිර ඇඳුමක් ලබා දෙනවා අපි. ඒ සිර ඇඳුම ඔහු බන්ධනාගාරයේ සිටින තාක්කල් ඒ සිර ඇඳුම ඔහු අඳින්න ඕන. විශේෂයෙන්ම පූජකෝතුමන්ලා බන්ධනාගාරගත වුණාම එම සිර ඇඳුම අපි ඒ පූජකෝතුමන්ලාට ලබා දෙනවා. ඒ වගේම එතුමන්ලා උසාවි ගරු අධිකරණයට යනකොට එම ඇඳුමට අමතරව බන්ධනාගාරයෙන් ලබා දෙන ඇඳුමකින් සැරසී යන්න ඕන. විශේෂයෙන්ම අවුරුදු 3 අඩු පූජකෝතුමන්

0: එම ඇඳුමෙන්ම ඔහුගේ වස්ත්‍රයෙන් අවසර ලබා දෙන්න පුළුවන් අධිකාරතුමාට ඊට අමතරව අවුරුදු 3ට වැඩිය සිරදඬුවම් නියවෙච්ච පූජකතුමන්ලාට අනිවාර්යයෙන්ම තමන්ගේ බන්ධනාගාරයෙන් දෙන නිලන්දුමගින් සැරසී ගරු අධිකාරියට යාමට අවස්ථාව ලබා දෙනවා.
1: වසර 3කට වැඩි දඬුවම් ලබන ඕනම රටේ ජනාධිපතින් ඉඳලා පල්ලෙහාට යනකම ඕන කෙනෙක්ට මේක අදාළද?
0: මේක අදාළයි. මේ අවස්ථාවන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විවිධ ආගම් වලට අයත් පූජකවතුමන්ලා 63 පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුල සිර දඬුවම් විධිමින් පවතින මෙම ආකාරයටම එම පූජකවතුමන්ලත් සමන්ගේ බන්ධනාගාරයට අයිති නිල ඇඳුම් මැඳලා සමන්ගේ දඬුවම මේ අවස්ථාවේදී ගෙවමින් පවතිනවා.
2: ඥානිසාර හිමියන් හරහා විපක්ෂයේ දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවට ඒකාපත විපක්ෂයේ සභකැදුම්කරු දිරුක්ෂ කුමාර මහතා චෝදනා කළා.
3: ඥානසාර ස්වාමින්වහන්සේට ජම්පරේ ඇඳුවයි කියලා ඒ ජම්පරේට මුවා වෙලා මේ පරාජිත දේශපාලන කඳවුරේ ඉන්න ඇතැම් දේශපාලන නායකයෝ ඒ සමාජිකයෝ විවිධ ප්‍රකාශන ඉක්ොත් කරනවා. ඒ නිසා අපි ඒකාබද්ධ විපක්ෂයේ විදියට අපි කිසිසේත්ම ඥානසාර හාමුදුරුවන්ගේ ජම්පරේට මුවා වෙලා මේ පරාජිත කඳවුරට මේ දූෂිත කඳවුරට නැවත ජනතාව අතරට ඉස්සරහට එන්න අපිට තියන්නේ නැහැ. ඥානසාර හාමුදුරුවන්ට 2016 තමයි අධිකරණයේ මේ දඬුවම හම්බුනේ. සිර දඬුවම ලැබුණට පස්සේ ඥානසාර හාමුදුරුවන් නෙමේ ඕනෑම සිරකරුවෙක් බන්ධනාගාරය ඇතුළට ගියාට පස්සේ ඔහු සිරකරුවෙක්. ඒ සිරකරුවෙකුට දෙන ඇඳුම ඒ ඕනෑම කෙනෙක් මේකේ භුක්ති විඳින්න එනවා. හිටපු යුද හමුදාපති මේ රට වෙනුවෙන් වෙඩි කාලා සරත් පොන්සේකට ඔය කියන ජම්පරේ අඳින්න උනානේ. මම දන්නේ එදා ඔය විදියට දැඟලුවේ නෑනේ. එතකොට දැන් අපේ රටේ මේ පළවෙනි ස්වාමින්වහන්සේ නෙවෙයිනේ ජම්පරයක් ඇඳ. දැන් මේ සිද්ධියට සම්බන්ධ ඥානසාර හාමුදුරුව 2016 ඔය ජම්පරේ ඇඳා. ඥානසාර ස්වාමින්වහන්සේට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහු දීපු ජනාධිපති පොදු සමාව නිවැරදි ආකාරයට දුන්නේ නෑ. එතකොට කවුද හිටියේ මේ අධිකරණ මැතිවරයා? විජේදාස රාජපක්ෂලා. එදා නිවැරදිව දෙන්න පෑනේ.
2: ස්වාධීන රූපවාහිනී බාධචාලයේ ගෝලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මානුලේදී සම්මාන රැසකින් පිදුම් ලැබුවා. බණ්ඩානායක ජාත්‍යන්තර සම්බන්ධතා ශාලා පරිශ්‍රයේදී ඒ පැවැත්තුණා. එහි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් SITC කැම්පස් ව්‍යාපාර පීඨයේ LBC සමාගම් සමූහ සමග සහයෝගයෙන් සම්මාන උළෙල සංවිධානය කර තිබුණා. බහුබාධ්‍ය අධ්‍යාපනය සඳහා කැපී පෙනෙන ආයතන ලෙස MMCITN කැම්පස් එහිදී සම්මානයට පාත්‍ර වුණා. වසරේ කැපී පෙනෙන ජාතික සමාජ බලපෑම් ව්‍යාපෘති ලෙස පිදුම් ලැබුවේ ක්ලීන් ශ්‍රී ලංකා ටෙක් කියා වැඩසටහනයි. වසරේ හොඳම සති අත ට්‍රිනිඩාඩ් ලෙස පට්ටි ගෙදර පිදුම් ලැබුවා. ITN බැක්ස් වසරේ ඩිජිටල් බාධ්‍ය නවෝත්පාදනයට හිමි සම්මානය දිනාගත්තා. සෑම කාලයේම ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ ආචාර්ය හසන්ත හෙටියාරච්චිගේ අටපට්ටම වැඩසටහනයි. ජනප්‍රිය ප්‍රචාරක දැන්වීම ලෙස ගෝලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය පිදුම් ලැබුවේ සුරේකු මුටේකියා ප්‍රචාරක දැන්වීමයි. ස්වාධීන රූපවාහිනී අලි වීඩියෝ දිසාමර අධිකාරී හිරන්ත ජයමාල්, විධායක නිෂ්පාදක ශාත සොයිසා සහ සහකාර අලි විකල්පනාකරු යසස් වික්‍රමාදර සභානයට පාත්‍ර වුණා. වනත විල්ලුව ලැක්ටෝස් වත ප්‍රදේශ ඉඩමක පුනරුද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැස්කිරීම සම්බන්ධ නඩුවේ වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු බඩුල්ල බරපතල වැඩ සහිත වසර 10 බැගින් සිර දඬුවම් නියම කළා. නීතිපතිවරයා මෙම නඩුව කුඩු කර තිබුණා. චෝදනා පහකට වැරදිකරු කෙරෙනු පළමු විත්තිකරු අබු හනිෆා මොහොමඩ් මූසුෆ් හෙවත් අබු දහිතා නැමැත්තාට බරපතල වැඩ සහිත වසර 50ක සිර දඬුවම් නියම කළ අධිකරණය එය වසර 10කින් ගෙවිය යුතු බව නියෝග කළා. ඊට අමතරව චෝදනා 4කට වරදකරු කෙරෙනු දෙවන විත්තිකරු වශයෙන් නම් කර සිටි අමීර් හබාසා මොහොමඩ් හබාස් හෙවත් අබු සාෆියා යන අයට බරපතල වැඩ සහිත වසර 40ක සිර දඬුවම් නියම කර එය වසර 10කින් ගෙවිය යුතු බවටයි නියෝග කර තිබෙන්නේ. මෙම විත්තිකරුවන් රැඳුම් භාරයේ සහ රිමාන්ඩ් භාරයේ පසුවූ වසර 3 කාල සීමාවද සැලකිල්ලටගෙන මෙම දඬුවම් නියම කරන බවයි තීන්දුවේ සඳහන් වන්නේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජි නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණයේ හමුවේකරු දක්වමින් සඳහන් කළේ මෙම විත්තිකරුවන් මුල් අවස්ථාවේදීම සිද්ධියට සම්බන්ධ කරුණු හෙළිදරව් කර තිබුණේ නම් සහරන් හෂීම් ඇතුළු කණ්ඩායම අනවද්‍ය කරගෙන පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබූ බවයි. 2030 වසර වන විට ඩොලර් බිලියන 36ක අපරාධ ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම අරමුණ බව අභාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළා. ඒ අපරාධ සංවර්ධන මණ්ඩලය 2026-2029 සඳහා පත් කළ උපදේශක කමිටු 24ක සාමාජිකයන්ට අදාළ ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්
4: අපි රාජ්‍යයක් හැටියට හරි විවෘතයි. ඔබේ අදහස් යෝජනා අපට තහවුරු කරන්න පුළුවන් නම් ඒ තහවුරු කරන දේවල් ක්‍රියාමාර්ග හැටියට ක්‍රියාත්මක කරා. ඒකද අපට කිසිම පර්සනල් ප්‍රෙෆරන්ස් එකක් නැහැ. අපට කිසිම විශේෂත්වයක් ලැබියාවක් නැහැ. අපට ඕන මොකක්ද එකම දේ 2030 දී ඇමරිකන් ඩොලර් බිලියන 36ක අපනයන ආර්ථිකයකට මේක ගෙනියන්න. මම හිතනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට අපට ඩොලර් බිලියන 18.5ක පමණ ඉලක්කයකට යන්න පුළුවන්. මේ විශේෂත්වයෙන් යටතේ. ඒ කියන්නේ අපට 2030 වෙනකොට අපේ හදන යටිතල පහසුකම් අධිවේගී මාර්ග කර්මාන්ත පුර සහ අපි විශේෂයෙන්ම වෙනස් කරගන්න සරල කරගන්න අපේ නීති රීති නිසා අපේ ඉලක්ක සම්පූර්ණ කරන්න පුළුවන්.
2: විශේෂ කාර්ය බලකායල ධාරී 185 දෙනෙකු සම සාධක රාජකාරී සඳහා හයිටි රාජ්‍ය බලපිටත් ව්‍යාමට නියමිතයි. ඔවුන් ඇබතු පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා සඳහන් කළේ රාජකාරිය ඩිස්ලෙස සිටු කිරීමෙන් ශ්‍රී ලංකා ඩාබිය රන් අකුරින් ලියවිය හැකි බවයි. හයිටි රාජ්‍යයේ කැරලි මර්ධන කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතු වලට විශේෂ කාර්ය බලකායේ විවිධ නිලයන්ගෙන් සිදුම් ලත් කණ්ඩායමක් පිටත්ව යනවා. ඔවුන් විසරාභි උත්සවය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කටුකුරුද්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී. ජාත්‍යන්තර මට්ටමේ වගකීමක නිරත වීමට සූදානම් වන සියලු දෙනා විනයානුකූලව රාජකාරිය ඉටු කළ යුතු බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.
5: රටේ නාමය කෙලෙසෙන කිසිම ආකාරයක කටයුතු කරන්න එපා. නිදහස් භාවයක් තියෙයි. නමුත් ඒ නිදහස් භාවය උපරිම විදියට විඳින්න කටයුතු යෙදෙන්න අවස්ථාවක් කරගන්න එපා කියලා කියන දැනුම් දීමක් කරනවා. භාෂා රටාව ගොඩක් දුරටම ඉංග්‍රීසි භාෂාව අඩුයි කතා කරනවා. ප්‍රංශ භාෂාවෙන් කැඩුණු ක්‍රියෝල් කියන භාෂාවක් තමයි වෙන්නේ. මම හිතන්නේ ඒක කෙටි කාලයක් තුළ ඕගලන්ට ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඕගොල්ලෝ අරගෙන යන සියලුම ආම්පන්න අවි ආයුධ ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු කරගන්න කිසිම ආකාරයෙන් ඒවා යම් යම් කණ්ඩායම් මතට පත් වෙන්න අවස්ථාව ලබා දෙන්න එපා. ඒත් එක්කම තමයි තමන්ගේ සහෝදර නිලාරින්ගේ ආත්ම ආරක්ෂාව, ඔගලන්ගේ දේපළවල ආරක්ෂාව ඒ ආකාරයෙන් තබා ගන්න වෙනවා. මේක ජාත්‍යන්තර මට්ටමේ වගකීමක්. මේ කර්තව්‍ය හරියට කරොත් සහ ඔගොල්ලෝ විනයානුකූලව නිසි ක්‍රියාමාර්ග ගත්තොත් සම්මත රාජකාරී කාර්යපරිපාටි හරියාකාරව කරාට පස්සේ හොඳ නමක් ඇති කරගන්න පුළුවන්.
2: මාර්ග අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් ක්ලීන් ශ්‍රී ලංකා හා ස්වාධීන රූපවාහිනිය එක්ව ක්‍රියාත්මක කරන ටේක් සුරකු බගතුට දෙවන අදියරේ 30 වන වැඩසටහන යාපනය තෙලිපලි යුනියන් මධ්‍යමහ විද්‍යාලයේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු කෙරෙන අප නියෝජිත ගිහාන් ගීත් ඉෂේර.
6: සමස්ත දිවයිනේ අධ්‍යාපන කලාප 100ක ආරම්භ කරන ලද ටේක් යා සුරකිම මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අධියරයේ 30 වන වැඩසටහනයි මේ විදිහට අපි උදෑසන ආරම්භ කළ තිබුණේ. අපි අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරා ගනු ලැබුවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට අයත් වලිකාමම් අධ්‍යාපන කලාපයට අයත් තෙලිපලේ යුනියන් මධ්‍ය මහාවිද්‍යාලය තමයි සත්කාරක පාසල විදිහට අපි තෝරා ගනු ලැබුවේ. එතන මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්ුණා. එන්න අනතුරු මේ දූදරුවන් අද දවසේදී තෙලිපලේ යුනියන් මධ්‍ය මහාවිද්‍යාලයේ ශ්‍රවණාගාරයට මේ විදිහට කැඳවාගෙන ආවා. එහිදී තවදුරටත් මේ මාර්ගනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් දූදරුවන් දැනුවත් කිරීමේ කටයුතුයි මේ වන විට සිදු වෙමින් පවතින්නේ. තවදුරටත් මේ මාර්ගනතුරු වැළැක්වීම වෙනුවෙන් මේ දූදරුවන්ට ප්‍රායෝගික අත්දැකීම ලබා දෙනවා. ඒ වගේම තමයි රේණියාමක ශිෂ්‍යෙක් රේණියාමක ශිෂ්‍යාවක් විදිහට මහා මාර්ගයට ඇතුළත් වුණාට පස්සේ කොහොමද නිවැරදි ආකාරයෙන් රේ හසුරවන්නේ කියන කරුණු සම්බන්ධයෙන් උත් මේ දූදරුවන්ට ප්‍රායෝගික අත්දැකීම ලබා දීම, ප්‍රායෝගික පුහුණුව ලබා දීම තත් දවසේදී සිදු වෙනවා. ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් තමයි අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. අපි තවත් අවස්ථාවක සූදානම් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ තවත් තොරතුරු ඔබ වෙත ගෙන එන්න. අපි සමු ගන්නවා යාපනය තෙලිප්පලේ යුනියන් මධ්‍ය මහාවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේ සිට ප්‍රවෘත්ති වෙනුවෙන් සමන්ත නිරෝෂන් සමගින් බම ගිහන් ගීති ශේරා.
2: මුලතිව දිස්ත්‍රික්කයේ පාසල තුනක ඉදිකර ඇති නව දෙමහල් ගොඩනැගිලි තුනක් සිසු අයිතියට පත් කර තිබෙනවා. ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 97ක්. මුලතිව දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල සංවර්ධනය කිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වනවා. ඒ යටතේ මුලතිව කොළමුරුප්පු විදුහලේ නව ගොඩනැගිලි ඉදිකර තිබෙන්නේ රුපියල් මිලියන 32.9ක් වැය කරමින්. මුලතිව් රෝමාන කතෝලික දෙමළ මිශ්‍ර පාසලේද නව ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනවා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 33.64ක්. වැලියෝය කැහැටුගස්වැව විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිලි ඉදිකර තිබෙන්නේ රුපියල් මිලියන 36.49 ප්‍රතිපාදන වලින්. මෙම අංග සම්පූර්ණ පන්ති කාමර ගොඩනැගිලි දියෝචා මාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මේ අතර අපේ වෙල වැලිබිස්සේ වෙල වැලිහෙල මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. වැය කෙරෙන මුදල රුපියල් 170ක්. වැලිබඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අජිත් කුමාර නිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කටයුතු ආරම්භ වුණා. කෘෂි අස්වනු ප්‍රවාහනයේදී තමන් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටින බවත් මාර්ග සංවර්ධනය කිරීමෙන් එම දුෂ්කරතා මගහැරෙන බවත් ප්‍රදේශවාසීන් සඳහන් කළා. ඉරානයේ සමග පවතින යුද්ධය අවසන් කිරීමට නම් න්‍යෂ්ටික ඉන්ධන බලකැන්වීම සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඉරානය පියවර ගත යුතු බව ඇමරිකා උපජනාධිපති ජෙඩී වෑන් සඳහන් කළා. ඒ රොයිටර් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඉරානයේ දැනට 60%ක් දක්වා බලකැන්වූ යුරේනියම් නිෂ්පාදනය කර තිබෙනවා. එය අඩු කිරීම සම්බන්ධයෙන් එකතාවයකට පැමිණීමට අවශ්‍ය බවයි ඇමරිකාව සඳහන් කර තිබෙන්නේ. යුද්ධ අවසන් කිරීම සහ හෝමු සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර යෝජනා හුමාරුවමින් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර රුසියාව යුක්‍රේනයේ කීව් අගනුවරට යළි ගුවන් ප්‍රහාර බාලාවක් එල්ල කර තිබෙනවා. එන් නගරේ ගොඩනැගිලි සහ ගබඩා කිහිපයකට හානි සිදු ඇති බවයි ජාත්‍යන්තර බාධ සඳහන් කළේ. යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නගරයකටද රුසියාව ගුවන් ප්‍රහාර එල්ල වුණා. එන් කාර්මික ස්ථානයකට හානි සිදු තිබෙනවා. ආරක්ෂක විධිවිධාන තර කිරීමට කටයුතු යොදා ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. බටහිරින් දියකොදිව් කණ්ඩායමට එරෙහිව පැවති පදුවර 20 පළමු තරගය කඩලු අටකින්චා කැඩීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුර පහර දුන් කොදිව් කණ්ඩායම පන්දුවර 19 පන්දුවකදී ලකුණු 171ක් රැස් කළා. ෂර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 56ක් ලබා ගත්තා. ෂායි හෝබ් ලකුණු 52යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම පන්දුවර 14යි පන්දු 4කදී කඩලු දෙකක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා. ෂේස් අයර් ලොදෙවි ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වුණා. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. සිරිලිය නිසා ශිරන්ති අල්ලස් කොමිසමේ අත්තරංගුවට 2027 විසර්ජන පනත අද පාර්ලිමේන්තුවට. තෙල් බෙදා හැරීම සීමා කළොත් පනතට අනුව ක්‍රියාමාර්ග. ගලගුඩ තේහි ව්‍යාදත්ත අධිකරණයට සිරකරු ඇදුම ගැන බන්ධනාකාරයෙන් ප්‍රකාශයක්. ගෝලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මානවලදී සම්මාන රැසකින් පිදුම් ලැබූ ITN. යුද්ධය අවසන් කරන ඇමරිකා උපජනාධිපතිගේ යෝජනාව. මෙලග ලක්ඛණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුවරු එකට බලාපොරොත්තු වන. දැන් ද ඉන්සයිඩ් ස්ටෝරි විශේෂාංගය.
7: ප්‍රශ්න කරන පුවතක ඇත්ත කතාව.
8: The inside story. The story behind the news.
9: ඊ ලෝක ජනාවාස දිනය අති උත්කර්ෂවත්ව සැබරුවා. අද the inside story ඒ ගැනයි.
8: The story behind the news.
9: සමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් ගැන තේමාවෙන් දවස 5000ක් ජනතා අයිතියට පත්කිරීමේ ව්‍යාපෘතිය ලෝක ජනාවාස දිනයට සමගාමීව ආරම්භ වුණා.
10: හිතාගන්නවත් බෑ මේ වගේ ගෙයක් හදනවා කියන එක සීනියම්ම විතර ඇත්තටම. මේ සිද්ධ වෙන ගේ කැල කොහොමාරි හදාගත්ත නැත්නම් ජීවිතේකටම හිතාගන්න බෑ කරන්න ඕන මොකද්ද කියලා.
11: ලොකු හිණයක් තමයි ඉතින් දරුවට ඇත්තටම කරගන්න බැරි එකක් තමයි දරුවෝ දුන්නේ. හැරිම සතුටුයි ඒ ගැන.
8: The story behind the news.
9: එහි පළමු අදියරේ කොටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉදිකල නිවාස ප්‍රතිලාභයෙන් ලබා දෙමින් දියුචමාත්‍ය චතුරංග අභිසිංහ දැක්වේ මෙවැනි අදහසක්.
12: මේ වර්තමාන රජය ප්‍රධාන වශයෙන්ම මූලික අවශ්‍යතා ගැන තමයි සැලකිලට දක්වන්නේ. ඉතින් ජනතාව අහනවා එකතු වෙන බදු මුදල් වලට මොනවද වෙන්නේ කියලා. ජනතාව තේරුම් ගන්න ඕනේ අපි සාමූහිකයක් විදියට එකතු කරන බදු මුදල් රටේ පොදු පහසුකම් දියුණු කරන්න, ජනතාවගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරන්නත් තමයි යන්නේ. ඒ නිසා ජලය, ආහාර, ප්‍රවාහන, නිවාස කියන දේවල් ජනතාවගේ මූලික අවශ්‍යතා. ඉතින් මේ රජයේ මේ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වෙනවා.
9: තිමිරිකස්සායි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ නිවාස දෙකක් ඉදි කරමින් නියෝජ මාධ්‍ය සුනිල් වටකල අපිට මෙහෙම කිව්වා.
13: මම රජයේ ප්‍රතිපත්තිය පදනම් කරගෙන නිවාස සාධන වැඩක් තියෙනවා. එතකොට ඒකට අදාළව අපි පොරල් ආසනේ විශේෂයෙන්මත් ඊට අදාළ මැදිහත් වීම ටික කරගෙන යනවා. ඉතින් අපි පොරොන්දුවක් දීලා තිනවා ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳන්න. ඒක පියවරෙන් පියවර පියවරෙන් පියවර සුදුසු පරිදි ඊට අදාළ රජයක් විදිහට අපි තීන්දුව తీරන අරගෙන ඒකට මැදිහත් වෙමින් තිනවා.
7: The story behind the news.
14: රජේන්ද්‍ර නිවාස ආධාරයේ වටසටහන යන්ති අපි තිබුණේ කටුමැටි ගයක්. ඒ සඳහා අපිට ලක්ෂ 10ක මුදලක් ජනාධිපති තුමාගේ මැදිහත් වීම අපිට ලැබුණා. ඒක බොහොම ස්තුතියි ඔබතුමාටත් ඔබ මේ සියලු මිල දරි මණ්ඩලයට.
15: ලොකු හිණයක් තිබ්බා. ගයක් හදාගන්න. ඒනවනම් මම හිතුවේ නෑ මේ වගේ මට හදාගන්න පුළුවන් කියලා. ඇත්තටම කතා කරගන්න බෑ සතුරු වීමට.
9: ලෝක ජනවාස දිනේදී මහරගම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස 8ක් ජනතාවට පවරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මෙසේ අදහස් දැක්වුවා.
16: සමාන අඬු විදියට අපි මේක හඳුනාගෙන තියෙනවා. හැබැයි ඉද ගහන්නා වගේ එකපාරට මේ මිනිසුන්ගේ නූගත්කම සහ උපත්කම නැති කරන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුවක් විදියට අපිට අපි යන ගමනාන්තයේ පිළිබඳව අපට අදහසක් තියෙනවා. ඒ නිසාම අපේ රටේ පෝසත් රටක් කරන්න නම් මේ දුප්පත්කම නූගත්කම නැති කරන්න ඕන. ආණ්ඩුවක් විදියට අපි ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා.
9: තමන්ගේම හිසට සෙවණක් කියන්නේම මහා අසවැසිල්ලක්. රජයේ ගෙන යන මේ වැඩපිළිවෙල තුළින් දවසක් තැනීම සිහිනයක් වුණු බොහෝ පිරිසකට තමන්ගේ ජීවිතය ගැන තවත් අරමුණක් එක්කර අවසන්. මෙවැනි වැඩසටහන් තුළින් තව තවත් ජනතාව ශක්තිමත් වේවි. රට දියුණුවෙන් දියුණුවට පත් වේවි. එවන් දවසක් වෙනුවෙන් අපි බලාපොරොත්තු දල්වාගෙන බලා සිටිමු.
7: The inside story. The story behind the news.
17: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
18: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: WTN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: ඒ වගේම දවල් 12:30 වෙනකොට වන්ද මම ආවා. ඔයාලට පුළුවන් මං ඇවිල්ලා ඉන්නේ. ඉක්මනට මේ පැතිරුවට තේන්න 07:03 93 93 5 93 7ට මැසේජ් එකක් එවන්න.

0: ප්‍රේමණීය බදාදා දසන් විත් යශෝ
1: දහට වංගුව
2: ඒ අන්තිම පෑනේ අන්තිම පෑවාගේ වගේ තව චූටි වෙලාවයි තියෙන්නේ. ඉක්මනට ආද මේ පැත්තට එන්න පුළුවන් ආදරේ පුරෝගෙන ඒ කාලෙට යන මාත එක්ක. ඉතින් මේ විදිහට ආපුවා ඉන්නවා මතක් කරන්න ඕනි. කවුද මේ ඔෆිස් එකේ වැඩ කරන හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න. මගේ පවුලේ හැමෝම තියෙනවා මේ වෙලාවේ ලක්කන් අහන හැමෝමයි කට්ටියම එකතු කරගෙන කිදුල් ගලින් මාලනී තමයි මට මැසේජ් එක දැම්මේ. මාලනී ආවාදරෙන් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් නෙවෙයිනි දැන්නේ. කමන්නේ මේ කලින් ඉව මැසේජ් එකක් නේ. යාගේ රෙඩි ෂොප් එකකින් තමයි මේ මැසේජ් එක අවිල තිනේ වැඩ කරන තර. අපේ බොස් සින්දුව ගයන්න අයියා චොමිලක්කා ඇතුළු කට්ටියම ජයා අක්කා ඉන්නවා කුමාරි අක්කා චමනී තනු අපි හැමෝටම මැසේජ් එකක් නෙවෙයි සින්දුවක් දෙන්න. මාලි තමයි මට මැසේජ් එක දැම්මේ. ආදරෙන් එකතු කරගන්නවා ලක්මාලි නේද? හරිද මගේ සාස්තරි? ලක්මාලි තමයි මාලි වෙලා ආදරේට මාලි කියන්නේ යාළුවෝ. එහෙම නේද? ලක්කන රේඩියෝ අහගෙන ඉන්නවා දහට වංගුව. සුබ දැසනක්. දැන් සුබ දහවලක්. හලාවුතු ෆැක්ටරි කරුණෝපාල ආන් එන් සහන් රශ්මි ෂොනල් ඉන්නවා. එවගම ලිලි මොනිස්ටා දුවලා දෙන්නා. ඊට පස්සේ ආදරෙන් මතක් කරනවා මේ දහවලේ කවුද ඇවිල්ලා ඉන්නේ සින්දුවා කියලාගෙන රත්මලාන පැත්තට යන හදන්නේ මේ වැඩ කරන තැන කට්ටියම සිය පසින්දු සංජය ප්‍රියංකර හැමෝම එකතු කරගෙන සින්දුවක හමු. මේ තමයි ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මියගේ ලස්සන ගීතයක්. අහලා බලන්නකෝ. දවල් 12:35.

0: ප්‍රේමණීය බදාදා දසම් විත් යශෝ
1: දහාට වංගුව ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
0: 75 සිරකටත් වඩා විශ්වාසයෙන් දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසඳ
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳවට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: ලකන්ද රේඩියෝ ITN
0: ප්‍රේමණීය බදාදා දසන් විත් යෂෝ
6: දහඩ වංගුව
7: හදවංගු හගෙන ඉන්න ගමන් වෙලාව මතක් කරන දවල් 12 විනාඩි 46. ඔයා මේ වෙලාවේ මාව හගෙන ඉන්න ගමන් ඉක්මනට කොලයක් පෑන කරගෙන ලියාගන්න. මොකද ගෙදර හදන්න හීනයක් තිබුණා නම් එහෙම නැත්නම් තවම ගෙදර හදලා ගේට් එකක් තවම දාගත්තේ නැත්නම් ඔයාට තමයි මම මේ කියන්නේ. AWB roller door එකක් දාගන්න ඕගේ ගෙදර ලස්සන කරගන්න හැඩි කරගන්න. ඔයා දන්නවද වසර 25ක අවිශ්වාසයක් එක්ක එන roller door එකක් තමයි AWB roller door එක. ඒ විතරක් රෝල ඩෝ එක ගත්තට පස්සේ වසර 10ක වගකීමක් ඔයාට දෙනවා. ඉතින් මේක අර මල කන්නේ නැති හොඳ සිංක් ඇලුමිනියම් තට්ටුවක් එක්ක තහඩුවකින් හදලා තියෙනවා. ඒක නිසා ඔයාට බය වෙන්න දෙයක් නෑ. රෝල ඩෝ එක ගත්තට පස්සේ වර්ණ 12කින් තියෙන ඔයාට මොබයිල් ඇප් එකකින් ඔයාට පුළුවන් මේක කන්ට්‍රෝල් කරන්න. පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් හඳුන්වලා දෙන්නේ. ඔයා කොහේ හිටියත් ගේට් එක ගැන වග කියන්න පුළුවන්. බය වෙන්න නැතුව ඔයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. දන්නවද මේක තියෙන කොයිද කියලා? තමයි පරණ වාර කොට්ටාව ශාඛා තියෙනව හෝමාගම මාතර කුරුණෑගල. ඔය ෆෝන් නම්බර් එක ඉක්මනට ලියා ගන්න. 077 32 11 400. මේ තමයි AWB roller door එක. සිටු කුමාරියේ ගීතයට මේ වෙලාවේ අහගෙන ඉන්නවා මාව සද්දෙටම ලක්හඳ. මාව කිව්වේ නැහනේ කියලා තියෙන හිනා මොණුකුත් දාලා කිව්වේ නැහැ නෙවෙයි, අනේ චොට්ටක් පරක්කු වුණා නේද? ආව මතක් කරන හරි මාදරෙන් ඩුබායි වලින් මහේෂ් හැමදාම වෙනදා වගේම ලක්හඳ අහගෙන ඉන්නවා කියලා තියෙන. ඔන්න මහේෂ් මං ඔව මතක් කරා. සුබ දවසක් පින්නවල චන්දිය ආට අහගෙන නේද ඉන්නේ? ලස්සන සින්දුවක් දෙන්නම් පුතා. ඉන්නවා සෙතු නෙතු අද පොඩි පුතා ඉස්කෝලේ ගියේ නැහැ. මොකද හොරාට හොර ලෙඩක්වත් ගත්තද? අම්මේ අද මගේ බඩරි දෙනවා, අම්මේ අද මගේ ඔළුව රිදෙනවා කිව්වද? ලස්සන සින්දුවක් දෙන්නව ආගෙන ඉන්නවනේ කට්ටියම. හස්බන් සාමි ජය වේවා කියලා තියෙනවා. අනේ ජයෙන් ජයම වෙන්න ඕනේ චාන්දි. බලන්න මේ සින්දුව ලස්සනයිද.

0: දවල් 12 විනාඩි 45.
1: ප්‍රේමණීය බදාදා
2: දසන් විස් යෂෝ 18 වංගුව.

මාව හගෙන ඉන්න ගමන් ඔයාට කෝටිපතියෙක් වෙන්න විසිලක්ෂ උපතියෙක් වෙන්න හැම හිතුනොත් මොකද කරන්න ඕනි? කරන්න ඕනේ එක්කම එක දෙයයි. ඒ තමයි ඔයා ළඟම තියෙන ලොතරැයි කෝඩුව ගාවට ගිහිල්ලා ධන නිධානය ලොතරැයි අරගෙන කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් වෙන්න පුළුවන්. ජීවිතේ හින හැබෑ කරගන්න ඔයාට පුළුවන්. ඔයාට පුංචි තල්ලුවක් විතරයි නේද උන ඕන වෙන්නේ. මොකද ඔයාගේ උත්සාහය දිනකොට කැපවීම තියෙනකොට ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න ඔයාව කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් කරන්න. ඉතින් පරක්කු වෙන්න නැතුව ළඟම තියෙන ලොතරැයි කෝඩුව ගාවට ගිහිල්ලා කෝටිපතියෙක් වෙන විසිලක්ෂපතියෙක් වෙන්න. හොඳම දේ තමයි ධන නිධානය ලොතරැයි අරගෙන බලන එක. මේ සින්දුවම එකතු කරගන්නවා මෙල්බන් වල ඉඳලා මම අහගෙන ඉන්න යොමාලෝ ආදරින් මතක් කරනවා. ඔය විදිහට මහගෙන ඉන්න දවල් එක වෙනකන් ඉන්න පුළුවන්. තව චූටි වෙලාවයි මම ඉන්නේ. ගුඩ් ආෆ්ටර්නූන් කියලා තියෙනවා මැදිරිගිරි ඉඳලා වසන්ත. එයාගේ වැඩ කරන තැන ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. වසන්ත ඉන්නවා මේ වෙලාවේ අහගෙන. ඉතින් thank you so much message කරාට අපි ආදරේ හැමෝම එකතු කරන් යමු මේ සින්දුව අහන්න.

0: ප්‍රේමණීය බදාදා දසන් විත් යශෝ
1: දහට වංගුව
2: හදවංගෝ හගෙන ඉන්න ගමන් ආටෝ වෙලාව වැලුවට වෙලාව පේනවද දවල් 12යි විනාඩි 51යි කියලා නැත්තම් බොඳ වෙලාව වගේද පේන්නේ මට හිතෙනවා ආට බොඳ වෙලාව වගේ ඇස් දෙක පේනවයි ඇති කියලා එහෙනම් ආ මොකද දන්නවද කරන්න ඕනේ දෙ ඒ තමයි ආ ඇස් දෙක පෙන්න ගන්න හොඳ විශ්වාසවන්ත තැනකට යන්න ඕනේ එහෙම යනවා නම් ආ වගකීමක් තියෙන තැනකට යන්න ඕනේ මොකද ඔයගේ ඇස් දෙක කියලා කියන්නේ ජීවිතේ වටිනම දෙයක් නිතින් ඔය නිකන් තැනකට යන්න එපා රාජේලියා පදින් චෛතනයක් වගේම හොඳ සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න තැනකට තමයි ඔයා යන්න ඕනි. එහෙනම් ඔයා යන්න ඕනේ ලෙන්ස්ටික්කයි හොස්පිටල් එකට. ඔයාට කන්නාඩි කුට්ටමක් ගන්න, ඇස් කන්නාඩි ලබා ගන්න. දියවැඩිය සායනය, ග්ලූකෝම සායනය, ලාමාක්ෂි සායනය, ඒ විතරක් නෙමෙයි ඇසේ සුදුවිවත් කරගැනීමේ සැත්කම්. මේ හැමදේම කරන්න පුළුවන් එකම තැන තමයි ලෙන්ස්ටික්කයි හොස්පිටල් එක. නම්බර 74 න් එක රොබර්ට් ගුණවර්ධන මාවත කුස්සත් වතුර මුල. ෆෝන් නම්බර් ඉක්මනට ලියා ගන්න. 0 74 78 478. මේ ෆෝන් නම්බර් එක ලියාගෙන ළඟම ඉන්නවා නම් ඉක්මනට යන්න වෙන කොහෙවත් යන්න නෑ. ඒ තමයි ලෙන්ස්ටික්කයි හොස්පිටල් එක. ඉක්මනට දෙන්නෙක් තුන්දෙනෙක් හරි මං එකතු කරගන්නද මේ ගීතේ හදපත්ලෙන් සිංහහන කලින්. සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල මේ දෙනීගමේ උපනන්ද තමයි මැසේජ් එක දැම්මේ. උපනන්දව ආදරෙන් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ අපිවත් එකතු කරගන්න අපි අක්කරගම සනසෙන් මැසේජ් එක මේ දාලා තියෙනවා. මම බැලුවා ඒත් මොකද්ද මේ නම කියලා. අයියෝ ආදරෙන් එකතු කරගන්නවා සනසෙන් කට්ටියම. අපිව ලස්සන ගීතයකට එකතු කරගන්න ගුණසිරි කෝල් හවුස් එක උපාලි තමයි මැසේජ් එක දැම්මේ. පත්මිනී අධිපතිතුමා ඉන්නවා, උදේ කුමාර, වසන්ත, සමන්, අතුල, සමිත ඉන්නවා, නිලන්ති එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් ගන්න. හෙලෝ යෂ්, කොහමද? දහර වංගහගෙන ඉන්නව නේද සද්දෙටම? කඩුගන්නාවෙන් පාලිත මැසේජ් එකක් දාලා තියෙනවා. පාලිත ආදරෙන් මතක් කරනවා සේරුවාවිල කෙඩියේ සමර සිංහත් ඉන්නවා වහගෙන. ගුඩ් මෝර්නින්, නෙවි දැන් ගුඩ් ආෆ්ටර්නූන් නේ. මොකද කරන්නේ? කෑම කන්න ලෑස්තිද? මේ ලන්ච් ටයිම් එකේ රෙදි ෂොප් එකකින් අපි වහගෙන අපේ බොස් ගයාන් චමිලා කට්ටියම එකතු කරගන්න කිව්ව. හැමෝම එකතු කරගෙන අපි යමු මේ ගීතය අහන්න. මේ තමයි මිල්ටන් මල්වාරච්චි මහත්මයන්ගේ අස්සර ගීතයක් හදපතලේ.

තාම හද පතුලෙන් තියාගෙන ඉන්නවද? එහෙනම් අපි හෙටේ දේ හම්බ වෙනකන් යන්න වෙලා වැවිලා තියෙන දවල් 12 විනාඩි 56යි. අදට මම ගිහිල්ලා එන්නම්. හරිද? පරිස්සමර සතුටින් එන්න. හෙට උදේ 10ට එනවා. අනිත් එක්කනාවත් කොහොම හරි එක්කගෙන. හාද? ඒ කට්ටිය අහුවනි කෝකෝ කියලා. මං කොහොම හරි එක්කගෙන එනවා අනිවාර්යෙන් එන්නම කියලා කියනවා. හරිද? නැත්නම් මොස්තරි කියන්න. දසුන්ට කොහොම හරි එන්න කිව්වා කියලා. හරිද? හෙලෝ කියලා දිනවා. යන්න කලින් එක්කෙනෙක් එකතු කරගෙන මෙන්ඩිස් ඉන්නවා. මෙන්නේ සාදරෙන් ඕ මතක් කරනවා. ආදරේ කියලා තින කවුද මේ? අන්තිමට තමයි ඔයා ලස්සනම සින්දුව දුන්නේ කියලා තින. Thank you so much. නලින් උදේශිකා ජයිනි පන්සල රුචි අක්කා ඉන්නවා. ආදරේ ගොඩාක් ඔයාට රුචි. ඉතින් ඔයා ආදරෙන් මතක් කරනවා. ගමන්ට කිම් මේ වෙලාවේ අහගෙන ඉන ශිරෝමි ෆ්‍රීඩා නන්දනි ජයන්ති තෂ්මි කලුතර දේවිකා වන්න අන්තිම හරි මං ආව එකතු කරගත්තා. එනම් පරිස්සමට සතුටින් ඉන්න හොඳේ. මම යෂෝ හෙට උදේනවා.

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහට වංගුව
2: කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනෑ
0: දසුන් විත් යෂෝ
1: දහට වංගුව
0: සතියේ දිනවල ඔදේ දහයට
1: දහට වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය. ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077 32 11 400.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව පස්වරු එකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දිරමාර සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අපරාධ හා භද්‍රව්‍ය ජාවාර බැඩපැත්වීම සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් පුද්ගලයන් 26611 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා පුද්ගලයන් 403 දෙනෙකු සැකපිට අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. අපරාධ සම්බන්ධයෙන් විජය හඳුනාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 10ක්. බීමත්‍රි දුරන් 276 දෙනෙක්ද අත්අඩංගුවට නැති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසේ පවසන්නේ. හම සංවිධානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වී වසර 3ක් සපිරෙනවා. එහිදී ජීවිතක්ෂයට පත්වුවන් වෙනුවෙන් සිහි කිරීමේ සැබරුම් ඊශ්‍රායලයේ පුරා පැවති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ 7 වරදා එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1200 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් 251 දෙනෙකු හමාස් සංවිධානයේ ප්‍රාණ අපකරුවන් ලෙස රැගෙන ගිය බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. මේකී අය සිහි කිරීම සඳහා රටපුරා නිශ්ශබ්දතාවයක්ද ආරක්ෂා කර තිබෙනවා. මීලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
2: පසරු එකයි වෙනහරි හතරයි.

ශතක පූර්ණ ගුවන්විදුලි වංශකතාවේ දශක තුනක අභිමානේ නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඳ ගෝල්ඩන් වොයිස්.

0: FM 93.5 93.7 මේ වෙලාවේ රොද බැඳගෙන අහගෙන ඉන්නේ ලකඩ ගෝල්ඩන් වොයිස්. ඔබ දන්නවා දැන් මාසික කාලයක් පුරාවට සතියේ දිනවල සඳුදා පාදා දකින දවස් එකේ හතර වෙනකන් ලකඩ ගෝල්ඩන් වොයිස් අපි ඔබට සමීප කරන්නේ දිවෙනු පුරා විසිරී පැතිරී හිටපු ගායන හැකියාවෙන් පිරිපුන් දක්ෂ ගායක ගායිකාවන්ට ඉඩහසර ලබා දෙමින් තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරලා ඔබට විනිශ්චයක් ලබා දෙන්න අවස්ථාවක් ලබා දෙන්න.
1: ලක්කඩ ගෝල්ඩන් වොයිස් විනිසුරු මඩුල්ල අපි දැන් හඳුනා ගනිමු.
2: සංගීත නිපුන් රෙසිල් වනිගසේක, සංගීත විශාරද දිලීප ලීනගේ.
1: මේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
0: දැන් අද අපි සෝදානමින් ඉන්නේ තවත් තරඟ කරුවන්ට අවස්ථාව ලබා දෙන ඔවුන්ගේ ගායන ප්‍රතිභාව එළිදක්වන්න. මේ තරඟ අංක 32033 තරඟ වදින්න බලාගෙන අපිත් එක්ක වේදිකාවේදී කවුද? අයිවන්.
3: අයිවන්
0: නම් මොකද්ද?
3: තාරුකා මදිෂා.
4: තාරුකා

0: වැරද්දක් තමයි ඔන්න අද ඇවිල්ලා තියෙන්නේ.
1: තාරු කොහොමද දැනගත්තේ ලකඬ අපේ গোল্ডන් වොයිස් තරගය ගැන?
2: අපේ අප්පච්චි තමයි කිව්වේ. ඊට පස්සේ තමයි ප්ලේ කරේ.
0: ඒකනේ අප්පච්චි කොහොමද ඒක කිව්වේ? ගෙන අප්පච්චි නිතරම ලකඬ අහන කෙනෙක්. ආහ්. අප්පච්චි මොනවද කරන්නේ?
2: අප්පච්චි දැන්ට නම් රිටයර් වෙච්ච කෙනෙක්. විශ්‍රාම ගිහින් ඉන්නවා ගෙදරට.
0: විශ්‍රාම ගිහින් ගෙදර ඉන්නවා. හරි. එතකොට අප්පච්චිගේ ප්‍රියතම තේරීම තමයි ලක්හඬ. එහෙමනේ. දෙයින හඳ වෙනකම්ම ආනවා. දැන් ඔයා මොනවද කරන්නේ එතකොට?
2: මම සබරගම් පළාත් සභාවට අනුබද්ධ ආයතනයක වැඩ කරනවා.
0: ඕ සබරගම් පළාත් සභාවට අනුබද්ධ ආයතනයක කටයුතු කරනවා. ඒ කියන්නේ ජොබ් එකකට රත්නපුර යනවා. එහෙමද?
2: ඔව්. රත්නපුරට චුට්ටක් මෙහාට.
0: හරි දැන් ඔන්න කතාව පැත්තකින් තියලා චාමී දැන් ගායනා කරන ගීතේ මොකක්ද කියලා අපි අහුවොත් එහෙම කොහොමද වාදින්නේ?
2: නිරෝෂා වේරජිනි මහත්මියගේ පුන්සඳ රැට ඇවිදින් හේන.
0: ලස්සන ගීතයක්. රත්නශ්‍රී ජේසිංහ රචනා කරපු, ඔස්ටි මුණසිංහ සංගීතවත් කරපු නේද? ටිකක් වෙනස් ආකාර ගීතයක්. ඔකේ හරි හරි ලස්සන මේ තැන් තියෙනවා ස්පර්ශ කරනවා හරියටම ගීතය ගායනා කළොත්. නිරෝෂණන් ඒක කරනවා. අපි දැන් ඉතින් මෙයාගෙනුත් එහෙම බලාපොරොත්තු වෙන්න වෙනවානේ.
1: එහෙනම් බලාපොරොත්තුවක් තියෙන නිසා තමයි අද මේ තරඟයට ඇවිල්ලා තියෙන්නේ. අපි නවස්සව ලබා දෙමු සුරේ කල්යවන් නැතුව. මේ තරඟ අංක 30033 තරඟ වදින්නේ තරුකා මදිෂා.
3: ලක්හඬ Golden Voice.

0: ගෑම පහගෙන ඉන්නේ නැති කියලාත් මම විශ්වාස කරනවා නේද? හීනියට ගෑම් දෙට තිබුණා.
1: තාරු කමීට කලින් සංගීතය හදාරලා තියෙනවා. දේ ප්‍රශ්න අපිට අහන්න යුතුනා ගීතය ඈතට අහගෙන ඉන්නකොට.
2: සංගීතය හදාරලා තියෙනවා.
1: ඒ කියන්නේ
2: මම උසස් පෙළට සංගීතය හදාරුවා.
1: ගීතේ සාධාරණ කුලිය හිතනවාද?
2: හිතනවා.
0: ඒකනේ දැන් අම්මත් අහන් එන්නවා ඇති, අප්පච්චිත් අහන් ඉන්න ඇති නේද? ඒ සතුරත් මෙතන
2: තියෙනවනේ.
0: ඔව්. ඔව් අප්පච්චි කියනවා ඇති ඉතින් නේද? ඕන් යන්තම් ඒ මාරි වැඩක් කරගත්ත සංගීතය ඉගෙනගෙන ගියා. කොච්චර හොඳයිද? හරි මොකද හිතන්නේ?
2: සතුටුයි.
0: සතුටුයි. ඒ සතුට දෙගුණ වෙනවද, තුන්ගුණයක් බවට පත් වෙනවද? ඒවා මේ ගුණාකාරය පිළිබඳ සටහන අපිට එකතු කරන්න පුළුවන් වෙන විනිශ්චය මණ්ඩලයේ තීරණත් එක්ක. ඉතින් අපේ සංගීත නිපුන් රසිල් වණිගසේකර කියන්නේ අපේ හොඳ විනිශ්චයක් දෙන්න පුළුවන් හොඳ විඥානයක් තියෙන සංගීතයේ පිළිබඳනේ චරිතයක්. රසිල් මහත්තයා මොකද කියන්නේ?
3: තරග ඇතන මතර ගායනා කර මට හිතෙනවා හොඳට සූදානම් වෙලා තියෙනවා සින්දුවට සහ ඇත්තම හොඳ ඉමෝෂන කරා මට ඇත්තම අඩුපාඩුවක් නැති තරම් සුභතන අවශ්‍යයි.
1: විශාර්ද දිලීප ලියනක අපි බලමු ලබාදර විනිශ්චයක වගේද කියලා.
4: ඔව් තරගගේ සිංහින් ඇත්තම හොඳයි. හොඳ ක්ලියර් වොයිස් එකක් තියෙනවා. බ්‍රීතින් කන්ට්‍රෝල්ස් ටිකක් හොඳට තිබ්බා. මට හිතුණා කෝරස් එකේ සමහර තැන් වල පොඩි ඕවර් පිච් එකකට යන්න හදනවද කියලා සමහර තැන් පොඩ්ඩක් ඒක බලන්න. අනිත් එක මේ දැන් නිරෝෂා විරාජිනී මහත්මිය කියන එක පොඩ්ඩක් ඇහුනොත් ඔක බැලුවත් හරියටම සින්දුවට බැහැලා තියෙන තරම මාර බරයි. කියන්නේ පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවරනකම්ම එයා සින්දුව ඇතුලේ ජීවත් වෙනවා. දැන් ඔයා සින්දුව සිං කරා තව පොඩ්ඩක් සින්දුව ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතුණා. ඒ තියෙන වේරියේෂන්ස් තව බරට ගන්න පුළුවන් නම් මොකද ඉදිරියට ආට ඔක උමනා වෙයි කියලා මට හිතෙනවා. මේ තරගෙන් ඉදිරියට යනවා නම් මම සුබපතනවා.
2: හරි thank you sir.
0: එනවා ඉතින් අපේ සුබපතන උද්දෝරේ ගලාගෙන යන තරමට එකතු කරගෙන නේද උතුරන්න සුබපතුම් අරගෙන යන්න. කියාම තමයි අම්මට තාත්තට සන්තෝෂී දෙන්නේ. සින්දු කියෝ විතරක් නෙමෙයි. දැන් දිනුවද, පෙරදිලාද, ඊළඟ වටේ සුසුකම් ලැබලා තියෙනවද කියලා දෙගිඩියා වෙන්න යන්නේ. ඈ දැන් මේ විනිශ්චය මණ්ඩලෙ මෙහෙම කිව්වම මොකද තේරුණාද? නෑ නෑනේ. එහෙනම් වා සිකුරාදට අනිවාර්යෙන්ම ලක්කන අහන්න වෙනවා. මොකද සිකුරාද ලයිස්තුවේ තියෙනවා ඔන්න දිනපු කට්ටිය මෙන්න පෙරදිච්ච කට්ටිය. එහෙනම් සිකුරාදට අහලා සතුටු වෙන්න දාන.
1: අපි සමු දෙන්නේ තරග අංක 30033 තරග වැදෙනු රත්නපුරයේ සිට පැමිණි තාරුකා මදශානිට.
5: ලක්කන Golden Voice. හඳුනා ගනිමු ඊළඟ තරඟකරුවෝ මේ පිරාමීන් පසු

0: 95 FM 93.7 ලකන රේඩියෝ ITN
1: අතරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන්.

0: වෙස මතෙන් මෙදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා කෝටි යටේ NLB දනඩ දහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපති
1: නුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
2: වාර්තාබන කෝටි යටේ NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටේ ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: එකයි විනාඩි 19යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
4: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.
5: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.

0: දශක තුනක අභිමානය හඬ දහස් ගණනක් අතරින් හෙට දින ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: ලංකාවේ ගීත ගායනා කරන්න පුළුවන් තරු සේරම එක තැනකට පායවොත් එහෙම කොහොමද ඒද නේද? ඔය කොයි විදිහට අපි තෝරා ගත්තත් මේ හැම ගිනාගෙම ඇතුලේ තියෙන තමන්ට ආවේනික දක්ෂතාවයක්. ඒ දක්ෂතාවයට ඉඩක් නේද? බලපෑමකින් තොරව ලබා දෙනවා නම් ඒ අය තමන් විසින් බැබදෙනවා. තමන් ඇතුලේ තමන් හොයා ගන්නවා. ඒක තමයි ලක්කඬ ගෝල්ඩන් වොයිස් කියලා අපි ඔබට මේ තිළිණ කරන්නේ.
2: ලක්කඬ ගෝල්ඩන් වොයිස් මීළඟ තරඟකරුවව අපි හඳුන්වලා දෙන්න සූදානම්ින් ඉන්නේ මේ තරඟ අංක 35703 තරඟකරුවෙක් අයිබෝන්.
3: අයිබෝන්.
1: මං කැමති නම දැනගන්න ඉස්සලාම.
3: මම මදුෂාන් ධනංජය.
1: මදුෂාන් ධනංජය කොහෙන්ද මදුෂාන් ආවේ?
3: මම ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ
1: කොළඹමයි.
3: කොළඹ.
1: හරි. කොහොමද මේ තරඟ ගැන දැනගත්තේ?
3: ඇත්තටම මගේ පුතාගේ ක්ලාස් ටීචර් තමයි මේකට එවලා තිබ්බේ. කියන්නේ ගෲප් එකේ ෂෙයා කරලා තිබ්බා. ඉතින් මම බැලුවා මගේ සංගීත හැකියාව පොඩ්ඩක් කොහොමද පොලිෂ් වෙලා තියෙන්නේදී බලා ගන්න උමනාවක්
1: තියෙනවා. ඒක පොඩි ටෙස්ට් එකක්. දිනුවක් කෙසේ වේද?
3: ඔව් ඇත්තටම සංගීත හදාarලා නැහැ මම. මට උමනාව තිබ්බේ ඒ දේ කරගන්න තමයි.
1: හොඳයි. මොනවද එතකොට ජීවිතේ කොයි වගේ පිටුදු පෙරලන්නේ කොහොමද ජීවිතේ
3: වෙන්නේ? දැනට මගේම කම්පැනි එකක් කරන් යනවා. ඉන්ටීරියර් ඩිසයිනින් කම්පැනි.
1: ඔව්. ඒ කියන්නේ ලස්සන දේවල් දිහා ඇහැ තියෙන නේද? ඒව ඇතුළේ නිර්මාණ හොයන චරිතයක්.
3: හරි.
1: දැන් අද මොකද්ද එතකොට තෝරගන්න ගීතේ?
3: සන්තාන සසුම් සුනිල් සුමංග මහත්මයා.
1: අතිශය ජනප්‍රිය ගීත ලයිස්ට් අයිති වෙන ගීතයක් සුනිල් සුමංග ගායනා කරන්නේ. එතකොට මේ ගීතය පිටුපස්සේ නිර්මාණකරුවෝ හැටියට බොහෝ පිරිසක් රැඳී සිටිනවා. ඉතින් නුවන් ලියන ගී රචනා කරලා තියෙන්නේ පේරාදෙණිය සරසවියට ආවේනිකයි. ඒ සේරම ඇතුලේ ආදරයේ සුවඳ මේක ඇතුලේ ලැබීම නොලැබීමත් එක්ක ගලාගෙන යනවා. හරි, ගයන්න.
2: අපි දැන් අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35703 ගයන්නට මදුෂාන් ධනංජය.
4: ලක්කඬ ගෝල්ඩන් වොයිස්.

0: ලස්සන ගීතයක් අපි හැමෝම රස වින්දා. ඉතින් ලක්කන ගෝල්ඩන් වොයිස් වැඩසටහන ඇතුලේ ලස්සන ආලෝකයක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා නේද? අපි බලමු මේ හඬ කොහොමද කියලා.
1: තමාට මොකද හිතෙන්නේ ගීතය ගැන?
2: මුලින්ම ගායනා කරද්දී මට හිතුණා මේක හරියට ගායනා වෙන්නේ නැද්ද කියලා. පස්සේ මට හිතුණා මේ අවුලක් නැති වෙයි කියලා.
0: තමම්ම තීරණය කරනවා වැඩේ යනවා කියලා. එහෙමනේ නේ. මිනිස්සු වල මොකද කියන්නේ?
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: වදිෂන්, ඇත්තටම මේ දැන් මමත් පටන් ගන්නකොට හිතුවා ඔයා කියන්නේ මියුසික් කරලා නැහැ කියලාත් කිව්වනේ. ඉතින් ඒකින්ද මම ලොකු එක්ස්පෙක්ටේෂන් එකක් තියාගත්තේ නැහැ, බොරු කියන්න ඕනේ නැහැ. හැබැයි ඔයා සින්දු අන්තිම වෙනකොට මට තේරෙනවා ආ ගානට පාත් එකට දාගත්තා. අර හයි නෝට්ස් වලට යද්දී මේ හයි නෝට්ස් කියලා මග එද්දී අර හුස්ම නැතිකමත් එක්ක තියෙන පොඩි මේ ප්‍රශ්න ටික නිසා වොයිස් එක පොඩ්ඩක් ෂේකි ගතියකට පොඩ්ඩක් තිබ්බා. ඒ ටික පොඩ්ඩක් හදාගන්න යොසුළු වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද දැන් අපි ඊළඟ කටයකට ගියොත් එතනින් කොහොමද මේ වැඩ ටික වෙන්නේ කියලා බලාගන්නත් එක්ක, සහ දැන් මේ වගේ සින්දුවක් මේ සාමාන්‍යයෙන් හැමෝම මිනිසුන්ගේ පපුව ඇතුළට ගිඳා බැහැලා තියෙන එකක්නේ. ඒ අර ඉමෝෂන්ස් ගොඩාක් එක්ක තියෙන එකක්. ඉතින් අපි පුළුවන් තරම් ට්‍රයි කරන්න ඕනේ මේ වගේ සින්දුවක් තෝරගත්තට පස්සේ අර ඒ තියෙන ඉමෝෂන් එක ඒ විදිහටම දෙන්න. ඒකින්ද කටහඬින් කරන්න පුළුවන් වැඩ ගොඩාක් තියෙනවා මේක ඇතුලේ. වචන සොෆ්ට් එකට උච්චාරණය කරන විදිය, පිච් එක හරියටම පර්ෆෙක්ට් ප්ලේස් කරන තැන් තියෙනවා, බ්‍රෙත් එකකින් කියන්න ඕන තැන් තියෙනවා. අපි කියන එකට නේසල් වොයිස් කියලා. ඉතින් අර පොඩ්ඩක් ඒ ටික අනුගමනය කරන්න ට්‍රයි එකක් දුන්නා නම් මං හිතනවා ඉස්සරහට ඔයාලට පොඩ්ඩක් මේ ඉවැලුවේෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා ඔයාගෙන.
2: බොහොම ස්තුතියි.
0: එසින්
4: මදුෂාන් මෙහෙමයි, දැන් ඔයා සින්දුව ශෘතියට කිව්වා, මුළු සින්දුවම ශෘතියට යනවා. ඒක හරි. මට පොඩි දෙයක් කියන්න ඕන, ඔයා තව පොඩ්ඩක් වේරියේෂන්ස් එකට ඇඩ් කරා නම් සහ ඒ ගන්න ඕන ෆීලිං එක තව පොඩ්ඩක් ඇඩ් කරා නම් දැන් වල ළඟදි මනමේ හඬපා ඒ දෙන්න ඕන එක්ස්ප්‍රෙෂන්ස් තව දුන්නා නම් හොඳයි කියලා මට හිතෙනවා. සමස්ත එක්ක විදිහට ගායනය හොඳයි. සුභවදන.
2: Thank you sir.
0: එනා ඔයාට අපේ සුභවැතුම් එකතු කරනවා. සිකුරාදට අහන්න ලක්කන මොකද්ද වුනේ කියලා අපිට එදාට දැනගන්න පුළුවන්. තරගයේ තවදුරටත් ඉස්සරහට ඉන්නවද? එහෙම නැත්නම් ඔයාගේ ඌ විදිහට ඔයාගේ ජජ්මන්ට් එක ඔළුවට අරගෙන සමෝ අරගෙන යනවද කියලා මං හිතනවා. ඔබ ගමනක් තියෙනවා කියලා.
2: Thank you so much.

0: Radio ITN.
1: පසරු එකයි වෙනාඩ දෙහයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැඟි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ස්වර්ණමය හඬස්වා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: හවස එකේ ඉඳන් හතර වෙනකම් ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න සැදී පැහැදී ඉන්න ඔබට මේ වෙනකොට තරගකරුවන් තරගකාරණියත් තරඟ කරන්නේ කොයි ආකාරයෙන්ද, එකිනෙකාට වෙනස් අභියෝග කොහොමද ඒගොල්ලන්ට ශ්‍රණයකින් ලැබෙන්නේ කියන කාරණාව දැන් හොඳ ආකාරවම පැහැදිලි. සතිය දවස්වල සඳුදා බදාදා දිනයන් හිදී මොන් මේ විදිහටම තරඟ වදිනවා. සිකුරාදා දවසේදී ඔවුන්ට ලැබෙන විනිශ්චය අහන්න පුළුවන්කමක් තියෙනවා FM 93.5 වගේම FM 93.7. මේ වෙනකොට තවත් තරඟ කරුවෙක් ඉන්නවා, තරඟ අංකය 35711.
2: ලක්හඬ ගෝල්ඩන් වොයිස් නියෝජනය කරන තරඟ කරුව කොහෙන්ද සහෝදරයා එන්නේ? මයිකේ ලං කරගන්න.
3: ඇත්තටම මම මොරටුව ප්‍රදේශයෙන් එන්නේ.
2: මොරටුව ප්‍රදේශය. මොරටුව ප්‍රදේශයේ කොයි ඇරියද?
3: මොරටුව එගොඩ උයන ග්‍රාමයේ.
2: එගොඩ උයනේ. ඒ කියන්නේ අපේ ධනපාල උඩවත්ත මහත්මයා මේ කාලේ පැත්තේ ඉති.
3: ඊට පාරවල් දෙකක් මෙහාට වෙන තමයි මම ඉන්නේ.
2: අන්න ඒකනේ උතර තියෙන පාලම.
3: ඔව්, පානදොර අලුත් පාලම.
2: ඔව්. එතකොට අර පරණ පාර තියෙන පාලම ගැන මම කියන්නේ.
3: මෝදර පාලම.
2: ඒක මෝදර පාලම. ඔක අදන කාලේ එගොඩත් මෙගොඩත් ගම් යාලා කරලා කියලා සින්දුවක් කියලා තිනවා. ඔయిత එහා පැත්තේ පදිංචිලා හිටපු මේ පුන්සිරි සොයිසා. තුව කුසුම්පාල මහත්තයා තමයි පාලම රිපෑර් කරන වැඩකට උතුලට සහභාගී වෙලා තියෙන්නේ. එයාත් හොඳ ලස්සන සින්දු ලියපු චරිතයක්. හරි.
1: නම හෙව්වේ නෑනේ.
3: මම ධනෝෂ මදුරංග.
2: මොරටුව ගිහුවම කියන්න කොච්චර දේවල් තියෙනවද අප්පා? මොරටුවේ අරටුවක් කියලා අපි හිතාගමු.
1: ගිය දුර?
2: ඔව්. ධනෝෂ. දැන් ජීවිතේ මොනවද කරන්නේ?
3: යුදහමදා ක්‍රීඩකෙක් විදිහට වසර 10ක් ක්‍රීඩා කළා, ආජාතික කණ්ඩායමෙත් ක්‍රීඩා කළා.
2: මොකද ඉසව්?
3: බිලියට් සහ ස්නෝකර් ඉසව්ව. ලෝක ශෝරතාවය සඳහා 2019 ලංකාව නියෝජනය කළා.
2: ජාතික සූරයෙක් විතර නෙමෙයි ලෝක සූරයෙක් ඇවිල්ලා තියෙන්නේ. ඒකනේ මොරටු වැරට කිව්වේ.
3: ඊට පස්සේ මම ඉල්ලලා සේවයෙන් අයින් වෙලා දැනට මගේම ව්‍යාපාර ස්ථානය පවත්වාගෙන යනවා.
2: දැන් ඔය ක්‍රීඩාවයි ගීතයයි?
3: මම ඇත්තටම ගීතයට ප්‍රිය කරනවා. ගොඩක් මගේ වයිෆ් තමයි ගොඩක්ම මේ අහස. ඉතින් එයා හින්දා මම ගීත කියන පළමුණා.
2: එයාට ඇහෙන්න ඔයා ගීත ගායනා
3: කරනවා. ඔව්. ඊට පස්සේ මේ එයා තමයි මේ පොළඹවන්නේ.
1: නම චුට්ටක් මතක් කරමු. ඉතින් අහගෙන ඉන්න නැත්තේ.
3: එයාගේ නම කාංචනා ලක්ෂාණි.
2: හරි. ආචන තහලින්නේ දැන් මොකක් තෝරගන්න ගීතේ?
3: සන්තාප මාවතේ ගීතය, සුනිල් එදිරිසිංහ මහත්මයාගේ.
2: ඔක හොඳ විරාම දනවන ගීතයක්.
3: ඔව් සර්. එහෙමයි සර්.
2: අපේ කුමාරදාස ප්‍රධානී ගීතය රචනා කළා. ඔබ ගායනා.
1: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35711 වෙනි තරඟ කරන්න ධනෝෂ මදුරංගට.
4: ලක්හඬ Golden Voice.

0: ධනුෂ ගීතය ගායනා කළා. මොකද හිතෙන්නේ?
1: මගේ පළවෙනි අවස්ථාව කැමරාවක් ඉදිරියේ. ඉතින් සුළු වචන අමතක වීම ගතියක් මට එන්න ආවා. ඉතින් හිතනවා පුළුවන් විදියට ඉදිරිපත් කළා කියලා.
2: හරි. මිනිස්සු මල්ලෙත් ඉන්නවා. ඒ සතුටින් ඉන්නේ මේ ප්‍රතිඵලය ප්‍රකාශයටපත් කරන්න සහ ඒ උඹේ තිබෙන ගීත ගායනයේ තිබෙන වටිනාකම් අඩලෝඩුකම් පිළිබඳ සනහනක් එකතු කරන්න.
0: විශාරද දිලිපලියනගේ අපි බලමු ධනෝෂට ලබා දෙන විනිශ්චය කොයි වගේද කියලා.
3: ධනුෂ මං හිතනවා පොඩි එක්සයිට්මන්ට් ගතිය වැඩි වුණා නැද්දෝ කියලා.
1: එහෙමයි
3: සර්. ඒක පොඩ්ඩක් තේරුණ හැබැයි ඒක තියෙන්නත් ඕනි. නැත්තම් කරන වැඩේ ගතියක් නැහැ නේ
1: ඇත්තට.
3: හැබැයි ඒක කන්ට්‍රෝල් කරගෙන ඉදිරියට යන එක සහ ඒ පර්ෆෝමන්ස් එකට ඒක අදාළ කරගන්නේ කොහොමද කියන එක ඒ කන්ට්‍රෝලින් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. හයි පිච් රීච් කරද්දි කන්ෆිඩන්ට් එක තියාගන්න මං අනිවාර්යෙන් මෙතන රීච් කරනවාමයි කියලා බාගට කියලා එන්න හදන්න එපා ටක් ගහයි
1: මස.
0: බලමු ලැබෙන කමෙන්ට්ස් කොයි වගේද කියලා රසිල් මහත්මයා.
4: ධනුෂ ලස්සන ගීතය මත් පෞද්ගලික ගොඩක් ආස කරන ගීතය. මට කියන්න තියෙන ඔයා ගායනා කරනකොට මට තේරෙන දෙයක් තමයි ඔයගේ හඬ අඩු වෙනවා වැඩි වෙනවා කියන්නේ අර මොඩියුලේෂන්ස් ඕනට වැඩිය පාවිච්චි කරනවා කියලා මට තේරෙනවා. මං කියන්නේ හඬ එක තලයක තියාගෙන ඒකට අදාළ වේරියේෂන් සහ අලංකාර ටික අපිට ඇඩ් කරන්න පුළුවන් නම් පොඩි ටිප් එකක් මන් දුන්නේ.
1: එහෙමයි සර්. Thank you sir.
2: හොඳයි. එහෙනම් මේ සුභපතුම් සියල්ල එකතු කරගෙන තරගයේ ඉස්සරහට යන්න ලැබේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා
1: කරන්නේ. බොහොම ස්තුතියි සර්.
0: ධනුෂ ඇත්තටම මේ අපිට ලංකාවටත් වටින මිනිස්සෙක්. අපි තාම සතුටු වෙනවා ධනුෂ ඇත්තටම මේ තරගයට සම්බන්ධ වීම ගැන. මොකද ඉතින් අවසානයේදී ලක්කඩ මේ රියැලිටි ෂෝ එක ගැන.
1: ඉතින් පළවෙනි අත්දැකීම මම ඒක ලබා ගන්නමයි පැමිණි.
0: අපි බලමු දෙවන වතාවේදී අප මොන ගැන පුළුවන් වේද කියලා. අපි සමු දෙනවා තරග අංක 35711 වෙනි තරග වැදුණු ධනුෂ මදුරංගට.
5: ලක්කඩ Golden Voice. ගව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමුවෙමු.

0: පසරු එකයි විනාඩි 41යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
3: සැලෙනලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
4: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයි.

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 077-3211-400
4: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තෑගි වැඩි වෙලා
7: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
10: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: සමහර හඬවල් අපට ඇහෙනවා. තවත් සමහර හඬවල් අපේ හදවතට දැනෙනවා. මේ එවැනි හඬ සොයා යන ගමනක නැවත ඇරඹුම ලක්හඬ Golden Voice. මනම් තරංගයට එකතු වෙන වාසනාවන්තිය කවුද කියලා අපි හොයාගන්න මේ සූදානම් වෙන්නේ.
1: තවත් තනකරණයක් ඉන්නවනේ.
0: අංක 5. ලස්සන අංකයක්. කියන්නකෝ බලන්න නම් මොකද්ද කියලා.
2: මගේ නම ආයෂා නිල්මිණි තෙන්නකෝන්.
0: ආයෂා කොහෙද?
2: මං අනුරාධපුර ඇලයාපත්තුවේ.
0: ඇලයාපත්තුව කිව්වම කොයි පැත්තට වෙන්නද?
2: තන්තිරිමලේ විලච්චි පැත්තට.
0: තන්තිරිමලේ විලච්චි පැත්තට වෙන්න. ලක්කන්න පළවෙනි සංවස්සරයේ සැමරුවේ විලච්චි. ඉතින් ඊට පස්සේ කාලෙකත් අපි ගියා තන්තිරිමලේ මහ විහාරයට ගිහිල්ලා මේ ලස්සන පොහේ වැඩසටහනක් නේද? සවනක් රැස් වැඩසටහනක් ඒ හිඳලා ක්‍රියාත්මක කළා. මම දන්නේ ඔබ සහභාගී වුණාද කියන එක. හැබැයි හරි ලස්සන පැත්තක්.
2: ඔව් සර්.
0: ඒ වගේම දුෂ්කරයි.
2: දුෂ්කරයි.
0: හරි. කියන්නේ කොහොමද ජීවිතේ?
2: මං ගෘහණියක් සර්. මං ගෙදර මගේ මැදුම් මහනවා ව්‍යාපාරයක් කරගෙන යනවා.
0: කරගෙන යනවා.
2: බබාලගේ වැඩත් එක්ක.
0: තනියමමද ඇඳුම් ටික මහන්නේ කොහෙත් නැත්නම් තවගේ වැඩ ටික කව කරන්
2: ඉන්නවා? තනියම සර්.
0: තනියම. ඇඳුම් මහන හැම මොහොතකම තමන්ගේ කාන්සිය නිවාලන්න පැත්තකින් රේඩි එකක් තියෙනවා.
2: ඔව්.
0: ඒ කියන්නේ
2: ලක්හඬ
0: කියනවා. ඒකනේ කියන්නේ. ඉතින් මේ තරංගය ගැන තොරතුරු කොහොමද හොයාගත්තේ?
2: මම නිතරම අහන්නේ ලක්හඬ සර්. ඒ අහගෙන ඉන්න අතරේ තමයි මගේ පුතා තමයි මුලින්ම මේ වැඩසටහන ගැන මට කියන්නේ. පුතාගේ ඉල්ලීමත් මගේ ආසාවත් මත තමයි මම අද මෙතනට ආවේ.
0: පුතා මොනවද කරන්නේ?
2: පාසල් යනවා.
0: කී පන්තියේද?
2: 4 වසරේ.
0: හරි. දැන් මොකක්ද තෝරගන්න කීදේ?
2: ඉන්ද්‍රාණි බෝගඩ මහත්මියගේ මගේ නිල නිතසඟලින්.
0: මගේ නිල නිතසඟලින්.
2: මොනවද ඔබ? ඉල්ලන්නේ.
0: ලස්සන ගීතයක්. ඉතින් ඩෝල්ටන් අල්ලිස් වගේ මට මතක හැටියට රචනා කළේ. හැඟීම් දනවන ගීතයක්.
1: ආයෂා කියන්න දැන් මේ සංගීතය වැඩිදුරටත් හදාරලා තියෙනවද?
2: පාසල් යන කාලේ උසස් පෙළ දක්වා හදාරලා තියෙනවා.
1: ඊට පස්සේ මගේ හැරුණා.
2: ඊට පස්සේ මගේ හැරුණා.
0: කොහේද ඒ පාසල?
2: ආයලයාපත්තුවේ ජාතික පාසල.
0: ආයලයාපත්තුවේ
2: ජාතික පාසල.
0: ජාතික පාසල. එහෙම නමක් හරි මේ වගේ රේඩි එක දැන් කියන්න ඔයා ඇවිල්ලා කිව්වොත් මිසක් අපිට ඔය නම කියවෙන්නේ නැහැ නේ. ඒ නිසා පන්ති ඉගෙන ගන්න හැමෝටම කියමු අපි අහන්න කියලා.
1: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 5 තරඟ කරන්න අයිෂා නිල්මිණි.

0: ඔන්න බලන්න ඉතින් පාන්දර ඉඳන් ඇවිල්ලා දැන් කීයද තාවේ?
1: 9:00 ඊරෑවේ.
0: ඊරෑ
2: 9:00 මාට?
0: ඔව්. ඊට පස්සේ මෙහෙට එනකොට?
1: මෙහෙට එනකොට 6:00 වුණා. උදේ 6:00යි.
0: ඔව්. ඊට පස්සේ?
1: ඊට පස්සේ යාළුවෙක්ගේ ගෙදරත් තිබ්බා. එහෙට ගිහින් පොඩ්ඩක් ඉඳලා 7:00 මෙතෙන්ට ආවා.
0: 7:00 මෙතෙන්ට ආවා.
1: ඔව් සර්.
0: ඒකනේ මොන තරම් කැපකිරීමක්ද නේද? ඉතින් ඒකට අපි කියන්නේ හෘදයාංගම ස්තුතියි. හරි. දැන් බලමු අපි ඔයාගේ ගායනය පිළිබඳව මොකද කියන්නේ කියලා. ඔයාලට මොකද හිතුනේ? හොඳට කිව්වද?
1: අහලා බලන්න ඕනේ විනිශ්චයමන්නේ.
0: බලන්න ඕනේ විනිශ්චයමන්නේ. ඉතින්
2: විශාර්ද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: මේ දැන් සිංකර කරද්දී අපිට සමහර වේරියේෂන්ස් එතකොට හැඩ වැඩි කිරීම අපිට ඇත්තටම සින්දු ඇතුළේදී කරන්න වෙනවනේ. මං හිතන්නේ දැන් අපිට දැන් ආයේෂා වගේ කට්ටිය දැන් ඒ එන පැත්තත් එක්ක අපිට වොයිස් ට්‍රේනින්ග් එතකොට ඔය වෝකල් ට්‍රේනින්ග් ඒ දේවල් වලට යොමු කරගැනීමේ හැකියාව ඒකලොත් එක්ක තියෙන ප්‍රමාණය අපිට පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ තියෙන ෆැසිලිටිත් එක්ක මං හිතනවා ඉදිරියට ආයේෂා අපිට ඇත්තටම කාර්ය මණ්ඩලත් ඇග්‍රි වෙයි ඒකට. අපිට පුළුවන්කමක් තියෙයි අපිට මේක ඇතුළෙම පොඩි වැඩසටහන් ටිකක් අපිට කරන්න ඕගොල්ලොත් එකතු කරගෙන මං හිතනවා ඒක තමයි වෙන්න ඕනේ දේ. මොකද ඕගොල්ලෝ ඇත්තටම හොඳට සිං කරන අය. වාගේ දැන් අද මට අපිට කියන්න එහෙම ලකුවට තරම් මේ වරදක් නැහැ. ඒක තියෙන්නේ සම්පූර්ණ සින්දුවක් කියාගෙන යනකොට තියෙන අර ඩයනමික්ස් කියලා අපි කියනවා සාමාන්‍යයෙන් ඒ යුස් පහත් වීම ඒ දේවල් තමයි හදාගෙන තින්නේ. ඉතින් මං හිතනවා ඒක ලේසි නෑ හදාගන්න. මග පෙන්වීමක් තියෙන්න ඕනි ඇත්තටම. අපි බලමු අපි මේ පොඩ්ඩක් මේ දවස්වල කතා කරගෙන යනවා. අපිට පුළුවන් වෙයි මං හිතන්නේ නේද සුරේ මේ
0: කැලේ පිපෙන මල් කැලේට පරවෙන්න දෙන්න බෑනේ.
3: ඔව්.
0: ඈ අපර දේවිනුත් ඔය කියලා තියෙනවනේ. ඈ ඉතින් ඒක නිසා ඔගොල්ලෝ දිනන්න ඕනේ. ඔගොල්ලෝ විනුවෙන් තමයි ලක්කන්න තියෙන්නේ. හැමදාමත් ඔගොල්ලෝ තමයි අපිත් එක්ක හිටියේ. ඈ ඉතින් ඒ යන ගමනට අපේ සුභාශිංස. ආයිෂා සමුගන්නා වෙලාවේ අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ සඳුදා සහ බදාද තමයි මේ වැඩසටහන ඔබට අහන්න පුළුවන් වෙන්නේ. හැබැයි ප්‍රතිඵලය දැනගන්න නම් සිකුරාදා වැඩසටහන අහන්න වෙනවා. ඒ නිසා මේ දවස් තුනම දැඩි අවධානයෙන් ඉන්න මොකක්ද තමන්ගේ ගායන තත්වය කොතනද තමන් ඉන්නේ තමන් ඊළඟ වටේට සුසුකම් ලැබලා තිබෙනවද කියන කාරණාවත් එක්ක. එහෙනම් අපි ආයිෂාට සමුදෙමු.
4: නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි

0: FM 93.7 Lakhana Radio ITN.
1: පසරු එකයි විනාඩි 54යි.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් කෘමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා පොමගල මාතර කුරුණෑගල දුරකථන අංක 0772211400
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
5: ලක්කන්න වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන්න YouTube නාලිකාවට.
6: ලක්කන්න YouTube channel එක දැන්ම subscribe කරන්න.
7: අනුරාග තෙපොල් මිසරමනී
5: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය.
8: අරස්ට් එකක් වුණා කියන්නේ ඒක හොඳ දෙයක්. මොකද එතකොට ඔයාගේ අම්මාගේ නම ડોකියුමන්ට්ස් වලට අපිට ලේසි අම්මා හොයාගන්න.
9: මට හිතෙනවා ආපහු මගේ අම්මාව මගේ ඇස් දෙකට දැක ගන්න හම්බ වෙන එකක් නැහැ කියලා.
8: කොහොම නෙගටිව් හිතන්න එපා. මට තේරෙන්නේ මේ ගංගල මිනිස්සු ඇයි තමන්ගේ ජීවිතය ගැන හැම වෙලාවෙම නෙගටිව් හිතන්නේ
5: කියලා. සමරය.
9: මට හිතෙනවා මහත්ය ආපහු ගියොත් හොඳයි කියලා. තවත් මේ ප්‍රශ්නෙත් එක්ක පැටලෙන්න කි තේරුමක් නැහැ. ජනකල වගේ අය වැඩ කරන්නේ හැංගීම් එක. ඒ වගේ ඇත්ත ගනුදෙනු කරන එක හරි භයානකයි.
8: ආ මේම කියන්නේ ජනකෙින්ද?
9: ඒකත් එක හේතුවක් තමයි. මහත්යගෙන් ජනක ගොට කෑම කියලා කියන්නේ දැන් එයා ඉන්නේ මාරාවසේසෙන්.
5: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය. ලක්කන සිත නිවන
10: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 දෙයංගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: ලොකුමාත්‍යගෙන සේරම් විස්තර ටික ලියා ගන්න සර්.
2: එතකොට ලොකුමාත්‍යා කවුද?
1: ලොකුමාත්‍යා සර්නේ.
2: ඔව්. එළ මම කියන විදිහට වැඩ කරනවා. ඔබලාට ඉක්මනට ලියලා මේ මාතෘකාව ගන්න.
0: දෙයියන්ගේ මගේ හිතයි.
3: කී කරගන්න නේද ගියපම් මොකද්ද උඹට කියන්න ඕනේ කියලාද?
1: අර ලොකෝ මං කොහොමද මේ කෙල්ලෙක් බලාගෙන රෑ එළි වෙනකම් මෙතෙන්ටලා ඉන්නේ?
3: නෑ කොත්ෝගේ පුතාගේ උඹට මොකද මේව පොරුදුයි කියලා?
1: මොනවද?
3: ගෑනු බලාගන්නේ.
1: ලොක ගෑනු බලා ගන්නවා මේ දුවෙක් වගේ කෙල්ලෙක් බලා ගන්නවා කියන එක දෙකක්.
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ Golden Voice.
6: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: සෑම සඳුදා, පදවදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: 105.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්වරු දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ප්‍රථමයෙන්ම දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක් හිටපු අබාධ්‍ය රෝහිත බෝගලක මහතා අත්තරංකුට කෙරෙන තිබෙනවා අල්ලස් කොමිස බගින්ඩේ මහතා අත්තරංකුට කෙරෙන තිබ වයි වාර්තා වන්නේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අතාලව ඔහු බෙලිස අත්තරංකුට කෙරෙන තිබෙනවා කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අකුරු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා ඒ බස්නාහිර සබරගමුව බද්දෙම ඌව වයඹ සහ දකුණු පළාත් වෙන්ව අනුරාධපුර සහ බණ්ඩාරම දිස්ත්‍රික් වෙනුවෙන් ගිගරුම් සහිත වැසි ඇතිවන විට එම් ප්‍රදේශවල තාවකාලික තද සුළන් ඇතිවිය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අකුණු මගින් සිදුවන අනතුර අවම කර ගැනීමට පීවර කණ්ඩා ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා ඊශ්‍රායල් ආරක්ෂක අංශ බටහිර එවුරේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවා තිබෙනවා විශේෂ සෝදිසි බෙහෙවක්ද සිදු කළ බවයි ජාත්‍යන්තර වාද්‍ය පවසන්නේ දිවස කිහිපයක රැඳී සිටි පුද්ගලයන් පිරිසක් ඔවුන්ගේ අත්අඩංගුවට පත්වුණා ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් මිය ගිය පලස්තින ජාතිකයන් සිහිපත් කරමින් සැමරුමක්ද සංවිධානය කර තිබෙනවා ස්මාරකයක් කඩා තැබීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ කටයුතු කළ බවයි ජාත්‍යන්තර වාද්‍ය පවසන්නේ මිලකලක්හඩි ප්‍රවෘත්ති පස්වරු තුනට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේ මුමගතුට
2: පාරමාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරයෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
1: සුපකමනක්
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

0: ලෝකය රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ලංකාවේ වන්විදුලි වංශ කතාවේ සියක් වසක් පිරුණු යුගයක අපි රියලිටිකරණයේ නව්‍ය අත්දැකීම් අරගෙනයි ලක්හඬ ගෝල්ඩන් වොයිස් ඔබ හමුවන්නට මේ ඇවිදින් තිබෙන්නේ. ඉතින් රට වට වැට බැඳලා තෝරාගත්ත හොඳම පිරිස පතාට එකට සිඳුවලා නේද අද මේ තරගයට අපි එකතු කරලා තියෙනවා. ඉතින් ඒ සියලු දෙනාම මේ තරගයේ ඉදිරියට යත්වා කියලා තමයි අපේ ප්‍රාර්ථනාව තියෙන්නේ.
2: FM 93.5 93.7 සතිය දිනවල සඳදා සහ බදාදා මේ තරඟකරුවන්ගේ ඉදිරිපත් කිරීම අහන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ලක්හඬ Facebook page එක ඔස්සේ මේ තරඟකරුවන් තරඟ කරන්නේ කොහොමද කියලා දැක බලා ගන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඕනුට හිමිවන සාධාරණ විනිශ්චය ඒ සතියේ සිකුරාදාට දැක බලා ගන්න අවස්ථාවක් තියෙනවා. හරි, දැන් අපි තවත් තරඟකරණයකට අවස්ථාව ලබා දෙන්න සූදානම්ින් ඉන්නේ. මේ තරඟ අංක ලස්සන අංකයක් තියෙන්නේ. අපි කිටින් කොත් 23 2023 නම මොකක්ද කියමුකෝ?
3: ප්‍රාර්ථනී අභිෂේක.
2: ඒකනේ මං කිව්වේ
1: ප්‍රාර්ථනී
3: අභිෂේක.
1: අභිෂේක, එතකොට මොනවද දැන් ජීවිතේ කරන්නේ?
3: මම ඉස්කෝලේ යන කාලේ සංගීතය කරා. කලාභූමි ආයතනයේ තමයි සංගීතයේ වැඩිදුර අධ්‍යාපනය කරේ.
1: කලාභූමි ආයතනය කියන්නේ අපේ
3: ලක්ෂ්මණ ජයසේකර, රෝහණ වීරසිංහ.
1: ඔව්, රෝහණ වීරසිංහ තමයි මූලිකත්වය.
3: මූලිකත්වය සර්. ඊට පස්සේ ඉතින් දැන් නම් ගෙදර නිවාඩු පාඩේ දරුවත් එක්ක ඉන්නවා.
1: හරි, එතකොට අද තරංගයට ඔබ ගායනා කරන්නේ මොන වගේ ගීතයක්ද?
3: ආචාර්ය නන්දා මාලනියන්ගේ ඔබයි රම්ය සඳකිරණ.
1: එච්.එම්. ජයවර්ධන සංගීතවත් කරපු, ආචාර්ය සුනිල් ආරියරත්න රචනා කරපු ප්‍රේමය පිළිබඳ රම්ය වූ පණිවිඩයක්. ඔව්. ඔබ ගීත ගායනා කරනවා විතරක් නෙමෙයි මැද්දේ තියෙන ලස්සන සංකල්පනා කිහිපයක් මතු කරන්න.
3: ඔව්.
1: ටිකක් දිග වචන ගොඩක් තියෙන තැනක්. හරි, එහෙනම් මේ වගේ වෙලාව ගායනා කරන්න අපි බලාගෙන ඉන්නවා ඔබ කොහොමද මේ රම්ය ආමන්ත්‍රණය දෙන්නේ කියලා.
2: එබනම් අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 2023 තරඟ කරන්න ප්‍රාර්ථනී අභිෂේකාට.

0: ප්‍රාර්ථනි මොකද ගීත ගැන ප්‍රාර්ථනාව ඒ විදිහට මිටුණාද බලාගෙන ආපු විදිහට කිව්වද
1: මං හිතනවා නන්දා මාලනියන්ට සමාන වෙන්න අපිට කවදාකවත් බෑ මං හිතනවා මගේ මිස්ටර් මම යම් කිසි මට්ටමකට ඒ ගීතෙන් සාධාරණයක් කරන්න ඇති කියලා
2: ඔබයි රම්මේ සඳ කිරණ හරියටම වචන ටික උච්චාරණය කළාද
1: ටිකක් එහෙට මෙහෙට වුණා හැබැයි හරියට කිව්වා
2: පිනිච්ච මල්ලේට ඉතින් ඒ අවස්ථාව අපි ලබා දෙමු මොකද කියන්නේ කියලා බලන්න සංගීත නිපුණ රසිල් වණිකසේකර
3: ප්‍රාර්ථනි මට හිතෙන් දෙයක් හොඳට ප්‍රිපෙයා වෙලා ඇවිල්ලා තිනවා සින්දුව සහ ඔයාද වර්ස් එකේදී අර අපි නැරේට් කරන්නේ තන ඒ නැරේෂන් එකට ගිහිල්ලා ඔයා මෙලඩි එකට ස්විච් වෙන තැන් එහෙම හරියටම ඒ බාස් ගානට හරියටම ප්‍රිපෙයා වෙලා ඇවිල්ලා තිනවා කියන ලොකු අඩුපාඩුවක් නැති තරම් මම සුභතාවය
1: ගොඩක් ස්තුතියි
0: විශාද දිලීප ලියනගේ ප්‍රාර්ථනිට ලබා දෙන විනිශ්චය කොයි වගේද
4: ප්‍රාර්ථනි මම හිතනවා ඔයා ලෝ නොයිට්ස් හයි නොයිට්ස් දෙකම හොඳ උච්චාරණයෙන් යුතුව ගායනා කරා කියලා එක තැනකදී මට නියන් තේරෙන්නේ يعني මට ඒ අපි මේ දවස්වල කතා වෙන හින්දා තියෙන නන්දාමාලනීගේ මහත්මියට සමාන කටහඬකුත් දැන් සමහර තැන්වලදී අපිට
1: ගොඩක් ස්තුතියි
4: මේ ගොඩාක් හොඳ දෙයක් ඒ කියන්නේ බ්ලෙසිං එකක් කියලා මම හිතනවා ඉතින් චැලෙන්ජ් එක වෙන්නේ දැන් ඊළඟට තෝරගන්න සින්දු ඇත්තට මොකක්ද කියන එකත් එක්ක තමයි අපි බලමු කොහොමද ඔයා ඒ අභියෝගය බාරගන්නේ කියලා මම සුබ පතනවා

0: මේ තරග අංක 2023 තරග වැදුනේ ප්‍රාර්ථනී අභිෂේකයි. Golden Voice.
1: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි හමු.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP Hadhana ඔබත් අදම NLP Hadhana බලා ගන්න.
2: පස්සර දෙකයි විනාඩි 15යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
4: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්.
1: හොඳයි, මේ තාලපද මවන වෙලාව. මං එහෙම කියන්නේ ලක්කන ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙලා ඉන්න තරංකරුවන් හඳුන්වා දෙමින් අපි මේ සිටින්නේ. එක එක වොයිස් ගත්තොත් එකිනෙකට වෙනස් නේද? ඒක තමයි හැටි, ඒක තමයි ස්වභාවය. හැබැයි මේ අය ගීත ගායනා කිරීමට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය මේ තරගේ හුඟක් දුර යන්න හේතු සාධක වෙනවා.
2: ගෝල්ඩන් වොයිස් තරගයේ වෙනුවෙන් අංක 35615 කියන තරඟ අංකයෙන් කෙනෙක් ඇවිල්ලා ඉන්නේ.
1: දැන් අපි ශ්‍රවණය කරන, අපි අසන්නට ඇස් තිබ්බනම් බලාගන්න තිබ්බා කොහොමද මේලඟ තරංග කරු ලෑස්ති වෙලා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක බලන්න ඩිජිටල් එකට යන්න ඕනේ. ඩිජිටල් ලක්කන ඩිජිටල් එකට ගියාපහම පේනවා තරංග අංක 35615 දරන මේ තරංග කරු කොහොමද අද මේ තරගයට ලෑස්ති වෙලා ඇවිල්ලා තියෙන්නේ කියලා. නමහම
3: මම ඉන්දික කුමාර. මම බලංගොඩ.
1: බලංගොඩ කොහෙද?
3: බලංගොඩ වැලිගේපොළ.
1: වැලිගේපොළ. ඒ කියන්නේ බලංගොඩින් බලංගොඩට මෙහා
3: ඇඹිලිපිටිය පාර.
1: ඇඹිලිපිටිය. හරි. එතකොට මේ දැන් වාදියා බලපු ගමන් මට මතක් වුණේ අපේ ප්‍රසංග වේදිකාවේ නිතර හම්බෙන ජොලිසියව.
3: චන්දුමන්ත මං උපදිච්ච දවසේ ඉපදিলা සාමාන්‍ය තියෙන වයස ඉඳලා කැමති මං කැමතිම එතුමාට.
1: දැන් ඉපදි ස්ටේජ් වලට මෙහෙම ඇදලා නගිනවද?
3: ස්ටේජ් වල කියන්නේ සාමාන්‍ය වේදිකාවේ නගිනවා. එනට එතුමාගේ නම යකුල්ල නැහැ. කවදාවත් ජොලිසිය කියලා. ඔව්. බලංගොඩ 500 කියලා නගින්න තමයි නගින්නේ.
1: බලංගොඩ
3: 500. තව ඉස්සරහට බලපොරොත්තු ඉන්නේ මගේම ගීතකින් යන්න චන්ද මහත්තයගේ ගීත ටික.
1: එයිම ගීත හදාගෙන තියෙනවද?
3: ඔව් තියෙනවා.
1: ඈ මතකද ගත්තේ?
3: පුළුවන්.
1: ඈ පොඩි කැලක් කියන්න උගන්වන්න ඕනේ.
4: හැඬට පිපුණු වනමාල ලක්ෂණයි කෙල්ලේ ලක්ෂණ බලපියව් ලක්ෂණ බලපියව් සියා කියන කොට සිංහෝ පුතේ ලක්ෂණ වැඩ පුතේ ලක්කඬ එලකිරි පුතේ ගෑවෙන්න.
1: ගෝල්ඩන් වොයිස් සමග එකතු වෙන අපේ රසිකයින්ට
2: අපි අවස්ථාව ලබා දෙනවා අසංක ඉන්දික කුමාරට.

0: බලංගොඩ 500.
1: අසංක අපිට දැනගන්න කැමතියි මේ ලක්කඩ ගෝල්ඩන් ඔය සපේ තරඟය ගැන කොහොමද ඔයා දැනගන්නේ?
2: මම සෝෂල් මීඩියා රා.
1: ඒක ලක්කඩ Facebook page එකේ.
2: ඔව්.
1: හොඳයි අපි බලමු දෙනස් ඔරේ ප්‍රතිචාරය කොයි වගේද කියලා.
0: හරි. මිනිස්සු මාත් ලේ මොකද කියන්නේ?
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: ටීචින් ගැන පොඩි අවධානයක් යොමු කරමු. මොකද මං දන්නවා ලේසි නැහැ කියලා කටහඬ පොඩ්ඩක් මැනිපුලේට් කරලා ඒක සිං කරනකොට අපිට හිතන්න බොහෝ තැන් තියෙනවා. ඉතින් මං හිතනවා සින්දුවේ අන්තිමට එන්ඩින් වෙන නෝට්ස් ටික පොඩ්ඩක් ඔලුවට දාගෙන පොඩි පිචින් ටිකක් පොඩ්ඩක් හදාගත්තා නම් සුපිරියට වැඩේ දෙන්න පුළුවන්
1: කියලා. බලමු ලැබෙන කමෙන්ට්ස් කොයි වගේද කියලා. රසිල් මහත්මයා,
4: අසංකෝ මටත් කියන් තියනේ ඔයා සමහර හයි පිච් යන තැම්බල්දි ඒක අර ඔයා එමුලේට් කරන ට්‍රයි කරපන් සමහර කොහෙද හයි පිච් යන තැම්බල්දි වොයිස් එක ක්‍රැක් වෙන බලනවා. ඒක නිසා මට හිතෙනවා, මම පර්සනලි හිතනවා ඔයා ඔයාගේ මනනිතාවකින් ගීතනේ ගායනා කරොත් අපි තවත් හොඳට ඔයාට ගායනා කරන්න පුළුවන් කියලා.
0: يعني නියම බලංගඩ 500 කියලා වෙන චරිතයක් එන්න ඕනේ. ඩුප්ලිකේට් නොකර
2: අනිවාර්යයෙන්
0: අද තමන්ටම පොඩි වෙනසක් එක්කලා අරන් යන්න ඕනේ නේ.
2: පුළුවන්.
0: මේ වෙනසට අපි ආදරේ. දැන් මේ ඕම්බන් බස් එකකට කොට වෙන්නේ නැහැ නේ?
2: නෑ නෑ නෑ.
3: ඈ සුරේ අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන් නම් يعني අපි හිතමු මෙයාගේම වොයිස් එකකින් යාම එලියට එන්න උත්සාහ කරන වොයිස් එකකින් මොකක් හරි අපිට මේ වෙලාවේ ඔයාට දෙන්න පුළුවන් නම් ගීත කණ්ඩායක් හරි ඔයාගේම සින්දුවක
0: කැලේ අනුකරණ නොකර
1: ඒ කියන්නේ 500 නෙමෙයි අපිට ඕනේ අසංක ඉන්දික කුමාරගේ හඬින් සින්දුවක් අහන්න දෙන්න.
2: සුවඳ

0: එනම්
1: අපි කැමති දැනගන්න හැබැයි ඒ හන්ට ලැබෙන ප්‍රතිචාරය කොයි වගේද කියලා විශේෂ දිලිප ලියනකේ.
2: මං හිතන්නේ අපිට ඔයාගේ හන්ට තියාගෙන ඒකට අපිට මොකක් හරි ක්‍රියේටිව් දෙයක් ඇඩ් කරන්න පුළුවන් නම් ඒක තමයි ඔයාගේ ඔරිජිනල් එක. තව කෙනෙක්ව අනුකරණය කරනවට වඩා මං හිතන්නේ ඔයාගේම විදිහට එනකොට මොකද ඔයා බලන්න ඕනේ අද හෙට තියෙන දේ ගැන නෙමෙයි. ඔයා බලන්න ඕනේ ලොง ටර්ම් මොකද්ද මේ මං කරන්න යන ප්ලෑන් එක කියලා. මං හිතනවා තව අවුරුද්දකින් විතර දෙකකින් මොකද්ද මට වෙන්න පුළුවන් කියලා දෙක බැලුවා නම් ඔයාට ආයි ස්ටේජ් වලින් බහින දෙන්නේ නැහැ මිනිස්සු.
0: එහෙනම් අපි සුබපතුන් ගන්න යන්න සිකුරාදට ලක්කන අහන්න මොකද ඊළඟ වටේට තේරලාද කියන කාරණාව හරියටම දැනගන්න.
3: හරි, thank you ලක්කන කාර්ය මණ්ඩලට. එතකොට මේ ITN සියලු දෙනාට බොහොම ස්තුතියි වාගේ අවස්ථාවක් ලබා දුන්නට.
0: ජය වේවා.
1: අපි සමුදෙන්නේ අසංක ඉන්දික කුමාරට.
4: ලක්කන golden voice.
5: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි හමුවෙමු.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසර දෙකයි වෙනට වෙසෙ පහයි
2: සුබ දවස
3: අලුත් වෙලා
2: පහසු වෙලා තැගි පැඩි වෙලා අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවස
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
5: මම නම් දැන් මානම රිලැක්ස්
6: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
0: FM 93.5 FM 93.7 Lakhana Radio IT

0: එක් වේදිකාවක් සීන කොන්නා ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: දැන් සතියේ දිනවල වැඩක් තියෙන හවස එකේ ඉඳන් හතර වෙනකම් මොන වැඩේ තිබුණත් ඔබ මඟ නොහැර FM 93.5 FM 93.7 සසර කරගෙන ලක්කඩ ගෝල්ඩන් වොයිස් අහනවා කියන කාරණාව රහසක් නෙවෙයි හැමෝම දන්නෝ. දැන් මේ වෙනකොට අපි තරංකරුවන් තරංකරණන් කිහිප දෙනෙක්ට අවස්ථාව දුන්නා අද දවසේ තරංග කරන්න. දැන් තවත් කෙනෙක් බලාගෙන ඉන්නවා අනිත්ට වඩා හොඳට මට සින්දු කියන්න පුළුවන්ද කියලා අපිට පෙන්නන්න. මේ තරඟ අංක 327 අපි කතා කරමු
2: සරේ. 327 කොහෙද ගම්පලාත?
3: මම හැලියගොඩ.
2: හැලියගොඩ. හරි. මොකද්ද ඔයාගේ නම?
3: සුදාරිකා මදිශානි.
2: ලස්සන නමක් නේද?
1: ගැල්ලා බෑ ලස්සන නම වගේම ලස්සන හොරුබුවටි ගැල්ලා වේ.
3: හරි.
2: හරි සුදාරිකා. කොහොමද ජීවිතේ?
3: හොඳයි.
2: මොනවා සුදාරිකා කරන්නේ ජීවිත මේ දවස්වල?
3: මම ටීචින් තමයි කරන්නේ.
2: චූටි ටීචර් කෙනෙක්.
1: මොකද පාසල?
3: සිරිසමම්පුර විද්‍යාලයේ හැලියගොඩේ.
2: හැලියගොඩ. මොනවාද එතකොට විශේෂපත යන්න උගන්වන්නේ?
3: ඉංග්‍රීසි.
2: ඉංග්‍රීසි. සිංදු කියන්න පුළුවන් ගයන්න පුළුවන් කියන තක්සේරු කොහෙන්ද ආවේ?
3: පොඩි කාලේ ඉඳන් පළ එක වසරේ ටීචර් තමයි මුලින්ම මට ඉස්කෝලේ සින්දුවක් කියන්න අවස්ථාවක් සැලසලා දුන්නේ. ටීචර් පින් සිද්ධ වෙන තමයි අද මම මේ වගේ තැනකට එන්නේ.
2: කොහෙද පාසල?
3: කිරියල්ල.
2: කිරියල්ල
3: මධ්‍ය මහාවිද්‍යාලය.
2: ලස්සන ඉස්කෝලේ. හරි. එහෙනම් නිසංසල සඳක්.
1: පැතුම් මල් ගොඩක් අපි බලමු.
2: ටීචර් ජයම වේවා කියලා අපි එහෙනම් ආරාධනා කරනවා. අංක 327
1: මේ සොදාරිකා මදශානි.

0: ප්‍රසංසල සඳ ඇතු මල් ගොඩක් කරගත්ත කියලන මටනං හිතෙන්නේ.
1: මොකද හිතුන්නේ සුධාරිකා සිින්දුව
2: විනිශ්චමන්තලේ තීරණය අනුව තමයි බලන්න.
0: විනිශ්චමන්තලේ තීරණය තමයි අවසාන තීරණය. එහෙමනම් අපි සංගීත නිපුන් වැසල් වණිකසේකර මහත්මයාට ආරාධනා කරමු තමන්ගේ විනිශ්චය ලබා දෙන්න.
3: සුධාරිකා, ඔයා ලොකු එෆර්ට් එකක් කරන්න තිබු සිංදුව සිං කරා. මට කියන්න තියෙන්නේ මං පොඩි අඩුපාඩුවක් එක. අපි මියුසික් කරලා තියෙනවා, ඉගෙන ගන්නවද?
2: කලින් නම් කලස දැන්ට නම් කරන්න.
3: සිංදු කියද්දී දැන් පොඩි ටෙක්නික් එකක් තියෙනවා මීන්ඩ් කියලා. දන්න ඒ කියන්නේ සොර දෙකක් අතරේ නිසංසල සඳක් ඒ වගේ ටෙක්නික්ස් පොඩ්ඩක් අපට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් ඇත්තම හොඳයි. ලොකු අඩුපාඩුවක් නැහැ කියන තරම් මම සුබතනවාට.
0: අපේ විශාරද දිලීප ලියනගේ මාත්මා සිරිනෝ. දිලීප හරි සූක්ෂම මේ අඩවල් දෙය කන් යොමාගෙන ඉන්න කෙනෙක්.
4: සුධාරිකාට මම කැමති ටිප්ස් තුනක් දෙන්න. පළවෙනි එක, ඔයා බ්‍රීතින් හදා ගන්න ඕනේ. ඔයාට හුස්ම මදි කමක් මට දැනෙනවා සින්දුව අන්තිමට එනකොට. ගැප් එක වැඩි, ඊළඟ එක පටන් ගන්න එකත් එක්ක ඔයා නවතිලා බලන් ඉන්න, ඊළඟ එක පටන් ගන්නකම් එතන පොඩි මොකක් හරි වැඩක් දාන්න පුළුවන් නම් හොඳයි. හුස්ම තියෙන්න ඕනේ ඒකට. ඒකින්ද බ්‍රීතින් හදා ගන්න ඕනේ ෆස්ට් එක. අනිත් එක ඒකටම ඇලෙන දෙයක් තමයි අර මං කිව්වා වගේ අන්තිම නෝට් එක පොඩ්ඩක් ඇදන් ඉන්න පුළුවන් නම් සෙප්තැම්බර් සඳක් නැවතෙනා හෙටක් කියලා පොඩ්ඩක් ඉන්නෝනේ. හෙටක් කියලා නැවතුන ගමන් එතන ඒ ගැප් එක ෆිල් කරන්න දෙයක් නැහැ. අනිත් එක මට හිතනවා තව පොඩ්ඩක් තව කන්ෆිඩන්ස් එන්න පුළුවන් වාට කියලා. ඒ කියන්නේ තව පොඩ්ඩක් ගැම්මෙන් ඔක් කියන්න පුළුවන් ඕන සින්දුවක්. ඔතෙන්ට ආව ගමන් තනිකර සිංගර් කෙනෙක් කියන්නේ කෙලින්ම ඔයාගේ ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. එතන කවුරුත් නැහැ. සින්දුව කියන්න ගත්ත වෙලාවෙ ඉඳන් කෙලින්ම මගේ ඒරියා එක මේක. එතකොට මම ඒකේ රඟලා ඒ දක්ෂතාවය උපනම් වන්න ඕනේ ඒ විනාඩි 3 ඔයාට. ඒකින්ද මම හිතනවා මේ ටිප්ස් තුන තියාගෙන ඔළුවේ අපි ඉදිරියට යනවා නම් ඒ ටික ඔළුවේ තියාගෙන යන්න කියලා.
2: Thank you sir.
0: ඉතින් නේද? චූටි ටීචර්ට අපේ සුභපැතුම් එකතු කරනවා. තරගයේ ඉදිරියට යන්න අවස්ථාව ලැබේවා කියලා.
2: Thank you.
1: ඒ ගුරු හරකම් හරි වටනවා නේ. මොකද හිතුනේ විනිශ්චය ගැද?
2: ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ දේවල් ඉගෙන ගන්න හම්බෙන්න මෙහෙම තැනකට આવොත් විතරයි. ගොඩක් සතුටුයි ඉතින් මේ වගේ තැනකට එන ලැබීම ගැන.
0: එහෙනම් ලක්කඩ අහගෙන මේ වගේ වැඩසටහනකට ඔයගොල්ලෝ අයිතුම් පත්‍රය ඔප්පු කළා. මේ විදිහට දැනගිට සහභාගී වුණාට බොහොම ස්තුතියි. සිකුරාදාට අහගෙන ඉන්න මොකද වුනේ කියලා. එතකොට බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වුණු අංක 327 දරන තරඟ ශිල්පිනිය තමයි මේ.
1: මේ සුධාරිකා මදුෂානි අපි සමු දෙන්නයි. ලැස්ති? අයිතාසික මොන ගැහුවා?
0: පාඩ බොහොම ස්තුතියි.
5: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
6: නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමු.

0: Radio ITN
1: පසර දෙකයි විනාඩි 35යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තැඟි වැඩි වෙලා.
5: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: තැහිනා කියන්නේ කොතේ වැළඳෙනා කියන එකනේ.
7: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
8: විජය
9: ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
10: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
11: ඔක්තෝබර් 8 කිලිනොච්චි හින්දු කොලේජ් කිලිනොච්චි.
12: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
13: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය.
14: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
13: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
14: ක්‍රිමිරාජ සුවසඳ.
13: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
15: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
13: ලකන්ද රේඩියෝ ITN.

0: ධර්මය හඳුස්වා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: FM 93.5 93.7 තරඟ කරන මීළඟ තරඟකරුවා අපි හඳුනාගන්න සූදානමින් ඉන්නේ. මේ තරඟ අංක 461 තරඟකරුවෙක් අයිබෝන් කියලා අපි පිළිගන්නවා.
2: අයිබෝන්.
1: නම මොකද්ද?
2: මම රවීන්ද්‍ර කුමාර.
3: තරඟ අංක 461 රවීන්ද්‍ර කුමාර. රවීන්ද්‍ර කොහේ ඉඳන් ආවේ?
2: මම ගල්ගමුව ඉඳන් ආවේ.
3: ගල්ගමුව ඉඳලා. ඒ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ පැත්ත කෙරවල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අර පැත්ත කෙරවල. නේද? ඔව්. දැන් මේ රවී තවික ජීවිතේ කොහොමද ගෙවෙන්නේ? මොනවද කරන්නේ?
2: මම ගොඩක් මම චර්ච් එකේ වැඩත් එක්ක සම්බන්ධ, චර්ච් එකේ වැඩවලට සම්බන්ධ වෙනවා. සිං කරන්න එහෙම තමයි ආරම්භ කරන්නේ. ඒ නිසා මේ වෙද්දී කලාව කියන එකෙන් තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ඇවිත් තියෙනවා. ඉතින් ඒ ගමන යන්න තමයි
3: අසලවෙන් බලාපොරොත්තු වෙන්නේ. ගායකයෙක් වීමද සීනේ?
2: ආසාවක් තියෙනවා.
3: ඒ ආසාව වෙනුවෙන් කරන කට්ට ගැන කොහොමද අපිට කියන්නේ?
2: මම මේ වෙද්දී කලාව කියන එක මම අරන් ගිහලා තියෙනවා බස් රථයට. ඒකෙන් මම යමක්, යම් වින්දනයක් මිනිසුන්ට.
3: ඒ කියන්නේ ඔබ බස් රථවල ගීත ගායනා
2: කරනවා? ගීත ගායනා කරනවා.
3: ඒ කියන්නේ කොහොමද, ගීත විතරද සංගීතෙත් එක්ක?
2: සංගීතෙත් එක්ක ගායනා කරන්නේ, රස වින්දනයක්.
3: ඒ පොඩි සවුන්ඩ් එකකුත් අරන් යනවා.
2: සවුන්ඩ් සෙටප් එකක් එක්ක තමයි මම වේදිකාව කරගෙන තියෙන්නේ බස්.
3: හරි සතුටුයි වාගේ කෙනෙක් මේ වැඩසටහනට එකතු වීම සම්බන්ධයෙන්. ඉතින් වාගේ යන ගමනට අපිට ලක්කන හැටියට ශක්තියක් වෙන්න පුළුවන්. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. ඔව්. හරි. දැන් අද මොකද්ද තෝරගන්න ගීතේ?
2: මම මානෙල් මලසේ යන ගීතය තෝරගන්නවා.
3: මානෙල් මිහිඳු කුලගේ. ඔව්. අස්සන ගීත ගායනා කරපු ගායන ශිල්පියෙක්. අපිට හිටිය ඔබ දක්ෂ ගායන ශිල්පියෙක්. එහෙනම් මේ ඔබ ආපු ගමන් මග වගේම මේ ලක්කන ගෝල්ඩන් වොයිස් අතරෙත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පුංචි තැන ඉඳලා නැගිටින්න එක තමයි හරිම ලේසි. හරි. චාමි.
1: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 461 තරඟ වදින්න රවීන්ද්‍ර කුමාරට.

0: ළඟින් ඇත්තටම සතුටුයි ඔයාගේ ගායනය පිළිබඳ. මට ඔයාගෙන් උනත් අහන්න හිතෙන්නේ ජීවිතේ කී වතාවක් මේ ගීතේ ගායනා කරලා තියෙනවද කියලා.
1: මම ඒක දන්නේ නැහැ. මම බොහෝ වාර ප්‍රමාණයක් මේ ගීතේ ගායනා කරලා තියෙනවා. මම ගොඩක් ආදරේ මේ ගීතේට.
2: අපි බලමු කොහොමද රවීන්ද්‍රට ලැබෙන විනිශ්චය කියලා. විශාරද දිලීප ලියනගේ මොකක්ද රවීන්ද්‍රට ලබා දෙන විනිශ්චය?
3: මට ලොකුට කියන්න දෙයක් නැති තරම් ඇත්තරම ඔයාගේ එච්චරටම හොඳට يعني වෝකල් ප්‍රොජෙක්ෂන් එක ඔයාගේ සෑහෙන හොඳයි. මං හිතන ඒකට මට හිතෙන විදිහට ඒකේ හේතුව ඔයා මං හිතන්නේ මේ සින්දුව සෑහෙන දුරකට ගායනා කරලා තිනවා අපිට ඒක හොඳට පේනවා. සහ මේ වොයිස් එකේ තියෙනවා මේ ලොකු කතාවක් වගේ එකක් මට තේරෙනවා. ලොකු පේන් එකක් මේකේ තියෙනවා. ඒකෙන් අපි වැඩක් ගන්න ඕනේ ඉස්සරහට කියලා
0: මට හිතෙනවා. අනිවාර්යයෙන්ම රටකට මේ වගේ නේද ශිල්පීන් හඳුන්වා දෙන්න අපිට ලක්කන සංඛ්‍යාවක් ලැබුණොත් ඒක හරි වටිනවා.
3: ඒකෙන්ද ස්තුති මේ වැඩසටහන සහභාගී වුණාට ඇත්තටම.
0: සස්තතේන් බීමට බැහැලා නේද? මෙහෙම ඇවිල්ලා මේ වික්‍රමසිංහපුර කන්ද නැගලා මේට එන්න හිතිච්ච එක හොඳටම ඇති.
3: ඔව් මට පොඩි දෙයක් කියන්න තියෙනවා. අපි S2 අරන් සින්දු කියමු.
0: සංගීත නිපුන් රසිල් වණිගසේකර මහත්මයා.
4: ඔව් එතරම් හොඳ ගායනයක්. මට එක දෙයක් කියන්න කැමතියි. මේ මුළු සින්දුව පුරාටම ආගේ එකම ස්ට්‍රෙන්ත් එකකින් ආ සින්දුව ගායනා කරනවා කියලා තියෙනවා. එහෙම නැතුව අපි වොයිස් ඩයනමික්ස් පාවිච්චි කළා. ස්පහත් තැන් අපි විදිහට ගායනා කළා. කරනන් තවත් හොඳයි. බලමු.
0: හොඳයි. ඒ සුබපැතුම් එක නේද?
2: ගමනක්.
0: ඔව්. අපි අපේ සුබපැතුම් එකතු කරනවා. එහෙනම් අපි ආයෙත් දවසක හම්බ වෙමු. සිකුරාදාට රිසල්ට් එක බලන්න හොඳටම ලක්කන්න අහලා. එතකොට සවුදුදා දහවල් එකේ ඉඳන් හතර වෙනකන්, බදාදා දහවල් එකේ ඉඳන් හතර වෙනකන් ලක්කන ගෝල්ඩන් වොයිස්. මේක පුණපුණා කියන්නේ මේ එන ශිල්පීන්ටයි රටටයි. මොකද මේ අපේ මේ තීරක මඩුල්ල සහ අපේ තීරණේ විතරක් නෙමෙයි රටේ තීරණයක් මේකට හරි වැදගත්. ඒ නිසා හැමෝටම අපි මේ මතක් කරන්න ඕන.
2: අපි එනම් සමුදෙනවා තරග අංක 461 තරග වැදුණු රවීන්ද්‍ර කුමාර.
0: රවීන්ද්‍රගේ සමගණිමත් එක්ක අපි මීළඟ ශිල්පියා හඳුනා ගන්න සූදානම් වෙන්නේ මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්. මේ ග්‍රාමෙන් පස්සේ අපි ඔබව හමුවන්න බලාපොරොත්තු වෙනවා.

0: Wakanda Radio ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: පසර දෙකයි විනාඩි 50යි

0: නම්වේල් රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස්
1: FM 93.5 ලක්කඩ ගෝල්ඩන් වොයිස් අහගන්න ගමම්ම ඔබට පුළුවන්කමක් දෙන ලක්කඩ ෆේස්බුක් පේජ්ගෙන් වගේම ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ ෆේස්බුක් පේජස් තුලින් මේ තරණකරුවන්ට ඇත්තටම මොකද වෙන්නේ, ඒගොල්ලෝ ගායනා කරන්නේ කොහොමද කියලා දැක බලා ගන්නත් ඒ අවස්ථාවත් මග හැරගන්න එපා.
2: අංක 30205
1: තරඟ කාරණයක් ඉන්නවා මේ ළඟට තරඟ කරන්න බලාපොරොත්තු. අයිබෝන්.
3: අයිබෝන්
1: නම මොකද්ද?
3: USS රණමයුරි.
2: USS රණමයුරි. රණමයුරි කොයි පළාතේද?
3: මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ අටභාගේ ඉඳලා තමයි.
2: ගම්පොළ අටභාගේ. හරි. එතකොට දැන් මේ ආවේ ගම්පොළ ඉඳලමද?
3: නෑ, මම වැඩ කරන්නේ කොළඹ.
2: හහ. අද පුංචි නිවාඩුවක් දාලා මේ වැඩසටහනට සහභාගි වෙන්න හිතුවා.
3: ඔව්.
2: හරි. එතකොට සංගීතයයි ඔයගේ අතර තියෙන සම්බන්ධය කොහොමද?
3: මම පොඩි කාලේ ඕලෙවල් දක්වා සංගීතේ හදාරනවා. උසස් පෙළට ජීව විද්‍යාංශයෙන් තමයි හදාරලා දැන් හෙදියක් විදියට වැඩ කරනවා. කොළඹ ජාතික රෝහලේ.
2: ඔව්.
3: තාමිති මියුසික් වලට ආදරෙයි.
2: හෙදියක් කියවම කොච්චර වටිනවද?
1: හිතන්නේම නේද මේ බඩුවම රැකියාවක් ගන්න නේද?
2: ඒකනේ මෙච්චර කාර්ය බහුල චරිතයක් අද කොහොමද මෙතෙන් ආවේ කියලා සමහර වෙලාවට හිතෙනවා. නේද? සිස්ටර්ගෙන් බැනුගමොත් දන්නේ
3: නෑ. දිනේ කිව්වට පස්සේ නිවාඩුවක් කලින්
2: කොහොම හරි හම්බුණා. හරි. අද ලක්කන ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් තෝරාගන්න ගීතය මොකක්ද?
3: අසුරු සනින් එක මොහොතකදී.
2: කුසුම් පීරිස් කියන ආදරණීය ශිල්පිනිය තමයි ওই ගීතය රචනා කළේ. එයාගේ ලස්සනම නිර්මාණය. ඉතින් යමුනා විනෝදිනී ශ්‍රී ලංකා ගුවන්විදුලියේ හිටපු විශිෂ්ට ගායන ශිල්පිනියක්, ඒ විශාරදවරියක් සහ සංගීතංශයේ පාලිකාව විදිහට කටයුතු කළා. ඉතින් ඒ නිසා මේ ගීතයට යම් වටිනාකමක් තියෙනවා. ලෙස්ලි අශෝකා කියන යමුනා විනෝදිනීගේ තාත්තා තමයි ඔකට තනුව එකතු කළේ. ඉතින් මේ මම හිතනවා ලාංකේය ගීත ශාස්ත්‍රයේ හරි රමණීය ගීතයක්. අටභාගෙන් ඇවිල්ලා ඔයා මේ ගීතය තෝරාගත්ත ගමන් මට හරි සතුටක් ඇති වුණා.
1: අපි අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 30205 තරඟ කරන්න ගම්පොළ සිට පැමිණි සෞම්‍යා රණමයිරිට.

0: Voice. මුෘත්‍යා පැත්තකින් තියලා අද ගායිකාවක් වීම ගැන වාට මොකද හිතෙන්නේ?
1: ඇත්තටම සතුටු.
0: හොඳට ගායනා කළා. මේක හිතන්නේ.
1: ගායනා කරා.
2: ප්‍රතිචාරය අහලා බලන්න ඕනේ.
0: ඔව්. විනිශ්චය මල්ලේ මොකක් කියයිද කියලා මාත්මේ දෙගිඩියාවෙන් බලාගෙන ඉන්නේ දෙන්න සාකච්ඡා කරනවා මට පේනවා. අපි යකින් අහලා බලමු මේ වෙලාවේ ඉන්න අපේ සංගීත විශාරද දිලීප ලියනගේ මහත්තයා.
3: අපි සාකච්ඡා කරේ ඇත්තට මේ අපිත් පොඩි කන්ෆියුෂන් එකක හිටියා. මොකද මුලින් පටන් ගනිද්දී පළවෙනි වර්ස් එකම කියන්නේ පළවෙනි කෝරස් එකම ඇත්තටම බීට් එකෙන් පිටට ගියා. එතකොට අපි එතනදී අපිට ඩිසිෂන් එකක් විදිහට අපි හිතාගත්තා එහෙමම යයිද කියලා. හැබැයි ඊට පස්සේ ඉඳන් සින්දු ඉවරනකම් ඔයා හොඳටම ගායනාත් කරා. ඒ වෙලාවේ අපි එතකොට කන්ෆියුෂන් එකකට එනවා. මොකද්ද දැන් මේ කොහොමද ජජ්මන්ට් එක යන්න ඕනි කියලා. මොකද සින්දු ඉක්මනට කියලා ඉවරෙන්න ඕනි ගතියකුත් තිබ්බා. මම හිතන්නේ ඒක ඔයාගෙම තමයි ආන්නුනේ. ඇයි එහෙම වුනේ කියලා. ඒ කියන්නේ ටෙන්ෂන් වැඩි වුණාද නැත්නම් මොකද්ද වුනේ?
1: මුලින් ඇත්තටම එහෙම වුණා.
3: ටෙන්ෂන් වැඩි වුණා නේද? ඒ කියන්නේ බීට් එකට කලින් පටන් අරගෙන ගියා ආවර්තයක්ම මම හිතන්නේ මේ වැඩිපුර ගියා.
1: මටත් තේරුණා.
3: සින්දු ඉක්මනට ඉවර කරගන්න එකයි අර මුල වෙච්ච අකර තැබ්බේ තමයි වැඩි තියෙන. අපි බලමු.
2: සංගීත නිපුන් බ්‍රසීල් වනිකසේකර අපි බලමු ලබාදේ විනිශ්චය කොයි වගේද කියලා.
4: ඇතර මටත් කියන්න තියෙන්නේ දැන් අපි සින්දුවේ බේසික්ම දෙයක්නේ සින්දු කියাদি ටෙම්පෝ වගේ ඔක්කොම හොඳයි. වගේ කටහඬ ලස්සන ආශ්‍රිතයට කිව්වා ඔක්කොම හොඳයි. වගේ වෙරියේෂන්ස් හොඳයි. ටෙම්පෝ මුලදී පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණා. ඒ ටෙම්පෝ තිබ්බනම් ඒක හදාගත්තා නම් ඔගේ ඇතරම ඊටම අනගි ගායනය බලමු අපි.
1: Thank you sir.
0: ඔන්න ඔයගේ ප්‍රතිචාරයක් තියෙන්නේ කොහොමනොත් අපි සුබ වැඳුම් එකතු කරනවා නේද?
1: Yes sir.
0: ලබන සිකුරාදාට මොකද උනේ කියලා හොඳ ආකාරයෙන්ම දැනගන්න පුළුවන්.
2: අපි සම්බන්ධනවා තරග අංක 30205 න් තරග වැදුණු ගම්පොළ සිට පැමිණි සෞම්‍ය රණමයිරි.
5: හඳුනා ගනිමු ඊළඟ තරගකරු. මේ විරාමයෙන් පසු මේ ලක්කඳ Golden Voice.

0: ලක්කන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණ උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරකාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ට්වල්වරයා ලෙසද කටයුතු කරමින් රුපියල් කෝටි 22කට අධික මුදලක් සාපරාදේ සාවද්‍ය පරිහරණය කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ. ඒ අනුව ලබන 21 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව බහිෂ්ඨවත් අධිකරණය නියෝග කළා. මෙම නඩුව වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස සුගීශ්වර බණ්ඩාර මහතාගේ නීතිඥවරුන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම අද දිනම අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දන්වා යවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා රෙජිස්ටර් වරියට නියෝග කළේ. තයිවානයට ඇමරිකාව අවිසහ හමුදා සහය ලබා දීම සම්බන්ධයෙන් උතුරු කොරියාවේ විවේචන එල්ල වී තිබෙනවා. එවැනි සිදුවීම් හේතුවෙන් තයිවාන සමුද්‍ර සන්ධියේ ආතතිය තවදුරටත් ඉහළ යන බවයි උතුරු කොරියාව පවසන්නේ. ඇමරිකාවේ නිෂ්පාදිත F-16 වර්ගයේ ප්‍රහරක යානා දෙකක් තයිවානයට ලබා දී තිබෙනවා. ඒ අනුවයි බිම විවේචන එල්ල වුණේ. රුසියාවට අඛණ්ඩවම සහය ලබා දෙන බවත් උතුරු කොරියාව සඳහන් කළා. මේක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු හතරට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දශක තුනක අභිමානයේ නව්‍ය රේඩියෝ රියලිටිය මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: FM 93.5 93.7 හවස එකේ ඉඳන් හතර වෙනකන් ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහගෙන ඉන්නේ ඔබ. තරඟ කරන්න අපේක්ෂාවෙන් තවත් තරඟ කාරණයක් අපිත් එක්ක ඉන්නවා. ඇයට අවසන් විශ්ව අපි ලබා දෙන්නේ මේ සතියේම සිකුරාදාට. ඒකත් මතක් කරන්න ඕනේ. මේ තරඟ අංක 35607. තරඟ කාරණයක්.
2: ඔව්. මොකද නම?
3: කෞශල්‍යා මදුමාලි.
2: කෞශල්‍ය කොහෙන්ද ආවේ?
3: කලවාණින. රත්නපුර කලවාණි.
2: රත්නපුර කලවාණි. ඔක්කොම මැණික් තමයි නේ. මූන් ස්ටෝන්ස් ලා. ත්‍යාර සිරියරන් ඔක්කොම එකහුව කරන් යනවා. මූන් ස්ටෝන් සංගීත කණ්ඩායමට 70 දශකයේ තරඟයක් නම් මේක.
1: රත්නපුරෙන් මේ සෑහෙන තරකරුවන් පිරිසක් ආවා. අපි ඒක ඊගෙන මතක් කළේ මදුමාලි. මේ කොහොමද ලක්කඬ ගෝල්ඩන් වොයිස් තරඟය ගැන දැනගන්නේ?
3: Facebook එක හරහා තමයි දැනගත්තේ.
2: මදුමාලි මොනවද කරන්නේ?
3: මම ගුරුවරියක්. සිංහල උගන්වන්නේ.
2: හයේ පාසලක.
3: ඔව්. කලවාන කජුගස්සත්ත විද්‍යාලයේ.
2: විද්‍යාලයේ. හරි. දැන් අද මොකද්ද තෝරගන්න ගීතය?
3: අද ඇන්ජලින් ගුණතිලක මහත්මිය සහ මිල්ටන් මල්ලවරච් මහත්මයාගේ සඳ තනි වෙලා අහසේ ගීතය.
2: අපේක්ෂා චිත්‍රපටයේ ග්ලැනස් විජේවර්ධන නිර්මාණය කරපු ගීතයක් නේද? හරි ලස්සන ගීතයක්. මේ සමහර වෙලාවට ඇන්ජලින් අක්කත් ඕක තනියම ගායනා කරපු අවස්ථාවන් මට හම්බෙලා තියෙනවා.
3: ඔව්.
2: හ්ම්. ඉතින් යුග ගීතයක් දැන් අද ගායනා කරන්න විදිහක් නැහැ. එහෙනම් මං එන්න ඕනේ ගායනා කරන්න. මොකද කරන්නේ?
1: මොකද කරන්නේ? වාතාන්න.
2: ඔව්. තනියම කියනවා.
3: ඔව්. තනියෙන් කියනවා.
2: ඒක වැඩි හොඳයි නේ. හරි. එහෙනම් අපි ආයතන ආරාධනා කරමු.
1: අපි ආරාධනා කරන්නේ තරඟ අංක 35607 තරඟ කරන්න රත්නපුරේ සිට පැමිණි කෞශල්‍යා මදුමාලිට.

0: සඳ තනි වෙලා ගීතේ ගායනා කරනකොට හරිම ලස්සනට ඒක ඈත රැවුණා. හැබැයි අර කහ පාට පිටිපු මදුමාලි මදුමාලිගේ මූණ ළඟට ඇවිල්ලා බලනකොට රතුම රතු පාට වෙලා.
1: මොකද වෙන්නේ? බය වුණාද නැ?
2: චුට්ටක් බය හිතුණා.
1: ගීතේ
0: ගැන ලස්සන ගායනා කරලා
1: කිව්වා. අපිට ලස්සට ඕනි ස්තුති.
0: හරි. විනිශ්චය මල්ලේ මොකද කියන්නේ? අපි බලමු අහලා. දිලිප
3: කෞශල්‍ය මට නම් කියන ලොකු දේවල් නෑ. කියන්නේ මේ එහෙම ප්‍රශ්න කියලා අඩුපාඩු නෑ. මේ මට හිතෙනවා ඔයා ප්‍රැක්ටිස් කරා නම් හොඳයි කියලා ඉදිරියට යන වටවලට තාන්ස්, අපි හින්දුස්ථානි මේ සංගීතය කියන තාන්ස් කියලා මේ උච්ච ස්වර වලට ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන් සහ ඒවා සෙපරේට් සිං කරන්නේ කොහොමද කියන එක ගැන අයිඩියා එකක් ඔයාට ගන්න පුළුවන්. මං හිතන්නේ ගුරුවරයෙක් යටතේ ඔයා පොඩි හැදෑරීමක් කරා නම් තාන්ස් ප්‍රොඩක්ට් ප්‍රැක්ටිස් කරගෙනම ඉදිරියට යන් කියලා මට හිතෙනවා. මොකද සමහර කියන්නේ මේ වගේ සෝංග් එකක් ඇත්තටම මේ අපිට ඇහිලා හොඳට පුරු පුරුදු සෝංග්ස් නේ මේවා. කියන්නේ පොඩි හරි ඩෙසිබල් ගානක පොඩි පිච් එකේ අඩුපාඩුවක් වුණොත් හොඳටම තේරෙන සින්දු මේවා. ඉතින් මං හිතන්නේ ඒක අවම කරගන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි හොඳ ප්‍රැක්ටිස් පාරක් දාලා ඊළඟ වටේකට එන එක. මම සුබපතන ඉදිරියට.
1: බලමු ලැබෙන කමෙන්ට්ස් කයි වගේද කියලා. රසිල් මහත්මයා,
4: කෞශල්‍ය දැන් දිලිප කිව්වා තාන්ස් ප්‍රැක්ටිස් කරන්න කියලා. මං කියනවා තාන්ස් ස්වරාකාරයෙන් විතරක් නෙමෙයි ආකාරයෙන් ප්‍රැක්ටිස් කරන්න. මොකද මේ එක ගොඩක් බලපානවා කටහඬට, සහ මට ලොකු අඩුපාඩුවක් කියන නැති තරම් මහත් සුබපතනවා අපිට.
2: බොහොම ස්තුතියි සර්.
0: එහෙනම් ඒ සුබපැතුම් මල්ලට අපේ සුබපැතුමත් අරගෙන ගෙදර ගිහිල්ලා නේද ආයි ළඟ වටේට එන්න ඕනේ කොහොම හරි.
1: අපි සමු දෙන්නේ තරඟ අංක 35607 තරඟ වැදුණු රත්නපුර සිට පැමිණි කෞශල්‍යා මදුමාලිට.
0: කෞශල්‍යා වාඩි ජය.

හඳුනා ගනිමු මීළඟ තරගකරුවෝ. මේ විරාමයෙන් පසු මේ ලක්හඬ Golden Voice.

0: FM 93.7 Lakhana Radio ITN
1: Mamanande manam relax
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
5: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
7: සම අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ එන්.එල්.බී. දනඩිතහනේ නුතුරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා

0: ප්‍රතිපත්තියක වන්.
1: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලඛන මොමදී නිවුස් අලුත්. පසර තුනයි විනාඩි 15යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
5: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.
3: 75%කටත් වඩා විශ්වාසයෙන් දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
6: ක්‍රිමිරාජ සුවසේව ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
3: ක්‍රිමිරාජ සුවසේව.
6: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
7: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
8: අපි සොයන්නේ
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
7: ලක්හඬ ගෝල්ඩන් වොයිස්. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
9: Did.

0: සමහර හඬවල් අපට ඇහෙනවා. තවත් සමහර හඬවල් අපේ හදවතට දැනෙනවා. මේ එවැනි හඬ සොයා යන ගමනක නැවත ඇරඹ වූ ලක්හඬ Golden Voice. ලක්කන්ද ගෝල්ඩන් වොයිස් සමගින් අපි එකතු වෙලා ඉන්න වෙලාව. ඉතින් මේ මත්දහනක් වුණත්, ඉර බැහැගෙන යන වෙලාවක් වුණත්, නැගගෙන එන තරුත් එක්කලා තමයි අපි මේ ගනුදෙනුව තියෙන්නේ. ලක්කන්ද ගෝල්ඩන් වොයිස්.
1: දැන් සොරේ අපි අවස්ථාව ලබා දෙන්න බලාගෙන ඉන්නේ තරඟ අංක 35555ට.
0: අනුරාධපුරේ ඉඳලා තමයි අවිල්ල ඉන්නේ. මට එහෙම කිව්වා.
1: අහලා බලමුද නම් මොකද්ද කියලා. අයබෝන්.
2: අයබෝන්.
1: නම?
2: නම විශ්මිත තීක්ෂණ.
0: දැන් විශ්මිත මොනවද කරන්නේ?
2: සරසවි ගිහිල්ලා ඉන්න අනතුරු පෞද්ගලිකංශයේ සේවයක් කරනවා දැනට.
0: කොහෙද සරසවි?
2: රජරට විශ්වවිද්‍යාලය.
0: රජරට විශ්වවිද්‍යාලය. අනුරාධපුරේ ඉඳලා තියෙන රජරට විශ්වවිද්‍යාලය කියන්නේ ඉතින් හුවේ දුර නෙවෙයි.
2: අනිවාර්යෙන්ම.
0: හරි. එතකොට මොනවද කළේ මැනේජ්මන්ට්?
2: HR.
0: මානව සම්පත්
2: කළමනාකරණය.
0: ලස්සන වදනේ. හරි. දැන් අද මොකද තෝරගෙන ගීතේ?
2: මර්වින් පෙරේරාසගේ මේ නගරේ සොන් එක.
0: දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පෙම්වතට පෙම්වතී හිටියේ රජරට. රජරට පෙම්වතියට සමහර වෙලාවට සමරගමුවෙන් තමයි පෙම්වතා හිටියේ. ඒ වගේ වෙනත් විශ්වවිද්‍යාලවල ගැලපුම් තිබ්බා. ඒ කාලේ වාඩක් තිබ්බද එහෙම?
2: එහෙම නැහැ. ඇත්තටම මම පෞද්ගලික මේ සින්දුවට ඇත්තටම ආසයි. ඒ වගේම තමයි ආසම ගායකයෙක් ඉන්නවා අමල් පෙරේරා සහ නදීමල් පෙරේරා. ඉතින් ඒ දෙන්නා තරම මේ සින්දුව ලස්සනට ගායනා කරනවා.
0: ඔව්. ඒගොල්ලෝ මේකට අලුත් අර්ථයක් දීලා දෙනවා නේ.
2: අනිවාර්යයෙන්.
0: අපි නදිමාල්ගේ ගත්තෝ 100ගේ. අමල්ගේ ගත්තෝ තාත්තගේ. ඈ. එතකොට මර්වින් පෙරේරා ගීතයක් ප්‍රේමකීර්ති ඇලිස් සංග මේ රචනා කළේ මර්වින් අයියා සංගීතවත් කළා ගායනා කරපු ගීයක්. එහෙනම් අපි වගේම බලාගෙන ඉන්නෝ මේ ගීත රුවාදෙන හැඩය මොකක්ද කියලා.
1: මේ අවස්ථාව අනුරාධපුරයේ සිට පැමිණි විශ්මිත තීක්ෂණක.

0: හොඳයි, මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි. ඉගෙන ගන්න බත්‍රමුල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේ ලක්කඳ ඩිජිටල් මැදිරි කියලා. එතන තමයි අපි දෙන්න හම්බුනේ. මොකද කීතේ?
1: අනිවාර්යයෙන්ම සර් මේ මම ඇත්තටම පෞද්ගලික ආස ගන්න ගීතය. මගේ කටහඬ ගැළපෙන විදිහට මම
0: විශ්වාසින් ගායනා කරා.
1: විශ්වාසින් ගායනා කරා.
0: හරි. විනිශ්චය මණ්ඩලයේ අපේ ඉන්නවා සංගීත නිපුන් ක්‍රිසිල් වණිගසේකර මහත්මයා, ඒ වගේම අපේ විශාරද දිලිප ලියනගේ.
2: අපි මුලින්ම අහලා බලමු විශාරද දිලිප ලියනගේ මොකද ලබන ප්‍රතිචාරය අපේ විශ්මිතට.
3: විශ්මිත මේ සෝංග එක ඇත්තටම මේ හොඳට ගායනා කරා. මම මේක මුලින් කියන්න ඕනේ. අනිත් එක මේ සින්දුවේ තියෙනවා වචනවලටම ගැළපිච්ච හඬක්. හැම වචනෙම ඉම්පෝර්ටන්ට් මේ සෝංග එකේ. වාට එකක්වත් අදාහකරින්න බෑ. මේ නගරය මා ඔබ ඒ හැම වචනයකම තියෙන අරුත ඉස්මතු වෙන්නේ මේකේ මෙලඩි එකෙන් ඇත්තට. එතකොට වචන අහන අය වචන අහන්නෙත් මේ මෙලඩි එක නිසා. එතකොට වොයිස් එකේ තියෙන අර බර, උඩට යනකොට එන අලංකාර කෑලි ටික, ඒ ටික හරියටම තියෙන්න ඕනේ පිච් එකේ. මං හිතනවා සින්දුව පුරාවට චූටි චූටි පිච් එහෙ මෙහෙ යන තැන් පොඩ්ඩක් තිබ්බා කියලා. හැබැයි ඕවරෝල් එක සින්දුව කියාගෙන ඉවර වුණාට ඉවර වෙනකොට හරියට එන්ඩින් එක වෙනවා. එතකොට මේ පොඩි පොඩි දේවල් නිසා පොඩ්ඩක් සින්දුවේ අර රහ චූට්ටි චූට්ට එහා මෙහා ගියා කියලා මට නිකන් හිතෙනවා. ඒක පොඩ්ඩක් හරියට නෝට් අවුට් කරගත්තනම් හරි, ඒකින්ද හරිම ඉම්පෝර්ටන්ට් කැලලක් ඔයා ඔළුවේ දාගන්න ඕනි. ඉදිරියට යනකොට චැලෙන්ජ් එක ලොකුයි. ඒකින්ද මේක ගැන පොඩ්ඩක් වර්ක් අවුට් කරන්න කියලා මං කියනවා.
2: සංගීත නිපුන් රසිල් වණිගසේකර මොකද ලබන විනිශ්චය?
4: විශ්මිතවා හොඳට ගීතයට ඇබ්සෝබ් වෙලා, කියන්නේ අපි කියන ඉන්ග්‍රෝස් වෙලා කියලා ගීතය ගායනා කළා. හැබැයි දිලීප කිව්වා පොඩි අර පිච් එකේ අන්ස්ටේබල් ගතියක් තිබ්බා කියලා. මට ඒක ෆයිනල් කෝරස් එකේදී පොඩ්ඩක් තියෙනවා, මම ඒක නෝට් කරගෙන තියෙනවා. සහ ඔයාගේ වොයිස් එකේ ගේන් එක තව පොඩ්ඩක් වැඩි වුණා නම් හොඳයි කියලාත් මට හිතුණා. සුභතුම්,
0: අපේ සුභතුම් පිළිගන්න අනුරාධපුරේ ඉඳලා ආයෙත් මේ තරගයට එන්න කියලා තමයි අපේ ආරාධනය. ලක්කන ගෝල්ඩන් වොයිස් පිළිබඳ අහගෙන කන තියාගෙන ඉන්න ලබන සිකුරාදාට ප්‍රතිඵලය හම්බෙනවා. ඉතින් ප්‍රතිඵලය හම්බෙලා දිනලා තිබ්බොත් දිගටම කන තියාගෙන ඉන්න
3: ඕනේ.
0: හරි,
2: අපි වෙන සමු දෙන්නේ අංක 35555 තරග වැදුණු අනුරාධපුරයේ සිට පැමිණි විශ්මිත ප්‍රතික්ෂණ.
5: ලක්කඩ ගෝල්ඩන් වොයිස්
6: නව්‍ය රේඩියෝ රියැලිටි ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමුවෙමු.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිී ප්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සමතනු ග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
1: හවස 3 වෙනාඩි 2යි
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: සුබ දවසක්
1: අලුත් වෙලා
6: පහසු වෙලා
7: තැඟි වැඩි වෙලා
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: රටේ

0: කල්යාණිගේ ගී හඬ නේද?
1: නින්නාත දුන්නා.
0: නින්නාත දුන්නා. ඒ නින්නාත දුන්නේ ලක්කඩ গোল্ডන් වොයිස් හරහා. ඉතින් ඔබ දාලා තියෙන සෙටප් වලනේ කොහොම ඇහෙන්නේ නැද්ද ගම්පා පැත්තේ, නයි වල පැත්තේ නේද?
1: මොකද හිතන්නේ ගීතය ගැන?
2: මං හිතනවා අන්තර ගායනා කරන්න ඇති කියලා.
0: අපි ඉතින් එයාට සුබපතමු. විනිශ්චය මණ්ඩලෙ මොකද කියන්නේ? එසිල් මහත්මයා.
3: කල්‍යාණි, මෙහෙමයි. දැන් ඔයා වාට හොඳට ගීත ගායනාව හැකියාව තියෙන කෙනෙක්. හැබැයි තිබ්බ ලොකුම අඩුපාඩුව තමයි මට දැනෙන විදිහට මුළු ගීතේ පුරාම කටහැරලා කියුවේ නැහැ සින්දුව. පොඩ වොලියුම් තව එන්න ඕන කියලා. මොකද ඒ කට හංගම් කියන එකෙන් ඔයාගේ දක්ෂතාවය එළියට එන්නේ. ඒක නිසා තව පොඩ්ඩක් වොලියුම් අප් කළා කියුවනම් අතරම අපිට තව මෙටත් වැඩියම හිරි විදිහට අහන්න තිබ්බ සින්දුව. බලමු අපි. මං සුභපතනවා.
0: ඒකනේ කොච්චර වටිනවද මේ වගේ අදහස්.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
4: මං හිතන්නේ කල්යාණී ඔයා ගෙදර ඉන්න ගමන් සින්දු කියනවා. මං දන්නවා, මට හිතෙනවා ඔයා කියපු විදිහෙන්. මට හිතෙනවා කියනවට වඩා ඔයා ගායකයාගේ හරි ගායිකාවගේ හරි සින්දු හයියෙන් දාලා ඔයා කියනවා කියලා කරන්නේ එයත් එක්ක මුමුණනවා සින්දුව කියලා මට හිතෙන්නේ. නැත්තම් ඔයා කට ඇරලා සිං කරනවා නම් එයත් එක්කම එයාට පරයා නැතුව මේ දැන් මෙතන උනේ ඔයා දැන් සැටිස් එකේ ඔය කට හොඳට ඇරලා ඔයා කතා කරනවා අපිත් එක්ක. සින්දු කියන්නේ ගිය ගමන් මට පොඩි ප්‍රශ්න, මං සෙට් ෆෝන් එක අන්තිම මොහොතේ ගලවලා ඇහුවා මට මෙතෙන්ට ඇහෙන්නෙත් නැති තරම් ඔතන ඉඳගෙන. ඒ කියන්නේ එච්චර හිමීට ඔයා කොහොමද සිවුම් මේ එච්චර පිච්ච රීච් කරේ කියන එක මට මාර මේ පුදුමයි. සහ ඔයා ඒක කිසිම මේ ආතතියකින් තොරව ඔයා රීච් කරායි. ඒ කියන්නේ දැන් සමහර ගොඩක් අය මේ සින්දුව අපි සුජාත අත්තනායක මහත්මිය, ලතා වල්පොල මහත්මිය සින්දු කියනකොට මාරිද්දිර සුරේ ස්ට්‍රගල් කරනවා විශේෂයෙන් ෆීමේල්ස්ලා. ඔයා ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව හෙන්න නෝමල් එකේ ට්විච් එක රීච් කරා. හැබැයි එකම ප්‍රශ්නේ ඔයා කට ඇරියේ නැහැ. එක්ක ඔයාට බයයි මීට කලින් ඔයා එහෙම ඇරලා කියලා නැහැ. මම පොඩි යෝජනා කරනවා මෙහෙම. තරඟේ ඉදිරියට යනවද නැද්ද කියන එක අපි ඒක වෙනම කැලලා. නමුත් ඔයා මීට පස්සේ ඉස්සරහට ඔයා කරගෙන යද්දී අර දැන් තියෙන දෙයක් තියෙනවා, කැරක සෙටප්ස් තියෙනවානේ අපිට. කැරක සෙටප් එකක් ගන්න, මයික් එකක් ගන්න, දෙවෙනත් තියෙන සිං කරන්න. කට ඇරලා හොඳට සිං කරාට පස්සේ ඔයාට තේරෙයි ආ මේ මෙහෙම එකක් නෙමෙයි මට මේ තියෙන්නේ කියලා. නැත්තම් මෙතෙන්ට ආපු හින්දා චකිතේ නිසා කට ඇරියේ නැද්ද දන්නෙත් නැහැ. gedara හොඳට කියනවාද වෙන්නත් ඇති සමහරට. මං හිතනවා කට ඇරලා සිං කරා නම් මාරම සාධාරණයක් කරන්න තිබ්බයි කියලා.
0: මේ නෑ උත්තරේ උදෙන්න.
2: ඔව් ඇත්තට මේ වගේ අවස්ථාවකට සපාගන්නේ ප්‍රථම වතාවට. අර මට පොඩි බයක් තිබුණා මේ අර මගේ ඇහෙන්නේ කොහොමද කියලා කටහඬ. මම ටිකක් අයියෙන් කිව්ව චිටක් අවුට් යයි වගේ හිතුණා ඒකයි.
0: අක්කල ගෝල්ඩන් වොයිස් සමගින් අංක 35614 න් එකතු වුණේ
1: JM කල්යාණි.
5: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
6: ජයග්‍රහණී සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමුවේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
6: තත්පරේ තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
7: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
6: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
8: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: සුබ දවසක්
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: අසන් අසන්
10: යාත් ඇයි කියන්නකෝ නංගි කතා කරන්නේ? එයා මැරිලද?
11: සත්‍ය කරන්නේ බබුතේ පොඩක් කට වහගෙන ඉන්නකෝ.
6: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
12: ඉතින් කමුද කොහමද ALU අවුරුදු ගානක් නෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ? මුත්තික ජීවත් උනේ. තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඔකව මරාගෙන මැරෙනවා.
11: මටත් තේනවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්ද හේතුවකට හරි හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයු දීලා නැහැ.
6: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: ස්වර්ණමය හඬස්වා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: තාලපද මවන හැමදාම හිත අහන ලක්හඬ ඔබ FM 93.5 93.7 මේ වෙලාවෙත් අහගෙන ඉන්නෝ. හවස එකේ ඉඳන් හතර වෙනකන් නොනැවති ඔබ කැමැතිම හඬ ඇහෙන්නේ මොන තරඟ කරුවන්ගෙන්ද, මොන තරඟ කාරණියන්ගෙන්ද කියලා ඔබ කුතුහලෙන් ඉන්නේ. බලමු මේ දැන් ඊළඟට අහන හඬ ඔබේ කැමැත්තට ඉඩ දෙනවද කියලා. මේ තරඟ අංක 9021 න් තරඟ කරන තරඟ කරුවා සුර.
2: තරඟ අංක 9021. නම කියන්නේ සහෝදර?
3: චානුක අංජන.
2: චානුක අංජන. චානුක කොහොමද ජීවිතේ?
3: ජීවිතේ සුන්දරයි.
2: සුන්දරයි. තරුණයෙක් විදියට ජීවිතේ මුණ දෙන්නේ කොහොමද?
3: මුණ දෙනවා. සාතේරෙන්නේ.
2: ඔකට සරුත මොකද තත්ටි?
3: ෆොකට් එක නම් සරු නෑ. හිත නම් සරුයි.
2: හිත පිරිලා. ඔව්. හිත පිරිලා නම් හොඳම ඇති. දැන් මොනවද ජීවිතේ බලාපොරොත්තු?
3: ජීවිතේ බලාපොරොත්තු කියන්නේ මියුසික් ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු.
2: ඒ කියන්නේ මියුසික් කියන්නේ වාදකයෙක් විදියටද ගායකයෙක් විදියටද?
3: ගායකයෙක් විදියට යන්න තමයි ආස.
2: දැනට මොනවද එහෙම කරලා
3: තියෙන්නේ? දැනට මම ජාතික තරුණ සේවා සභාවේ විශේෂ සංගීත කණ්ඩායමේ ඉන්න ගායකයෙක් විදියට කටයුතු කරනවා.
2: කටයුතු කරනවා. කියන්නේ ගමනේ සෑහෙන දුරක් ඇවිල්ලා.
3: ඔව්.
2: තමන්ගේ කියලා ගීත තියෙනවද?
3: එකක් තියෙනවා.
2: එකක් තියෙනවා. ඊට පස්සේ තව එක දෙක වැඩි කරගෙන නේද?
3: ඔව්.
2: එහෙම යන්න ඕනේ. හරි. දැන් අද මොනවද තෝරගන්න ගීතේ?
3: සයුර බලා.
2: සයුර බලා.
3: ඇන්ටන් ජෝන් මහත්තයා.
2: ඒතරම මුහුදු බඩ ප්‍රදේශයක ජීවත්
3: වෙනවා. ඔව් මං හලාවත.
2: හලාවත.
3: ඔව්.
2: හලාවත කොහෙද?
3: හලාවත මංගලෙලියෙත්.
2: ඔව්. එහෙ. ඇන්ටන් ජෝන්ස්ගේ ගීතයක් ගයනවා කියන්නේ කියා වෙනසක් තියෙන ගානාව. මේ වගේ තරඟයකට හොඳයි. එහෙනම් ගෝල්ඩන් වොයිස් වලින් වාට අපි අවස්ථාව දෙනවා.
1: අපි අවස්ථාව ලබා දෙනවා තරඟ අංක 9021 න් තරඟ කරන්න. හලාවත සිට පැමිණි චානුක අංජනට.
0: ලක්හඬ

0: හරි. එහෙනම් ඔන්න චිල්ලගේ සින්දුව කිව්වා කියලා තමයි මට නම් හිතෙන්නේ.
1: ඒක හරි ලස්සනයිනේ.
0: ඔව් ගමේ ගමට වචන දාලා දුන්නේ.
1: නියමයි. බලමුද ලබාදරි විනිශ්චය. මගේ හිතේ නම් විනිශ්චයක් තියෙනවා බලමු. හැබැයි මොනවා කියයිද දන්නේ නැහැ විනිශ්චයවලේ.
0: නෑ මෙතන මේ සින්දුව කිව්වට ඔබ 10000 වාරයක් මෙයා කියලා දෙන සින්දුවක් කියලා මට හිතෙනවා. ඔයක දෙකක් නෑ. මොකද
2: කියන්නේ? ඇත්ත.
0: ඇත්තනේ. ඈ? ඇටන් ජෝඩ් ගීතමත් ගායනා කරන්නේ.
2: ඔව් ප්‍රසංග වලට එහෙම බෑන්ඩ් එකේ ගියාම ගායනා කරනවා ගීත දෙකක් විතර.
0: දෙකක් විතර. හරි. සංගීත නිපුන් රසිල් වණිගසේකර මහත්මයා එතුමා දෙන අදහස වැදගත්.
3: චාම් කිව් වගේ හොඳ ජවයක්, පැහැදිලි උච්චාරණය කරා සින්දුව, හොඳ ගායනයක්. මං චූටි අභියෝගයක් දෙන්න කැමතියි. මං පිච්ච ගැදුනත් වෙන ශාන්රේ ගීත ගණන කරන්න පුළුවන්.

0: වාගේ දැන් අර කලින් කියපු ගායන ශෛලිය ඇත්තම හොඳට ගායනා කරා, හොඳ ජවකින් ගායනා කරා. මට කියන් තියෙන්නේ පොඩක් ක්ලැසිකල් පැත්තත් අපි ප්‍රැක්ටිස් කරමු. මම සුපර් නාටිස් වල.
1: Thank you sir.
2: විශාර්ද දිලීපලියනගේ මොකද්ද ලබා දෙන විනිශ්චය චානුකට?
3: මන්න කැපටි චානුකගේ වොයිස් එකට. දැන් එහෙමත් තියෙන්නේ නැහැ මං කියන්නේ. එහෙමත් තියෙන්නේ නැහැ. මං එහෙම නෙමෙකුත් තින්දා නෙවෙයි රෙසිල්. ඉගෙනේ මේ. දැන් අපිට ඉගෙනේ ෆාස්ට් නම්බර් එකක් කියන්නේ වොයිස් එක ටෝන් එක වෙනයි. ඒක ශාස්ත්‍රීය කරගෙන කියන විදිහේ ඒ ටෝන් හදාගන්න එක වෙනයි. හැබැයි රෙසිල් කියපු දෙයට මම ඇග්‍රී වෙනවා. මොකද අපි විවිධ ශෛලීන් වලට යන්නත් පුරුදු වෙන්නත් ඕනි. ඒ කියන්නේ දැන් චානුවට තේරෙනවා. ඒ කියන්නේ දැන් අපි කම්පිටිෂන් එකකට ඉදිරිපත් වෙන්නේ. දැන් ඔයා බෑන්ඩ් එකේ සිං කරනවා නම් ඒ පැත්තේ ඔයා දැන් ෂෝ එකකට යනවා නම් ප්‍රශ්නයක් නෑ. ඔයාට වෙනම සින්දු සිලෙක්ෂන් එකක් ගන්න පුළුවන්. මං කියන සින්දු ටික තමයි මේ ටික. 10ක් විතර ගත්ත කෙලිම ෆාස්ට් නම්බර්ස් ගිහිල්ලා කෙලිම ගැහුවා ආයි නැටුවා ඉවරයි වැඩි. මෙතන එහෙම කරන්න බෑ. දැන් ඊළඟ චැලෙන්ජ් එක වෙන්නේ දැන් ඔයා මේ වටින් ගියයි කිව්වොකෝ. ඊළඟ වටේට යද්දී මේ වගේම එකක් ආයි කිව්වොත් එතකොට අපි පොඩි දෙන්න වෙන තීන්දුව කොහොමද කියන එකේ වෙනසක් එතකොට අපිට ඇති කරගන්න විදිහක් නැහැ. එතකොට ඔයා දැනගන්න ඕනි දැන් ඔයා දැන් මේ සින්දුව තනි වෙන්නට එක කියපු එකේ විලාශයත් ප්‍රශ්නයක් නැහැ. ඒකෙත් පොඩි තියෙනවා වෙනම අපි කියන පොඩි ලල් එකක් තියෙනවා. ඒ වෙනම එකක් තිබ්බයි ඒකේ. ඉතින් ඔයා දැන් බලන්න ඉස්සරහට මොකක්ද ඔයාගේ ශෛලිය? ඔයා කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ? මේ බැලන්ස් එක කොහොමද ගහගෙන යන්නේ? නැත්තම් ඒ කිව්ව කවුරු කිව්වත් මම මගේ එකෙන් යනවද මොකද්ද කියන එක ඔයාට බාරයි. අපි කිව්වේ සාමාන්‍යයෙන් යන්න තියෙන විදිය කොහොමද කියලා. මම සුබ පතනවා ඉස්සරහට.
2: චානුකර පුකතිය තෙන්නේ ලැබුණ විනිශ්චය
1: සතුටුයි.
4: තේ මොනොත් එම නේද? ශාස්ත්‍රීය මික්ස් උණු වේග රිද්ම ගායනා කරන සහෝදරයෙක් ඉන්නවා ගීත ගායනා
2: කරන. මික්ස්
4: එකක්. ඔව්. හරි. එහෙනම් ඔයාලට අපි සුබ පැතුම්.
1: Thank you.
4: ඔව්. තරඟ අංක 9021 න් තරඟ වැදුණු.
2: හලාවත සිට පැමිණි චානුක අංජනට අපි සමුදෙනවා.
5: Lakhanda Golden Voice.
6: එකිනෙකට වෙනස් හඳින් විවිධ වූ ගායන හැකියාවන්ගෙන් අදත් ඔවුන් සිය දක්ෂතාවන් Lakhanda Golden Voice වේදිකාව මත මෙලෙසින් ඉදිරිපත් කළා. ඒත් මේ අතරින් Lakhanda Golden Voice ඊළඟ තරඟ වටේ සඳහා සුදුසුකම් ලබා ගන්නේ කවුද? අද ඉදිරිපත් වුණු තරඟකරුවන්, ඒ වගේම පසුගිය සඳුදා ගී ගැයූ තරඟකරුවන්, මේ හඬ අතරින් ස්වර්ණමය හඬ කාද? සිකුරාදා දවස හරි විශේෂ දවසක්. එදාට අපි ප්‍රකාශ කරනවා Lakhanda Golden Voice ඊළඟ තරඟ වටේ සඳහා සුදුසුකම් ලබන ජයග්‍රාහකින් කවුද කියලා. ඉතින් සිකුරාදට අපේ හමුවීම මේ දශක තුනක අභිමානී නවතම රේඩියෝ රියැලිටිය Lakhanda Golden Voice.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පසුරු 4යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: රුපියල් බිලියන 52ක් වටිනා ක්ෂයරෝග මර්ධන ඖෂධ තොගයක් ඉන්දියා රජයේ ශ්‍රී ලංකාවට ලබා දුන්නා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකුමසාරේස් සන්තුෂ් ජා මහතා විසින් එම ඖෂධ තොගය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජතිස්ස මහතා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා. හඳුනාගත් රෝගී සඳහා රෝහල් පද්ධතිය මගින් අකණ්ඩව ඖෂධ සැපයීමට කටයුතු කරන බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජතිස්ස මහතා එහිදී පෙන්වා දුන්නේ. හූති සරන්කරුවන් යෙමනේ ඒඩන් ජාතන්ත්‍ර ගොන්තොටුපළට මිසයිල් සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එය වැළැක්වීමට සෞදි ප්‍රමුඛ එකබද්ද හමුදාව කටයුතු කර ඇති බවයි ජාතන්ත්‍ර වාදි සඳහන් කළේ. සිදුව ඇති හානි පිළිබඳව තොරතුරු වාර්තා වී නැහැ. හූති සරන්කරුවන්ට එරෙහිව යෙමන් ආරක්ෂක අංශ හා එකබද්ද හමුදාව විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. සරන්කරුවන් අත්පත් කරගෙන තිබූ ප්‍රදේශ කිහිපයක් ඔවුන්ගේ නිදහස් කර ගැනීමටද ආරක්ෂකංශවලට හැකි වුණා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවසහයේ තීරිත බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මග තුඩ.
9: ඔබ දන්නවද? ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී අතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
8: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
1: සුබ සන්ධ්‍යාවක් හවස 4:05

0: අවස 4යි විනාඩි 10යි වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු
1: Good evening
0: Good evening අපි වැඩ පටන් ගන්න වෙලාව හදත් හවස අහස අඳුරු වෙලාද
1: මට එහෙම හිතෙනවා
0: ඊයනම් නෑවා
1: කැටියම් කිව්වත් නෑවා
0: නෑවා ඊයනම් නෑවා
1: අපි අද වෙලාවටම යා ලෑස්ති කරගෙන හිටියානේ
0: ඔව් ඒක නිසා මේ අපි යාට ඉඳ දුන්න කමක් නෑ අදත් ඔයා දිනන්නකෝ
1: හරි මම කියන්නේ අපි එනකන් කවුරුරි බලාගෙන හිටියනම් ඒ වැස්ස විතරයි
0: අන්නේ ගෑ නේද අපි එනකන් බලාගෙන හිටියනම් වැස්ස අපි ඉස්සරහට යනකන් බලාගෙන හිටියනම්
1: පාර නෙවෙයිද
0: නෑ
1: එහෙනම්
0: බස් එකේ කොන්දොස්තර මහත්තයා අපි මේ අපි නැගිටිනකම් බලාගෙන හිටියනම්
1: කවුද වාඩි වෙලා ඉන්න
0: වාඩි වෙලා ඉන්න කෙනෙක් අපි උඩට යනකම් බලාගෙන හිටියනම් කවුද
1: උඩට යනකම්
0: ඔව් බලාගෙන හිටියනම් ලිෆ්ට් එක
1: ඒ පඩිපෙල නැද්ද
0: පඩිපෙලත් හරි ලිෆ්ට් එකත් හරි පඩිපෙලත් හරි
1: ඕකේ තව මොකද නැද්ද
0: අපිට ඉතින් ඔච්චර තමයි ඉතින්
1: ඔව් ඒකනේ අපිට උරුම දේ අපි බාර ගන්න ඕනේ නේ චමිත්
0: අපිට උරුම ඔය වගේ දේවල් තමයි සාමාන්‍යයෙන්
1: අපි ඒ කාලේ ඉඳන් ඒ දේවල් උරුම කරගෙන ආපු ගමනක් නේ මේක
0: ඒ නිසා මේ ආරාධනා කරනවා අපේ WhatsApp නම්බර් එක තියෙනවා මැසේජ් එකක් එවන්න පුළුවන්.
1: අර බලන් කැමතින ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නකොට වෙනද වගේ මේ පැත්තේ මැසේජ් එකක් එවන්න කට්ටියක් එකතු කරගෙන 07 3 93 5 93 7 03 5 93 7 කියන අපේ WhatsApp නම් මැසේජ් නම්බර් එකට අර බලන් කැමතින මැසේජ් එකක් එවන්න. ඒ වගේම Facebook එක පැත්තේ පොඩි දෙයක් වෙනවා වගේ මට හැඟෙනවා.
0: පොඩි දෙයක් මේක ලොකු දෙයක්.
1: හරි.
0: ඔයාලට ගිහින් බලන්න තියෙන්නේ.
1: ඊට
0: පස්සේ ඔයාලට කමෙන්ට් එකක් දෙන්න තියෙනවා.
1: රයිට්. අද අපි දෙන්නව පෙන්නන්න නැතුව අපි දෙන්න තින්න හීනියට වගේ පැත්තකින්
0: චූටිට
1: ඉන්න ඒක නෙවෙයි අද අපි අහලා තිනෝ පොඩි ප්‍රශ්නයක්
0: දාලා තියෙනවා අපි ආඩ ගිහින් බලන්න පුළුවන් අපේ FB page එකට ගියාට පස්සේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැත්තම් කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන් එහෙම නැත්තම් අපිට WhatsApp කරන්න පුළුවන් අපි තව ටිකකින් ඒක කියන්න
1: මොකද්ද කියලා කියන්නම් යන අපේ ලක්කඩ official Facebook page එකට ගියාට පස්සේ තිනෝ evening drive එකේ post එක දැන් මම දැක්ක චමිත් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලිනුත් කට්ටිය කමෙන්ට් දාගෙන ගිහිල්ලා තියෙනවා.
0: ආදම්මම.
1: ඔව් ඔව් ඔව් ඔව්.
0: වැඩි පටන් ගරා.
1: වැඩි පටන් ගරන් අපි මේ පැත්තෙන් පටන් ගමු.
0: ඕකේ, එවනම් කමෙන්ට් එක දාන්න යන්න අපේ page එකට. අවසාතරයි විනාඩි 13යි වෙලාව evening drive එක.

0: ලකඩ රේඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: සුබ දවස.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවස. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
7: මම නම් දැන් මානම රිලැක්ස්.
8: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
9: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
0: ඊවිනේ drive with

0: හතරයි විනාඩි 22යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක ඉන්න වෙලාව.
1: ඕකේ.
0: විශේෂ මාදන අපිට ගින්නවා හැමදාම වගේ. කෑම වේල රස ගන්වන නිෂ්පාදන පෙළ දේශීයව නිෂ්පාදනය වන නිෂ්පාදනයක් විදියට අපේ රසය රටේ සමිට ලෝකයට අරගෙන යන ලංකාවේ කෑම වල රස පිටරටක ඉඳගෙනත් රස බලන්න කැමති අය වෙනුවෙන් විදේශ ගත වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රටවල් ගණනාවකට මේ වෙනකොට විජේ නිෂ්පාදන අරගෙන යනවා. ඉතින් ඒ සියලුම නිෂ්පාදන බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව වගේම වසවිස රසකාරක කෘතිම දේවල් වලින් තොරව තමයි නිෂ්පාදනය කරන්නේ විජේ සමාගම.
1: ඉතින් රසකාරක වර්ණක මේ දේවල් නැතුව යට රසට ගේම ගුණට හදා ගන්න පුළුවන් කැමටික විජය කුලබරටික එකතු කරගත්තොත් එහෙම තිස් වසරක පාරිභෝගික විශ්වාසයක් තියෙනවා විජය නිෂ්පාදනත් එක්ක. ඒ නිසා ආට පුලංකම තියෙනවා ළගම වෙළඳසැලේ ඉඳලා සුපිරි වෙළඳසැල දක්වාම විජය නිෂ්පාදන වරදින්නේ නැහැ. එතනින් හරිම ප්‍රොඩක්ට් එක අරගෙන ආට පුලංකම තියෙනවා රසට ගුණට වගේ කැමටික හදා ගන්න.
0: හදාහන ලොතරැය්‍ය වාසනාව උරගා බලන්න හොඳම ලොතරැය්‍ය. මොකද ඔයාගේ වාසනාව ඔයාගේ හදාහනත් එක්ක ගැළපිලා තියෙන පුළුවන් සමහර ලාවට. ඉතින් ඒ හදාහනට ගැළපෙන වාසනාව හදාහන ලොතරැය්‍ය කෝස ගලප ගන්න දැම්මම වාඩ පුළුවන් රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න.
1: දස ලක්ෂපතියන් මේ වෙනකොට 170කට වැඩි පිරිසක් බිහි කරලා තිනවා හදාහන ලොතරැයින්. ඒ විශ්වාසයත් එක්ක වාඩ පුළුවන්කම තිනවා ළඟම ලොතරැයි කුඩුවෙන් යන ගම ගෙන ගම හදාහන ලොතරැයි අරගෙන එතුලින් ජයග්‍රහකෙක් වෙනව විතරක් නෙවෙයි ඔය රටේ සංවර්ධනයට ශේෂ්ත්‍ර ගණනාවක් ඔස්සේ දායකත්වයක් ලබා දෙනවා කියන දේත් මතක තියාගන්න. ඉතින් ළඟම ලොතරැයි කුඩුවෙන් හදාහන ලොතරැයි පුජු රුපියල් 40ක් වියදම් කරලා අදම විලදී ගන්න.
0: මම දැක්ක ලස්සන කතාවක්.
1: මොකද්ද?
0: ඉන්නවා බැටලුවේ. එයා ඉන්නේ ගොඩබිම.
1: ඕකේ.
0: හරිද? වතුරේ ඉන්නවා ජිරාෆ් කෙනෙක්.
1: රයිට්.
0: ජිරාෆ් කෙනෙක් ඉන්නවා.
1: වතුරේ.
0: ඔව්. හරිද? ගොඩබිමේ ඉන්න බැටලුවා ජිරාෆ්කින් අහනවා.
1: ඔව්.
0: වතුර ගොඩක් ගැඹුරුද කියලා. වතුර ගොඩක් ගැඹුරුද කියලා අහනවා ජිරාෆ්.
1: ඕකේ. එයා කියන නෑ කියලා.
0: එයා කියනෝ එච්චර නෑ. ටිකක් විතර.
1: ඔව්.
0: මගේ මේ බෙල්ලට පොඩ්ඩක් කියන්නේ මේ බෙල්ල හරියට වගේ තියෙන්නේ. බෙල්ල හරියට වගේ බෙල්ල මැද හරියට වගේ තියෙන්නේ වතුර.
1: ලොකු ගැඹුරක් නැහැ.
0: ලොකු ගැඹුරක් නැහැ.
1: රයිට්.
0: කියලා කියනවා. බැටලුවට.
1: ඔව්.
0: එතකොට ගැඹුර කොහොමද තීරණය වෙන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න නේද?
1: එතන ඉන්න කෙනා මත.
0: කෙනා මත. කියන කෙනා මත තමයි.
1: දේවල් තීරණය වෙන්නේ.
0: දේවල් තීරණය වෙන්නේ.
1: රයිට්.
0: ජිරාෆ්ට ගැඹුරු නොවුණු වතුර.
1: ඕ.
0: බැටලුවට ගැඹුරුයිනේ. එනිසා කියන කෙනා මත
1: හැමතෙම තීරණය වෙනවා. එනිසා වැඩ කරනකොට පරිස්සමෙන්.
0: වැඩ කරනකොට පරිස්සමෙන් මොකක් හරි දෙයක් ඇහුවට පස්සේ දෙන උත්තරෙත් එක්ක. කවුද මේක කිව්වේ?
1: ඕ.
0: කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. 4:25.

0: රටට වග කියන රේඩියෝ
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
2: අවසහතරයි විනාඩි 27යි වෙලාව.

0: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
0: එහෙම කියනවා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
1: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
0: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
1: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
6: අපි සොයන්නේ
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
7: අකල් වැසි වැටෙන මොහොතක අසුබ දිනකා සුබ පැතුමක් විදියට නොහිතූ මොහොතක හැරගිය නුඹ යළි ඇයි

කොටුවේ නැගිටලා ගිහිල්ලා ඉස්සරහා මේ සිගරට් පැකට් එක කොලයක් වැටිලා තිබුණා. ওই කොලේ අහුලගෙන ආවා. අහුලගෙන ඇවිල්ලා මේ සුඩ තියලා ලියාගෙන ලියාගෙන ලියාගෙන ගියා. එහෙම ලියපු ගීතේ තමයි ওই ඔබ දැක ගැනීමේ අරමුණ දිවාරයේ කියන ගීතේ ගීතය.

0: හවස 4:34.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඟි වැඩි වෙලා.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: හතරයි විනාඩි 34 වෙලාව අපි මේ කෑම ගන්න ගියාට පස්සේ කෑම පැකට් කරලා තියෙන තැන්වල
0: ඕකේ
5: ගන්න ගියාට පස්සේ තියෙනව නේද කෑම?
0: ඒවයි
5: තියෙනවා මා කියලා ගහලා තියෙනවා.
0: ඔව්.
5: එහෙම නැත්නම් F අකුර ගහලා තියෙනවා.
0: Fish
5: කියන එක. එතකොට මා කියලා ගහලා තියෙනෙත්
0: මාළු. ඔව් ඔව්
5: ඔව්. හරි. එහෙම නැත්නම් chicken කියන එක chi කියලා ගහලා තියෙනවා.
0: මම C කියලා දාලා තියෙනවා. ඕකේ.
5: Chicken. Right. ඊට පස්සේ එක්කෝ capital E අකුර ගහලා තියෙනවා. නැත්නම් B කියලා ගහලා තියෙනවා. Bitter.
0: Bitter නැත්නම් egg.
5: ඒ නැත්නම් egg.
0: All right.
5: ඒ වගේම කෑම් පාර්සල් ගොඩක් තියෙන තැනක තියෙනවා
0: සිංහලෙන් ගහලා
5: සිංහලෙන් ඊයන්නක් ලියලා තියෙනවා.
0: ඊයන්නක්. Right.
5: ඒකේ මොනවද තියෙන්නේ?
0: දැන්
5: අපි ඕක තමයි අද Facebook එකේ අපි post එකට දාලා තියෙන්නේ. ගොඩක් අය comment කරලා තියෙනවා.
0: කේක
5: විදිය උත්තර.
0: හවස 6:00 වෙනකන් අහන්න වෙනව මොකද්ද කියලා දැනගන්න.
5: මොකද්ද කියලා දැනගන්න මේ ඔයාලට අපේ WhatsApp number එකට message එකක් එවන්න පුළුවන්.
0: එහෙම
5: නැත්නම් අපේ Facebook page එකට ගිහිල්ලා
0: ලේසි comment එකක් දාන්න තියෙනවා.
5: post එකට comment එකක් දාන්න easy.
0: Easy. දැන් මානං මාළු ඊට පස්සේ මොනවද?
5: චීනන් chicken.
0: ඊට පස්සේ බීනම් බිත්තර. ඒ වගේ ඊ නම් මොකක්ද?
5: ඊ නම් මොකක්ද?
0: කියලා තමයි අපිත් අහන්නේ.
5: ඊ කියන්නේ මේ සිංහලින්
0: ඊ. ඕ.
5: හරි.
0: Right.
5: ඉංග්‍රීසි වලින් නෙමෙයි.
0: ඕ. ඊ කියන්නේ සිංහලෙන් ඊයන්නට.
5: ඊයන්න. ඊයන්න ලියලා තියෙනවා. ඊයන්න ලියලා තියෙනවා මේ කෑම පාර්සලේ මොකක්ද?
0: ගිහ පෝස්ට් එක බලන්න පොඩි අදහසක් එහෙම ගන්න නේ.
5: ඔව්. කට්ටිය කමෙන්ට් කරලා තියෙන ගොඩක් ගොඩක් ගොඩක්.
0: ගොඩක්. නොවෙන්න පුළුවන් හොඳේ.
5: ඒව නොවෙන්න පුළුවන්.
0: ලේසියට ගන්න එපා මේ කිසි දෙයක්.
5: සරලව ගන්න එපා හිතවතට.
0: හරි ගැඹුරින් හිතන්න.
5: ඔයාලා දිහා බලන් දාන්නකෝ. රයිට්. යතර වදක් කරන්න ඕන.
0: රයිට්.
5: අපි අහගෙන ඉන්න කට්ටිය කවුද කියලා බලමු ටිකක් ගාලා.
0: බලමු බලමු අපි කවුද ඉන්නේ කියලා. ගල්පදේශ් කේඩි ගාමඩික පැත්තේ යන හදන්නේ මාෂා දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා විනීත, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනී, රේණුකා. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඒත් එක්කම විරංගි ඉන්නෝ පන්නිපිටියේ දැන් තමයි මැසේජ් එක දාලා තිරාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ යන හදන්නේ බොරලස්ගමුව පැත්තට. බොරලස්ගමුවේ මැසේජ් එක දාලා තියෙනවා දිනිත විමුක්ති, ඊට පස්සේ හර්ෂ, හේමචන්ද්‍ර, ඒ වගේම මල්කාන්ති, කමල්. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඕකේ ඔයාලවත් එකතු කරගන්න. ඊට පස්සේ යනවා මහරගමෝ පෙල් ෆැෂන් එක පැත්තට. ඒ පැත්තේ ගොඩාක් කටි අපි වහන් ඉන්නවා. ගයාන්, ගාමිණී, ලසිත, චුට්ටි, අනුර කුමාරි, ශාන්ති, නිරෝෂ, හර්ෂණී, සුභා, දිනුෂ, මේ වගේ හැමෝම අපි එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්.
5: තරුණ බව රැකගෙන තරුණ විදියට ලස්සනට ඉන්න අපි හැමෝම කැමති. වෙඩින් එකකට යනකොට, මොකක්ද විශේෂ අවස්ථාවකට යනකොට අපි සෑහෙන ට්‍රයි කරනවා. අපි වයසට ගිහිල්ලා නැහැ. අපි තාම හොඳ යංග බොයිස්ලා, යංග ගර්ල්ස්ලා විදියට ඉන්න ට්‍රයි කරනවා හැමෝම ඉස්සරහ.
0: ඕකේ.
5: දැන් එතෙන්ට එන තරුණ අයත් එක්ක අපි වයසට ගිහිල්ලා නම් අපි ට්‍රයි කරනවා එයාලත් එක්ක ගැළපෙන විදියට ඉන්න. ඒ විදියට ඉන්න අපි ආසයිනේ.
0: හැමෝම
5: එහෙමනේ ඉතින්. අපි වයසට යනවට කැමති නෑනේ.
0: නෑනේ කෙටියෙන්ම කිව්වොත්.
5: කෙටියෙන්ම කිව්වොත් වයසට යනවට කැමති නෑනේ.
0: ඔයා කැමතිද වයසට යනවට? මං
5: කැමති නෑනේ. මං කැමති මේ වයසේ ඉන්න.
0: ඔය වයසේවත්.
5: සාමාන්‍ය
0: වයසයි.
5: 30 25 30 කියන රේන්ජ් එකේ ඉන්න තමයි හැමදාම කැමති.
0: ඒකනේ. ඔය කිව්වට 25කුත් නෑ තාම චමිත්.
5: හරි. ඉතින් ඒ නිසා මේ හැමෝම ඒ පැවැත්මට කැමති.
0: ඔව්.
5: ඉතින් ඒක පවත්ව ගන්න ක්‍රමයක් ගැන තමයි කාටවත් අයිඩියා එකක් නැත්තේ.
0: හොයන මොකද්ද මම මේකට කරන්නේ කියලා.
5: මොකද්ද කරන්නේ? ආ පිපිඤ්ඤ පෙති විතරක් ඇස් දෙක උඩ තියාගෙන
0: එව්ව කරාට මෙව්ව හරියන්නේ
5: නැහැ. අල පෙති දෙකක් මූණ උඩ තියාගෙන හිට විතරක් මදි.
0: අල තියනවද?
5: මොන හරි කවන්නේ විතර.
0: දන්නේ නැහැ.
5: ගෙදර කන්න යෝගට් එකක් නෑ.
0: බලද්දි මූණේ
5: බලද්දි මූණේ එහෙම තරුණ බව රැකගන්න සෑහෙන ට්‍රයි කරන අයට මේක හොඳ පණිවිඩයක්. සෙට් ගේම් කියන්නේ එහෙම එකක්.
0: දැන් සෙට් ගේම් ගැන කතා කරද්දී ෆර්නා ආයතනයෙන් තමයි සෙට් ගේම් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් සෙට් ගේම් කියලා කියනවා හරි පුළුවන් මේ වගේ තරුණ පෙනුම මේ විදිහටම පවත්වා ගන්න. මේක කැප්සූල් එකක් විදිහට වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදිහට එනවා. ඉතින් ඔයාලට පුළුවන් කම තියෙන සෙට් ගේම් එක මෙලදී අරගෙන පාවිච්චි කරන්න. මේක ගැහණු අයට විතරක් නෙවෙයි පිරිමියාට මුකුත් නැද්ද කියලා අහනවා නම් දෙපාර්ශ්වයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් කම තියෙනවා. සෙට් ගේම් කැප්සූල් නිෂ්පාදනය කළා තියෙන්නේ ෆර්නා රිසර්ච් සෙන්ටර් එක වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල සමග කරපු පර්යේෂණ වලින්. ඔන්න ඒ නිසා ඔයාලට බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කම තියෙනවා. ග්‍රීන් ටී, එතකොට විටමින් වර්ග ගොඩක් තියෙනවා. විටමින් D3, විටමින් C, විටමින් E, විටමින් B1, විටමින් B2 මේ වගේ ගොඩාක් විටමින්ස් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් කම තියෙනවා විශ්වාසයෙන් මිලදී ගන්න. දැන් මේක මිලදී ගන්න කොහෙන්ද කියලා කල්පනා කරනවා නම් ඔයාලට පුළුවන් කම තියෙනවා www.fadna.com කියන වෙබ්සයිට් එකට යන්න. එහෙම නැත්නම් WhatsApp එකක් කරහා තවදුරටත් විස්තර දැනගැනීමේ අවස්ථාව තියෙනවා ඔයාට. 0707-678-6000 කියන නම්බරයකටත් WhatsApp කරලා ඔයාට සෙට් ගේම් ගැන තවදුරටත් විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.
5: හවස 4:46 වෙලාව.

0: Radio ITN.
1: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: සේවන පාවන අභිමානයයි රයිනෝ.
4: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලින් ෂීට්
5: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙන්න.
6: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.බි ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: Evening Drive with Chamit and Charu.
8: මම නම් දැන් මාරම රිලැක්ස්.
9: ජාතක
10: ලොතරැයි මණ්ඩලය.

NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
5: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව හට වංගුව
2: සම අනුග්‍රහය
7: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. තනට තහනේ නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: හොඳටම බඩගිනි වෙලා ඉන්න වෙලාවක තමන් කැමතිම රසම කෑමක් දැක්කම
1: හරි
0: ඇති වෙන හැඟීම කොයි වගේද?
1: අනේ
0: අන්නේ වගේ හැඟීමක් නේද? අනේ
1: කොච්චර දෙයක්ද?
0: උඩට ගත්ත හුස්ම බිමට දාන්න.
1: මතකද?
0: පහලට හෙලන්න. අමතක වෙන තරම් සතුටක් ඇති වෙනානේ.
1: සරණ
0: අපි කෑම වලට පුදුම නේද?
1: අසයිනේ තින්නේ
0: නේද?
1: කන්නත් බෑ සමහර වෙලාවට.
0: ඒ වුණාට දැන් අපි හොඳටම කාලේ ඉන්න වෙලාවක් කියනකෝ.
1: රයිට්.
0: හොඳටම කාලේ ඉන්න වෙලාවක දානේ ගෙදරකින්.
1: එහෙම
0: නැත්නම් මොකක් හරි පින්කමකින් ඒ වගේ තැනකින්.
1: ඔව්.
0: ගේන්නකෝ බත් එකක්.
1: මම නම් ඒත් කනවනේ.
0: නොකයිද බලන්න. කට කවල කාලා ඉන්න වෙලා වතුරත් බීලා බඩ විරලා හොඳටම.
1: තව මුකුත් ඇතුළට දාගන්න ඉඩක් නැහැ.
0: ඉඩක් නැහැ.
1: හා.
0: ඒ වුණාට ගේන්නකෝ දානේ ගෙදරකින් එහෙම ගේන බත් එක. දිගහරිනකොට මෙන සුවඳත් එක.
1: හා.
0: බුදු අම්මේ.
1: ටිකක් කටක් දෙකක් කමුනේ.
0: චුට්ටක් කමුනේ. කියලා.
1: අපරාධේ නැත්තම්.
0: පටන් ගන්න ඕක ඉවර වෙන්නේ. අන්තිමට චිකන් වල.
1: හරි.
0: කට්ටත් හපලා.
1: ඕකේ.
0: හා බොරු නම් මේක බොරු කියලා කියන්න පුළුවන් නම් කාට හරි.
1: හා බොරු නම් කියන්න අපිට.
0: බොරු නම් කියන්නකෝ මේ බොරුද කියලා.
1: ඔය හොම නෙවෙයිද කියලා.
0: හිතට එකඟව
1: උත්තරයක් දෙන්න පුළුවන්ද මං?
0: දෙන්න පුළුවන්ද? කට කොනකින් හිනා වෙනවා කියලා මම දන්නවා. මොනව නැතත් සහතික ඇත්ත නේද?
1: රයිට් රයිට්. ඔව් නැතුව ඉදින්නේ.
0: අම්මා පා ඇත්ත නේද මේ කියන්නේ කියලා.
1: ඔය දැන් කියයි නිකන් අපෝ මම නම් එහෙම කන්නේ නෑ. මට නම් කෑවහම ඇතිනම් ඇති තමයි කියලා කියයි.
0: ඇතිනම් ඇති ආනේ අපිට බෑ ඔය ටෙලි.
1: ඔය ඊට වඩා කන හොඳ නෑ.
0: අනික අපි අනම් මනම් එන නිතර දෙවිලි කන්නේ. කන වෙලාවට කෑවා.
1: හරි.
0: ආයි එහෙම නෑ. ඒකේ පොෂ් ටොක්ස් දෙන්න පුළුවන්.
1: ඕකේ.
0: හැබැයි රියැලිටි එක ඊට වැඩි සෑහෙන වෙනස්.
1: ආ දානෙකක්ම වෙන්න ඕනේ නෑ උදන.
0: ඔව් රියැලිටි එක ඊට වැඩි සෑහෙන වෙනස් කියන එක
1: අපි නොදන්නවයි.
0: අපි නොදන්නවයි. මොකද අපිත් එහෙම නිසා.
1: හරි අමුතු ජීවි ඉන්නේ.
0: හරි අපි මතක් කරන්න ඕන දැන් මේ කෑම ගැන මතක් කරාට පස්සේ
1: විජේ
0: නිෂ්පාදන කියන්නේ කෑම විදියට රසට හදා ගන්නව නම් තියෙන්න ඕන දෙයක්.
1: ඔව් කොයි වෙලේ වුණත් කන්න පුළුවන්.
0: කුළුබඩු ටික ලංකාවේ අපේ මහ පොළොවේ හැදෙන මේ දේවල් වලින් එකතු කරලා හදාගත්ත රසම රස කුළුබඩු ටික එකතු කරලා හදලා තියෙන නිෂ්පාදන බැලක් තමයි විජේ නිෂ්පාදන එක ඔබ අතටපත් වෙන්නේ.
1: විජය කුළුබඩු ටික ගැන එහෙම කතා කරද්දී දැන් ගෙදර අයට හදලා දෙන්නක බලන්න වෙනසකටත් එක විජේ නූඩ්ල්ස් එකක් ඇලෙන්නේ බෙරුවේ නැතු නූඩ්ල්ස් එකක් හදාගනකොට එකක් මදි වෙයි චමිත් මං හිතන්නේ.
0: එකක් මදි වෙයි.
1: දෙකක්වත් ගෙනල්ලා තියාගෙන ගෙනල්ලා හදාගන්න මොකද ඒ තරම් රසයි. ඇලෙන්නේ බෙරුවේ නැතුව හරි රසට හරියට වාට හදාගන්න පුළුවන්කම තියෙනවා විජය සක. ඒ වගේම විජේ ඉන්දියාප පිටි තියෙනවා සුදු ඉන්දියාප වගේම රතු ඉන්දියාප පිටි. ඔයාට අවශ්‍ය විදිහට ගෙදරක කැමැත්තට අනුව මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තෝස ටිකක් හදා ගන්න ඕනි කියලා හිතනවා නම් ඔර කඩේ තියෙන විදිහටම ඔයාට හදා ගන්න පුළුවන් තෝස එකක් විජේ තෝස පිටි එකක්ම මිලදී ගත්තොත් එහෙම. එනිසා අනුකර නිෂ්පාදන වැඩවලට නැතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම ආටි පුලංකම තියෙන ළඟම වෙනසරෙන් සුපිරි වෙනසරෙන් විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: සින්දුව කහන කවුද මැසේජ් කරලා තියෙන්නේ මේ වෙලාවේදී?
1: මම එකතු කරගන්නවා. අනුර ඉන්න පුස්සැල්ලාවේ මේ වෙලාවේ ආවත් එකතු කරගන්න ගම යනවා. කෑගල්ල පැත්තට කෑගල්ලෙන් ඉන්නවා. කුවේට් වලින් චන්දිනගිවත් එකතු කරගන්න ලාලනී රේනු මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. සද්දට අහගෙන ඉන්නේ කියලා චමත් මැසේජ් එකක් දාලා තිනවා. කිතුල් ගලින් පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම අංජන ජයතිලක ඔයාවත් එකතු කරගන්නවා.
0: යන අපේ ෆේස්බුක් පේජ් එක පැත්තටත් එතන අපි අද පෝස්ට් එකක් දාලා තියෙනවා. ආගේ කමෙන්ට් එක අපි බලාගෙන ඉන්නවා.
1: ඒක
0: විදිහට උත්තර දෙනවා අපිට අපි අහපු දෙයට.
1: හා
0: ආගේ මොකද්ද අදහස? ආගේ කමෙන්ට් එකක් දාන්න. පෝස්ට් එක ෂෙයා කරන්න තමද කරන්න බෑ.

0: ITN රටට වග කියන රේඩියෝව රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 5 විනාඩි 4යි වෙලාව. ඊවනින් ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ.
2: සුබ සන්ධ්‍යාවක්.
1: දැන් අපිට කරදරයක් විපතක් වුණ වෙලාවට රටක් විදියට අපි ළඟට එන ඉස්සෙල්ලම වැඩේට බහින්නේ කවුද?
2: ඒක ගැන ඉතින් කතා දෙකක් නෑනේ.
1: කතා දෙකක් නෑ අපේ රටේ ඉන්න රණවිරු ටික. හැමෝම බෞගේ කාලේ මතකයිනේ දිට්වා මේ ආපදාව සිදුණු වෙලාවේ.
2: මේ
1: වගේ ස්වභාවික ආපදාවක් සිද්ධ වෙච්ච හැම වෙලාවකම ගම් වතුරක් වෙන්න පුළුවන්.
2: ඕනම දෙයකදී.
1: එයාල ඉස්සරහට එනවා. තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව රට වෙනුවෙන් තමන්ගේ යුතුකම වගකීම ලස්සන්ට ඉටු කරන ඉටු කරපු කණ්ඩායම ඉටු කරමින් ඉන්න
2: කණ්ඩායම.
1: ඉතින් යාලට මේ දෙයක් වෙච්ච වෙලාවට විතරක් අනේ යාල මරු අනේ යාලට සැලියුට් එක අපි රෙස්පෙක්ට් කියලා
2: ඒ වෙලාවෙදි විතරක් මතක තිබිලා හරියන්නේ නැහැ.
1: හැමදාම මේ මතකේ තියෙන්න ඕන.
2: මොකද යාල නැත්තම් අපිට
1: ගොඩාක් වෙලාවට අපි ජීවිත නැති වෙන තිබුණා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ගැන අපිට මතකයි. ඒක ගොඩක්ම මතක් වෙන්න හේතුවක් වුණා. මට මැසේජ් එකක් කරලා තියෙනවා අභිමන්සලකින් අපි වහගෙන ඉන්නවා කියලා.
2: රයිට්.
1: ඉතින් යාල වෙනුවෙන් තමයි
2: මේ සින්දුව.

දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන් වසර 25ක විශ්වාසය AWB රෝල ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ

0: NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: Drive with Chamit.

0: හවස පහයි විනාඩි 16යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.
1: හරි.
0: අපේ Facebook post එකටත් කටිය comment කරගෙන යනවා.
1: මොකදනේ ඔයා අහන්නේ ඉතින් අපෙන්?
0: ආ. මං අහලා දෙන්නේ දැන් අපි ඔය කැම ගන්න ගියාට පස්සේ.
1: ඔව්.
0: කැම පැකට් තියෙනවා.
1: Right.
0: ඒවයි තියෙනවා chicken සී අකුර ගහලා තියෙනවා නැත්තම්
1: කැම පාර්සල් එකේ තියෙන උඩ
0: ගහලා තියෙනවා. Right. ඉතරනම් B කියලා ගහලා සිංහලෙන් තියෙනවා නැත්තම් ඉංග්‍රීසියෙන් නම්
1: E.
0: ඊ අකුර ගහලා තියෙනවා. එතකොට මාළු නම් F අකුර තියෙනවා fish කියලා. එහෙම නැත්තම් මා කියලා ගහලා තියෙනවා.
1: ඔව් ඔව් ඔව්.
0: දැන් ඒ අතර තියෙනවා
1: හා
0: ඊ කියලා ගහපු එකක්.
1: සිංහලෙන්
0: ඊ අකුර දීප එකක්. හ්ම්
1: හ්ම්. ඒ මොකද්ද?
0: ඒ මොකද්ද?
1: ඒ මොකද්ද කියලා තමයි අපි අහන්නේ.
0: මුදලාලිගෙන් අහන්න.
1: හරි.
0: මොකද්ද මේ ඊ?
1: දැන් ඔය අනගම අහගෙන ගියා නම් හරි.
0: මේක දැන් බිත්තර තියෙනවා, මාළු තියෙනවා, චිකන් තියෙනවා.
1: ඔව්.
0: ඊ මොකද්ද? ඉස්සෝද?
1: මොකද්ද? ඉස්සෝද?
0: නැත්නම් ඉබ්බෝද?
1: අපිට කට්ටිය ඒ වගේ මැසේජස් දාලා තිනවා. අපි බලමු ඉතින් ඕක. තාම ඉවර නැහැ.
0: ඔව් මේකට තින් එකේ උත්තර තියෙන්න පුළුවන්. ඔව්
1: ඉබ්බෝද කියලා අහලා තිබුණා. ඉස්සෝද කියලා අහලා තිබුණා.
0: ඔයාලා හිතන දේ කමෙන්ට් එකක් දාන්න.
1: හරි.
0: අපි බලමු මොකද්ද කියලා.
1: අපි හයට තමයි කියන්නේ. හයි කිට්ටු කළා තමයි කියන්නේ.
0: හ්ම්. රයිට් මොන දේ හදාගත්තා? මාළු කරි එකක් වෙන්න පුළුවන්.
1: මස් කරි එකක් වෙන්න පුළුවන්. ඉස්සෝ හදාගන්නව වෙන්න පුළුවන්.
0: ඒ ඕනම එකක් හදාගන්නකොට.
1: හරි.
0: දැන් මස් කරි 3-5 මාළු කරි 3-5 ගන්න පුළුවන්. විජේ නිෂ්පාදන වලින්.
1: අහහ.
0: කඩේ තියනවා ගන්න. අරගෙන රසට හදා ගන්න පුළුවන්. මේවයි કૃතිම දේවල් වලින් නෙවෙයි රස ගන්නෙ.
1: ඒ
0: නිසා තමයි අපි කියන්නේ මේවා අරගත්තට පස්සේ මේවෙන් තියෙන ස්වභාවික රසය ඔයාලට ගන්න පුළුවන්. ඒක ශරීරයට හොඳයි. මොන හරි වසක් විසක් අපේ ශරීරයට එකතු වෙලා තියෙනවා නම්
1: ඔය
0: 3-5 ටික හරියට දාලා මිරිස් ටික කහ කුඩු ටික දාලා රසට කැම හදන කනකොට මොන හරි වසක් විසක් ඇඟතුල තියෙනවා නම් ඔය අපේ රටේ තියෙන මේ කුළුබඩු ටිකට දේශීයව ගන්න තියෙන මේ කුළුබඩු සාරයට ඒ විස ටිකක් නසන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ නිසා තමයි කහ ටිකක් හරි විදියට දාගන්න කියලා. මිරිස් ටික 3-5 ටික හරියට දාගන්න කියලා කියන්නේ. අන්න ඒ නිසා
1: පාට කරපුව නෙවෙයි හොඳම තත්වේ කහ.
0: හොඳම තත්ත්වයේ දේවල්. රස විස නැති දේවල්, ස්වභාවික දේවල් දාගත්තු තින් කැමරට එකතු කරගත්තු තින් අපේ විස වස මොනවා හරි ඇඟේ තියෙනවා නම් ශරීරෙ වෙන වෙනම රයින් දේ එකතු වෙලා
1: ඒව
0: නසන්න මේවට හැකියාවක් තියෙනවා.
1: ඉතින් ගෙදර ගෘහණියක් රසට කැම ටික, ගුණට කැම ටික ගෙදරයිට දෙන්නනේ බලන්නේ. එහෙම දෙනකොට කුළුබඩු ටිකනේ අපිට මුලින්ම ඕනේ කරන්නේ. ඒ කුළුබඩු ටික ඔයා හරි ප්‍රමිතියෙන් හරි විදිහට තත්වෙන් ගුණාත්මක බවෙන් උසස් විදිහට ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ විජය නම තෝරගන්න ඒකට. මොකද විජය නමර තියෙන 30 වසරක පාරිභෝගික විශ්වාසයක් ඔබේම විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන මේ තරම් දුරක් ඇවිල්ලා තියෙන. දැන් අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ සමටත් විජය නිෂ්පාදන අරගෙන ගිහින් තියෙනවා ඒ විශ්වාසයත් එක්ක. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ගෙදරයි වෙන්න පුළුවන්, ගෙදරට එන කෙනෙක්ට වෙන්න පුළුවන් හොඳම දේවල් හොඳම විදිහට කන්න ටික හරි විදිහට දෙන්න විජය නිෂ්පාදන මිලදී ගන්න. ළඟම වෙනසල ඉඳන් සුපිරි වෙනසල දක්වා ඕනම තැනක මේ නිෂ්පාදන පෙළ වර්ධිනේ නැ මතක තියාගෙන විජය නම තිනවද කියලා බලලම මිලදී ගන්න.
0: දැන් ඔය මේ සමහර වෙලාවට අපි මේ වෙලෙන්දොන්ට අහු වෙන වෙලාවල් තියෙනවා.
1: ඔව්.
0: එයාලා කියන විදියෙන්
1: හරි
0: එයාලා විකුණන සමහර දේවල් වලට අපි අහු වෙනවා.
1: ඔව්.
0: දැන් එහෙම වෙන වෙලාවල් ඕන තරම්
1: තියෙනවා. අපේ මේ දෛනික ජීවිතේ ඒව හරි ගුරු පුරුදුයි.
0: ඔව් දැන් මමත් පහුගිය දවසේ අහුණා.
1: ඔයා ඉතින් ආයි unlimited නේ.
0: කජු පැකට්.
1: ඔව්.
0: හරිද?
1: right.
0: කජු පැකට් 3ම 100යි.
1: ඔව්. මේ අපිත් කෑවා ඉතින්.
0: හරිද? කජු පැකට් 3ම 100යි.
1: right.
0: කියලා පැණි කජු. නිකන් නෙමෙයි
1: පැණි කජු.
0: පැණි කජු 3ම 100යි. කඩෙන් ගන්නවන මාත්‍ය එකක් 150යි.
1: හරි.
0: මන් දෙනවා සර්ට 3ම 100ට.
1: හා මම නෝනා නෑ ඔයා මහත්යනේ නේ
0: කියලා කිව්වට පස්සේ ඉතින් කවුදනේ
1: එතකොට එහෙම කියද්දි මේ නොගෙන ඉන්නේ කවුද?
0: කවුද ඉන්නේ? අනික ලස්සනට තේ පේන දේනවා. ඔව්.
1: ඊට
0: පස්සේ ඉතින් මාත් හරි ආසයි පැණි කජු ගන්න.
1: අපි දන්නවා.
0: හරිද? ගත්තා.
1: හරි තුනක්ම ගත්තා.
0: තුනක් දෙනවනේ ඉතින් 100ක් දුන්නම.
1: ඔකයි එකක් මොකද 250ට ගන්න කියන්නේ චමිත් තුනක්ම අරගෙන.
0: අරගත්තා.
1: ආ.
0: අරගත්තට පස්සේ ඉතින් ආයි ඉතින්
1: පැණි කජුනේ ගත්තේ.
0: මේක දීලා පිටපස්සට ගියා කියලාට පස්සේ ඉතින් ආයෙත් මොනවා කරන්නද?
1: ඒ වෙලේ කෑවෙත් නෑ ඔයා.
0: ඔව්. මේ ඉතින් අරන් අහවා.
1: හරි.
0: ඇවිල්ලා බලනකොට ඇත්තරම තියෙන්නේ පොරි වලට පැණි දාලා.
1: පැණි කජු කියලා අරන් තියෙන්නේ පොරි කජු.
0: පොරි කජු කාලා දෙන්නේ නැන්දිරන.
1: පැණි පොරි.
0: පැණි පොරි.
1: අපිට ගෙනල්ලා කියනවා මල්නෝක මට වෙච්ච වැඩි.
0: පැණි පොරි කෑවා පැණි කජු නමින්.
1: කොහේවත් ඉඳලා අපිත් ඒකට අහු වුණා. අපිටත් දුන්නා මේ පැණි කජු කන්න මං ගෙනාවා කියලා. කිව්වා කජු රහක් නම් එන්නේ නැහැ මේකේ. පොරි වලට තමයි පැණි දාලා තියෙන්නේ කියලා.
0: ඔහොම වෙනවා හරිද? පෙන්ුමට රැවටෙන්න එපා.
1: ඔව් මම කියන්නේ ඒකනේ.
0: කියන දේවල් වලට රැවටෙන්න එපා.
1: එක්කෝ ටිකට් එකකට රැවටෙනවා. හරිද? එක්කෝ පැණි කජු වලට රැවටෙනවා. මොනවාද? පොඩි කියන්නේ ආයි.
0: අද්දකී මෙච්චර නෑ.
1: ඒක තමයි.
0: ඒ වගේ දේවල් එක්ක.
1: තේරුම් ගන්න පුළුවන්.
0: රයිට්. ඒක නෙවෙයි දැන් කතාව.
1: ඔව් කියන්නකෝ.
0: වෙලෙන්දෙක් ඉන්නවා.
1: ඕකේ.
0: මෙයා විකුණනවා.
1: හා?
0: රයිට් එන්න එන්න මාත්‍යා.
1: හරි.
0: මේ අල ගොඩම
1: 100යි. නැද්ද?
0: ඔව් හරි. මේ අලගොඩම 100යි අන්තිම 100යි අන්තිම ටික 100යි ගලගොඩම අන්තිම ටික 100යි අලගොඩම අන්තිම ටික 100යි
1: අන්තිම ගෙදර යන්න මේ ටික ගන්න
0: ඕ අන්තිම ටික 100යි අන්තිම ටික 100යි
1: කියන විදිහට ඔක්කොම ටික දෙනවා 100ට
0: ඔක්කොම ටික දෙන්නේ
1: නැහැ නැත්ද
0: බොරු කියන්නේ බා
1: නෑ නෑ ඉතුරු වෙච්ච ටික
0: අන්තිම ටික 100යි කියලා කියන
1: හා හා
0: හා රයිට් ඊපස්සේ මේ අවිල්ලා දැන් දැන් ගන්න ඕනේ එම කිව්වම්
1: ඔව් ඉතින් අපිත් ගන්නට ටක් ගාලා දුවලා
0: අන්තිම ටික කිලෝ එකම 100 අන්තිම ටික කිලෝ එකම 100යි හා
1: හා
0: හා හරිද
1: මේ 150කට විතර විකුණලා තින උදේ
0: ඔව් ඊට පස්සේ ඒව කියන්නේ
1: නැහැ නැද්ද
0: අන්තිම ටික කිලෝ එකම 100යි
1: හා හරි
0: කියලා කියයි
1: හරිද නැද්ද ඇද්දානවනේ
0: නැද්ද ඇද්දානවනේ කියන්න දෙන්නේ නැහැ ඉතින් කතාව විකෘති වෙනවා
1: කියන්න
0: එම කියාගෙන නැරන දැන් එනවා එක්කෙනෙක් ඇවිල්ලා ගන්නවා මට දෙන්නකෝ කිලෝ එකක් කියලා ගන්නවා
1: හරි
0: ගත්තට පස්සේ අරගෙන රුපියල් 1000ක් දෙනවා
1: අහහ
0: රුපියල් 1000ක් දුන්නට පස්සේ මෙයාට දෙනවා ඉතුරු රුපියල් 700ක් කිලෝ එකයි ගත්තේ හැබැයි
1: හරි
0: අන්තිම ටික කිලෝ එක 100යි අන්තිම ටික කිලෝ එක 100යි
1: හරි දුන්නේ 1000ක්
0: දුන්නේ 1000
1: එතන 900ක් එන්න එපායි අතට
0: ඔව් 900ක් එන්න බෑ දුන්නේ 700යි
1: රයිට්
0: ඊපස්සේ මෙයා අහනවා මේ
1: පො ඉතුරු 300
0: ඇයි මේ මට මේ 700යි දෙන්නේ කිලෝ එක 100යි කියලානේ කිව්වේ එහෙම කියලා කිව්වා
1: ඊටු 200 වෙන්නවනේ
0: ඔව් ඊටු 200 කනේ තව 200ක් දෙන්න ඕන නේද කියලා අහනවා
1: හරි
0: හරි මත් හරි ගාන හරි ගාන හරි
1: එහෙම කොහොමද එහෙම වෙන්නේ
0: ගාන හරි මත්
1: මම හිතේ නම් අහනෝ
0: අන්තිම ටික කිලෝ එක 100යි සර් මේ තාම යන්නේ මුල හරිය
1: අන්තිම ටිකද 100ට දෙන්න බලාපොරොත්තු වෙන ඉඳලා තියෙන්නේ
0: තාම මුල හරිය යන්නේ
1: අන්තිම ටිකෙත් මුල ටිකද
0: තාම යන්නේ මුල හරිය ඒකින්ද මේ තාම කිලෝ එක 300ට යන්නේ මං කිය අන්තිම ටික 100ට
1: දෙනවා කියලා
0: 100ට දෙනවා කියලා
1: ඔය කෝරේ
0: අවසපාය විනාඩි 24යි පරිස්සම් ඒ නිසා වෙලෙන්දොන්ගේ උපාය මාර්ගික වදන් වලට පරිස්සමට අහුවෙන්න

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න
1: ටේක්යා සුරැකිමු මග තොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ඔක්තෝබර් 8 කිලිනොච්චි හින්දු කොලේජ් කිලිනොච්චි
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
5: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
7: අඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක් සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice
8: හවස 5:31 වෙලාව.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
10: සුබ දවසක්
11: අලුත් වෙලා
12: පහසු වෙලා
13: තැඟි වැඩි වෙලා
14: දවස සුබයි සිහින දිනයි සුබ දවස

0: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ EY එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
1: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
2: Evening Drive with

0: හවස 5:38 වෙලාව ඔයා කැමති සාමාන්‍යයෙන් මිනිස්සු ගැවසෙන නැත්නම් ටිකක් ගෙවල් ගෙවල් ගොඩක් තියෙන එහෙම තැනක ජීවත් වෙන්නද?
1: හරි.
0: එහෙම නැත්නම් හුදකලා වෙලා කාගෙන්වත් කරදරයක් නැති
1: නිෂ්කලංක
0: කන්ද ගලගන්න. එක සරේට හරිද?
1: හරි.
0: ඒ වගේ පරිසරයක ජීවත් වෙන්නද කැමති?
1: ඒ කැමැත්ත තමයි ඒ ප්‍රකාශ වුණේ.
0: නිෂ්කලංක
1: පාඩුවේ පැත්තකට වෙලා.
0: දෙත උඩ හිතෙන්නේ නැද්ද අනේ එතන පරිපාලුයි. බෑ මෙතන ජීවත් වෙන්න මිනිසෙක් නෑ කතා කරන්න එහෙම කියලා හිතෙන්නේ
1: නැද්ද? ඔය දැන් ඉන්නේ කට්ටිය කො කතා කරනවද?
0: එහෙම තැන් තියනවා. හරිද? හැබැයි බොහොම සුවිශේෂී තැනක් තියෙනවා මේ අයිස්ලන්තයේ.
1: ආහා.
0: දකුණු වෙරළ තීරයට ඔබෙන් පිහිටා තියෙන මේ නිවස එඩ්ලයිඩා දූපතේ. හරිද? එඩ්ලයිඩා දූපතේ තමයි මේ හුදකලා නිවස පිහිටලා තියෙන්නේ. පරිසර හිතකාමී වටපිටාවක් එක්ක
1: බොහොම
0: ලස්සන සුන්දර තැනක. කියන්නේ වටපිටාවේ කිසිම ගයක් නැහැ. අක්කර ගාණක්. හරිද? අක්කර ගාණක් ඈත වටපිටාවේ වටේටම කොහෙවත් ගයක් නැහැ.
1: කැලෑව වගේද?
0: කැලෑවක් නෙවෙයි. තන බිමක්.
1: ඕකේ.
0: තුන භූමියක.
1: රයිට්.
0: තමයි මේ නිවස මැද්දේ පිහිටලා තියෙන්නේ. මවා ගන්න චිත්‍රයක් විදියට.
1: ඔව් මම දැන් මේ මවා ගන්න ගමනේ.
0: හරිද? ඇත්තටම මේක චිත්‍රයක් වගේ.
1: ඔව්.
0: තුන භූමියක්, විශාල තුන භූමියක්, අක්කර ගානක විශාල තුන භූමියක් මැද්දේ පිහිටා තියෙන නිවසක් මේක.
1: ඕකේ.
0: අයිස්ලන්තයේ තමයි තියෙන්නේ. ඕනනම් Google search කරලා බලන්න පුළුවන්. අයිස්ලන්තයේ එඩ්ලයිඩා කියන දූපතේ තමයි
1: එඩ්ලයිඩා.
0: ඔව් මේ මේ දකුණු වෙරළ තීරයට ආසන්නෙන් මේ නිවස පිහිටලා තියෙනවා කියලා කියන්නේ.
1: ඕකේ.
0: ඉතින් මෙතෙන්ට කිසිම බලශක්ති සැපයුමක්. කියන්නේ විදුලිය සැපයුමක්
1: ඒ
0: මොකුත් නැහැ. මේ ගෙදර කවුරුවත් පදිංචිත් නැහැ.
1: ඕකේ.
0: මේක සංචාරක ගමනාන්තයක් විදියට තමයි නම් වෙලා තියෙන්නේ.
1: රයිට්.
0: ඉතින් මේකේ මේ මේ දූපතේ තියෙන එකම නිවස. දූපතකට තියෙන එකම නිවස.
1: එකම නිවස.
0: කිව්වට පස්සේ ඉතින් හිතා ගන්නකෝ.
1: එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
0: ඉතින් දැන් මෙතෙන්ට මේ කරන්ට් එක මුකුත් අරේ මේ නැති නිසා ඉස්සෙල්ලා තිබිලා තියෙන්නේ ඩීසල් ජනන යන්ත්‍ර. ඉතින් පැමිණෙන සංචාරකයන්ට මොනවා හරි සේවා සපයන්න අවශ්‍ය වුණොත්. හැබැයි දැන් එතෙන්ට සූර්ය පැනල සවි කරලා දැන් එතෙන්ට විදුලිය සපයලා තියෙනවා සූර්ය පැනල හරහා. ඉතින් පිට දශක කීපයකට පෙර 1950 වසරේ මේ දූපතේ වාසය කළ පෆින් නම් කුරුල්ලන් දඩයම් කිරීමට ආපු දඩයම්කරුවන්ගේ සංගමයක් විසින් තමයි මේක ඉදි කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේක මේ ඇත්තටම මේ හුදකලා ගෙයක් නෙවෙයි. මේක මේ මේ යම් කිසි කාර්යයකට යොදාගත්
1: තැනක්.
0: තැනක්.
1: ඔව්.
0: නවා තැනක්.
1: හුදකලාම වෙලා කියලා නෙවෙයි මේ කියන්නේ.
0: ඔව් නෑ ඉස්සෙල්ලා මේක වැඩ ගන්න තැනක්. ඒ කියන්නේ මේ කුරුල්ලන් දඩයම් කරන්න ආපු කණ්ඩායමක නවාතැන් ගරගෙන හිටපු තැනක්.
1: ඕකේ.
0: දැන් මේක හුදකලා වෙලා තියෙන්නේ. ඉතින් මෙතන දැන් සංචාරකයන් යනේන
1: බොහොම
0: ලස්සන සුන්දර තැනක් කියලා කියන්නේ. ඉතින් විදුලියවත් කිසිම පහසුකමක් නැතුව තිබිලා දැන් ඔන්න සූර්ය ශක්තියෙන් විදුලිය සපයලා එතෙන්ට ඒ පහසුකම් සපයන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අයිස්ලන්තයේ පැත්ත ගැන එහෙම නැව සංචාර ගමනාන්ත ගැන හොයන අයට
1: මේ
0: ගැන අවධානය ලස්සන තැනක් ඔන්න හරියටම නිකන් චිත්‍රයක් වගේ අපිට මැවිල පේන්නේ
1: අර පොත්වල තියෙන ඉස්සර අපේ
0: තෘණ භූමියක් අක්කර ගානක තෘණ භූමියක් මැද්ද තියෙන
1: හරි
0: හුදකලා නිවස.
1: යමු දවසක
0: යන්න තියනවා නම් දෙයියනේ
1: මේව ඔක්කොම අතහැරලා දාලා යනවා.
0: හවස 5:42 වෙලාව.

0: රේඩියෝ ITN වෙලාව විපස්සර 5:45.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: තෙල් බෙදාහැරීම් සීමා කළොත් ගණ්ඩා පියවර ක්ෂයරෝග වර්ධනයට ඉන්දියාවේ ඖෂධ සිරකරු ඇදුම ගැන බන්ධනාගාරයෙන් ප්‍රකාශයක් ඊශ්‍රායලයේ හමාස් බෙහෙවට වසර තුනයි
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න

0: අවස පහයි විනාඩි 52යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එකක තුලා ඉන්න වෙලාව. තේකක් බොන්න හොඳයි පොඩි වැස්සක් එමෙ යනවා එළියේ.
1: හරි ඔන්න පටන් ගන්න හදන්නේ.
0: අදත් පටන් අරන් තියෙන්නේ පටන් ගන්න දෙයක් නැහැ. පටන් අරන් තියෙන්නේ.
1: හරි.
0: හැන්දෑවට වහිනවා කියන්නේ ඉතින් වැඩක් නැහැ ඉතින්. ඔෆිස් පටන් ගන්න වෙලාවටයි ඔෆිසර්ලා ගෙදර
1: යනවා. ඇයි එහෙම?
0: ඒක තමයි යාල ප්ලෑන් කරලා තියෙන විදිය.
1: ප්ලෑන් එකක් හදාගන්නකොට හරි විදියට හදාගන්න බෑ හැමෝටම සාධාරණයක් ඇති වෙන විදියට
0: මිනිස්සු ලෙඩ වෙන්න ඕනේ ඒ වගේ ෂෙඩියුල් එකක් තියෙනවා කොමාරි ඉතින් තේකක් බීලා වැඩ පටන් ගන්න වෙලාව හරි දැන් වැඩ කරන අයට මේ වෙලාවේ
1: හරි
0: ගමන අභිමනක් කරන වැස්සට කොට වෙලා නම් ඉන්නේ
1: කඩේකට
0: ගිහලා හරි කමක් නැහැ තේකක් බොන්න පොඩ්ඩක් ඇඟ රත් කරගන්න
1: ඕකේ
0: විජේ තේ තියනවද කියලා මුදලාගෙන් අහන්න
1: හා විජේ තේ නම් නැහැ කියන්නේ නැහැ
0: නැහැ කියන්නේ නැහැ.
1: ඔව් මොකද විජේ තේ හැම තැනම තියෙනවා.
0: නැහැ කියලා කිව්වොතින් පිස්සු නටන්න එපා.
1: හරි.
0: ගොඩක් කට්ටිය විජේ තේ තමයි බොන්නේ.
1: හා හා.
0: මුදලාලිත් ගෙනල්ලා තියාගන්න.
1: ඔය බිස්නස් එක නැති කරගන්නනේ හදන්නේ මුදලාලි ඔයා.
0: එක්කෙනෙක් අදාව නම් හෙට දෙන්නෙක් එයි.
1: හරි විජේ තේ දෙන්නොත්.
0: හරි. රයිට් රයිට්. විජේ නිෂ්පාදන අරගන්න 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන වෙලක් ඔබට හඳුන්වා දෙන්නේ.
1: ඒ වගේම කෝපි රසයට කැමති නම් මේ සීතලේ කෝපි එකක් වගේ තිබ්බනම් හොඳයි කියලා හිතනවා නම් ඔන්නාට පුලංකව තියෙනවා විජේ කෝපි මිලදී ගන්න. ඒ වගේම දැන් කිව්වනේ රෑට මොනාහරි වෙනසකටත් එකවර හදා ගන්න ඕනේ කියලා හිතනවා නම් ඉන්දියාප්ප ටික නූඩ්ල්ස් ටිකක් එතකොට තෝස ටිකක් මේ වගේ නිෂ්පාදනත් ඔයාට පුලංකව තියෙනවා. විජේ නමත් එක්කම මිලදී ගන්න. ළඟම වෙනසෙන් සුපිරි වෙනසෙන් මිලදී ගන්න විජේ නිෂ්පාදන.
0: හවස 5:54 වෙලාව.

0: FM 93.5, FM 93.7, La Kana Radio ITN.
1: දැන් එතකොට තමු නෙදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
2: එහෙමයි.
1: එහෙම කියලා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
2: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
1: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
2: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
1: ඈ?
3: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදි ඇතුළු තවත් තෑ කිලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL100.
5: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ ගහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
7: මම නම් දැන් මාරම රිලැක්ස්.
8: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
9: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව්

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
2: Cool drive එකට.
0: ලක්කඩ. Evening drive.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි දැන්.

අකල් වැසි වැටෙන මොහොතක අසුබ දිනකා සුබ පැතුමක් විදියට නොහිතූ මොහොතක හැරගිය නුඹ යලි ඇයි

කෝටුවේ නැගිටලා ගිහිල්ලා ඉස්සරහා මේ සිගරට් පැකට් එක කොලයක් වැටිලා තිබුණා. ওই කොලේ අහුලගෙන ආවා. අහුලගෙන ඇවිල්ලා මේ සුඩ තියලා ලියාගෙන ලියාගෙන ලියාගෙන ගියා. එහෙම ලියපු ගීතේ තමයි

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
0: හවස 6 විනාඩි 10යි
5: ඇසේ සුදැවිල්ලද දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 406

0: අපි දෙවැනි පැයට ඇවිල්ලා තියෙන ඉතින් ඔන්න දැන් හැඳ වෙලා තියෙන්නේ හවස 6 පහ වෙලා තියෙන්නේ ගෙදර යන්න කලබල වෙන වෙලාව කට්ටිය
1: හරි
0: කලබලෙට ගෙදර යන ගමන් ඉන්න වෙලාව ඉතින් මේ වෙලාව මතක් කරන්න ඕන දැන් ගෙදර ගියාට පස්සේ හදාගන්න රසවත් කෑම වේල වල රසට හදාගන්න නම් විජේ නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්නම වෙනවා ඉතින් හවස ගිය ගමන් බොන තේකට විජේ තේ ගෙදර ගෙනින් තියාගන්න කෝපි එකක් බොනවා නම් කෝපියාගෙනින් තියාගන්න මේ හැම නිෂ්පාදනයක්ම ඔබ විශ්වාසයෙන් යුතුව ගන්න දැන් විජේ සමාගම ඔබට හඳුන්වා දීලා තියෙනවා පිරිසිදුව වගේම තත්වයෙන් ගුණාත්මකවයින් මේ සියල්ලන්ගින්ම උසස් විදියට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.
1: ඉතින් අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදනය ගැන කතා කරනකොට ඔයා දන්නවා රසකාරක වර්ණ කෘතිම දේවල් අඩංගු වෙන්නේ නැති හොඳම නිෂ්පාදන පෙළක් අපිට හඳුන්වා දෙන එකම තැන තමයි විජේ කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ගෙදර අයට ගුණට වගේම රසට කැම දෙන ඔයා වෙනුවෙන්ම ඔන්නාට පුළුවන්කම තියෙනවා ළඟම වෙනසලින් සුපර්
0: ජීවිතේට සමහර විට වාසනාව ළඟා වෙන්න එක පාරක් වෙන්න පුළුවන්. ඒ එක සැරයක් ළඟා වෙන වාසනාව හදහන ලොතරැය්‍ය නිසා ඔබට ළඟා වෙනවා වෙන්න පුළුවන්. අද හවසම ගෙදර යන ගමන් හදහන ලොතරැය්‍යක් අරගෙන යන්න හෙට ඔබ ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙලා තියෙවි.
1: ඉතින් හදහන ලොතරැය්‍ය ගැන කතා කරනකොට විශ්වාසයෙන් මිලදී ගැනීම හැකියාව තියෙනවා හදහන ලොතරැය්‍ය. මොකද මේ වෙනකොටත් දස ලක්ෂපතියන් 170කට වැඩි පිරිසක් හදහන ලොතරැය්‍යෙන් බිහි කරලා තියෙන විශ්වාසයත් එක්ක ඔයාගේ හීනවාට හැබෑ කරගන්න පුළුවන්කම තියෙනවා හදහන ලොතරැය්‍යත් එක්ක. ඒ වගේම තමයි ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න ගමන් රටේ සංවර්ධනයට විවිධ ශේෂ්ත්‍ර ගණනාවක් උසේ දායකත්වයක් වට ලබා දෙන්නත් පුළුවන්කම තියෙනවා. එනිසා ළඟම ලොතරැයි කූඩුවේ යන ගමන් එන ගමන් අනිවාර්යෙන් මිලදී ගන්න හදහන ලොතරැය්‍ය.
0: රැඩේ වෙනනම් අපි සිදුවක් අහලා ආයෙමත් කතා කරමු.

හවස 6:18 වෙලාව ඔන්න අපි ආව උත්තරේ හොයාගෙන. දැන් අපි කටියගෙන් ප්‍රශ්නයක් ඇහුවනේ හවස 4 ඉඳන්. ඒ වගේම FB ක පැත්තට ගියොත් එහෙම ආ දකින්න ඇති අපේ පෝස්ට් එක. ඒකිනුත් අපි අහලා තිබ්බ ප්‍රශ්නය. ඒ ප්‍රශ්නෙට උත්තරේ හැමෝම දාලා තිබුණා ඉස්සෝගියලා. එතකොට ඉබ්බගියලත් කට්ටිය දාලා තිබුණා. ඒක එහෙම වෙන්නත් පුළුවන්. අපි ගෙස් කරපු උත්තරේ තමයි මොකද දන්නවද? අපි කියමුනේ චමි. ඉන්දියාප්ප තමයි අපි ගෙස් කරපු උත්තරේ. ඊයගුරින් පෙන්නන්නේ ඉන්දියාප්ප කියලා තමයි ඔන්න කිව්වේ. දැන් ඉස්සෝ කියපු කට්ටිය අපි වැරදි කියලා හිතන්න එපා. හරි. අපි බැලුවේ කට්ටිය කොහොමද හිතන්නේ කියලා. ඕකේ. ඒකත් මතක් කරගෙන ගම මේ වෙලාවේ ඔයාට වටින කියන දෙයක් මතක් කරන්න ආවේ. දැන් ඔයාගේ හස්බන්ඩ්ව හැමදාම තරුණ විදියට තියාගන්නවා කැමතිනේ තරුණ පෙනුමට. ඒ වගේම ඔයාගේ නෝනාව තරුණ පෙනුමට තියාගන්නත් ඔයා කැමතිනේ. එනේ එහෙම කට්ටියට ඔන්න හොඳම ප්‍රොඩක්ට් එකක් තියෙනවා. දෙපාර්ශ්වෙඩම් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ. ඒ තමයි සෙට් ගේන් කියලා කියන්නේ. දැන් සෙට් ගේන් කැප්සූල් එක වගේම සෙට් ගේන් ෆේස් ක්‍රීම් එකක් තියෙනවා. ආඩ පුළුවන්කම තියෙනවා පාවිච්චි කරන්න. පැඩ්නා රිසර්ච් සෙන්ටර් එක වගේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ විශ්වවිද්‍යාල සහයෝගයෙන් ඔන්න මේක ගැන රිසර්ච් කරලා තමයි ආඩ හොඳම දේ හඳුනලා දීලා තියෙන්නේ. දැන් සෙට් ගේන් කැප්සූල් එක ගැන කතා කරුත් එහෙම සෞඛ්‍ය සම්පන්න තරුණ පෙනුමක් වගේම සමස්ත සුවතාවය පවත්වා ගැනීමට සහාය වන ප්‍රීමියම් වෙල්නස් සප්ලිමන්ට් එකක් තමයි මේ සෙට් ගේන් කැප්සූල් එක කියලා කියන්නේ. විටමින් ඛනිජ ලබන ප්‍රබල ඔක්සිකාරක වගේම කොලජන් හා ස්වභාවික සාරයන්ගෙන් සමන්විත සමට අභ්‍යන්තරයෙන් පෝෂණය ලබා දෙමින් වගේම හෙල්දි ස්කින් එකක් අපි කියන්නේ නැචරල් රේඩියන්ස් එකක් ඒ වගේම යූත්ෆුල් ඇපියරන්ස් එකක් පවත්වා ගන්න ඔන්නාට පුළුවන්කම තියෙනවා. ඒකෙන් සහයෝගය ලබා ගන්න. ඒ කියන්නේ සෙට් ගේන් කැප්සූල් එකෙන් මේ සහයෝගය ලබා ගන්න. පිරිමි වගේම අපේ කාන්තා පාර්ශ්වයේ මේ ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. පාවිච්චි කරන්නේ රාත්‍රී ආහාරයෙන් පස්සේ ඔයාට පුළුවන් කැප්සූල් දෙකක් දිනපතා ලබා ගන්න. ඔයාට හොඳම ප්‍රතිඵල ලබා ගන්න නම් ඔයාට පුළුවන් සෙට් ගේන් ෆේස් ක්‍රීම් එකත් ඔන්න පාවිච්චි කරන්න. මේ දෙකම කොහෙන්ද මිලදී ගන්නෙ කියලා හොයනවා නම් ඔයාට පුළුවන් www.fadna.com කියන වෙබ්සයිට් එකට යන්න. ඒගොනුත් පුළුවන් මිලදී ගැනීම කරන්න. ඒ වගේම WhatsApp එකට යන්න පුළුවන්කම තියෙනවා 0706786000 0706786000 කියන නම්බරයකට WhatsApp පණිවිඩයක් දාලා ඒ පැතුනුත් ඔයාට මේ ගැන දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ කිව්වේ සෙට් ගේන් එක ගැන. අර කැමත විදිහට සෙට් ගේන් කැප්සූල් එක වගේම සෙට් ගේන් නයිට් ෆේස් ක්‍රීම් එකත් අර පාවිච්චි කරලා ඔන්න ඔයාගේ පෙනුම තියාගන්න පුළුවන්කම තියෙනවා. අවසහයයි 6:20. ඉවිනින් ඩ්‍රයිව් එක.

මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්දනාගාරගත කිරීමට කොළඹ මහඅධිකරණය නියෝග කළා. අද දින අල්ලස් කොමිසම් මගින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසුවයි කොළඹ මහඅධිකරණය මීට සුළු මොහොතකට පෙර මෙම නියෝගය නිකුත් කළේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අප ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් බලාපොරොත්තු වන්නේ.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
2: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
7: අපි සොයන්නේ නුඹේ හඬයි
5: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
8: හසන් සමීර අධ්‍යක්ෂණයක්
9: නාගි හුරතලේනේ මෙයා මොකටද උරුතල් කරන්නේ
10: මේ යනවා යන්නේ
11: ඔබ දැන් ආවේ මේ ළමයා වදත් කොහෙද එක්කන් යන්නේ
9: මෙයාව මං කොහෙ එක්කන් යන්නද
11: මම මෙයාටත් කියලා තියෙන්නේ අනවශ්‍ය ගමන් යන්න ලෑස්ති වෙන්න ඉපා කියලා
8: මල් මයි ගොයින් ගොන්
10: මට සුදුගෙන බයයි කසුන් මට මේවා කියන්න වෙන කවුරුත් ඇත්තෙත් නැහැ මට මහා නරක දෙයක් දැනෙනවානේ.
12: ඒක මට සංදේශ නෙවෙයි. ඔයා සුදු අල්ලගෙන.
10: අල්ලගෙන කියන්නේ? මං ඒ ළමයින්ගේ අක්කානේ කසුම්. මට බයයි මේ ළමයා කුණු ගොඩකට කරගහයි කියලා.
12: මූදාත් ගවුවක් තියාගෙන නාන්න ලෑස්ති වෙනවා කියන්නේ මේවට තමයි. මට වෙලාවට කේන්ති තනවා අප්පා.
10: ඒ මොකද?
12: වෙලා නැති දෙයක් හරි අල්ලගෙන වාවාගේ පවුලයාගෙන හිතේ තින්නකෝ. මං තියන්න.
8: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න
13: මල් දිනුන්

0: හරි එපනම් අපි හදට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉවිනින් ඩ්‍රයිව් එක ලස්සන සින්දු ගොඩක් ඇහුවා, කතා කරා, මැසේජ් කරපු හැමෝටම තැන්කියු කියන ගමන් අද අපි යනවා අයිමත් හෙට හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණගැහෙන බලාපොරොත්තු වෙයි.
1: එහෙනම් අපි අදට ගිහින් එඳන්. ආඩ සුබ දවසක්. මම චාරු.
0: ගින්නක් සුබ දවසක්. මම චාමි.
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya. NLP Hadahana. Lankawe Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya. NLP Hadahana. Obath Adama NLP Hadahana Balaganna.
3: Mama nan dan marama relax.
4: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

0: ජයග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ප්‍රවෘත්ති සිරස්තල
5: සිරිලිය නිසා අල්ලසින් අත්තරකට ගත් ශිරන්ති රක්ෂිත බන්ධනාකාරයට. අල්ලසින් අත්තරංකුට ගත් හිටපු ඇමති බෝගොල්ලාගම නඩුව අවසන් වන තෙක් රක්ෂිතයට. 2027 විසර්ජන පනත අද පාර්ලිමේන්තුවට. ක්ෂයරෝග මර්ධනයට ඉන්දියාවේ ඖෂධ පරිත්‍යාග. තෙල් බෙදාහැරීම සීමා කළොත් පනතට අඩුව ක්‍රියාමාර්ග. ගෝලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රැසක් ස්වාධීන රූපවාහිනියට. ඊශ්‍රායලයට එල්ල වූ හබාස් ප්‍රහාරයට වසර තුනයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. හිටපු ජනාධිපති බහිද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. අල්ලස් කොමිසම් මගින් අත්තරකට ගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී තිබෙන්නේ. සිරිලිය සවිය කිඩුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම නිලධාරීන් විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පෙරවරුවේ අත්තරංකුට ගත්තේ කිරුළුපෙර පිහිටි දිවසේ සිටියදී. සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමාරෝහට පරිගණකගත සීටි ස්කෑන යන්ත්‍රයක් ලබා දෙන බව පවසා රුපියල් බිලියන 10ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගෙන එම යන්ත්‍රය රෝහලට නොදුන් බවට ඇයට චෝදනා එල්ල වෙනවා. මේ තුලින් දූෂණය නැමැති වරද සහ පොදු දේපළ පනත යටතේ වැරදි සිදු කළ බවටයි ශිරන්ති රාජපක්ෂ මහත්මියට චෝදනා එල්ල වී තිබෙන්නේ. තම නතරංගුට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අධිකරණයට අපේක්ෂිත ඇප අයිතුන් පතක් ඉදිරිපත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් කරු දැක්වීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ ස්ථානාධිපතිවරයාට ලබන 12 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කර තිබෙනවා. එසේම ශිරන්ති රාජපක්ෂ මහත්මියටද ලබන 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේට පැමිණෙන ලෙසයි දැනුම් දී තිබුණි. මේ අතර සිරිලිය සවිය සංවිධානය වෙත රුපියල් බිලියන 10ක මුදලක් ලබා දුන් බවට එවකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයාව සිටි ප්‍රදීප් කාරිවස මහතාද අල්ලස් කොමිසම් මගින් අත්තරංකුවට කෙළ තිබෙනවා. ඒ බැංකුව සතුව පැවති රුපියල් බිලියන 10ක් නිසි ක්‍රමවේදයෙන් බැහැරව සිරිලිය සවිය සංවිධානය වෙත ලබා දීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත බුදා හැර තිබෙනවා. හිටපු අගවිනි සිරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැබියාද වන ප්‍රදීප් කාරිවස මහතා අත්තරංකුවට කෙළ තිබුණේ කොළඹ පිහිටි ඔවුන්ගේ නිවසේ සිටියදී. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම් මගින් අධිකරණයට ගොනු කර තිබෙන නඩුවකට අදාළව වරිතු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාග මහතා එම නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහාධිකරණය අද නියෝග කළා. අවස්ථා කිහිපයකදීම අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් රෝහිත බෝගොල්ලාග මහතාට වරිතු නිකුත් කර තිබූ අතර අදිනේදී ඔහු අල්ලස් කොමිසම් මගින් අත්තරංකුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එම නියෝගය ලබා දී තිබෙන්නේ. රෝහිත බෝගොල්ලාග මහතා ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ 2006 වසරේ ලන්ඩන් නුවර පැවති ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකදී රජයේ මුදල් අභාවිත කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩුවක් පවරා තිබුණා. හෙටපු අමාත්‍යවරයා එම නඩුවට ඉදිරිපත් නොවී දිවයිනෙන් බැහැරව ගොස් විදිස්ගතව සිටින බවට විමර්ශනවලදී හෙළිවුණා. අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විත්තිකරු නොමැතිව සාක්ෂි විභාගය සිදු කර තිබෙනවා. ලන්ඩන් නුවර පැවති ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා චක්‍රලික වලට පටහැනිව අයිතු ලෙස මුදල් ලබා ගැනීමේ චෝදනාව යටතේ නඩුව පවරා තිබුණා. එහිදී විත්තිකරු රුපියල් 417,425ක් වටිනා ඇමරිකා ඩොලර් 4,019ක් සහ රුපියල් 11,70,444ක් වටිනා බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 5,878.41ක් සිය පෞද්ගලික භාවිතය සඳහා ලබාගෙන ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. 2027 වසරට අදාළ විසර්ජන පරත් කෙටුම්පත් පළමු වර කියවීම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 25 වනදා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ සඳහා අනුමැතිය හිමි වුණා. මුදල් ලබත් විරා ලෙස ජනාධිපතිවරයා නොවැම්බර් 12 වනදා වැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතයි. එදින විසර්ජන පරත් කෙටුම්පත් දෙවන වර කියවීම සිදුවනවා. නොවැම්බර් 13 සිට 20 දක්වා එහි වාදය පැවැත්වෙන අතර චන්ද විමසීම් පැවැත්වෙන්නේ 20 වනදා සවස 6ට. අයවැය කාරක සභා අවස්ථා විවාදය 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අයවැය 3 වන වර කිවිවේ අවසන් චන්ද විමසීම 14 වනදා පසුරු 6ට පැවැත්වීමට නියමිතයි. එන් 2027 අයවැය පාර්ලිමේන්තු ක්‍රියාවලිය නිබාවට පත්වනවා. අයවැය විවාද පැවැත්වෙන කාලය තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. ඇතැම් බංකලොත් දේශපාලන කණ්ඩායම් රට තුළ ඖෂධ හිඟ බවට අසත්‍ය ප්‍රචාර ගෙනයන බව අබාධ්‍ය වෛද්‍ය නලින්ද ජැතිස්ස මහතා පවසනවා. ඔවුන්ගේ අරමුණ ඖෂධවල විල අසීමිත ලෙස ඉහළ තබා ගැනීම බවයි අබාධ්‍යවරයා පෙන්වා දුන්නේ. ඉන්දිය රජය ශ්‍රී ලංකාවට ෂේරුක වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ තුගයක් භාර දී තිබෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය මහකුමසාරේස් සන්තෝෂ් ජා මහතා එම ඖෂධ තුගය අමාත්‍ය වෛද්‍ය රලි ජාතිස්ස මහතා වෙත භාර දුන්නා.
6: 2022 ජූනි මාසේ 6 වෙනිදා මේ රටේ ආර්ථික අර්බුදයක් පැවති වෙලාවේදී ඖෂධ හිඟයක් තිබුණා. ඒ මොහොතේදී LRH එකත් තමන්ගේ රෝහලට අවශ්‍ය කරන ඖෂධ ප්‍රමාණයක් පිළිබඳව ඒ කාලේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. අන්න ඒ වෙබ්සයිට් එකේ තිබුණු දෙයක් අරගෙන තමයි මේ පුද්ගලයා මාධ්‍ය සාකච්ඡාවක් කළේ. ඔහු වෙන කවුරුවත් නෙමෙයි, සජබ නාගරික මන්ත්‍රීවරයෙක්. මේගොල්ලෝ කොතරම් දේශපාලන බංකුලොත් කියලා හිතා ගන්න පුළුවන්. රටේ යම් තැනක ඖෂධ සැපයීමේ යම් ඖෂධයක ප්‍රශ්නයක් ආවොත් මොකද සමහර ලාවට කළ යුතු ක්‍රියාමාර්ග පවතිනවා. මේ ඕනෑම අධ්‍යක්ෂවරයෙකුට ඕනෑම වෛද්‍ය අධිකාරීවරයෙකුට තමන්ගේ ගබඩාවල පවතින ඖෂධ හෝ මෙන්න මේ ශල්‍ය උපකරණවල හිඟතාවයක් ඇතිවන බවට දැනුනොත් හිඟේ ඇතිවෙන්න කලින්ම අපේ වෛද්‍ය සැපයීම් මංශයට ඒක දැනුම් දීලා නිසි අවස්ථරේ ලබාගෙන ඉතාම කඩනමින් ප්‍රාදේශීය මිලදී ගැනීම කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන මුදල් රජය ලබා දීලා තිබෙනවා. ඉතින් සමහර ඖෂධ පවතිනවා අපිට ක්වොන්ටිටි එක ප්‍රමාණය අඩුවෙන් අවශ්‍ය කරන ඒවා. අපි අසල්සි රටවලට ඉන්දියාවට එහෙම අපි පරිත්‍යාග හැටියට මේවා ලබා දෙන කියලා ඉල්ලීමුත් කරනවා. ඒවත් ලබා දෙනවා. මෙහෙම තමයි මේ කලමනාකරණය කරගෙන යන්නේ. මට කියන්න පුළුවන් අපි බාර ගන්නකොට තිබුණු ඖෂධ සැපයීමේ තිබුණු බරපතල ප්‍රශ්න ප්‍රමාණය සැලකිලි මට්ටම විසිලා තිබෙන්නේ. සමහර තැන්වල තිබෙන ඖෂධ ඒ කීප එක හිඟියත් මගහරවා ගනිමින් යනවා. මේ සමහර අය මේ කටයුතු කරන්නේ අතර මේක තිබෙනවා වෙන පුද්ගලික සහ වාණිජ අරමුණක්. ඒ තමයි මේ ඖෂධ හිඟයි හිඟයි කිව්වට පස්සේදී එළිය මාකට් එකේ මිල වැඩි කරන්නට සමහරට අවස්ථා සල්සා දීම. මේක දැනුවත් කරන වැඩක්. යම් ඖෂධයක් හිඟයි කියන එක ප්‍රචාරය කිරීම ඇතුළේ උන් බලාපොරොත්තු වෙන ඖෂධයේ මිල අසීමිත ඉහළ නංවා ගන්නට. එතකොට රෝගීන්ට ඒ අධික මිලට ඖෂධ මිලදී ගැනීමට උන් ඒ පැත්තට තල්ලු කරනවා.
5: පෞද්ගලික ඉදිර සමාගම් තෙල් බෙදා හැරීමා කණ්ඩව සීමා කරන්නේ නම් කඩ තෙල් පනතට අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා උපදෙස් ලබා ගන්න බව අමාත්‍ය අනුකරණ අතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එහි නියෝජිතයන් සමග අද සාකච්ඡාවක් පැවැත්වෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරිකාර මහතා කඩිතල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළා.
7: 2026 ජනවාරි 1 වෙනිදා සිට අගෝස්තු 31 දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මෙරටට ආනයනය කරලද තෙල් තොග ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් කොපමණද, වෙළඳපොළ මුදලට වඩා ප්‍රීමියම් ගෙවපු මුදල වෙන්වෙන් වශයෙන් නැවකින් නැවකට කොපමණද, දෙක මෙම වසර තුළ මේ දක්වා රජය සහනාධාර වශයෙන් ආනයනය කළ තෙල් සඳහා කොපමණ මුදලක් වැයකොට තිබේද?
5: ආනයනය කළ තෙල් ප්‍රමාණය පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය අදහස් පළ කළා.
8: 2026 ජනවාරි 1 සිට අගෝස්තු 31 දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මෙරටට ආනයන කරන ලද මුළු තෙල් තොග ප්‍රමාණය බැරල් 18,687,305.29 ප්‍රශ්න ඈ ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව වෙළඳපොළ ප්‍රීමියම් මුදලට වඩා වැඩි මුදලක් කිසිදු නැවතොගයකින් සඳහා ගෙවා නොමැත. 2A රුපියල් 500 බිලියන 570.79 මිලියන 710.348. ඒ සහනාධාර වශයෙන් ආයතන ආනයන කළ තෙල් සඳහා දීපු මුදල.
5: පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එ. මරිකාර මහතා යොමු කළ ප්‍රශ්නයකට අමාත්‍ය ආචාර්ය අනුරකරුණතිලක මහතා පිළිතුරු ලබා දුන්නා.
7: එතන මිල වැඩි නොකර අකණ්ඩව තෙල් පවත්වාගෙන යෑමේ ගැටලුවට පෞද්ගලික සමාගම් වලින් ගැටලුවක් එනවා නම් රජය ගන්නා වූ පියවර කුමක්ද කියලා මම අහන්න කැමතියි.
9: ලෝක වෙළඳපොළේ වැඩි වෙච්ච මිලට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ මිල ඉහළ දවන්න කටයුතු නොකරපු නිසා සමාගම් වලට ඇතිවන පාඩුව නිසා තමයි මේ ගැටලුව පැන නැගිලා තියෙන්නේ. ඒ සමාගම් ඉල්ලා හිටනවා ලෝක වෙළඳපොළේට සාපේක්ෂව දේශීය වෙළඳපොළේත් මිල ඉහළ නංවන්න කියලා. නමුත් අපිට ඒක කරන්න බැරි නිසා අපි ඉදිරි මාස 3 සඳහා රුපියල් 70ක සහනාධාර හැටින් ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඛනිජ තෙල් නිෂ්කර සංස්ථාව විසින් 50% වගේ ප්‍රමාණයක් තමයි මාකට් ෂෙයා එක ගත්තේ. නමුත් මේ වෙනකොට ඒක 77-80 දක්වා වැඩි කරලා වැඩි වෙලා තියෙනවා. ඒ අදාළ සමාගම් වලට වෙළඳපොළේ ගැටලුවක් පැන නොගෙනන විදියට තෙල් නිකුත් කිරීම සඳහා කටයුතු කරන්න කියලා අපි දැනටමත් ඒයට දැනුම් දීලා තියෙනවා. ගිවිසුම් 4ක් පිළිබඳ කතා කරන්න පුළුවන්. හැබැයි ඒ කිසිම ගිවිසුමක එක් එක් ප්‍රදේශ ඉන්ධනහල් සඳහා කිසියම් සමාගමක් තෙල් බෙදා හරියේ නැති වුණොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් ගිවිසුම් වල කිසිම ආකාරයකින් සඳහනක් ඇත්තේ නැහැ. ඒ වගේම අපි හැබැයි යාලට කියලා නැහැ මෙන්න මේ ප්‍රමාණයට මේ ගණනට තෙල් විකුණන්න කියලා නැහැ. පවතින ගිවිසුම් අනුව ඒ සමාගම් වලට අවකාශය තියෙනවා තමන්ගේ කැමැති මිලට මිල සූත්‍රයට අනුව විකුණන්න. නමුත් ඒ අය එහෙම කරන්නේත් නැහැ. අපි CPC එක විසින් තමයි තමන්ගේ මිල තීරණය කරලා අමාත්‍යාංශයේ ප්‍රකාශයට පත් කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ CPC මිලට ලං වෙන මිලක් තීරණය කරලා කරන එක. හැබැයි ඒකෙන් ඇති වෙන අතිරේක වගකීම රජයට බාර ගන්න බෑ. ඒකට අදත් සාකච්ඡාවක් අපි තියනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔපරේටර්ස්ලත් එක්ක. එතකොට ඒ අය එකඟ නොවුනොත් මේ தත්ත්වය දිගටම මේ විදිහට දිගටම කරගෙන ගියොත් අපේ තියෙන ගිවිසුම් වලට අනුකූලව සහ අපේ තියෙන අමාත්‍යාංශයට තියෙන බලතල අනුව ඛනිජ තෙල් ඇක්ට් එක අනුව තියෙන බලතල අනුව ගන්න ඕන පියවර මොනවද කියන සම්බන්ධයෙන් අපි නීති උපදෙස් අරගෙන ඒ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා ඒ කාලේ වෙනකොට සද්ද නැතු හිටියයි ගිවිසුම් ගන්නකොට.
5: පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා අධ්‍යාපනය පිළිබඳවයි විමසීමක් කළේ.
10: රටේ ඉතාමත්ම ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත්වමින් තියෙන මේ අධ්‍යාපන සභාව පිහිටුවීමේ කාර්යයේදී වැරදි මත සමාජයේ බොහෝමයක් අපිට අහන්න ලැබුණා, දකින්න ලැබුණා. ඒ නිසා මම හිතන්නේ ඉතාමත්ම නිවැරදි පිළිතුරක් කරුවා ගමැති මේ විසින්. අපි දන්නවා අධ්‍යාපන ශාස්ත්‍රයේ කාලයක් තිස්සේ බරපතල ප්‍රශ්න ගණනාවක් මේ රටේ තියෙනවා. ඒ නිසා අපි දන්නවා ගුරු සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය සහ අධ්‍යාපනඥ සේවය. රටක අධ්‍යාපනය සංවර්ධනය කරන්නට නම් මේ සේවාවන් ඉතාමත්ම ක්‍රමවත්, මේ සේවාවන් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. මෙන්න මේ සේවාවන් වල විශාල හිගයක් පවතිනවා. එම තත්ත්වයන් පිළිබඳ නියාමනයක් අධ්‍යාපන සභාවෙන් සිදු වෙනවා.
5: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිඩම්බර සූර්ය ඊට පිළිතුරු ලබා දුන්නා.
8: ඔව්, අධ්‍යාපන සභාවේ අරමුණක් තමයි අධ්‍යාපන සාමාන්‍ය අධ්‍යාපනයට අදාළව ඔය කියපු සේවාවන් සියල්ලම නියාමනයක් සහ වෘත්තිකභාවය රැකගැනීමේ ක්‍රමවේද සහ නිර්ණායක සැකසීම, අධ්‍යාපන සභාවේ වාර්තාව සැකසීමට මේ සියලුම ශේෂ්ත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් සහභාගී වුණා. මන්ත්‍රීතුමා මතු කරපු පුරප්පාඩුත් අපි මේ වෙලාවේ පුරවමින් යන්නේ. එතුමා මතක් කර විදිහට අවුරුදු ගණනාවක් තිස්සේ මේ සමහර සේවාවන් වලට බඳවා ගැනීම සිද්ධ වෙලා නැහැ. නමුත් අපි 2025 2026 පුරප්පාඩු ක්‍රමානුකූලව අපේ තියෙන ආර්ථික සීමාවන් තුළ වුණා ක්‍රමානුකූලව අපි පුරවමින් යනවා.
10: මෙම සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ නියාමනය කිරීම සඳහා අපේ අධ්‍යාපන සභාවේ වැඩපිළිවෙලක් පවතිනවාද?
8: ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධ්‍යාපන සභාවෙන් කෙරෙන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නියලන වෘත්තිකයන්ගේ වෘත්තිකභාවය රැක ගැනීම සහ නියාමනයක් කිරීම. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ කැපැසිටි එක වැඩි වෙනකොට, ඔවුන්ගේ ගුණාත්මක භාවය, වෘත්තික භාවය වැඩි වෙනකොට ඒක අනිවාර්යයෙන්ම අධ්‍යාපනයට තමයි ඒකේ ඉම්පැක්ට් එක දැනෙන්නේ. අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම සභාවෙන් නියාමනය වෙන්නේ.
5: රට තුල කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ඉන්දිර පිරුම් හල්හිබියන්ගේ සංගමේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා සඳහන් කළා. ප්‍රමාණවත් තරම් ඉන්දිර තුග පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.
11: ලංකාවේ කිසිම තෙල් අර්බුදයක් නැහැ. තෙල් ඇති වෙන්න ලංකාවේ තෙල් තුග තියෙනවා. නමුත් මේ විදේශීය සමාගම් තුනම RM Parks, LIOC සහ Sinopec සමාගම් තුන තෙල් බෙදා හැරීම සීමා කරලා තියෙනවා. මේ සම්බන්ධව අපි අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුම මැදිහත් වෙලා රුපියල් 70ක සානාධාරයක් ඩීසල් වලට දීලා තිනවා. පෙට්‍රල් වලට රුපියල් 1000ක සානාධාරයක් දීලා තිනවා. ඉතින් ඒ අනුව තත්ත්වය ටිකක් සමනයකට පත් වෙලා තියෙනවා. අද වෙනකොට මේ ආයතන තුනෙන් යම් තාක් දුරට තෙල් නිකුත් කරන්න පටන් අරගෙන තියෙනවා. මුලින් තිබුණට වැඩිය දැන් තෙල් බෙදාහැරීමක් සිදු වෙනවා. ඉතින් අපි මහා ජනතාවට කියන්නේ කලබල වෙන්න එපා, නිකන් තෙල් පෝලිම් වල ඉන්න එපා. ප්‍රශ්නේ ඇවිල්ලා මේ තෙල් සමාගම් පරිපාලනය කරන්න නියාමන කොමිෂන් සභාවක් නැති එක. අපි මේක දිගටම කොම්පැනි ලංකාවට පැමිණෙනකොට කිව්වා මේ කොම්පැනි නියාමනය කරන්න ඕන කියලා. එහෙම නියාමනය කරන්න එහෙම කොමිෂන් සභාවක් පත් කළා නැහැ. ගරු ඇමතිතුමා තමයි බලධාරියා හැටියට ඉන්නේ නියාමනය කරන්න. ඉතින් මේ ගැන නීති පනවල යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියලා හිතනවා.
5: ස්වාධීන රූපවාහිනී බද්ධජාලය ගෝලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මානවලදී සම්මාන රැසකින් පිදුම් ලැබුවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධන ශාලා පරිශ්‍රයේදී ඒ පැවැත්තුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් SITC කැම්පස් ව්‍යාපාර පීඨය LBC සමාගම් සමූහය සමග සහයෝගයෙන් සම්මාන උළෙල සංවිධානය කර තිබුණා. බහුබාධ්‍ය අධ්‍යාපනය සඳහා කැපී පෙනෙන ආයතන ලෙස MMC ITN කැම්පස් එහිදී සම්මානයට පාත්‍ර වුණා. වසරේ කැපී පෙනෙන ජාතික සමාජ බලපෑම් ව්‍යාපෘතිය ලෙස පිදුම් ලැබුවේ ක්ලීන් ශ්‍රී ලංකා ටේක්කියා වැඩසටහනයි. වසරේ හොඳම සතියන්ත ටිල් නාට්‍ය ලෙස පට්ටි ගෙදර පිදුම් ලැබුවා. ITN මැක්ස් වසරේ ඩිජිටල් බාධ්‍ය නවෝත්පාදයට හිමි සම්මානය දිනාගත්තා. සෑම කාලයේම ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ ආචාර්ය හසන්ත හෙටියාරජුගේ අටපට්ටම වැඩසටහනයි. ජනප්‍රිය ප්‍රචාරක දැන්වීම ලෙස ගෝලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබුවේ සුරේකුමු ටේක්කයා ප්‍රචාරක දැන්වීමයි. ස්වාධීන රූපවාහිනී අලෙවි නියෝජ්‍ය සභාපති අධිකාරී හිරන්ත ජයවල්, විධායක නිෂ්පාදක ශාද සොයිසා සහ සහකාර අලෙවි කළමනාකරු යසස් වික්‍රමාදිර සම්මානයට පාත්‍ර වුණා. මාර්ග අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් ක්ලීන් ශ්‍රී ලංකා හා ස්වාධීන රූපවාහිනී එක්ව ක්‍රියාත්මක කරන ටේක්කයා සුරේකුම් බගතුට දෙවන අදියරේ 30 වන වැඩසටහන යාපනය තෙලිප්පිලි යුනියන් බතිමහ විද්‍යාලයේදී සාර්ථකව පැවැත්තුණා. එපිලිබත්තුරුතුරු කෙනෙන අපනියෝජිත ගිහන් ගේත් ඉෂේර.
12: ටේක්කයා සුරේකුම් මගතුට වැඩසටහන් මාලාවේ 30 වන වැඩසටහන අපි මේ විදිහට අතිසාර්ථකව දවසේදී නිමාවට පත් කරනු ලැබුවා. අපි මේ අදවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරා ගන්න ලැබුවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් අධ්‍යාපන කලාපයට අයත් එලිපලේ යුනියන් මධ්‍ය මහාවිද්‍යාලයයි සත්කාරක පාසල වශයෙන් අපි තෝරා ගන්න ලැබුවේ. එදින මේ දූදරුවන්ට අදවසේදී මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම තමයි නිවැරදි ආකාරයෙන් ප්‍රිය නියාමක ශිෂ්‍යෙක් විදිහට මාර්ගයට ගියාට පස්සේ නිවැරදිව ප්‍රිය හසුරවන්නේ කොහොමද කියන කරුණු සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණුව ලබා දුන්නා. දවසේදී වටිනා සාධක පත්‍රයකුත් අදවසේදී ලබා දීමට කටයුතු කළා. ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම 19.90 සුවසරේ ගිලන්රොත් සේවයත් එක්කම ලංකාවේ සාමාන්‍ය රක්ෂණයේ ප්‍රමුඛයා සාධාරණත්වෙන් පෙරට ෆයාපස්ට් ඉන්ෂුරන්ස් ආයතනත් අදවසේදී අපිත් එක්ක මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අත්වල බැඳගෙන සිටියා. අපි නැවත හමුවන්නේ හෙට දවසේදී ඒ කිලිනොච්චිය නගරයේදී. ඉතින් හෙට දවසේදී කිලිනොච්චිය නගරයේදී හමු වෙ මේ බලාපොරොත්තුෙන් අපි සමුගන්නවා යාපනය දිස්ත්‍රික්කයේ වලිකාම මධ්‍ය අපනේ කලාපයට අයත් එලිපලේ යුනියන් මධ්‍ය මහාවිද්‍යාලයේ සිට ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වෙනුවෙන් මම ගිහාන් ගිත්තිෂේ.
5: පූජ්‍ය ගලගොඩත්තේ ජානසාර හිමි ස්ලබ් දහබට අපහස කළ බවට වරදකරු වී මස 9 සිරදඩුවම කොළඹ බාධිකඩ විසින් තහවුරු කර ඇතැයි කොළඹ බහිස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළා. 2016 වසරේ කිරුළුපිරි ප්‍රදේශයේ පැවති බාධ්‍ය හමුවකදී පළ කළ අදහස් වලින් ඉස්ලාම් දහබට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවකට අදාළව වරදකරු කෙරුණු ජානසාර හිමියන්ට කොළඹ බහිස්ත්‍රාත් අධිකරණය මාස 9 සිර දඩුවම් නියම කර තිබුණා. එම දඩුවමට එරෙහිව ජානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනයක් එකුද්දා කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා. එන්පසුව එම දඩුවම කියවා දීම සඳහා අදාළ නඩුව කොළඹ බහිස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද කැඳවා තිබෙනවා. සිරගතව සිටින ජානසාර හිමියන් බද්දරකර නිධාරි විසින් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී මාධිකදේ විසින් ප්‍රකාශයට පත් කරන ලද අභියෝජන පිටසමේ තීන්දුව කියවා දී තිබෙනවා. එනතුරුව ජානසාර හිමියන්ගේ නීතිච්චවරුන් කරුණු ඉදිරිපත් කළා. එය අනුව ජානසාර හිමියන්ගේ සිරි දඩුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන අභියාචනයේ තීරණය ලැබෙන තෙක් උන්වහන්සේට දඩුවම් කියවා දීමේ කටයුතු පෙබරවාරි 25 වනදා තෙක් කල් තබා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මේගිය කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇපතැබූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ එම ඇපේ නිදහස් කර තිබෙනවා. එය ඔවුන් තැබූ ඇප රාජ සන්තක වීමෙන් පසු ඉතිරි රුපියල් මිලියන 20 ගෙවීමෙන් අනතුරුවයි. රුපියල් මිලියන 40න් මිලියන 20ක් මීට පෙර නඩු දිනේදී ගෙවා තිබුණා. මේ අතර අධිකරණ අපහස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව බහිස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගමපිල හා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් ජයවීර ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අභියාචන අධිකරණය හමුවේ අද කැඳවා තිබෙනවා. ඒ අභියාචන අධිකරණ සභාපති විරිසුරු රොහන්ත අබේසූරිය, චමත් මුරායිස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන බහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචන අධිකරණ විරිසුරු බඩුල්ලේ තිරයේදී. එහිදී විනිසුරු බඩුල්ල රෙජිස්ටර්වරයාට නියම කළේ අදාළ පාර්ශ්වකරුවන් වෙනුවෙන් පිළී සිටින නීතිච්චවරුන්ට අවශ්‍ය ලිපිලේඛන සහ තොරතුරු ලබා දීමට පීවර කණ්ඩායමයි. එම කටයුතු වල ප්‍රගතිය සොයා බැලීම සඳහා පැමිණිල්ල ඔක්තෝබර් 15 වනදා කැතවර ලෙස නියම කර තිබෙනවා. ඊට අමතරව නම්කන් ලද පාර්ශ්වයන් වෙනුවෙන් පිළී සිටි නීතිච්චයන්ගේ කරුණු දැක්වීම සඳහා එම නඩුව ඔක්තෝබර් 23 වනදා කැතවර ලෙසයි නියෝග කර තිබෙන්නේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව යන පනත් සහ නිත්‍ය නියෝග අනුව වසර තුනකට වඩා සිර දඩුවමකට ලක්ව සිටින සියලු පුද්ගලයන් නඩු කටයුතු සඳහා අධිකරණයේ පෙනී සිටිය යුතු වන්නේ අදාළ බන්ධනාගාර ලැදුවෙන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පලිතැන්න මහතා සඳහන් කළා.
13: බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තියෙන නිත්‍ය නියෝග සහ දෙපාර්තමේන්තු නිත්‍ය නියෝග වගේම අනපනත් තියෙනවා. ඒ අනපනත් අනුව බන්ධනාගාරගත වෙච්ච නියමාසිකයෙකුට විශේෂයෙන්ම සිර ඇඳුමක් ලබා දෙනවා අපි. ඒ සිර ඇඳුම ඔහු බන්ධනාගාරයේ සිටින තාක්කල් ඒ සිර ඇඳුම ඔහු අඳින්න ඕන. විශේෂයෙන්ම පූජකෝතුමන්ලා බන්ධනාගාරගත වුණාම එම සිර ඇඳුම අපි ඒ පූජකෝතුමන්ලාට ලබා දෙනවා. ඒ වගේම එතුමන්ලා උසාවි ගරු අධිකරණයට යනකොට එම ඇඳුමට අමතරව බන්ධනාගාරයෙන් ලබා දෙන ඇඳුමකින් සැරසී යන්න ඕන. විශේෂයෙන්ම අවුරුදු ට අඩු පූජකෝතුමන්ලා බන්ධනාගාරගත වුණොත් එම ඇඳුමෙන්ම ඔහුගේ වස්ත්‍රයෙන් යන අවසර ලබා දෙන්න පුළුවන් අධිකාරතුමාට. ඊට අමතරව අවුරුදු 3ට වැඩි සිරදඬුවම් නියවෙච්ච පූජකෝතුමන්ලාට අනිවාර්යයෙන්ම තමන්ගේ බන්ධනාගාරෙන් දෙන නිල ඇඳුමකින් සැරසී ගරු අධිකාරියට යාමට අවස්ථාව ලබා දෙනවා.
14: වසර 3කට වැඩි දඬුවම් ලබන ඕනම රටේ ජනාධිපතින් ඉඳලා පල්ලෙහාට යනකම ඕන කෙනෙක්ට මේක අදාළද?
13: මේක අදාළයි. මේ අවස්ථාවන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විවිධ ආගම් වලට අයත් පූජකෝතුමන්ලා 63 පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ සිර දඬුවම් විධිමින් පවතින මෙම ආකාරයටම එම පූජකෝතුමන්ලත් සමන්ගේ බන්ධනාගාරයට අයිති නිල ඇඳුම් මැඳලා සමන්ගේ දඬුවම මේ අවස්ථාවේදී ගෙවමින් පවතිනවා.
5: සෞදි අරාබියේ මරදඬුවම නියමවී සිටින ශ්‍රී ලංකික වන අලෝචන සිවරාසා රදවාසින්ද දමාම් බන්ධනාගාර දිසිද වූ පහර දීමක් සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හෙරත් මහතා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළා.
15: ශ්‍රී ලංකාවේ නීති විශේෂඥ කණ්ඩායමක සහාය ඇතිව සහ සෞදි නීති උපදේශකයන්ගේ සහාය ලබා ගනිමින් මෙම අභියාචනා ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ලැබුණු දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරල් තුමෙක් සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ෆයිසර් මොස් පුස්තාපමැතිතුමා ඒ වගේම උපුල් කුමාරපිරුමැතිතුමා ජනාධිපති නීතිඥවරු තුන්දෙනෙක්ම දැන් සෞදි අරාබියේ ගිහිල්ලා තියෙනවා. අද ඒ නීති සමාගම සමග සාකච්ඡා කරමු. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නීතිමය කටයුතු සහ ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳ ඇතැම් තොරතුරු මෙම අවස්ථාවේදී විස්තරාත්මකව ඉදිරිපත් කිරීම මගින් දැනට ක්‍රියාත්මක අධිකරණ ක්‍රියාවලියට අගතියක් සිදුවීමට හෝ එම ක්‍රියාවලියට මැදිහත් වීමක් ඇතිවීමට ඉඩ ඇත. මනෝජන් සිවරාසා මහතා දැනට රඳවා සිටින දමාම් බන්ධනාගාරයේ වෙත තානාපති කාර්යාලයේ නිලධාරී අවස්ථා දෙකකදී ගොස් තියෙනවා. එෙහිදී මනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් බන්ධනාගාර පරිශ්‍රය තුළ සිදු වූ බවට වාර්තා වූ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊයේ බන්ධනාගාරය වෙත ගියා. ඒ අගිය අතර එම සංචාරයේදී තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් බන්ධනාගාර ප්‍රධානියා හමු වූ අතර රැඳවියන්ගේ සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් වගකීම දරන බන්ධනාගාර වෛද්‍යවරයාද එම හමුවට සහභාගී වුණා.
5: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා.
15: බන්ධනාගාරයෙන් බලධාරීන් විසින් ලබා දුන් තොරතුරුවලට අනුව අනෝජන් සිවරාසා මහතා සහ ඔහු සමග එකම සිරමැදිරියේ රඳවා සිටි තවත් රැඳවියෙකු අතර බහින් බස් වීමක් ඇති වී ඇති අතර එය පසුව ගැටුමක් දක්වා වර්ධනය වී ඇත. එම සිද්ධිය අතරතුර සිවරාසා මහතාට සීරීම් තුවාල මුහුණේ නියපොතු පාරවල් සිදුවෙලා තියෙනවා. එම තුවාල සිදු කිරීමට තියුණු පිහියක් උපකරණයක් හෝ වෙනත් කිසිදු ආයුධයක් භාවිතා කර නොමැති බවත් වෛද්‍ය පරීක්ෂණයට අනුව එම තුවාල අනෙක් රැඳවියාගේ නියපොතු වලින් සිදුව ඇති බවත් බන්ධනාගාර වෛද්‍ය නිලධාරියා විසින් තවදුරටත් දැනුම් දෙන ලදී. බන්ධනාගාර නිලධාරීන් විසින් තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත තවදුරටත් දැනුම් දෙන ලද්දේ මේ වෙනිට සිවරාසා මහතාගේ ජීවිතයට කිසිදු හඳුනාගත් තර්ජනයක් නොමැති බවයි. එමෙන්ම ඔහුගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවටද එම බලධාරීන් විසින් තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත සහතික වී ඇත. මේ වෙන විට අනෝජන් සිවරාසා මහතා වෙනත් සිර මැදිරියකට මාරු කර ඇති බවද දන්වා ඇත. ගරු සභාවෙන් මා ඉතාම කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම සංවේදී කරුණ පිළිබඳව ඉතා වගකීම් සහගතව දේශපාලනික හෝ පෞද්ගලික අරමුණු ඉෂ්ට කර ගැනීමේ බලාපොරොත්තුවෙන් තොරව මානුෂීය කටයුත්තක්සේ සලකා කටයුතු කිරීමට සියලු දෙනාගේම අවංකව කැපවෙන ලෙස. ඒ වගේම මේ අවසාන දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔක්තෝබර් මාසේ 17 වෙනිදා. ඒ නිසා 17 කලින් අපි බොහෝ වෙලාවට අද හෝ හෙට දවස තුළ අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අපිල් එක බාර දෙනවා.
5: හමස් සංවිධානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ලවේ වසර තුනක් සපිරෙනවා. එහිදී ජීවිතක්ෂයට පත්වුවන් වෙනුවෙන් සීකිරීමේ සැබරුම් ඊශ්‍රායලය පුරා පැවති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. 2023 වසරේ ඔක්තෝබර් මාස 7 වනදා එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1200 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් 251 දෙනෙකු හමස් සංවිධානයේ ප්‍රාණඅපකරුවන් ලෙස රැගෙන ගිය බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. මේකේ සීකිරීම සඳහා රටපුරා නිශ්ශබ්දතාවක්ද ආරක්ෂා කර තිබෙනවා.
4: ලක්කඩ ක්‍රීඩා ප්‍රවෘත්ති.
5: බටහිරින් දියකුදෙව් කාත්තා කණ්ඩායම හා සිම්බාබ්වේ කාත්තා කණ්ඩායම අතර තුන්වෙනි පතුවර විස තරගය ආරම්භ වුණා. කාසිය වාසි හිමි කරගත් සිම්බාබ්වේ කාත්තා කණ්ඩායම මුලින්ම පන්දුට පහර දීමට තීරණය කළා. ඒ අනුව පන්දුවර විස අවසානයේ කණ්ඩු හයක් දැවී ලකුණු 142ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුණා. කෙලිස් ඩඩ්ලොව් ලකුණු 63ක් ලබා ගත්තා. ක්‍රිස්ටින් බුටාසා නොදෙවි ලකුණු 24යි. සිරිලිය දිසා අලසින් අත්තරඟුට ගත් ශිරා තීරක්ෂිත බන්ධනාගාරයට. අලසින් අත්තරඟුට ගත් හිටපු ඇමති බෝගොල්ලාගම දඩු අවසන් වන තෙක් රක්ෂිතයට. 2027 විසර්ජන පනතාද පාර්ලිමේන්තුවට. ක්ෂයරෝග මර්ධනයට ඉන්දියාවේ ඖෂධ පරිත්‍යාග. තෙල් බෙදා හැරීම සීමා කළොත් පනතට අඩුව ක්‍රියාමාර්ග. ගෝලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රැසක් ස්වාධීන රූපවාහිනියට. ඊශ්‍රායලයට එල්ල වූ හබාස් ප්‍රහාරයට වසර තුනයි. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිබාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
16: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
17: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
18: රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 100,000 ප්‍රථම ත්‍යාග 200,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,100,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
3: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

අපේ ජීවිතයේ සමහර හමුවීම් තිබෙනවා කොච්චර සැලසුම් කළත් අපිට ළඟා කරගන්න හරි අමාරු. ඒත් සමහර හමුවීම් තිබෙනවා අපිට පෙරුම් පුරලා හරි අමාරුවෙන් ළඟා කරගන්න හමුවේ. මෙන්න මේත් ඒ වගේ සුවිශේෂී හමුවීමක්. අද සදදී දහර ගලාගෙන යන්නේ ඔබේ හදවත සොරාගත් ඔබ ඉතාමත් ප්‍රියකරන සොඳුරු සිතැත්තියක්.

0: නිරංජලා සරෝජනී. අයිබෝන් නිරංජලා අක්කා.
1: අයිබෝන් වෙනුරි.
0: මට මේක ඉතාම සුවිශේෂී හමුවීමක්. මොකද අර කිව්වා වගේ හරිම අමාරුවෙන් පෙරුම් පුරලා පුරලා තමයි අද ඇය සඳදී දහරට කැන්දාගෙන ආවේ. ඔබත් ඉතාමත් ආදරය කරන ගායන ශිල්පිනියක්. ඒ නිසා ඉතින් හොරා දෙකක් අපි අද ඇය සමගින් ඇයගේ ලස්සනම ලස්සන ගීත ටිකක් එක්ක මේ සඳදී දහර වර්ණමත් කරන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. ගැහැණියකට ලස්සන කටහඬක්, ඒ වගේම ලස්සන රූපයක්, ඒ වගේම නිහතමානී හදවතක්, ඒ විතරක් නෙවෙයි හැකියාවන් ගොඩක් එක්ක සමාජයේ පිළිගැනීමකුත් එක්ක මේ හැම දෙයක්ම එකට එකතු වෙලා ලැබෙනවා කියන්නේ හරි අහම්බයක්.
1: එහෙමත් හිතන්න පුළුවන් වෙනුරි. ඒකට ඉස්සෙල්ලාම මේ ස්තුති කරන්නේ මගේ දෙමව්පියන්ට. මම ඉපදෙන්නේ මගේ දෙමව්පියෝ නිසා. ඉතින් ඔවුන් තුල තිබූ හැකියාවන් තමයි මං හිතන්නේ අපෙන් පිළිඹු වෙන්නේ. මොකද මගේ දෙමව්පියනොත් කලාවට බොහෝ ලැබි දෙදෙනෙක් වුණා. ඉතින් මං හිතනවා මේ හැම හැකියාවක්ම අපිට ඔවුන්ගෙන් ලැබුණු වරමක් වගේ දෙයක් කියලා මට හිතෙන්නේ. ඒ දේව ආශිර්වාදයත් එක්ක අපිට පුළුවන් වුණා ඉතින් අපේ හැකියාවන් දියුණු කරගන්න.
0: දෙමව්පියන්ගෙන් අපි අරගෙන ඉන්න හැකියාවන් තමයි අපි ඉස්සරහට අරගෙන යන්නේ. මං දන්න තරමින් ඔබේ මමට හරි අපූර්වට මැන්ඩලින් වාදනය කරන්න පුළුවන්.
1: ඔව්, ඇය ශ්‍රී ලාංකික කාන්තාවක් වෙනුරි. අපේ මගේ ආච්චි, ඒ කියන්නේ මිත්තණිය තමයි ඉරාන ජාතික කාන්තාවක්. මගේ මව ඉපදෙන්නේ පිටරට ඉරානයේ. ඉතින් එහි ඉපදිලා ලංකාවට එනවා. නමුත් මගේ සීයත් සිංහල බෞද්ධ කෙනෙක්. නමුත් ඉරානයේ අර පසුබිම තමයි මගේ මිත්තණිය තමයි.
0: ඔබේ ඔය රූපේ රහසත් ඒකම වෙන්න පුළුවන් සමහර විටක.
1: ඉතින් ඉඳන් ඇවිල්ලා ඇවිල්ලා අපිට චුට්ටක් හරි එන්න ඇති. එහෙමනම්
0: අපේ හදවත තරුණ වෙනකොට මං හිතන්නේ අපි වයසට යන්නේ නේද අක්කා?
1: ඔව්, අපි හිතින් තරුණ වෙනකොට මං හිතන්නේ ඒක අපේ බාහිර ස්වරූපෙනුත් දැක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම හදවත ලස්සන වෙන්න ඕනේ, අවංක වෙන්න ඕනේ, සුන්දර වෙන්න නම් කියලා මට හිතෙනවා.
0: අපි මේ ලස්සන ගීත එකතුවක් අද තෝරගත්ත සඳදී දහර ගලාගෙන යන්න. දැන් ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍ය ගැන කතා කරනකොට නිරංජලක්ක, දැන් සුන්දර ගැහණුන් තිදෙනෙක් එකතු වෙලා ප්‍රථම වතාවට ලස්සන ගීතයක් නිර්මාණය කරනවා. මේ ගීතය තමයි සුවිශේෂ ගීතයක්. මේ ගීතයේ අර අලගිය මුලගිය තැන් දන්නේ ඔබතුමියම තමයි. ඔබ තෝරගත් පළමු ගීතය ගැන පොඩ්ඩක් කතා කරමු.
1: ඔව්, මම ගායිකාවක් හැටියට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පරීක්ෂණයෙන් සමත් වෙනවා. ගායක ගායිකා සමත් වීමේ පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියක් ලැබෙනවට ශ්‍රේණිගත කරාම, ඉතින් ඒ අනුව මට හාහාපුරා කියලා ස්වතන්ත්‍ර නිර්මාණ ගීත හතරක් ඉදිරිපත් කරන්න ලැබෙන්නේ ඒ සරලගී වැඩසටහනෙන්. ඉතින් මගේ පළමු වෙනම සරලගී වැඩසටහන 1974 වසරේ තමයි මම ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒකට තෝරගත්තු ගීත හතරෙන් එකක් තමයි මම මේ අද මුලින්ම තෝරගත්තේ. මේ ගීතයත් විශේෂිත වූ ගීතයක් වුණා මගේ ජීවිතේ පුරාම. ස්ත්‍රීන් තිදෙනෙක් එකතු වෙලා කරපු නිර්මාණයක්, අපේ සංගීත ක්ෂේත්‍රයට එක් වුණාමයි.
0: පළමු නිර්මාණය
1: ආචාර්ය නන්දමාලිනියගේ තනුව, දයදල්විස් මහත්මියගේ ගීත රචනාව සහ මගේ ගැයුම. මගේ සංගීත ගුරුවරිය තමයි නන්දක්කා. ඉතින් මම හිතුවා කවදා හරි මට සරලගී ගායිකාවක් වෙන්න අවස්ථාවක් ලැබුණොත් මම කොහොම හරි ගීතයක් හදාගන්නවා කියලා නන්දක්කලා.
0: ඒටි කියලා.
1: ඔව්. ඉතින් ඒ අනුව තමයි දයක්ක මේ ලස්සන පදමාලාව මට ලියලා දුන්නා. මමයි අබේ දෙන්නම නන්දක්කලා ගෙදර ගිහිල්ලා ඇයට, ඇයගේ අතට මේක දුන්නා. දුන්නාම ඇය එකපාරටම කිව්වා හරි ආඩම්බරකාර ගීතයක් නේ මේක කියලා. ඉතින් ඇත්තටම කාන්තාවකගේ අභිමානය පෙන්නුම් කරන ගීතයක් හැටියට මම දකිනවා මේ ගීතය. මටත් අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පුළුවන් වුණා කියලා මං හිතනවා මේ අක්කලට වටමහා වරුසාවක්සේ ගීතෙන්.
0: අපි නොහිතන වෙලාවට බැහි වැටෙනවා. නොහිතන සුබ පැතුමක් විදියට හැරගිය ආදරයක් ආයෙත් ආපසු පැමිණෙන්න පුළුවන්. එතකොට ඇයි ආපහු ආවේ කියලා අපි ඔහුගෙන් හෝ අපි අපේ හිතින්ම අහන මොහොතක් මේ.

සඳහා අනුග්‍රහක දායකත්වයේ සපයන්නේ ලොතරැයි ලොවේ සාඩම්බර ගමන් නියමක වන NLB ලොතරැයි පවුලේ ජාති මහා ධන සම්පත දල නිධානය. ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු කර හමාරයි. කෝටි 12කට අධික, කෝටි 9කට අධික සහ කෝටි 8කට අධික සුපිරි මුදල් ත්‍යාගය NLP පාරිභෝගික ඔබ වෙත ලබා දෙමින් මේ වසරට පසුගිය මාස 8 පුරාවට පමණක් ධන නිධානය ලොතරැය තුලින් සුපිරි ත්‍යාග 3ක් බිහි කිරීමට හැකියාව ලැබුණ බව ඉතාමත් සතුටින් අපට කියන

0: කාලේ මේ ළමුන් වෙනුවෙන් වේදිකා නාට්‍යයක් වේදිකා ගත කරනවා කියලා අපේ දෙමව්පියන්ට ඇවිල්ලා කිව්වා මාවයි නිර්මල අක්කවයි දෙන්න කියලා. ඉතින් ඇය නිර්මල අක්ක පිළිබඳව දැනගෙන හිටියා. නමුත් මට ගීත ගායන්න පුළුවන්ද බෑද කියලාවත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් නමුත් අපේ දෙමව්පියෝ ඉතාම කැමැත්තෙන් අපි දෙන්නව ඒකට සහභාගි කරගන්න කියලා මේ දුන්න අවසරේ. ඒ අනුව තමයි මන්නන්ද අක්ක ගාවට ගිහිල්ලා සංගීතය හදාරන්නේ. ඒ කාලේ තමයි මගේ හඬ ගොරෝසු. ඉතින් ඇත්තටම ඇය සතත අභ්‍යාස වල යොදවලා ස්වර අභ්‍යාස කරවලා තමයි මගේ හඬ අවදි කරලා ගත්තේ. ඉතින් එහෙම ආපු ගමන තමයි අර මං කිව්වේ 74 වසර වෙනකොට මම සරලගී ශිල්පිනියක් වෙලා ඇය ලවා අර මං මේ කලින් සඳහන් කළ ගීතය හදවගන්නේ. නන්දක්කා ඇත්තටම මට මවක් වගේ. ඇය තමයි මගේ සංගීත ගමනේ වීරවරිය. ඇත්තටම අනුකරණය කළා විතර නෙමෙයි අනුගමනය කරන්න උත්සාහ කළා. ඒ තරම් මට පූර්වාදර්ශී චරිතයක් වුණේ නන්දක්කා. ඉතින් ඇත්තටම දැන් ඊළඟට මම තෝරගත්තු ගීතයත් ඇයට කරන ගෞරවයක් උපහාරයක් හැටියට තමයි මම තෝරගත්තේ වෙනුරි. තෝරගත්තු ගීතය ගැන කියනවා නම් වෙනුරි
1: ජීවිතේ කවියක්.
0: ඔව් ජීවිතේ කවියක්. ගජමන්නෝන පිළිබඳව ලියවුණු ගීතයක් තමයි මේ ගීතෙන් කියවෙන්නේ. මං හිතනවා අපේ ජීවිතවලට කලාව ආදරය සහ සාහිත්‍ය මේවා අපේ ජීවිතය ජීවත් කරවනවා කියලා මට හිතෙනවා. ඉතින් ඇත්තෙන්ම ඔව් සාහිත්‍ය හඳුනාගත් කෙනෙකුට ජීවිතේ ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න එඩිතරකමක් ශක්තියක් ලැබෙනවා කියලා මම අත්දැකීමෙන් දැකලා තියෙනවා. මට ඒක දැනිලා තියෙනවා. ඉතින් මම හුඟක් ප්‍රිය කරනවා මේ ගීතය. මේ ගීතේ ටෙලි නාට්‍යයකටයි ඇතුළත් වුණේ. ගීතේ ලිව්වේ බණ්ඩාර ඇහැලියගොඩයන්, සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. මං හිතන්නේ රෝහණ අයියාගේ මිහිරි තනුව හා සංගීතය හින්දා මං හිතන්නේ මේ ගීතයට පුදුමාකාර ලස්සනක් මිහිරි බවක් ලැබුණා කියලා මට හිතෙනවා. ඉතින් නන්දක්ක ගායනා කළ හැම ගීතයකටම මම ප්‍රියයි. ඒ අතරින් මේ ගීතය විශේෂයි මට.

0: සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තම රක්ෂණය සපයන්නා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. ඔබ හා ඔබේ ආදරණීයන් සුරක්ෂිත කිරීම සඳහා රක්ෂණ සැලසුම්, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වසනීය රක්ෂණ විසඳුම්, දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපන සැලසුම් සහ ඔබේ සිහිනය සැබෑ කරගන්නා ආයෝජන සැලසුම් සමගින් සුව පහසු හෙටක් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් රැකවරණය, විශ්වාසයේ සහ සුරක්ෂිත අනාගතයක් සඳහා මේ සියලුම සැලසුම් එකම විශ්වසනීය තැනකින් ඔබ රකිමින් රටම රකින 64 වසරක අභිමානය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. පියකුමෙන් මවකමෙන්
1: සඳ දිය තහර
0: ආදරය ප්‍රේමයට හැරවිලා මේ උත්තරීතර ප්‍රේමය අපිට හොඳින්ම දැනෙන්න පටන් ගන්නකොට අපි කියනවා නිරංජල අක්කා මේ මට ඔයාගෙන් තොර ලෝකයක් නැහැ කියලා. පාසල් ප්‍රේමයක් විවාහයෙන් කෙලවර වෙනවා කියන්නේම හරි අපූරු අත්දැකීමක්. ඒක නිරංජල අක්කා වගේම මං හිතන්නේ මමත් පෞද්ගලික විඳිනවා. පාසල් කාලේ ප්‍රේමයන් සමහර විවාහයෙන් කෙලවර වෙන්නේ නැති අවස්ථාවන් තමයි ගොඩක් දුරට දකින්නේ. දැන් මම මේ ප්‍රේමය ගැන කතා කළේ අපි මීළඟට තෝරගත්ත ගීතය ඉතාමත් සුවිශේෂී ප්‍රේම ගීතයක්.
2: ඔබ කිව්වා හරි වෙනුනි, අපි අවුරුදු 10ක් 11ක් විතර මම හිතන්නේ සම්බන්ධතාවයක් පවත්වලා තමයි 1981 වසරේ විවාහපත් වෙන්නේ. ඉතින් මම පාසල් යන කාලේ තමයි ඇත්තටම අබේ අයියා කියලා තමයි මුලින් ඔහු හැඳුන්වුවේ. මොකද අපේ මල්කාන්ති අක්කගේ යාළුකමට අපි ගෙදර යන්න එන්න ගන්නවා සනත් අයියව මුණ ගැහෙන්න ඕනේ හින්දා. ඒ අනුව තමයි ඉතින් වසර ගණනාවක්, මොකද ඔහු ජීවත් වුණේ හලාවත ප්‍රදේශයේ. ඉතින් කොළඹාවම නිතර අපේ ගෙදර යනවා එනවා. එහෙම තමයි හඳුනා ගන්න ලැබෙන්නේ. ඉතින් ඒ හඳුනා ගැනීම පස්සේ ආදරයක් බවට පත් වෙලා වසර 10ක සම්බන්ධතාවයකින් විතර පස්සේ තමයි අපි විවාහ වෙන්නේ. තෝරගත්තු ගීතය ගැන කියනවා නම් වෙනුරි, මම මේ අපි ගැයූ හැම ගීතයකටම වගේ කැමති. නමුත් මේ 70 දශකයේ මැද භාගයේදී තමයි මේ ගීතය අපිට ඇහෙන්නේ. ඉතින් ඔහු ගායනා කළ ගීත අතරින් වඩාත්ම සිද්ගත් ප්‍රේම ගීතය මේ ගීතය. ඉතින් මේ ප්‍රේමය තරම් මං හිතන්නේ සංගීතය සාහිත්‍ය නිර්මාණ වලට පාදක වූ වෙනත් අත්දැකීමක් නැති තරම්. ඒ තරම් ප්‍රේමය තමයි මං හිතන්නේ මුල් වෙන්නේ හුඟක් ගීත වලට. ඉතින් මේ ගීතෙන් කියවෙන්නේ මුළු විශ්වය පුරාම ඔහු දකින්නේ ඇගේ චමත්කාරය, ඇගේ ප්‍රේමය. පෙම්වතියකින් තොර කිසිවක් ඔහුට මේ ලෝකේ නැහැ කියන එක තමයි මේ ගීතෙන් කියවෙන්නේ. ඉතින් මහාචාර්ය සුනිල් ආරත්නයන් මේ ගීතය සියුම්ව ඕනම කෙනෙකුට විඳ ගැනීමට හැකි විදියට හිතට කාවදින පණිවිඩයක් ගේනවා කියලා මට හිතෙනවා මේ ගීතය තුළින්. ඒ වගේමයි මේ වික්ටයියාගේ තනුව, ඒ වගේම සංගීත සංයෝජනය එකත් ඉතාම මధుරයි. ඉතින් අබේගෙන් මං හිතන්නේ මේ ගීතයට ලැබිලා තියෙන දායකත්වය කොයිතරම්ද කිව්වොත් වසර 50ක් පමණ වෙනවා අද වෙනකොට දහිතනේ අඛණ්ඩ ජනප්‍රියත්වයක් හිමි කරගෙන තියෙන ගීතයක් හැටියට මම දකිනවා අබේ ගායනා කළ මේ උබෙන්තර ලෝකයක් කොයින්දෝ කියන ගීතය.
0: තමන්ගේ හදවතින්ම මේ ගීතය ගායනා කළ නිසා තමයි මේ තරම් අඛණ්ඩ වරුදු 50ක් ඔබ සඳහන් කළ විදියට ජනප්‍රිය වෙලා තියෙන්නේ. අපි ගීතය අහමු එහෙනම්.
2: අහමු.

0: අද සඳදිය දහර මේ සුන්දර හෝරා දෙක ඔබත්තික ගත කරන්නේ නිරංජලා සරෝජනය. මට හිතුණා නිරංජලාක මේ ඔබේ පුංචි කාලිට පොඩ්ඩක් යන්න. මොකද පාසල් අවදේ දම්ම ගුවන්දුරේලා මා පිටියත්තක එකතු වෙනවා. තුර ලාටි ශිල්පිනයක් විදිට වැඩ කරනවා, ගීත ගායනා කරනවා. ඔබ ඒ ළමා පිටියත්තක එකතු වෙච්ච ඒ පුංචි කාලේ ඒ පුංචි අවදිය මතකේ පොඩ්ඩක් අවදි කළොත්?
1: ඔව් වෙනුරේ, ඇත්තටම 70 දශකයේ ළමා පිටියට තමයි මම ගුවන්විදුලියට ගොඩ වෙන්නේ. අපිට ඒ කාලේ තිබුණා අපේ ගායන හැකියාවන් එළිදක්වන්න සංගීත සන්ධ්‍යාව කියලා වැඩසටහනක්. ඒ වගේම නාට්‍ය ශිල්පී හැටියට අපිට ළමා ශිල්පින් හැටියට අපිට ළමා රංගපීඨය තිබුණා. ඒ වගේම කණිටු සරසවිය කියලා තිබුණා. මේ වැඩසටහන් වලට අපි හැමෝම අපේ දායකත්වය ලබා දුන්නා. ඉතින් මට මතකයි අපි ඉස්කෝලේ යුනිෆෝම් එක පිටින් තමයි දුවගෙන එන්නේ ගුවන්විදුලියට. හැම බ්‍රහස්පතින්දා දවසකම වගේ සංගීත සන්ධ්‍යාව වැඩසටහන් පටිගත කරනවා. ඊට කලින් පුහුණු වීම් තියෙනවා. ඉතින් අපිට තාම විශේෂිත වූ චරිත හමු වුණා ඒ කාලේ. අපි කුඩාවදී අපිට ඒ බැරෑරුම්කමක් තේරුන්නේ නැහැ. අපි හරිම සැහැල්ලුවෙන් තමයි ඒ දේවල් බාරගත්තේ. මොකද ආචාර්ය නන්දමාලනිය, මේ සනත් නන්ද සිරිමැතිතුමා, DR පීරි, සරත් දසනායක වැනි මම හිතන්නේ ප්‍රවීණ සංගීතඥයින් තමයි අපිට ගීත පුහුණු කළේ. ඉතින් අපේ හිටිය ළමා ශිල්පීන් අපේ සමකාලීනයන් වුණේ දමයන්ති ජයසූරිය, ලංකාරාජනී, ශාමලිලි වේරා, එතකොට චිත්‍රා කළුබෝවිල, නෙළුම් කළුබෝවිල, පුෂ්පමාලා සුබසිංහ, ගාමිණී පෙරේරා, ලලිත් සිරිවර්ධන වැනි අය. ඉතින් මේ අපි කවුරුත් හරිම එකමුතුයි වෙනුරි. දැන් අද කාලේ වගේ කිසිම තරඟකාරීත්වයක් තිබුණේ නැහැ. අපි හැමෝම අපේ දක්ෂකම් අඳුනාගෙන තිබුණා. ඉතින් ඒ අනුව තමයි සංගීත අධ්‍යක්ෂකවරුනුත් අපිට ගීත බෙදලා දුන්නේ. ඉතින් ඒ අනුව අපේ හැකියාවන් කේන්ට ගේන්න පුළුවන් වුණා.
0: මම 90 දශකයේ ළමා පිටියේ ශිල්පිනියක් විදිහට ඒ ශ්‍රේණියේ මටත් හැකියාව ලැබුණා. එතකොට ඒ කාලේ මහින්දල්ගම මාමා. එතකොට මම හිතන්නේ ඔබ ඔය කියන ශිල්පීන් අපේ මාමල නැන්දලා බවට පත් වුණා. අපි ඕන්ගෙන් තමයි ගුරු හරුකම් ලබා ගත්තේ.
1: ටික වෙලාවකට හරි යන්න පුළුවන් නම් කියලා හිතනවා. ඒ තරම් සුන්දරයි. හරිම සැහැල්ලුවෙන් ගත කළා.
0: යුනිෆෝම් එක පිටින්
1: ගිහිල්ලා මහින්දල්ගම ඔබ මතක් කළා වගේ සුනිත් ගෝකුල,
0: සුමනා
1: තිලක රත්න, සුනන්දා ධර්මපාල, සුමනා ජයතිලක, ප්‍රභා රණතුංග මෙවැනි අය තමයි අපිට මේ ගුරු හරුකම් දෙන්න හිටියේ. ඉතින් ඔවුන් යටතේ අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඉතින් සුවිශේෂී චරිත අද මතක් කරනකොටත් ලොකු සතුටක් දැනෙනවා. අපි මේ අය යටතේ නේද හිටියේ කියලා. එතනින් බිහි වූ අය අද අපේ ගායන ක්ෂේත්‍රයේත් ලොකු ලොකු තැන්වල ඉන්නවා.
0: වික්ටර් රත්නායක මහත්මයා කොයි කාලෙද මුණගැහෙන්නේ?
1: වික්ටර් යමුණ ගැහෙන්නේ 70 දශකයේ මම පාසල් යන අවදියේමයි වෙනුනි. 73 වසරේ සාප්‍රසංගය පටන් ගන්නවා. එතකොට මම මේ අත්වැල් ගායනයෙන් තමයි හුඟක් දුරට ගීත ගයලා තිබුණේ. නමුත් අබේ මාව ඔහුගේ සරලගී වැඩසටහනකට යුග ගීතයක් ගයන්න මං අද ඒ ගීතයක් තෝරගත්තා. මේ මාව සම්බන්ධ කරගන්නවා ගුවන්විදුලියෙන් විශේෂ අවසරයක් අරගෙන. ඉතින් එතෙන්දී ඒ ගීතය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. වික්ටරයා තමයි සංගීතයේ සැපෙව්වේ. ඉතින් එතනින් තමයි වික්ටරයා මගේ ගායන හැකියාව හඳුනාගත්තේ. හඳුනාගෙන ඔහු මාව සාප්‍රසංගයට සම්බන්ධ කරගත්තා. 73 වසරේ ඉඳලා 1500 වතාවකට වැඩි ප්‍රමාණයක් මුළු සාප්‍රසංගයේ පුරාම මාත් සමග යුග ගීත දෙකක් ගායනා කළා. යුග ගීත ගණනාවක් තියෙනවා ඔහුත් සමග ගැයූ.
0: විටර රත්නායකයන්ගේ ගීතයක් ඔබ තෝරගන්නවා අද සඳදිය දහරට.
1: ඔහුගේ හැම ගීතයකටම වගේ මම කැමතියි. නමුත් මේ මන් තෝරගත්ත ගීතේ විශේෂ හඬක් අපිට ඇහෙනවා ගිටාරය තුලින්. ගිටාරයට තමයි මේ ගීතේ විශේෂ වැඩි මේ වැදගත්කමක් දීලා තියෙන්නේ. ඒත් මේකේ ඉතාම ලස්සන යෙදුම් තියෙනවා. ඇදුරු තුමියයි ප්‍රේමයේ ඔබ, ඇදුරු තුමියයි යෞවනේ. ප්‍රේමේත් ඇදුරු තුමියන්ලා ඉන්න පුළුවන්. ඒ වගේම යෞවනත්වෙත් ආදරේ පළමු පාඩම කියා දුන්නේ ඔබ වැනි කෙනෙක් කියන එක තමයි මේ ගීතෙන් කියවෙන්නේ. ඉතින් හරිම ලස්සන යෙදුම් තියෙනවා. ඒ වගේම කියනවා ශෝකයේ ඍදු වේදනාවේ පාඩම කියලා දුන්නෙත් ඔබයි කියනවා. ඒ වගේම සංවේදී හැඟීම් ගීතේ පුරාම තියෙනවා.

0: FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balagan
2: Mama Nan Dan Marama Relax
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
6: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112-381-381.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
8: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා තෑගි පැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
10: කැමති එකක් අපේ අතේ
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
11: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
12: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වත්
13: දෙක්ියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්ියා මීළඟ වැඩසටහන
14: ඔක්තෝබර් 8 කිලිනොච්චි හින්දු කොලේජ් කිලිනොච්චි
15: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
16: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දෙකියා සුරේකිමු මගතොට
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: සිනමාව අපිට ටිකක් දුර වුණාට සිනමාවත් එක්ක අපේ ජීවිත බැඳෙන්නේ සමහර වෙලාවට ඉස්මතු වෙන ගීතත් එක්ක. එතකොට අර හදවත රත්රන් ජෝතිපාල එච්.ආර්. ජෝතිපාල කියන්නේ අපිට ගොඩක් ළඟයි සිනමා ගීත හරහා සිනමාව අතික්‍රමණය කරපු ගීත ගායකයෙක් විදිහට අපිට එතුමන්ව හඳුනන්න පුළුවන්. ඔබ තෝරගන්නවා ගීතයක් මීළඟ ගීතයේ හැටියට එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කරන ගීතයක්.
1: ඔව් එමිලි, මේක ඇත්තටම සිනමා ගීතයක් නෙවෙයි, සරල ගීතයක් ඔහු ගායනා කළ. ඔහු ඇත්තටම මේ ජනප්‍රියත්වයේ උච්චතම ස්ථානයට පත්වලා ඉන්න අවදී අමරණීය හඬක් හිමි කරගත්තු කෙනෙක් හැටියට මම ඔහුව සැලකන්නේ. ඉතින් ඒ කාලේ තමයි මා සමගත් ඔහු සිනමාවේ ගීතයක් ගයන්න කැමති වෙනවා. හරි. ඉතින් මට විශේෂ වූ අවස්ථාවක් එක. මම ඒ කාලේ පාසල් යනවා. එක්ටම් ගේ චිත්‍රපටියට යුග ගීතයක් ගයන්න මට ආරාධනා කරනවා සංගීතවේදී සරත් දසනායකයන්. ඉතින් මේ ගීතේ යුග ගීතයක් මේ ගයන්නේ එච්.ආර්. ජෝතිපාලයන් සමග කියලා කිව්වම මට ඉතින් ඉහිවහගියා සතුට. මොකද ඒ තරම් මේ ජනප්‍රියත්වයේ සිටි කෙනෙක් කියන්නේ ඔහුගේ තියෙන නිර්හංකාරකම ගැන තමයි මට කියන්න ඕනේ උනේ. මොකද මම ආදුනිකෙක් ඉන්න කාලේ තමයි ඔහු කැමති වෙන්නේ මාත් සමග ගීතේ ගයන්න. එක්.ටම්. ගේ චිත්‍රපටියේ තේමා ගීතේ තමයි සවනේ පවනේ කියන.

නත් කැමති වුණා. ඉන්පස්සෙත් මම ඔහු සමග යුග ගීත තව තුනක් විතර ගයලා තිනවා, තව චිත්‍රපටයකටත් ගැයුවා. ඉතින් අද මම මේ තෝරගත්තේ එතුමාගේ ගීත අතරින් මේ ආචාර්ය අජන්ත රණසිංහ තමයි මේ ගීතේ ලියන්නේ. කුඩා කාලේ ඉඳන්ම මගේ ආසාවක් තිබුණා මේ ඉන්දියාව පිළිබඳව. මොකද සංගීතයේ උපත වගේ මට දැනුනේ ඉන්දියාව. ඉතින් මේ තජ්මහලක් ගැන කියවෙන මේ ගීතයට මම ඒ කාලේ ඉඳන්ම හුඟක් ආස කළා. ඉතින් ඒ හින්දම තමයි මම ජෝතිපාල මැතිතුමා ගයන මේ ගීතය තෝරගත්තේ වෙන්නේ.

0: ලොතරට අනුග්‍රහක දායකත්වයේ සපයන්නේ ලොතරැල්ලුවේ සාඩම්බර ගමන් නියමක වන NLB ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය. මේ වසර තුළදී ගෙවිගේ මාස 9ක කාලය තුළ ධන නිධානයේ ලොතරැය තුළින් 120 ත්‍යාගලාභින් 45 දෙනෙක් 200 ත්‍යාගලාභින් 612 දෙනෙක් මේ කිරීමට අපට හැකියාව ලැබුණා වගේම අමතර තෑගි දස දහස් ගණනින් ඔබට ලබා දීමටත් අපට හැකියාව ලැබුණා.
1: සඳතිය දහර
0: සඳතිය දහරෙන් අපි කතා කරමින් ඉන්නේ නිරංජලා සරෝජනියත් එක්ක. දැන් මේ අපි සාමාන්‍යයෙන් ටිකක් අකමැතිනේ අපිව ඕනවාට වඩා වර්ණනා කරනවට. හැබැයි ඉතින් ඔන්න අද නම් මට ඒකට අවසර දෙන්න. ඔබේ හඬ ගැන කියනකොට මට දැනෙන ඒ හැඟීම ඉතාමත් ආකර්ශනීයයි. ඒ වගේම තමයි ඉතාමත් තීව්‍ර හඬක් අපේ හදවතට කතා කරනවා වගේ හැඟීමක් දැනෙනවා. දැන් ඔබ ගීතයක් තෝරගන්නකොට යම්කිසි අධ්‍යයනයක යෙදෙනවද? මේ ගීතය මට මගේ කටහඬට කොයිතරම් දුරට ගැලපෙනවද සහ මේ වචන ටික මම අහලා තියෙනවා ඔබ ටිකක් මේ විරහ ගීත ගයන්න ප්‍රිය නැහැ කියලා.
2: එහෙමයි. ගීතයක ඇත්තටම අපි අපේ හිතට ඉස්සලාම යන්නේ පදමාලාව. එහෙමයි මට හිතෙන්නේ. ඉතින් මට වඩා හුඟක් සැලකිලිමත් උනේ අබේ තමයි ගීත රචනා පිළිබඳව. ඔහුගේ තමයි තෝරා ගැනීම මුලින්ම. ඇත්තටම මේ ඊළඟට මේ තෝරගත්තු මේගඟ ගීතය මම අර ඔබ කිව්වා වගේ විරහ ගීතයක් හින්දා මේ ගීතේ ගයන්න අකමැති වුණා. මොකද මේකෙන් කියනවානේ ගිලිහී යන්නට ඔබ සුරතින් ඇයි මගේ මේ අතෙන් ගිලි බැඳුනේ කියලා. ඉතින් මං ඒ වචන පෙළේට කැමති වුණේම නැහැ. අබේ කිව්වා මේක ඔයා ගයන්න මොනේ මේකේ තියෙන සාහිත්‍ය රසය වට තේරෙන්නේ නැහැ. ඒ හින්දා මේ සාහිත්‍ය වටිනාකමක් තියෙනවා මේ පදමාලාවේ. ඒ හින්දා මේක ගයන්න කියලා. ඇත්තටම ලූෂන් අයියාගේ හැම ගීතයක්ම අපිට ලබා දුණු ගීත ලොකු වටිනාකමක් තියෙන ගීත. ඉතින් පස්සේ ඒ ගැන හිතලා මම මේ ගීතය ගයන්න තෝරගත්තා. එච්.එම්. ජයවර්ධන අයියා. ඔහුවත් මම සිහිපත් කරන්න ඕනි, ඉතාම නිහතමානී සුන්දර මිනිසෙක්. ඔහු මම හිතන මැදමාවතේ ගමන් කරපු සංගීතඥයෙක් හැටියට මම දකිනවා. ඒක අන්තයක එහෙම ගමන් කරපු කෙනෙක් නෙවෙයි. ඉතින් ඉතාම මේ ඒ ඔහු තුල තිබුණු සංගීත ඥාණය තමයි මේ ගීත තනු වලින් අපිට ඉස්මතු වුණේ. ඉතින් මට ඔහු ගීත ගණනාවක් සංගීතවත් කරලා තියෙනවා. ඉතින් මේ ගඟ ගීතයත් මම හිතන්නේ විශේෂිත වූ ගීතයක්.
0: එච්.එම්.ගේ පුතා තමයි කසුන් කල්හරකයා. අපි කසුන්ගේ නිර්මාණවලත් අක්කා මේ ගුණේ දකින්නවනේ. තාත්තගේ ගමනක් යනව ඇති කසුන් නේද?
2: ඔව්, ඇත්තටම මේ දෙමව්පියන්ගෙන් ලැබුණු දේ කියලා මට හිතෙනවා. මේ දෙකේම සංකලනයක් වගේ මම දකින්නේ ඔහුගේ ගීත ගායනයේ. දේශීය සංගීතයත් බටහිර දෙපැත්තටම මේ දෙකම එකතු වෙලා යන ගමනක් තමයි මම ඔහුගේ ගීතවලින් දකින්නේ. ඔහුත් ඉතාම දක්ෂයි. ඉතාම මෙහුරු හඬක් තියෙනවා. මම හිතන්නේ දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච දෙයක් තමයි ඔහුටත්.

0: Bersuara.
1: Mampunci kedi prasnyak handang obatumiyakeng. Nirajalakabeng obagi terasagai nakala obasahau be adarniya samya abewadnaya. Sangyuta tadi kiyak vithara obating nimave nadde e yuge.
2: Kaset pata nishpadakeenu tape kaset pata nirmanaya kala වෙළඳපළට දැම්මා. ඊට අමතරව මමයි අබේ දෙන්නම අබේ නිරංජලා විශිෂ්ට ගී නමින් සංයුක්ත තැටි 13ක් අපි නිර්මාණය කළා. බොහෝ වෙලාවට අපිම මූල්‍යමය වශයෙන් ඒවට මුදල් යොදවලා අපේ කැමැත්තට තමයි ගොඩක් දේවල් සිද්ධ වුණේ. ඉතින් ඒ අනුව සංයුක්ත තැටි 13ක් නිර්මාණය කළා. ඒකෙත් විශේෂ වූ ගී තැටි දෙකක් තියෙනවා. එකක් දේශාභිමානී ගීම 20ක් අඩංගු රන්දිව ඉන්න නමින් අපි සංයුක්ත තැටියක් එලි දැක්වුවා. ඊට අමතරව අපගැයූ ප්‍රේම්ගේ ගී නමින් ප්‍රේම් අයියාම අපිට ලියා දුන් ගීත තරින් ගීත 16ක් තෝරගෙන ඒ විදිහටත් තැටියක් එලි දැක්වුවා.

0: කීතිද අල්විස් කියන්නේ ඇතරම යුගේ යුග යුග ගණන් අප ගීතයෙන් සැනහූ ගීපද රචකයෙක්, ඔහු නිවේදකයෙක්, අපේ වෘතිය නියලුණු. ඉතින් මේ මට හිතෙනවා ඒ කාලේ අපි නොහිටියත් ගායක ගායිකාවන්ට සිහිනයක් තියෙන්නේ නැති කියලා ඔහුගේ අතින් දියුණු ගීතයක් ගායනා කරන්න. මම හරිද?
1: ඔව්, ඇත්තෙන්ම එහෙම ලොකු ආසාවල් බලාපොරොත්තු තියෙන්නේ නැති බොහෝ දෙනෙක්ගේ. ඉතින් ඒවා ඉටු කරගන්න ලැබුණ මටත් අබේටත්. මොකද අපි හුඟක් ළඟින් ඇසුරු කළා අබේ සහ මම ප්‍රේමයව. ඔහුගේ ජීවිතේ බොහෝ දුක්බර අවස්ථාවල් වලදී අපි ළඟින් හිටියා, පසුපසින් හිටියා. ඒ වගේම බොහෝ ඔබ සමහරට අහලත් ඇති අබේ හුඟක් පරෝපකාරයට කැමති කෙනෙක්. ඉතින් බොහෝ අවස්ථාවලදී ඒ උපකාර කරලා තියෙනවා. ඒ වගේමයි ප්‍රේමයා මේ ගේ තිබුණ දක්ෂකම් අඳුනගෙන අබේ ජාතික රූපවාහිනී සේවය කරන කාලේ අඳුන නමින් වැඩසටහනක් ඉදිරිපත් කළා. ඉතින් මේකට අබේ තෝරගත්තේ ප්‍රේමයාව. ප්‍රේම කාලීන තොරතුරු ඇතුළත් වැඩසටහනක්.
0: මට මතකයෙන්
1: ජනප්‍රිය වුණා.
0: ඔව්,
1: ශනිදායිබුවන්. ඒ ශනිදායිබුවන් එකටත් ප්‍රේමයාව ගినాවේ අබේ තමයි. ජාතික රූපවාහිනියට එක්කන් ආවේ අබේ. ওই වැඩසටහන් කරන අතරතුරේ දැන් මීළඟට තෝරගත්තු ගීතයත් මේ සිදුවීමක් තියෙනවා කියන්න. දැන් අපිට කැසට් පටයකට ගීතයක අවශ්‍යතාවය තිබුණ කාලයක තමයි ප්‍රේමයා අබේ මම තුන්දෙනාම අපි රූපවාහිනී කැන්ටින් එකේ තේ බිබී ඉන්නකොට තමයි ප්‍රේමයාට කියන්නේ අයියේ මේ මට ගීතයක අවශ්‍යතාවය. එතකොට ඇත්තද නංගි කියලා ඉන්නකෝ කියලා පුටුවෙන් නැගිටලා ගිහිල්ලා ඉස්සරහා මේ සිගරට් පැකට් එක කොලයක් වැටිලා තිබුණා. ওই කොලේ අහුලගෙන ආවා. අහුලගෙන ඇවිල්ලා මේ සුඩ තියලා ලියාගෙන ලියාගෙන ලියාගෙන ගියා. එහෙම ලියපු ගීතේ තමයි ওই ඔබ දැක ගැනීමේ අරමුණ දිවාරයේ කියන ගීතේ. ඉතින් දැන් මේක ලියලා දුන්නාම මට එච්චරම තේරුම් ගන්න බැරි වුණා. මොකද්ද මේ වැලිලෑ විලාසේ කිව්වම මට එච්චරම තේරුණේ නැහැ. මම ප්‍රේමයි මොකද්ද මේ වැලිලෑ විලාසේ? නෑ නෑ නංගි, ඔබ කියපංකෝ කිව්වා මට අද වගේ මතකයි. ඉතින් අබේට තේරුම් ගියා. මට පස්සේ තමයි ඒක තේරුනේ මොකද්ද කියන එක. ඒ දැක ගන්න තියෙන ආසාව
0: වැඩිකම
1: කියලා. ඉතින් මං හිතන්නේ මගේ ගීත ගොන්නේ අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණු ගීතයක් තමයි මේ ඔබ දැක ගැනීමේ ගීතේ. අර්ෂණයකින් ලියා දුන්නු ගීත රචනාවක් සැන්ලි අයියා. ඉතින් නිවුරු තනුවක් දාලා මගේ කැසට් පටයට මේ ගීතය ඇතුළත් කරගත්තා.

0: ගුවන් විදුලියෙන් ගීත ගායනය ආරම්භ කරලා ළමා ගීත ගයලා ඊට පස්සේ සරල ගීත ගයලා උංචි තිරයට ගීත ගායනා කළා. පසු කාලිනව ඇයට හැකියාව ලැබෙනවා සිනමාවට ගීත ගයන්න. සරුංගලේ චිත්‍රපටය, සසර චේතනා වගේ චිත්‍රපටය වගේ තවත් බොහෝ චිත්‍රපට ඇති ඔබේ මතකේ. අපි ඒ මතකය පොඩ්ඩක් අවදි කරමුකෝ.
1: ඔව් වෙනුරි, මම චිත්‍රපට 20ක පමණ ගීත ගයලා තිනවා. මුලින්ම නම් අවස්ථාව ලැබුණේ මුවන් පැලැස්ස චිත්‍රපටයේ. කේමදාස මාස්ටර් තමයි සංගීතවත් කළේ. මමයි මාලිනි බුලත් සිංහලයි නාමලී කුමාරී නාමලෙන් උපන්න දෝ කියලා යුග ගීතයක් ගයනවා මුවන් පැලැස්ස චිත්‍රපටයේ. ඒ කාලෙම තමයි සරුංගලේ චිත්‍රපටයේ ඉසුරු දෙවිඳු උමයන් ගැන සේ ගීතය ගයන්නේ.

ඒ සඳකඩ පහන, ටැම්ගේ සසර චේතන, බබා කෙටු හැටි, බදුලු කෝච්චිය, කොමල චිත්‍රපට 20ක පමණ ගීත ගැයුවා. ඊට අමතරව සරුංගලේ චිත්‍රපටයේ විශේෂත්වයක් තියෙනවා. ඒකේ රඟපාපු පුංචි දැරියට හඬ කැව්වේ මම තමයි. චිත්‍රපට වලත් මං හිතන්නේ බොහෝ අමතක නොවන ගීත තියෙනවා හිම කඳු යහන.

0: ජෝතිපාලයන් සමග ගායනා කළ ගීතය. ඒ වගේ මම හිතන්නේ සෑහෙන රසිකින් වැළඳගත්තු ගීත ප්‍රමාණයක් තියෙනවා.
1: ඔබ මීළඟට තෝරගත්ත ගීතයත් සිනමාවට එකතු වුණ ගීතයක්, චිත්‍රපට ගීතයක්, මයුරගේ කතාවට එකතු වුණ ගීතයක්.
0: ඔව් වෙනුරි, මේ ගීතය විශේෂයෙන් මම තෝරගත්තේ ආචාර්ය සුජාතා අත්තනායකයන්ට මං ඉතාම ප්‍රිය කරන හඬක් තියෙන ගායන ශිල්පිනියක්. ඇත්තටම රිදී සීනුවක් වගේ ඇගේ හඬ. ඇයත් අබේ ආධුනිකෙක් වින්න කාලේ අබේට අතීත දුන්න ගීතයක් ගයන්න. ඇත්තටම අබේගේ පළමු වන චිත්‍රපට ගීතය තමයි දුහුළු මලක් චිත්‍රපටියේ.

ඉතාම ජනප්‍රිය අදටත් මිනිස්සු මාස කරන ගීතයක්. ඉතින් සුජාතක්කා අබේ ආධුනිකයෙක් කියලා බැලුවේ නැහැ ඒ අවස්ථාවේ, කැමති වෙලා ඔහුත් සමග ඒ ගීතය ගැයුවා. සුජාතක්කා කියන්නේ අපේ සංගීත ක්ෂේත්‍රයේ මහත් සේවාවක් කළපු ගායන ශිල්පිනියක්. ඉතින් මෙම්මේ ගීතේ මං හුඟක් ප්‍රියයි. මේ ගීතේට මේ මයුරිගේ කතාවට තමයි ඇතුළත් වුනේ. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා තමයි මේ ගීතේ රචනා කළේ. සංගීතය සැපයුවේ ලයනලාල්ගම ශූරින්. මං හිතන්නේ විරහව මුසුණු මේ ගීතය සදාකාලික ප්‍රේම ගීතයක් හැටියට අපේ හදවත් හැමදාම සන්තර්පණය කරනවා කියලා මට හිතෙනවා.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකෙම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහගුණ වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්ම නම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්ම නම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
8: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: ටෙක්කියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
9: ඔක්තෝබර් 8 කිලිනොච්චි හින්දු කොලේජ් කිලිනොච්චි.
10: සම්ධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
11: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්කියා සුරකිමු මගතොට.
12: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්ම නම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
13: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
14: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
15: ක්‍රිමිරාජ සුවසනේ
16: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
15: ක්‍රිමිරාජ
16: සුවසනේ. සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
17: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
18: දශක තුනක ලක්හඬ අභිමානිය සමගි නවතම රේඩියෝ රියැලිටිය
19: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: අපි සොයන්නේ
18: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
19: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
18: ඔබ කැමතිම ලක්හඬ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්හඬ YouTube නාලිකාවට.
5: ලක්හඬ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Manaviya Premi Saumaryatmaka Viyamana
2: Sandalgeya Dahara
3: සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තම රක්ෂණය සපයන්නා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. ඔබ හා ඔබේ ආදරණීයන් සුරක්ෂිත කිරීම සඳහා රක්ෂණ සැලසුම්, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශ්වසනීය රක්ෂණ විසඳුම්, දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපන සැලසුම් සහ ඔබේ සිහිනයේ සැබෑ කරගන්නා ආයෝජන සැලසුම් සමගින් සුවපහසු හෙටක් වෙනුවෙන් විශ්‍රාම සැලසුම් රැකවරණය, විශ්වාසී සහ සුරක්ෂිත අනාගතයක් සඳහා මේ සියලුම සැලසුම් එකම විශ්වසනීය තැනකින් ඔබ රකිමින් රටම රකින 64 වසරක අභිමානය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. පියකුමෙන් මවකමෙන්
4: සඳ දිය තහර.
3: හඩකැවීම ගැන කතා කරනකොට මට පොඩ්ඩක් අපව අතීතයට ඔබත් එක්ක යන්න හිතුණා. ගුවන්විදුලියේ නාට්‍ය ශිල්පිනියක් විදියට ඔබ ඉතාමත් ජනප්‍රිය චරිතයක් ඒ යුගයේ. මුවන්පැලැස්සේ සමදරා විදියට, මොණ්ඩතැන්නේ උමා විදියට, එතකොට ගජමුතු නාට්‍යයේ මුතු විදියට, මම නිවැරදිනම් පහන්සිල්වේ ලොකෝක්ක විදියට.
5: හරි.
3: ඒ යුගයේ මේ නාට්‍ය ශිල්පිනියක් කියන්නේ පොඩි අර සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විශේෂත කෙනෙක් තමයි නාට්‍ය ශිල්පිනියක් බවට පත්වන්නේ. ඔබට කොහොමද ඒ අවස්ථාව උදා වුණේ සහ පිළිගැනීම මේ දවස්වල? මේ ඔය චරිතය ගන්නකො නිරංජලා. ඔන්නෝම කතා වෙන්නේ නැති නේද?
5: ඔව් එනුරි, ඇත්තටම අර මං කිව්වේ 70 දශකයේ ළමා පිටින්නේ අපි එන්නේ, අපිට ළමුන් වෙනුවෙන් තිබුණේ ළමා රංගපීඨය. ඕකෙදි තමයි අපි නාට්‍ය රංග දැක්වේ. ඉතින් ඒ ලැබුණු ආභාෂය සහ අත්දැකීම් උඩ තමයි අපිට යෞවනත්වයට පත් වෙනකොට අපිට ළමා ශිල්පීන් වශයෙන් එතනින් මිදිලා යෞවන අත්වයට පත් වෙලා මේ වැඩිහිටි අයත් සමග නාට්‍ය කරන්න ලැබෙන්නේ. ඉතින් මට ඔබ කිව්වා හරි, එකල තිබුණු බොහෝ නාට්‍යවල ප්‍රධාන චරිත නිරූපණය කරන්න ලැබුණා. ඉතින් විශේෂිත වූ නාට්‍යය තමයි ගජමුතු නාට්‍යය. ගජමුතු නාට්‍ය මුතුගේ චරිතේ මං හිතන්නේ ඒ කාලේ ජාතික රූපවාහිනියවත් ඇවිත් නොතිබුණ කාලේ බොහෝ සෙයින් ජනප්‍රිය වෙලා තිබුණා. ඉතින් මුතු සහ අප්පුගේ චරිතය කරේ කරුණරත්න අමරසේකර ශූරීන්. ඉතින් ඉතා ජනප්‍රියත්වයට පත් වුණා. මං හිතන්නේ ඉතින් ඒකත් විශේෂිත වූ හැකියාවක් තමයි අපිට. ඉතින් අර අත්දැකීම් ලැබුණ ගුවන්විදුලිය තුලින්ම ඒක ඉතින් අපි තවත් වැඩි දියුණු කරගෙන ඒ හඬ දීලා ඒ කතාවට පණ දුන්නා කියලා මට හිතෙනවා.
3: ජාතික රූපවාහිනියෙම අතුල මාමලා, අතුල රන්සිරාල, ටයිටස් තොටවත්තයන් ඔවුන්ගේ නිර්මාණ කර්ලියට එනවා රූපවාහිනිය හරහා. එතකොට ඔබට ආරාධනයක් එහෙම ලැබුණ නැද්ද?
5: ඔව් ඇත්තෙන්ම ආරාධනා ලැබුණා වෙනුඩි. නමුත් ඉතින් මම ඒව ප්‍රතික්ෂේප කළා. ඒක කාලයක් තිබුණා, අඩු 4-5ක් අපි දෙන්න මේ වෙන් මිදිලා ඉඳලා තමයි අපි අපේ සංයුක්ත තැටි එලි දැක්වීම පිළිබඳව හිත යොමු කරේ. දැන් අදටත් මම මුවන්පැලැස්ස නාට්‍යයේ සඳවතිගේ චරිතය නිරූපණය කරනවා අදටත් ගුවන්විදුලියේ. ඉතින් මම මුලින් විනාගේ දියණියට හිටියේ සමදරාගේ චරිතය, ඔබ කිව්වා වගේ ගැමුණු අයියා ඉතින් අපේ අතින් අපෙන් වියෝ වුණා. ඉන් පස්සේ විනාගේ චරිතය දැන් වෙන කෙනෙක් කරන්නේ. නමුත් දැන් කෝරළේ මහත්තයාගේ ඥාති දියණියක් හැටියට සඳවතිගේ චරිතයෙන් නැවත මම හමු වෙනවා මුවන්පැලැස්ස නාට්‍යය තුලින්.
3: නිරංජලක්කා, අපි ඊළඟට තෝරගත්ත මම කැමති ගීත මේ සිහිනයේ කිය ඔබ නිහඬ මැදියම් රැ කියන ගීතය බණ්ඩාරතාව දැන් එක ගායනා කරන්නේ. අපූර්ව සංකල්පයක් තියෙනවා. මමද මෙහෙම කිව්වේ මීට කලින් කවුරුරි කියලා තියෙනවා.
5: ඇත්තම මම වැඩිම විශාල සංඛ්‍යාවක් ගීත ගයලා තියෙන අබේ එක, ඊට පස්සේ වික්ට අයියත් එක්ක. නමුත් මම පණ්ඩිත අමරදේවයන්ගේ ඉඳලා අපේ ක්ෂේත්‍රයේ හැම ගායන ශිල්පියෙක් සමගම යුග ගීත ගයලා තිනවා. එඩ්වර්ඩ් ජයකොඩි, ප්‍රියා සුරසේන, සුනිල් එදිරිසිංහ, රෝහණ වීරසිංහ, රෝහණ සිරිවර්ධන මෙවැනි ශිල්පීන් හැමෝ එක්කම මම ගයලා තිනවා. ඉතින් මේ ඊළඟට ඔබ තෝරගත්තු ගීතය මේ බණ්ඩාරතාවුදගේ සරල ගී වලට මට ආරාධනයක් ලැබුණා ගයන්න එන්න කියලා. ඔහුගේ ඉල්ලීමට තමයි මම එකතු වෙන්නේ. ඉතින් තවත් දෙයක් කියන්න ඕනේ වෙනුරි, මේ ගීතය රචනා කළපු කුසුම් අක්කා, කුසුම් පීරිස් මහත්මිය

ගීතය තුළින් තමයි ඇය මේ සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඉතින් මේ සිහිනයක ගීතයත් ඇගේ රචනාවක්. අර කලින් කිව්වා වගේ ඉතාම මිහිරි තනුවක් එච්.එම්. අය දාලා දුන්න. ඉතින් මං හිතන්නේ අදටත් ඉතාම ජනප්‍රියත්වයේ තිබෙන යුග ගීතයක් හැටියට මම දකිනවා මේ සිහිනයක ඔබ ගීතය.

0: ඉතින් තවත් බල බලා ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් දන නිධානය ලොතරැය්‍ය වැඩි වැඩියෙන් මිලදීගෙන මීළඟ කෝටිපතිත්‍යාගය ඔබේ කරගන්න. ඔබත් කෝටිපතියකු විසිලක්ෂපතියකු වන්න. ජාතියේ මහා ධන සම්පත දන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න. ජීවිතයේ සේදයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඔබ පසුකාලීනව වෘත්තීය ප්‍රවෘත්ති නිවේදිකාවක් බවට පත්වනවා ජාතික රූපවාහිනිය. ඇත්තටම නිවුස් කියනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි කියලා මමත් පෞද්ගලිකව දන්න කාරණය.
1: ඇත්තටම
0: මේ නිරංජලක්ක දැන් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට අවස්ථාව ලැබෙනුයි කොයි කාලයේද ඔබතුමියට?
1: මම 77 ඉඳලා 89 වෙනකන්

0: නුදුලිය සාන නිවේදිකාවක්ව කටයුතු කළා. ඒ ඉන්න කාලේ ජාතික රූපවාහිනිය අපේ රටට ප්‍රවිෂ්ඨ වෙන්නේ 82 වසරේ. 84 වසරේදී මට මේ ජාතික රූපවාහිනියේ පළමු සභාපති එම්ජේ පෙරමැත්තුමා අබේ එක ගොඩක් ළඟින් ඇසුරු කළා. ඉතින් එතුමා කියලා තිබුණා ඔබේ බිරිඳටත් මේ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති කියන්න මේ පුළුවන්. ඉතින් ඒ සඳහා මේ අයදුම්පතක් දාන්න කියලා. ඒ පරීක්ෂණයට පෙනී හිටිය. ඉතින් මට ඒක එච්චර ලොකු දෙයක් වුණ නැහැ. බයක් වගේ ඇතිවුණ නැහැ. අර රූපමය වශයෙන් දැනගන්න ඕනේ දේවල් තමයි තිබුණේ. මොකද ගුවන්විදුලි මන් නිවේදිකාවක් කටයුතු කළේ හින්දා සෑහෙන කාලයක්. දෙවැනි කණ්ඩායමට තමයි අපි ඇතුළත් වුණේ. පළමු කණ්ඩායම වුණේ සුමනනෙල්ලම් පිටිය, රොස්මන් සේනාරත්න, අනුමවත්තල් දෙනිය. ඒ තුන්දෙනා තමයි සිංහල ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ. දෙවනි කණ්ඩායමට තමයි මම, අසෝක වනමලි, ලීලා විතාන, සුනිල් ජයසිංහ. අපි අතර දෙනා තමයි දෙවනි කණ්ඩායමට ඇතුළත් වුණේ. ඉතින් මං 84 වසරේ ඉඳලා 89 අපේ රටේ පැවතුණු අර භීෂණකාරී ඒ කාලයේ වෙනතුරුම ප්‍රවෘත්ති ඉදිරිපත් කළා.
1: අපි අහලා තිබ්බ ඒ කාලේ ප්‍රවෘත්ති කියන්නේ පා කියලා තර්ජන ගර්ජන එල්ල වුණා. ඔබටත් එහෙම බලපෑම් තිබුණාද?
0: ඔව්, ගොඩාක් බලපෑම් තිබුණා. අපි දෙන්නටම අබේත් රූපවාහිනියේ වැඩ කළපු හින්දා මටත් ප්‍රවෘත්ති කියෙමෙන් අයින් වෙන්න කිව්වා. ඉතින් ඒවා උඩ තමයි අපි, මම අන්තිමටම ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළ දවස තමයි 1989 ජූලි 31 වෙනිදා. එදා රෑත් ප්‍රවෘත්ති කියලා අපි ගෙදර ගියේ නැහැ. අපිට තර්ජන තිබුණ හින්දා මල්කාන්තියක් කළා ගෙදර තමයි දරය නැවතුනේ. ඉදරේ පාන්දර 4:00-5:00 පමණ වික්ටයිය කතා කරලා කිව්වා අබේ මේ ප්‍රේම් ට මෙහෙම කරතැබ්බයක් වෙලා ප්‍රේම් නැති වෙලා එහෙම කියලා. ඉතින් ඒ දවස කවදාකවත් අමතක වෙන්නේ නැහැ. මම අන්තිමටම ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළ දවස තමයි 89 ජූලි 31 වෙනිදා. ඉතින් ඉන්පස්සේ අපි මේ රටින් බැහැර වෙලා මාස 6ක් පමණ පිටරට ඉඳලා එංගලන්තේ ඉඳලා නැවත සමතේකට පත් වුණාම මේ කලබල. ඉන්පස් තමයි අපි නැවත ආවේ ලංකාවට.
1: අපි තව ගීතයක් තෝරගත්ත. රෝහණ සිරිවර්ධනයන් ගායනා කරන ගීතයක්.
0: ඕ වෙනුරේ, ඇත්තටම රෝහණ කියන්නේත් මං ළඟින් මැසුරු කරන සහෝදරයෙක්. කුඩා කාලේ ඉඳලම ඇතර මම දකින්නේ රෝහණගේ හඬ හරිම ආදරණීය කටහඬක් තියෙන රෝහණට. ඒ සහෝදර ගායන ශිල්පියෙක් හැටියට මම ඉතාම අගය කරනවා ඔහුව. අපිත් එක්ක ළමා වැඩසටහන් වලට සහභාගී වුණා කුඩා කාලේ ඉඳලම. ඉතින් ඒ මිත්‍රත්වය අදටත් එලෙසින්ම පවතිනවා. ඉතින් රෝහණ ගායනා කර විශාල සංඛ්‍යාවක් ගීත ගායනා කළ නැහැ. නමුත් ඒ ගැයූ හැම ගීතයක්ම මං හිතන්නේ රසිකයෝ ආදරෙන් වැළඳගත්තා. මා එක්කත් යුග ගීත දෙකක් විතර ගායලා තියෙනවා. ඔබේ මින්දු කියාලියුමුත් ඔබට උරුම නැත.

කියන ගීත ඒ දෙකත් එකල ජනප්‍රිය වුණ ගොඩක් ගුවන් විදුලි. ඉතින් මම මේ ඔහුගේ හඬට හුඟක් කැමති, ආදරණීය හඬක් තියෙන්නේ. ඉතින් මේ ගීතය කුලේ අයියා කුලරත්න ආරියවංශයන් තමයි රචනා කළේ, වික්ටර් අයියා සංගීතවත් කළේ. මේ රෝහණ ගයන ඔබේ අතගෙන ගීතය.

0: සඳතියද හරින් අපි සුන්දර ගීතයක් තෝරගන්නවා. ඇයට මං ගීතාවලියක් තෝරගන්න කිව්වම නිලා වික්‍රමසිංහයන් ගායනා කරන හිරුට අයිති බව කියන ගීතය තෝරගත්තා. ඇත්තටම මේ නීලා කියන්නේ ඔබේ සමකාලීන ශිල්පිනියක්ද? එකට වැඩ කරන්න සෞදා වෙලා තියෙනවද?
1: ඕ, ඇත්තෙන්ම අපිත් සමග ගුවන්විදුලියේ බොහෝ කාලයක් ප්‍රබුද්ධ ගී වැඩසටහන්වල නීලා, මම, මාලිනි බුලත්සිංහල අපි තිදෙනාම එක්ව කටයුතු කළා. ඉතින් මාත් සමග ඉතාම සමීප වැස්සුරු කළා නීලා. නීලත් මාලිනිත් මට වඩා ටිකක් වැඩිමල්. නමුත් ඉතින් අපි සහෝදරත්වෙන් බොහෝ කාලයක් ඇසුරු කළා. ඉතින් මම හරි මේ ප්‍රියයි නීලාගේ හඬට. ඉතාම සෞම්‍ය හඬක් ඇයට තියෙන්නේ. ඉතින් ඒ හඬට මම කැමති. ඒ වගේම මේ නීලා ගයපු ගීත අතරින් මේ හිරුට අයිති බව කියන ගීතේ මං දකිනවා ලොකු මේ පණිවිඩයක් දෙනවා. ඇත්තටම මේ ආදරය කරන්න සැරසෙන කෙනෙකුට දෙනවා සුන්දර උපදේශයක් වගේ දෙයක්. ඉතින් මේක ලියන්නේ දයා අක්කා, දයා දල්ලිස් මහත්මිය. ඉතින් ඇයත් මට විශේෂයි. ඉතින් මේ මේකින් කියනවා ආදරයක් නැති කෙනෙකුට අහුවෙන්න එපා කියලා. ඉතින් ඒ වගේ දේවල් කියවෙනවා මේ ගීතෙන්. ලස්සන දයක් කියලා තිනවා.
0: ආදරේ දන්නේ නැති
1: කෙනෙකුට අහුවෙන්න එපා කියලා කියනවා. ඉතින් ඒ වගේ ලස්සන මේ අදහසක් මතුවෙනවා මේ ගීතය හරහා. ඉතින් මම ඇයගේ ඉහඬට ගොඩක් ප්‍රියයි. ඒ වගේම ඇයවත් සිහිපත් කරලා මම තෝරගත්ත මේ ගීතය.

0: ඔබ වගේ චරිතයක් නිර්මාණය වෙන්න දැන් අපි කලින් කිව්වා අම්මා තාත්තා මූලික වුණා කියලා. හැබැයි ඔබේ පවුල් පරිසරයේ වටපිටාවේ ඉන්නෙත් ගීතයත් එක්ක සංගීතයත් එක්ක ජීවිතේ ගත කරන කලා පවුල. දැන් මං හිතන්නේ මේ පවුලේ හැමෝම එකතු වෙලා ගීත ගායනා කරනවා. එතකොට මල්ලි සංගීතය සපයන මනෝජ් පීරිස්, එතකොට නිර්මලා රණතුංගයන් හිටියා, මල්කාන්ති නන්දසිරි මහත්මිය. දැන් මේ හැමෝම එකතු වෙලා ලස්සනට ගීත ගායනා කරනවා, කලාව ගැන කතා බහ කරනවා, අදහස් බෙදා හදාගෙන. මං හිතන්නේ ඔබ මෙච්චර දිගු ගමනක් එන්නත් එක පිටිවහලක් වෙන්න ඇති. අපිට මේ කතාවේදී අමතක කරන්න බැරි චරිතයක් ඉන්නවා, මහා වෘක්ෂයක් වගේ. ඔහු තමයි සංගීත නිපුන් සනත් නන්දසිරි, කියන්නේ මල්කාන්ති නන්දසිරිගේ ආදරණීය සැමියා. ඔබේ පවුලත් එක්ක ඒ සැමදියාවත් එක්ක කොහොමද ඔහු ඔබේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ?
1: ඔව්, සනත් අයියා අපේ ගෙදරට යන්න එන්න ගන්නකොට අපි ටිකක් කුඩයි, අපි පාසල් යන අවදී. ඉතින් අපිට නිතරම ඇහෙනවා සනත් අයියා ඒ කාලේ ඉන්දියාවේ ගිහිල්ලා ඇවිල්ලා ස්වතන්ත්‍ර නිර්මාණ එලි දක්වන කාලේ. ඉතින් අපිට හැබැයි නිතරම මේ හින්දි ගීත ඔහු මුමුණනවා. ඉතින් අපිට කාලයක් යනතුරු ඒවා මතකයේ තිබුණා. මට අදටත් මතකයි චාහුංගමේ තුජේ සාජ සවේරේ කියන ගීතය කටපාඩම් අපිට. ඒ තරම් ලස්සනට සනත්තය ගයනවා. ඉතින් එහෙම ඉන්න අතරේ මගේ මුල්ම ළමා ගීතයට සංගීතය සපයන්නේ සනත් අයිය තමයි. මුවන්තිස්ස කුමාරයාගේ කතන්දරේ කියන්නම්, ළඟින් ඉඳන් පුංචි නගෝ බද් දෙකටක් කවන්නම් කියලා අජන්ත අයිය ලියලා දුන්නේ. මේ ළමා ගීතය මට සංගීතවත් කරලා දුන්නේ සනත් අයියා. ඉතින් ඇත්තටම අපේ පවුලට සම්බන්ධ වීම මං හිතන්නේ අපිට ලොකු භාග්යක් වුණා. ඒ වෘක්ෂයට අපිට සෙවන ලබා දුන්නා. ඉතින් හැම දෙයකම අපිට මූලිකව කටයුතු කරන්න ඔහු තමයි ඉස්සරහට මෙන්නේ. ඉතින් අක්කගේ අනුග්‍රහය ඇතුව අපිවත් කෙමෙන් මේ සංගීත ගමනට ලං කරලා එහෙම තමයි. ඉතින් ඒ කාලේ පරිසරයේ ගෙවුනේ මේ විදිහට තමයි. ඉතින් සනත් අයියා කියන්නේ මං හිතන්නේ මහා දෙවන්තයෙක්. දන්න තරමින් දහස් ගණනක් ඔහු ගෝල බාලයෝ බිහි කරලා තියෙනවා ඒ සංගීත ඥානය ලබා දීලා. සනත් අයියාගේ ඒ තිබුණ වටිනාකම මං හිතන්නේ අපිට කියලා නිම කරන්න බැරි තරම්. ඌ ඉතාම ලස්සන මිහිරි ගීත නිර්මාණය කළා. ඉතින් මම වඩාත් ප්‍රිය කරන ගීතයක් තමයි මේ ඔහු ගායනා කළ මේ ආදර සැමරුම් කැටිවූ කියන ගීතය. මේකෙත් විශේෂත්වයක් තියෙනවා වෙනුරි. මේ ගීතේ කොයි වෙලාවකවත් කියන්නේ මේ ටජ් මහල ගැනයි කියන්නේ කියලා. ඒ ටජ් මහල කියන වචනය නිකම්වත් කියවෙන්නේ නැහැ මේ ගීතේ. නමුත් අපිට අහදි තේරෙනවා මේ කියන්නේ ටජ් මහල ගැන තමයි කියලා. ඉතින් අජන්තයි අපූර්වට ඒ ගීතය ලියලා තියෙනවා. ඉතින් මම ගායනා ප්‍රිය කරනවා මේ ගීතේ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
2: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
3: සඳගිය දහර
4: සඳදිය දහරට ඇය කැඳවාගෙන එනකොට ඇයට කෝල් එකක් ආවා. ඒ කෝල් එකේ රිගින් ටෝන් එක තිබ්බේ මෙන්න මේ ලස්සන ගීතය.

0: මං හිතන්නේ ඇයගේයෝ ගීත අතරින් මේ ගීතට ඇයි වඩාත් ප්‍රිය කරනවා වෙන්න ඕනේ. එහෙමද?
1: ඔව් වෙනුරී, ඇත්තටම මම මගේ ගීත හැම එකටම වගේ ආදරය කරනවා. මොකද අපි තෝරලා බේරලා තමයි ගීත මේ ගායනා කළේ. ඉතින් මේ ගීතය 80 දශකයේ ගායනා කළ ගීතයක්. ඉතින් 80 දශකයේ වෙනුවට ප්‍රේම් අයියා අපි ළඟින්ම ඇසුරු කළා. ඒ වගේම ස්ටැන්ලි පීරිස් සංගීතවේදියාත් අපේ කැසට් පට ගණනාවකටම සංගීතය සැපයුවා. ඉතින් එහේ ඒ දෙන්නගේ එකමුතුවෙන් තමයි මේ ගීතය බිහි වෙන්නේ. කිදිනද කූඩු හදන්නට ඉන්නේ. මං හිතන්නේ ඒ කාලේ මේ අලුත් වචනයක් වුණා, සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කියන එක. ඒක අපිට දැනෙන්න පටන් ගත්තා. මම හිතනවා ආදරය කරන කෙනෙක්ගේ හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක් තමයි මේ ගීතෙන් කියවෙන්නේ කියලා.
0: ඔබ මෙහෙට පැමිණෙනවා කියලා කිව්වම දැන් ලක්කඩ ඇතුළේ ඉන්නේ අලුත් පරම්පරාවේ ළමයිනේ, ගැහැණු ළමයි, පිරිමි ළමයි, අලුත් පරම්පරාව නියෝජනය කරන අපි කියන්නේ ජෙන්සි එකේ කියලා. එතකොට මේ ඔවුන් හරි ආස හිතුණා, සතුටු වුණා, අනේ දකින්න ආසයි, අපි දැකලම නැහැ, අන්න ඒ වගේ. ඒ කියන්නේ දැන් යුග යුග ගානක් මේ ගීත අදටත් පවතිනවා මට හිතෙන්නේ එහෙමයි. ඒ කියන්නේ කාලය පරණ වුණාට ඔබ ගීත ඒ හදවතේ තියෙන ගීත කවදාවත් පැරණි වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය මේ ගීත අපි එදත් ඇහුවා ආසාවෙන් අදත් අහනවා.
1: බොහොම ස්තුතියි.
0: අපි ගීතය අහමු.
1: ආමු.

0: සමහර ගීත තියෙනවා අපි ආසාවෙන් ගායනා කරනවා, නමුත් අපි ජනගත කරනකොට ටිකක් ඒක ප්‍රමාදයි. එහෙම නැත්තම් මිනිසුන් අතරට යන්නේ නැති. හැබැයි එහි අර්ථය ගැන අපි පොඩ්ඩක් ඇතුළට කිඳා බහලා බලනකොට අපි නොහිතන තැනක ඒ ගීතයත් එක්ක අපිට නතර වෙන්න පුළුවන්. අපි මීළඟට තෝරගත්ත ගීතය, ඔබ විසින් තෝරගත්ත ගීතය නම් කරලා තියෙන නිර්මලා ලොන්ඩරිය කියලා. මේ ගීතයේ අන්තර්ගතය ගැන ඔබට මොකද දැනෙන්නේ?
1: ඔව් වෙනුරි, මේ ගීතය මේ කුල ભેදය අලලලා ලියවුණු ගීතයක්. ඉතින් ඇත්තටම රත්නශ්‍රී අයියාගේ ඒ තියෙන සාහිත්‍යමය දැනුම ප්‍රයෝගී වෙනවා හැම ගීතයක් තුළින්ම. ඉතින් මේ ගීතය ලියලා ඔහු ලබා දෙන්නේ විශාරද ගුණදාස කපුගේ මහත්මයාට. ඉතින් ඒ කාලේ කපුගේ අයියා කැසට් පටයක් එලි දක්වන්න සූදානමින් ඉන්නවා කියලා ගීත දෙකක් මාත් සමග ගයන්න කැමතියි කියලා අබේට කියලා තිබුණා. ඉතින් ඒ අනුව තමයි ඔය

කියන ගීතයත් මේ නිර්මලා ලොණ්ඩරිය කියන ගීතයත් රචනා වෙන්නේ රත්නශ්‍රී අය අතින්. ඇත්තටම අපේ සංගීත ගමනේදී අපිත් සමග ඉතාම ළඟින් ඇසුරු කළා කපුගේ අයියා. නමුත් අපිට පොඩි අඩුපාඩුවක් තිබුණා, ඔහුගේ නිර්මාණයක් අපිට ගායනා කරගන්න බැරි වුණා. ඒ කියන්නේ තනුවක් නිර්මාණය කරගන්න බැරි වුණා. මොකද ඔහු කොළඹින් බැහැරව අනුරාධපුර ප්‍රදේශයේ තමයි කාලයක් ගත කළේ. ඉතින් කොළඹ ආවට පස්සේ කොහොම හරි අපි එකතු වෙලා ඔහුම යෝජනා කරලා මේ ගීත දෙක මාත් සමග ගායනා කළා. ඒ අතරේ මම අපි තව ගීත හතරක් ඔහුලවා තනු නිර්මාණය කරගත්තා. සිරිපා දෙවන්දවන්

හුඟක් ජනප්‍රිය වුණා මේ කපු ගැයියගේ තනු. ඉතින් මේ ගීතයෙන් කියවෙන්නේ මේ සමාජයේ අදටත් දකින්න ලැබෙන කුල භේදය ගැනයි. ඉතින් අපි අහලා බලමු.

0: සඳතියද හරි අපි දිගින් දිගටම කතා කරගෙන යනකොට නිරංජල අක්කා වැඩසටහන ආරම්භයේ ඉඳන්ම සෑහෙන වතාවක් අභිවදින බාලසූරිය මහත්මයව සිහි කළා. ඇත්තටම මේ මට දැනෙන දෙයක් තමයි ඔබේ මුළු ජීවිත කතාවෙම මේ සංගීත ජීවිතේ කලා ජීවිතේ පිටිපස්සේ මහා සෙවණැල්ලක් වගේ ඔබ සමගින් ළඟ රැඳී සිටියා. අර එදා ක්ෂේත්‍රයේත් මට හිතෙන්නේ අබේ නිරා කිව්වම හරි සුන්දර ආදර කතාවක් විදිහට මිනිස්සු දකින්නේ නැති. මොකද ඔබ දෙපළ බොහෝ විට අපි පසු කාලිනේ මේ ක්ෂේත්‍රයේ ඉන්නකොටත් කොහේ දැක්කත් දෙන්න එකට තමයි ඉන්නේ.
1: ඇත්ත.
0: එනකොට ඔබ දෙපළ එකතු වෙලා ගීත ගායනා කරනකොට මෙන්න මේ ගීතය මං හිතන්නේ ඇත්තටම ඔබේ ජීවිතේ හොඳ අවස්ථාවක් වෙන්න ඇති.
1: ඔව් එනුරි, මේක විශේෂිත වූ ගීතයක්. මං කලිනුත් මතක් කළා, මම සරලගී ශිල්පිනියක් හැටියට සමත් වෙන කලින් තමයි මේ ගීතය ගායනා කරන්න මට අවස්ථාව ලැබෙන්නේ. අබේ ගුවන්විදුලියෙන් විශේෂ අවසරයක් ගන්නවා මාව සහභාගී කරගන්න ඔහුගේ සරලගී වැඩසටහනකට. ඒ අනුව තමයි මේ කවුදාවේ කවුදාවේ ඔබට හොරා ඔබ හදේ ඇඳි උන් මිනිස්රු අයාවේ කියන ගීතය මාචාර්ය සුනිල් රත්නන් ලියලා දෙන්නේ, ආචාර්ය වික්‍රත්නායකයන් සංගීතවත් කරන්නේ. ඉතින් අර ඔබ කිව්වා ඇත්තටම අපේ යුග ජීවිතයේ අපිට අවුරුදු 29ක් එකට ගත කරන්න ලැබුණා. මම මගේ දෙමව්පියෝ ගාවේ හිටියේ අවුරුදු 26යි. ඉතින් අවුරුදු 29ක්ට පස්සේ තමයි අබේ අපාතරින් සමුගන්නේ 2010 වසරේ. ඌට ඉතින් කලාතුරකින් වැළඳෙන රෝගයක් තමයි වැළඳුනේ වෙනුරි, මේ ස්නායු ආබාධයක්. ඉතින් ඒකෙන් පස්සේ ඉතින් මගේ සංගීත ගමනත් නතර වුණා කියලා මට හිතෙනවා. මම මගේ කැමැත්තෙන් මගේ ගායනයට සමුදුන්නා. මං හිතුවා මට මගේ ජීවිතේ පසුපසින් ඉඳලා හෙවණැල්ලක් වගේ ඉඳලා මාව ඉදිරියට අරන් ආවේ ඔහු මේ සංගීත ගමනේදී. මගේ හැකියාව තිබුණ එක වෙනම දෙයක්. නමුත් මාව හොඳ මාර්ගයට ගෙනාවේ අබේ. ඉතින් ඒ හින්දා මං හිතුවා ඔහු වෙනුවෙන් මගේ හඬ කැප කළ යුතුයි කියලා. ඉතින් ඒක සාධාරණීකරණය කරන්න මං හැම වෙලාවෙම උත්සාහ කරනවා. මොකද රසිකයෝ හැම විටම මට දොස් කියනවා ඔබ ගත්තේ වැරදි තීරණයක් කියලා. නමුත් මගේ පැත්තෙන් බැලලා මම ඒක සාධාරණීකරණය කරනවා. ඉතින් මට හිතුණා මේ ඔහු වෙනුවෙන් ඒක කළ යුතු දෙයක් කියලා. එහෙම හිතලා තමයි මම ගීතයට සමුදුන්නේ. නමුත් මම මගේ හඬ වෙනත් දේවල් වලට යොදවනවා. දැන් අර කිව්වා වගේ මුවන් පැලස නාට්‍යයට සහ ගීත තරඟ විනිශ්චය සඳහා මම නිතරම යනවා. ඒ වලට මට ගොඩක් ආරාධනා තියෙනවා. ඉතින් ඒවා මං සංගීතයේ පැත්තෙන් මගේ තියෙන හැකියාව මත මං ඒ දේවල් වලට සහභාගී වෙනවා. ඉතින් මේ ගීතය මං හිතන්නේ මමත් අබෙත් ආදරය කරන්න පටන් ගත්තු කාලේ තමයි මේ ගීතය 72-73 වසරේ වගේ සුනිල් ආරියරත්නන් දන්නවා. එතකොට අපි දෙන්නගේ සම්බන්ධතාවය ඒ අනුව තමයි අපිටම සරිලන ලස්සන යුග ගීතයක් ලියලා දුන්නේ.
0: හොඳයි, අපි එහෙනම් ඒ ලස්සන ගීතය අහමු.

වකට තමන්ගේ කටහඬ කියන්නේ හරියට ජීවිතය වගේ. ජීවිතය කියන්නේ කැපකිරීමක් නම් ඒ තමන්ගේ ආදරය වෙනුවෙන් ඒ සොඳුරු කටහඬ කැප කළා. එවන් ප්‍රතිපත්තිගරුක රුවැති ළඳට අපේ හෘදයාංගම ආදරය පුද කරනවා. අද දවසේදී අපි සමගින් සඳදිය දහරට එකතු වාට. නිරංජල අක්කා, මේ ඔබ අවසාන වශයෙන් ගීතයක් තෝරගත්තා පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මේ ගීතය ඉතාමත් සුවිශේෂ සුන්දරත්වය

0: වෙනුවේ අවසාන වශයෙන් තෝරගත්තේ අපේ කුලරත්න ආරිවංශ අයියට මේ විජේලා දෙන්නෙකුගෙන් ඉල්ලීමක් ලැබෙනවා ගීතයක් ලියන්න කියලා. ඒ විජේලා දෙන්න තමයි විජේ ධර්මශ්‍රී සහ විජේ රාමනායක. මේ දෙපළ තමයි මේ ආරාධනා චිත්‍රපටයේ නිමවුම් කරුවන්. ඉතින් ඒ දෙපළගේ ඉල්ලීමක් තමයි කුලයය මේ ගීතය ලියන්නේ. ඉතින් අද පණ්ඩිත අමරදේවයන්, විජේ රාමනායක සහ විජේ ධර්මශ්‍රී තිදෙනා මපාතර නැහැ. නමුත් මේ නිර්මාණය සදාකාලික එකක්. ඉතින් මේ ජීවිතයේ තනිමංසල අතරමං වුණු කෙනෙකුට අහිමි වුණු ආදරයකට නැවත එන්න කියලා ආරාධනා කිරීමක් තමයි මේ ගීතෙන් කියවෙන්නේ. ඔව්. ඉතින් මම හුඟක් ආසයි මේ ගීතේට මේ භාෂාව පැත්තෙන් ගත්තත් ඉතා ප්‍රබල ඉතා ඉහළ පදමාලාවක් හැටියට මම දකිනවා මේ පදමාලාව. ඒ වගේමයි රෝහණ අයියාගේ මේ මේ සංගීතය මේ ගීතේ පුරාම මං හිතන්නේ ගීතේ රසය තීව්‍ර කරලා දෙනවා, පදමාලාව තීව්‍ර කරලා දෙනවා සංගීතය තුලිනුත්. පණ්ඩිත අමරදේවයන්ගේ ගායනයත් එක ලෙසම ඒ ත්‍රිත්වයම මං හිතන්නේ ඉතාම උච්ච ස්ථානයක තියෙන ගීතයක්. ඉතින් ඒ හැමෝම සීපත් කරලා මම මේ ගීතේ තෝරගත්තේ. ඒ එකම වෙනුනේ ඉතින් ඔබටත් මට ආරාධනා කිරීම පිළිබඳව මේ සඳදිය දහර වැඩසටහනට ඇවිල්ලා ඔබත් සමග මගේ අතීතය සිහිපත් කරන්න අවස්ථාව සලසා දුන්නටත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මං හිතනවා මං තෝරපු ගීත තුලින් යම්කිසි ආශ්වාදයක් ලබන්න ඇති කියලා මගේ රසික රසිකාවියන්. ඉතින් අපි නැවත දවසක හමු වෙමු.
1: හොඳයි, ගොඩක් ස්තුතියි. අපි නැවත වතාවක් ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා නිරංජලා අක්කා. සඳදිය දහර මේ තරම් ආලෝකවත් කරන්න හැඩ කරන්න අපි සමගින් එක්වාට. ඉතින් එහෙනම් මේ ගීතය සමගින් අපි සමු ගන්නවා සොඳුර සිත ආදරෙන් පුරවන්න ලබන සතියේත් අපි හමු වෙමු සඳදිය දහරෙන්. මම වෙනුරි ගින්නලිය. ඔබට සුබ රාත්‍රියක්.

0: විඳින්න.
1: සඳදී දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති.
3: ලංකේ විශ්වාසයෙන් දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු බල්ල අදම අමතන්න 0117769579.

0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වේද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
2: අසන්දිමිත
3: වාට අද මවුඩින ඉන්න ඕනේද
4: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා
3: නියමයි ඒ තෝ ආදරේ කන්න පුළුවන් නේද වාට සාමාන්‍ය මේ වැඩ බෑනේ
1: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත
5: Now you are trying to be selfish don't be that නෑනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න

0: හඬ ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සංසාර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: FM 93.7 ලකන රේඩියෝ ITN
1: වෙලාව රාත්‍රී 10යි. ඔබ මේ ලක්හඬ අහගෙන ඉන්නේ. ජීවිතේ හීන දකින්න අයට ගොඩක් කලාවට ඕන වෙන දෙයක් තමයි තමන්ගේ වාසනාවට try කරලා බලන්න. මොකද සමහර හීන අපිට අපේ එක එක ක්‍රම වලින් හැබෑ කරගන්න බැරි වුණාම වාසනාවට try කරන්න හිතෙනවා. ඉතින් එහෙම හිතනවා නම් ගන්න NLB lottery ticket එකක්. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: අයිබෝවන් වාසනාවේ විශිෂ්ට අභිමානයේ අලි අලි තහවුරු කළ ජාතික ලොතරැයි මණ්ඩලය අපේ අදත් සූදානම් වෙන්නේ ඔබව දිනවන්න. ඒ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව NLB ජාතික ජයවරණය. ලොතරැයි පවුලට එකතු වූ අලුත්ම සමාජිකයා වන අයිබෝ ලොතරැයියේ මංගල දිනුම් වාරය විශේෂ දිනුම් වාරයක් ලෙස ඔක්තෝබර් මාසයේ 12 වෙනිදා ක්‍රියාත්මක වෙනවා. තෝරා ගන්න ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සමග අංක 4 මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපාගෙන රුපියල් 105 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාව වෙන්දිනුම් අවස්ථා 15කින් දිනුම් හිමි කර ගැනීමටත් විශේෂ දිනුම් ලැබීමේ රුපියල් මිලියන ත්‍යාගයේ රුපියල් ලක්ෂය ත්‍යාගයේ වගේම රන් කාසි රසක් දිනා ගන්න ඔක්තෝබර් මාසයේ 12 වන දින දිනුම් මැදින ආයුබෝ ලොතරැයි පත් වැඩි වැඩියෙන් අදම මිලදී ගන්න. එසේනම් දිනපතා දිනුම් මැදින ආයුබෝ ලොතරැයියෙන් ඔබට දිනුම් බෝවේ ආයුබෝ වේවා. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගීතිකා ජයවර්ධන මහත්මිය. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ නවංජනි ලමා හේවා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රසේකර බණ්ඩාර, විගණන අධිකාරී APH ජයසිංහ යන මහත්ම මහත්මීන්. එසේනම් අදත් මුලින්ම දිනුම් දෙන්නේ NLB ජය. අතට සල්ලි වෙනුවෙන් NLB ජය වාසනාවන්ත 601 දිනුම් වාරයයි. දැන් අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය N, ජයාංක 2, 2, 6 සහ 5. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබ සාධනය උදෙසා සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 375 දෙනෙක් NLB අපේ රටට බිහි කළා.
1: winning english letters and winning numbers are 2, 2, 6 and 5.
0: අද රුපියල් 105 ත්‍යාග දෙකක් ඔබ දිනාගත්තා. වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා ආර් සුදර්ශන් මන්තිකයි, MA උදේ සංජීව ගම්පහ. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනාගන්න ජයග්‍රහකින් 37 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව NLB ජය තුලින් රටපුරා ජයග්‍රහකින් 76,886 දෙනෙක් අතර රුපියල් 70,63,160 මුදලක් අපි බෙදා දුන්නා. නියත ධනයෝග හඳහන 1642 දිනුම් වාරයයි අද. අද වාසනාවන්ත ලග්න සංකේතය මිතුන. පළමු ජයග්‍රහි අංකය අංක 18, දෙවන වාසනාවන්ත අංකය අංක 27, ඒ තුන්වන ජයග්‍රහි අංකය අංක 53. NLB හඳහන අද අවසාන ජයග්‍රහි අංකය අංක 44. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් 13 දෙනෙක්, රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභින් 191 දෙනෙක් අපි බිහි කළා.
1: winning zodiac sign is gemini, winning numbers are 18 27 53 and 44.
0: අද රුපියල් 110 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තා. වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළා සුනේත්‍රා ජයලත් ගලේවල. ඒ අනුව NLB හඳහන තුලින් රටපුරා ජයග්‍රහකින් 132,553 දෙනෙක් අතර රුපියල් 90,98,900 මුදලක් අපි බෙදා දුන්නා. හඳහන හෙට සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 4,59,924. සද්දිනම ජයනීත ගොවිසත 4,575 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය N. පළමු වාසනාවන්ත අංකය අංක 53. දෙවන ජයග්‍රහ අංකය අංක 1. ඒ තුන්වන වාසනාවන්ත අංකය අංක 48. ඔබට රටට සෙත සලසන ගොවිසත ලොතරැයියේ සෙවන සහ අවසාන ජයග්‍රහ අංකය අංක 32. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 85 දෙනෙක් NLB අපේ රටට හඳුන්වා දුන්නා.
1: winning english letters n, winning numbers are 53 148 and 32.
0: අද රුපියල් 250,000 ත්‍යාග 6ක් ඔබ දිනාගත්තා. ජයග්‍රහි ලොතරැයිපත් ඔබට අලෙවි කළා WA උදේසිරි මහනුවර, උපේක්ෂ බෝපිටිය කෝන්ගස්තැන්න, සමීර සිරිවර්ධන වාරියපොළ, ටිකිරි බණ්ඩාර රත්නපුර, අජිත් නවරත්න බලල්ල සහ කළුතර දිස්ත්‍රික්කෙන් 1 ලොතරැයිපතක් අලෙවි වුණා. ඒ අනුව අද ගොවිසතින් රටපුරා ජයග්‍රහකින් 123,322 අතර රුපියල් 90,14,040 මුදලක් අපි බෙදා දුන්නා. හෙට ගොවිසත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,72,97,739.756.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: අංක 3ට
2: 50000. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් වාසනාවන්ත 449 වෙනි දිනුම් වාරයයි දැන්. අද වාසනාවන්ත සුබ ලග්න සංකේතය කටක. පළමු සුබ අංකය අංක 19. දෙවන සුබ අංකය අංක 26. තුන්වන සහ අවසාන සුබ අංකය අංක 57. රටේ සංවර්ධනය වෙනුවෙන් රජයේ ඒකාබද්ධ ධර්මදුරට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපෙති ජයග්‍රහකින් 360 දෙනෙක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 1,822 දෙනෙක් අපි බිහි කළා.
1: Winning zodiac sign is Cancer. Winning numbers are 19, 26 and 57.
0: අද රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපෙතියක් දිනා ගන්න ජයග්‍රහකෙක් බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා. LH ඒ සුමන සිරි කිරින්දි වැල. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 8 දිනකුත් අද බිහි වුණා. ඒ අනුව අද සුබ දවසක් තුලින් රට පුරා ජයග්‍රහකින් 104,289 දෙනෙක් අතර රුපියල් 81,84,281ක වාසනාවන්ත මුදලක් අපි ඔබ අතර බෙදා දුන්නා. වාසි වැඩි තෑගි වැඩි තවත් රොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න ජිතාරා සමගින් විදුර්ෂන් සූදානමින්.
1: මීළඟට මෙගා පවර්.
6: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
7: ඒක ඇත්ත වශයෙන්ම අද ඓතිහාසික අවස්ථාව. ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් දින 7ම අදින අලුතෙන්ම හඳුන්වා දෙන මේක සම්පූර්ණයෙන්ම අලුතෙන්ම ලොතරැයියක්. සෞඛ්‍ය සංවර්ධනය සඳහා දායක වෙන විදිහට ලොතරැයි මණ්ඩලයේ විසින් මේ සත්කාරය කරලා
6: තියෙනවා.
7: ආයුබෝ ටිකට් පතක් මිලදී ගන්නවා කියන්නේ අත වශයෙන්ම සමාජීය වගකීමෙන් යුතුව කරනු ලබන දායකත්වයක් හැටියට තමයි අපිට තේරුම් ගන්න. ඒතකොට ඒ අනුව සෞඛ්‍ය ශක්තිමත් කිරීමට මෙය ඉතාම වැදගත් වෙනවා. ඒතකොට මේ සියලු අපට ලබා දෙන අරමුදල් තැන්පත් වන්නේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල. සෞඛ්‍ය සංවර්ධන අරමුදල තියෙන්නේ එකක් රෝහල් යටතට පහසුකම් සංවර්ධනය කිරීමේදී දායක වෙන්න, ඒ වගේම අත්‍යවශ්‍ය උපකරණ ලබා දීම සඳහා, ඒ වගේම සෞඛ්‍ය පර්යේෂණ සඳහා, ඒ වගේම මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා. මේ ප්‍රධාන කාරණා අතර තමයි සෞඛ්‍ය සංවර්ධන අරමුදල දායක වෙන්නේ.
6: ඉදුම් බෝවේ ආයුබෝ වේවා.
0: කෝටි 23ක කෝටි 47ක දැවැන්තම සුපිරිත්‍යාග ඔබට ලබා දුන්න ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර් තුලින් අදත් අපි සූදානම් වෙන්නේ තවත් මෙගා සුපිරිත්‍යාගයක් ඔබේ කරන්න. ඒත් එක්කම මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගය වෙනුවෙන් ටොයෝටා රේස් මෝටර රථයක් ඔබේ කරන්න. මේ අපි ආරම්භ කරන්නේ මෙගා පවර් ජයග්‍රහී 2681 වෙනි දිනුම් වාරේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ D වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 6. අද දවසේ පළමු ජය අංකය අංක 45. දෙවන ජය අංකය අංක 5. අද දවසේ තෙවන ජය අංකය අංක 23. වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 2. රටේ සංවර්ධනය මෙරුවින් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන මෙගා පවර් ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක්, විශ්ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 75 දෙනෙක් බිහි කළා.
8: Today selected English letter is D. The super number is 6. The winning numbers are 45, 5, 23 and 2.
0: අද ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 3 දෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා. ඉන්දියා JRIH ඉලංග පෙරම මහරගම කාන්ති ශිරාණි පිටකොටුව චින්තා අයෝජිනී හොරම්පැල්ල අලවි නියෝජිතයින් යනුව අද සමස්ත වාසනාවන්තීන් 122,411 දෙනෙක් අතරේ රුපියල් 76,49,440 මුදලක් දැන් අපි බෙදා දුන්න. එහෙමනම් හෙට මෙගා පවතුලින් ඔබේ වන මෙගා පව මෙගා සුපිරිත්‍යාගය රුපියල් 30,87,62,654 පව සුපිරිත්‍යාගය රුපියල් කෝටියක් එවගේමයි ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගය ටොයෝටා රේස් මෝටර් රථයක්. ජාතියේ මහා ධන සම්පත දර නිදාණය ජයග්‍රහී 2363 වන දින වාරයටයි මේ අපේ සූදා. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය P. පළමු ජය අංකය අංක 20. දෙවන ජය අංකය අංක 21. තෙවන ජය අංකය අංක 29. අද දවසේ අවසන් ජය අංකය අංක 77. රටේ සංවර්ධනය වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන ධන නිදාණය ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභින් 3 දෙනෙක්, විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 47 දෙනෙක්, දෙලක්ෂපති වාසනාවන්තයින් 621 දෙනෙක් ඔබ අතරින් බිහි කළා.
8: Today's selected English letter is P. The winning numbers are 20, 21, 29 and 77.
0: අද දැන නිදාණයෙන් රට පුරාම වාසනාවන්තයින් 89,160 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 49,44,960 මුදලක් අපි බෙදා දුන්න. දැන නිදාණයෙන් හෙට ඔබේ වන දැවැන්ත සුපිරිත්‍යාගයේ වටිනාකම රුපියල් 8,96,7,124.

0: සුප්‍රීතියාගලාබින් 16 දිනෙක් 25 ලක්ෂපති ප්‍රථම තියාගලාබින් 304 දිනෙක් ලක්ෂපතියන් 5654 දිනෙක් අප බිහි කළා.
1: Today selected English letter is W. The winning numbers are 0, 6, 8, 0, 7, and 7.
0: අද ලක්ෂ 25 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 2 දිනෙක් අප බිහි කළා. වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතින් විසින් BM පොඩිලාලහාමි නාරම්මල KJ වික්‍රමසිංහ අනුරාධපුර. එතෙක්ම ලක්ෂ බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 19 දිනෙක් අප කලා වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළේ මෙන්න මේ අලෙවි නියෝජිතයින් IV ප්‍රියන්ත පිටබැද්දර, AS විජේසිංහ පිට්ටුගල මාළඹේ, AN චන්දන පිටකොට්ටේ, W වාසුදේව බත්තරමුල්ල, MD සුනිල් මීගමුව, රංජන් විජේතුංග මාකොළ, LDC කුසුමාවති කන්තලේ, අජිත් රණසිංහ කටුගස්තොට, S කනකලිංගම් යාපනය, ගාමිණී සිල්වා පස්සර, තමින්ද කුමාර ආනමඩුව, KGOV ජයසේකර කලවාන, M රවිචන්ද්‍රන් පෙරියපොරතිව්, P ප්‍රදීපන් මඩකලපුව, TF ඩේන් කොටිකාවත්ත, AIK රාමනායක කොටහේන, RATD රන්දෙනි මාදම්පේ, G චන්දිකා කුමාරි කෙහෙල්වත්ත, KA සිරිසේන තිස්සමහාරාමය. යනුව අද සමස්ත වාසනාවන්තීන් 262,511 දෙනෙක් අතරේ රුපියල් 2,35,1,560 මුදලක් මේ දැන් අපි බෙදා දුන්න. මහජන සම්පතින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 2,19,168ක්. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂර සහ අවසන් ජයංක 4. ඒ අනුව 908 වන අද සම්පත මේ දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂර W ජය අංක 8.7 සහ 7. අද රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 2 දෙනෙක් අප බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චල්වි කළා මෙන්න මේ අලෙවි නියෝජිතින් විසින් DP ජයන්ත පොළොන්නරුව අමින දියුණුගේ ගාල්ල. ඒ අනුව අද සමස්ත වාසනාවන්තින් අතරේ රුපියල් 1,13,73,800 මුදලක් දැන් අපි බෙදා දුන්නා. අද ඔබේ වාසනාවේ සුබ අඩහොරාව NLB ජාතික ජයවරණෙන් රටපුරාම වාසනාවන්තීන් 9,36,855 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,08,30,140 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව රැගෙන එන්න අපි සූදානම්. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සීනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: NLB.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: කාටත් කලින් පත්තර විස්තර සමඟ අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: Lakhanda Morning News Hour.
0: Lakhanda සිත නිවන බුදුපණ සිතුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවයට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ එන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි.

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ලියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: දජක්ක සූත්‍ර දේශනාව. දේශකයාණන් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

දුර්භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

ශාසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

මේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත

දීවලී පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානාපත වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ